පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සැදැහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
4: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 3672.
7: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
8: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
7: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුම කරගන්න
8: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන්ඩ් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook Live
9: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කූරගල රාජ මහා විහාරස්ථානයේදී. එහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගි වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමී වහන්සේ විසිනුයි මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේත් සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කූරගල රාජමහා විහාරයට.
2: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
4: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මේ පින් බර උදැසන ඔබේ සිත්
3: අවදි කරන්නේ.
10: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
3: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවාද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබදකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි, මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දුව. එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවෙනි, අප සමිදානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක්, මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නෑ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවියට යන්න නැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬා කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩ දෙන්නේ නැත්තේ කියලා. කනේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීරිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිරපරාධී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: Hot FM Alpha Studio with Cosini and Lehansa.
1: සොමුතු සිසිනි තු හරිම ලස්සන දවසක් වේවා. Good morning.
2: Good morning, Kasuniyaki. Very good morning.
1: උදේ 6 විනාඩි 5 වෙලාව. ඉතින් අද අපි හැමෝම හජ්ජ සමරන්න ලෑස්ති.
2: යේ, අපේ මුස්ලිම් යාළුවෝ ඉන්නවා නම් අපිටත් කියලා දෙන්නකෝ නේද මොකද්ද මේ ෆෙස්ටිවල් එකේ වෙන්නේ කියලා අපිට මෙසේජස් දාන්න.
1: ඔව්, එහෙම ඉන්නවනේ අපිට නේද. ෆාතිමා කියලා යාළුවෙක් ඉන්නවා අපිට. දැන් ෆාතිමාල ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය මේ මුස්ලිම් නම්වල ඉදිරියෙන්ම තියෙන නමක් තමයි, ඒ කියන්නේ ගැහණු අයට කාන්තාවන්ට ඉදිරියෙන්ම තියෙන නමක් තමයි ෆාතිමා කියලා කියන්නේ. තව අර මතකද හිබා කියලා අර ෆාස්ට් මැත් විෂය ගැන ලෝකෙට අරගෙන යන ලංකාවේ හිබා අපිත් එක්ක එකතු වුණා ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක. ඉතින් ඔන්නේ වීඩියෝ එක වුණා ෆේස්බුක් ලයිව් එකේ තියෙනවා, ඒක බලන්නත් පුළුවන් ෆේස්බුක් එකේ තියෙනවා, නැත් FM ෆේස්බුක් එකේ. ඉතින් මේ හිබා වගේ නම් එතකොට ඔය ජාරා, ආලියා ලස්සනයි ඉතින් ඒ නම්. ඉතින් ෆාතිමා කියලා අපිට ඉන්නවා, චැට් එකේ යාළුවෙක් ඉන්නවා. ආලියා කියලා කියන්නේ ඔයාට මතක ඇති මේ ලෙහන්සා මේ පාර කොළඹ දිස්ත්‍රික්කේ නර දෙවනියෝනේ, මතකද?
2: මතකයි මතකයි, අපේ ආලියා අක්කා.
1: ඔව්. ඉතින් ආලියා කියලා කියන්නේ තේ අර මුස්ලිම් කාන්තා නම් වල ඉස්සරහම එන නමක්. තව අපි ගත්තොත් මොහමඩ් අහලා තියෙනවනේ.
2: අහලා තියෙනවා.
1: අපිත් ඉන්නවා රම්සි.

0: කියලා කියනවා. හැමෝටම ලෝකවාසී මුස්ලිම් බැතිමතුන් හැමෝටම නේද අපි ප්‍රාර්ථනා කරන්න ඕන මේ ඒ ඔවුන් ප්‍රාර්ථනා කරන දිවියට යන්න පුළුවන් වෙන්න කියලා. අද දවසේදී ඔවුන්ගේ පැතුම් ඉටු වෙන්න කියලා. දැන් මම නම් ආස ලෙහන්සෝක වෙන කතාවකට. මං හිතනවා ඔයාට තව දේවල් කියන්නද කොහෙද මන් දිහා බලාගෙන.
1: ඔව් මට දැන් ඔය මුස්ලිම් අපි කියන්නේ ඉස්ලාම් කියලානේ ආගම. එතකොට කසුනියකි අපි සර්වාගමික වැඩසටහන කරනවානේ උදේ පාන්දරම අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න ඉස්සෙල්ලා අපි ඒක අහනවනේ. ඉතින් එතකොට විවිධ ජාතීන් විවිධ ආගම් වල ඒ අර අපි කියන්නේ ෆාදර්ස්ලා ඒ ඉන්න කට්ටිය ඇවිල්ලා අපිට එක එක ලස්සන ඇඩ්වයිසස් දෙනවනේ. දැන් මම ඔහොම අහන් ඉන්නේ. ඒ කියන්නේ ජාති ආගම් කුල මල ભેදයකින් තොරව දැන් අපි ගත්තොත් බුදුදහම කියලා දෙන අර අපි කියන්නේ මෛත්‍රිය ඒක කතෝලික අය ඒක තේරුම් ගන්න ප්‍රේමය විදිහට. ඉතින් ඔහොම කොහොම ගියත් අර ලස්සන කන්සෙප්ට් එක තමයි මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් මට හරි ආසයි ඒ ඔක්කොම අවවාද අනුශාසන මම ඉතින් මෙතනදී අහගෙන ඉන්නවා. ඇත්ත තමයි නේද කියන්නේ කියලා. ඊට පස්සේ අර මේ ඔය තියෙන්නේ සෝරි කියන වචනේ කොච්චර ලේසිද? ඇයි අපිට එහෙම කියන්න බැරි? ඉතින් මේ මං ආරාධනා කරලා කියන ඔයාලට ඒව අහන්න. ඒ කියන්නේ මං දන්නවා ඔයාලා අහන් ඉන්නේ. ඒ වුණාට කසුනියක් ඒක මට කියන්න ඕනුනේ අපි හැමෝගෙම ආගම්වල කියලා දෙන මේ ජීවිතේ ජීවත් වෙන ලස්සන විදි.
0: ආදරය කරුණාව දයාව තමයි හැම තැනකම තියෙන. දැන් අද දවසේ දැන් මේ හජ් උත්සවයෙන් ත්‍යාගවන්තභාවය ත්‍යාගවන්ත වීම ගැන කතා කරනවා. ඔවුන් එය සමරනවා. ඒ කියන්නේ දැන් ওই ධනවත් මුස්ලිම් බැතිමතුන් එළුවන් බැටළුවන් ගවයන් වගේ සත්තු දෙවියන් වෙනුවෙන් පූජා කරන ඒ වගේ දේවල් සිද්ධ කරනවා. ඊළඟට ඒගොල්ලන් ඒවා මුදා හරිනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිදහස දෙන්න උත්සාහ කරනවා. සමකය සහෝදරත්වය ඥාති හිතමිතුරන් හමු වෙලා සුබ පැතුන් හෝමාරු කරගෙන සාමය සතුට සහෝදරත්වය ගැන කතා කරන අර එකතු වෙලා අපි කියන්නේ සෙට් වෙනවා කියලා. එහෙම එකතු වෙලා අද ඉතින් හජ්ජි කතා කරනවා සමරනවා. ඉතින් මේක හරි ලස්සනයි. මේ හැම දෙයක්ම ඒක ඉස්ලාම්ද හින්දුද ක්‍රිස්තියානිද එහෙම කියලා නෑ නේද? බෞද්ධ අපිද එහෙම කියලා නෑ. අපි හැමෝටම මේ හැමදේම එකයි. මං කියවනේ මට ඕක වෙන කතාවක් හිතන කියලා. දැන් ඔය ෆාතිමාට අපි කියමුකෝ අපේ විමල් එක්ක අපේ කමල් එක්ක. එතකොට දැන් ඊටත් වැඩිය එහාට ගියොත් ප්‍රේමදාස එක්ක එහෙම නම් තියෙනවනේ ඉස්සර නේද? මේ මං කියන්නේ ජනාධිපතිතුමා ගැන එහෙම නෙමෙයි. මොකද එහෙම නම් තියෙනවනේ. ඊළඟට අපි කියමු පින්වන්ත. එහෙම ඉස්සර නම් තියෙනවනේ. එතකොට ඔය ෆාතිමාට දැන් අපි වගේ කසුනේ ලෙහන්සා එක්ක හරි ආදරෙන් කිසිම බයක් සැකක් නැතුව නිදහසේ ගෙවල් වලට ගිහිල්ලා ඒ සාමූහිකත්වය ආදරය බෙදා ගන්න තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක මරු වැඩක්නේ නේද?
1: ඒක සුපිරිම වැඩක්.
0: එතකොට දැන් ඔය අපේ රාණිට ක්‍රිස්ති මූර්ති ඒ හින්දු කට්ටියනේ ඒගොල්ලන්ට ෆාතිමාලා එක්ක මොහමඩ් එක්ක දැන් ඔය අපි රම්සේයත් එක්ක හරිම ළඟයිනේ. අපේ ආයතනය ගත්තොත් ඒ වගේ ඒ අපි හැමෝටම කිසිම බයක් සැකක් නැතුව විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒක මරු නේද?
1: අනිවාර්යෙන්.
0: ඉතින් ඒකයි ෆාතිමාට විමල්ටත් ආදරය කරන්න පුළුවන් නම් එතකොට ඔය කියන ක්‍රිස්ති මූර්ති රාණිට ෆාතිමා එක්කත් ආදරෙන් ගනුදෙනු කරන්න පුළුවන්. අන්න එදාට අපිට හරේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි මේ එහෙම ජීවිතයක තමයි යන්නේ. ඉතින් අපි හැමෝටම මේ ආදරය දයාව කරුණාව ත්‍යාගවන්ත භාවය දැනේවා ලැබේවා.

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: එවන් එවන් ඔයාගේ බර්ඩේ විෂස් එවන්න මෙන්න මේ නම්බ එකට 0711 95 95 95. උදේ 6:00 කලින් එවන්නකෝ. එතකොට අපි ඔක්කොම ටික එකතු කරගෙන එක මේක ලොකුම ලොකු බර්ඩේ කේක් එකක් කපන්න ලෑස්ති. නැත FM Alpha Studio එකෙන් ඉක්මන් කරන්න ඕන.
2: FM 95 FM 94.8 Net FM.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනි.
5: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
7: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැකිය. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
8: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 97 40.
9: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගි වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නැත FM රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
2: FM 95 FM 94.8 Net FM.
0: Net FM Alpha Studio with Cosini and Lehansa.

නැතෙම් ස්ටෝඩියෝ උදේ හයයි විනාඩි දහටයි වෙලාව. අද දවස නිවාඩුවයි ගත කරනවද? හැබැයි ඉතින් රාජකාරී කරන අයට යන්නේ පැයිතින් නේද? නිවාඩු නෑනේ හැමෝටම වගේ. හැබැයි කමක් නැහැ, නිවාඩුව තියෙන හිතේනේ. එනිසා ඉතින් හිතින් ලොකු නිවාඩුවක් කරගෙන ඔයාගේ වැඩ ටික ලස්සනට ආදරෙන් කරගෙන යන්නාද? අද මේ හජ්ජි උත්සවය ඔයාටත් ත්‍යාගවන්ත භාවයේ හිතට අරගෙන, ආදරේ හිතට අරගෙන, සහෝදරත්වයේ හිතට අරගෙන ඒක බෙදා ගන්න ඉතින්. ඔයා වැඩ කරන තැන ඉන්න තැන පවුල හැමෝමත් එක්ක අද දරු පැටව ටිකනම් නිවාඩුවේ ඉන්නේ. ජය වේවා, සුභ වේවා හැමෝටම.

0: හරි දැන් අද ගැම්ම නැද්ද?
1: ගැම්ම වෙනදටත් වැඩිය තියෙනවා.
0: ඉතින් හැකියාව තියෙන දක්ෂතා තියෙන දරුවන්ට නැත්නම් FM Alpha Studio වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසානේ සතියට දවස් තුනක්ම Alpha Studio එකෙන් ඒ හැකියාව රටට ලෝකෙට අරගෙන යන්න අපි අවස්ථාව දෙන්නේ. රට වටේමයි අපිත් එක්කතු වෙනවා. ඊය මතකයිනේ පුංචි තරුවකුත් ආවනේ.
1: මතකයි මතකයි. ඒ මල්ලිගේ කටහඬ නෙමෙයි මොකක්ද ඒකට අපි කියන්නේ? අර කටකාර බවට එම හරි ආසයි හරිම ෂොක්.
0: ඒකනේ. ඉතින් ඒ දඟකාර කටකාර හැඩකාර ඔයාට තමයි නැත්නම් FM Alpha Studio තියෙන්නේ. ඒ නිසා ඔයාගේ දක්ෂතාවයේ හැකියාව මොකක්ද කියලා ඒක තියෙන විදිහට අපි හිතමු වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඔයාට ලැබිලා තියෙන සහතික කුසලාන ඒව මේව ඔක්කොම අපිට එවන්නකෝ අපේ WhatsApp නම්බර් එක. දැන් ඔයා ගේන යන්නේ
1: මේ කසුණියා කී ඒ වගේ. දැන් දවස් තුනක් දක්ෂතා අහනවා බලනවා. ඉතුරු දවස් දෙකේ අපි දෙන්නගේ කච කචේ අහන් ඉන්නවා.
0: ඒක ඉතින් මෙහෙමයි. ඒකට මම දෙයක් කියන්න. හැමතිස්සෙම මම මේ කතාව කියනවා. හැබැයි අදත් කියනවා. සමහර ඒවා තියෙනවනේ අම්මලා හැමදාම එකම එක කියනවා. එහෙම කියනවා. ඉතින් එහෙම කිව්වහම තමයි අපිට ඒක ඔළුවට යන්නේ නේද? ටීචර් හැමදාම එකම දේ අපිට කියලා දෙනවා. එහෙම කිව්වම තමයි මොකද්ද වෙන්නේ?
1: අපේ ඔළුවට හරියටම යන්නේ.
0: ඔන්න ඔළුවට දාගන්න. කෙනෙක්ට ඒක කච කචයක් වෙන්න පුළුවන්. හැබැයි මම කිව්වනේ රහ දැනෙන්න රහ විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් හැම තැනකම හැම දෙයකම මොකක් හරි රහක් තියෙනවා. රහ ගොඩක් තියෙනවා. FM 95.8 කියලා කියන්නේ රහ වැස්සක්. හරි. ඉතින් ඒ රහ වැස්සේ තෙමෙන්නකෝ. අප රාදිනයානේ නිකන් තෙමි තෙමි ඉන්නේ නැතුව හොඳ රහ වැස්සක තෙමෙන්න. එහෙනම් ඉතින් Alpha Studio එකෙන් දවස පටන් අරගෙන රහ වැස්සෙ තෙමිලා තෙමිලා බලන්න කොහොමද වාගේ දවස කියලා.
1: හෙම්බිරිස්සාව හදාගන්න එපා හැබැයි.
0: එහෙම හැදෙන්නේ නැහැ. මොකද රහ ගොඩක් තියෙනවනේ. ගාන්ට බැලන්ස් වෙනවා. හරි. Alpha Studio, Algo Town, දේදුණු මාවත, ගින්දර හැන්දෑව, හතර වටේ, ඊළඟට මන්දාරම් රෑ, සිකුරාදට නම් අපේ ලෙහන්සත් ආස DJ Night. හරි නේනම්?
1: හරියටම හරි.
0: කොහොමද රහ?
1: අම්මේ කියලා වැඩක් නැහැ.
0: අද දැන් ලෙහන්සා ඇතුළු අපේ දැන් ඔය ඉස්කෝලේ යන පොඩු ටික වැඩෝ ටික ගෙදරනේ ඉන්නේ. නිවාඩුවේනේ. කොහොමද නිවාඩුව?
1: නිවාඩුව හොඳයි නේද? මේ මොකද්ද අපිට ඉතින් අර සතියේ මැදදී නිවාඩුවක් හම්බ වෙන එකත් පොඩි හොඳක් තියෙනවා කසුණියකි. මොකද එතකොට අපිට පුළුවන් ෂුට්ටක් අර පෝස් වෙලා ඉන්න නැත්තම් හැමදාම ස්කූල් බස් එකට නගිනවා, ආයෙ ගෙදර එනවා, නිදා ගන්නවා, පාඩම් වැඩ කරනවා. එහෙම එහෙම වෙද්දී අර අපි හැම වෙලෙම කියනවා වගේ චූටි විවේකයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ විවේකේ අපි ලස්සනට වැඩ කරමු.
0: ඔව් එකම රූටින් එකනේ අපි හැමෝම වගේ යන්නේ නේද? ඉතින් ඒක චුට්ටක් වෙනස් වෙනකොටත් අපි අර කියන්නේ පොඩක් රිෆ්‍රෙෂ් වෙනවානේ. අපි නැවුම් වෙනවා, අලුත් වෙනවා. හරි. දැන් ওই කතාවේදී තව ලස්සන කතා ගොඩක් තියෙනවා. ඒ අතරින් චුට්ටි චුට්ටා අද අපි කියාගෙන යමු. දැන් බර්ත්ඩේ විෂස් පැත්තට යමුද?
1: හා.
0: මොකද කියන්නේ අද කවුද ඉන්නේ?
1: අද මගේ අරෝෂ් විඳුරංග පුතාගේ 19 වෙනි බර්ත්ඩේ එකට අම්මගේ තාත්තගේ සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම පිළියන්දල ඉන්න මාගේ බිරිඳගේ උපන්දිනය අදට එදිලා තියෙනවා. නම නම් දාලා නැහැ. හැබැයි ස්වාමියා පුතා සහ දුව විශ් කරනවා මේ දාලා තියෙන විදිහටමයි කියන්නේ.
0: හා.
1: ඊට පස්සේ අද 8 බර්ත්ඩේ එක සමරනවා සස්සංජ සස්දුල. ඉතින් අපි විශ් කරනවා හැපි බර්ත්ඩේ ඔයාට කියලා. ඊට පස්සේ කසුණියක් අපිට දාලා තියෙනවා අම්මා හැපි බර්ත්ඩේ කියලා. හැබැයි අර නමක් ගමක් මුකුත් දාලා නැහැ.
0: දැන් මම කිව්වා ඔන්න දැන් අපේ පැටව් ටික ලෙහස්සගේ යාළුවෝ ටික ඔක්කොම බර්ත්ඩේ සෙවනකොට ඉස්කෝලේ නම කීවෙනි ශ්‍රේණියේද කීවෙනි උපන්දිනයේද ඔක්කොම එවන්න ඕන. බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න ඉන්දුරු ධනේෂ් වීරවර්ධන පුංචි පුතාගේ 7 උපන්දිනය. ඉතින් මේ හැමෝටම Happy Birthday to you කියලා අපි කියනවා. ජය වේවා, සුභ වේවා, වාසනාවන්ත වේවා. අද එහෙනම් නිවාඩුවේ ලස්සන birthday cake එකක් කපමුකෝ අපිත් එක්ක මෙහෙම. හරි එහෙනම් තව තියෙනවා නම් ඉතින් එවන්න අපි කියන්න.

0: Breakfast Studio with Kasuni and Lehansa.
1: වැවෙන හැම මල් පඳුරකම මල් කැකුළු පොඩි විකසිතව යති. හරිද ලෙහන්සා? ගඟන තල මැද දිලෙන දිනකර අමුතු එලියක් රටට දෙත්ති. බැඳෙන කවිවල වීරාදහස් සාර සිතුවිලි ඇතුළු වෙද්දී තරුණ පරපුර සිනහ මුහුණින් සතුට වදනින් පෙරට එද්දී. මොනා හරි දෙයක් දැනුනාද ඔබට?
2: දැනුන මට දැනෙනවා අර තරුණ පරපුර වෙන අපේ හිත්වලට මෙහෙම තට්ටු කරලා කතා කරනවා කියලා.
1: ඔන්න බලන්නකෝ, වැවෙන හැම මල් පඳුරකම මල් කැකුළු පොඩි විකසිතව යද්දි. හරි, හැම මල් පඳුරකම මල් කැකුළු පොඩි ලස්සන්ට විකසිත වෙලා තියෙනවා. හරි, ගඟන තල මැද දිලෙන දිනකර කාටද දිනකර කියන්නේ?
2: ඉරට.
1: ඔව්, එතකොට දිනකර අමුතු එලියක් රටට දෙද්දි. හරිද, දැන් වැහැලා එකපාරට ඉර පායනකොට ඒකෙත් වෙනම එකක් තියෙනවනේ. අපි බලාගෙන ඉන්න අයෝ අවුවක්වත් නැහනේ එහෙම කියලා. ඒ නැති වුණත් අර හොඳට අවුව ඇවිල්ලා පොඩ්ඩක් දාඩිය දාලා එතකොට හරි අමුතු ගැම්මක් එනවා. ඒ අතර ඉඳහිට වැහිපොදයක් යනකොට ඒකත් වෙනම වයිබ් එකක් තමයි. ඉතින් මේ දිනකර රටට මාර එලියක් දෙනකොට බැඳෙන කවිවල වීරාදහස් සාර සිතුවිලි ඇතුළු වෙනකොට සිතුවිලි කොච්චර සාරවත්ද නේද? ඒ වීරාදහස් අපේ හිතට දැනෙනකොට කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද? තරුණ පරපුර ගැනද මේ කියන්නේ?
2: ඇල්ෆා ජෙනරේෂන් එකේ ජීන් ඉසෙඩ් වෙන අපි ගැන.
1: ඒකනේ, තරුණ පරපුර සිනහ මුහුණින් සතුට වදනින් පෙරට එද්දි කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද? අද ෆාතිමාලා මොහොමඩ්ලා නේද, ආලියාලා නාදියාලා කොච්චර නම් ඉන්නවාද නේ හිබාලා? ඉතින් ඒ තරුණ පරපුරයි අපිටයි කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි හැමෝම අර ලෙහන්ස කිව්වා වගේ ජාති භේදයකින් තොරව එකතු වුණාම අපිට මේ රට කොච්චර තැනකින් තියන්න පුළුවන්ද? තව එකක් කියනවා, පය තැබුවෙකු වරක දෙවරක් එන නික්ම නෙත දහසකින් ඌව නොකැලැකි සිරි දැක්ම ඉරහඳ තාරකා ලොව පායන තෙක්ම උරුමයි අපට මෙහි හැම වැලි කැටයක්ම.
2: වාව්, ඒ කියන්නේ ඒක සදාකාලිකයි කියන එක නේද?
1: හරියටම හරි. ඉතින් මේ ලංකාවට එකපාරක් කවුරු හරි ආවොත් දෙපාරකට වඩා එනවනේ ලැහන්ස, එන්න හිතෙනවනේ නේද? ඉතින් එතකොට ඉරහඳ තාරකා ලෝකේ පායන කම්ම මේ අපි හැම දෙයක්ම අපිට උරුමයිනේ ලැහන්ස නේද? මේ අපේ රටේ ලෝකේ හැම වැලි කැටයක්ම අපේනේ ලැහන්ස. ඉතින් අපිට මොනවද කරන්න බැලි? මේ ලියලා තියෙන්නේ කරුණාරත්න අබේසේකරයන්. අපි කරු අය කියලා කියන්නේ ලෙහන් සහල තියෙන මම කියලා දීලා තියෙනවානේ. ඉතින් කරුණාරත්න අබේසේකරයන් මේ මෙදා කියන කවි ටිකක් ලියලා තියෙනවා. එදා කියලත් ලියලා තියෙනවා කවි ටිකක්, මෙදා කියලත් ලියලා තියෙනවා. එදා ලියලා තියෙන 1948. එතකොට ඊට පස්සේ 48ට කලින් එදා ලියලා තියෙන්නේ. 48 මෙදා ලියලා තියෙනවා. මෙදා කවියක් තමයි මං අර කිව්වේ වැවෙන හැම මල් පඳුරක මේ කවිය. ඊළඟට 1964 ෂේම භූමි කියලා කවි 31ක් ලියලා තියෙනවා. ඒ කවි 31 පිටකවරය මහගම සේකරගෙන්. කොහොමද ඒ ශ්‍රේෂ්ඨයෝ ලියපු දේවල්, දැකපු දේවල්, කියපු දේවල් තාම ඒ දේවල් අපිට දැනෙනකොට කොහොමද, අපි මේවා ඉදිරියට අරන් යනකොට කොහොමද? ඒව නිකන් තාම මැවෙනව තියනව වගේ නේද අපි අතරේ?
2: අනිවාර්යයෙන්ම ඒ සුසංයෝගය බලන්න. ඒ වගේ අපිටත් එකතු වෙලා දැන් බලන්න ශ්‍රේෂ්ඨයෝ දෙන්නේ නිකසුණියක් එකතු වෙලා තියෙන්නේ. ඒ වගේ අපිටත් පුළුවන් ශ්‍රේෂ්ඨ වැඩක් කරන්න අපි ඔක්කොම එකට හිටියොත්.
1: ඉතින් අපි එකට යමුකෝ, ලස්සන දෙයක් කරමුකෝ. මේ ඇහෙන ලස්සන මිහිරියාවත් කරුණාරත්න බේසේකරයන්ගෙම තමයි. අහන්නකෝ.

0: ඒකක කපන්නයි යන්නේ.
1: ඒ තමයි කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ අමාශා සෙව්වන්දිගේ 14 වෙනි බර්ත්ඩේක හැපි බර්ත්ඩේ.
0: ඒ වගේම තව බර්ත්ඩේ එකක් තියෙනවා. මෙයා එක බී පන්ති ඉගෙන ගන්න ලස්සන පොඩ්ඩෙක්. හරිද? මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. 6 වෙනි උපන්දිනය තමයි සමරන්නේ ලීඩ්ස් ජාත්‍යන්තරව පාසල හොරන ඩියෝන් ආදිත් දිසානායක. ලස්සන නමක් නේ.
1: හරිම ලස්සනයි. යන
0: ඩියෝන් ආදිත්‍යත් ලස්සනයි, එයාගේ නමත් හරි ලස්සනයි, උපන්දිනයත් හරි ලස්සනයි. ඔන්න විෂු හැපි බර්ත්ඩේ මේ හැමෝටම. ලස්සන වෙන්න ඕනේ, අනාගතයම සරු වෙන්න ඕනේ. මෙන්න අපි නටන්න සින්දුවක් දෙමුද කට්ටියටම.
1: ඔව් ඔව්, නටන්න. ඉන්න තැනින්ම නටන්න.

0: ඔන්න කේක් ගෙනල්ලා ඒ ෆොටෝ සෙමත් අපිට එවල නේද කට්ටිය?
1: මං හිතන්නේ කසුණියක් අපිට එක බර්ත්ඩේ විෂ් එකක් මිස් වුණා. අපිට උදේම දාලා තියෙන නිසා පල්ලෙහාට ගිහින් ආයෙත් එවම තමයි අපි දැක්කේ.
0: ආ නේ, ඔව් නේද? කමක් නෑ, දැන් ටක් ගාලා අපි දැක්කනේ නේද? ඉඳුරුව මල්ලිද? හරිද?
1: ඔව්, රත්නපුර ඉඳුරුව මල්ලි. රොෂාන්ට සුබ පැතුම් ලොකු අක්කා, ගන් ග්‍රුණී සහ පොඩි අක්කා නදීගෙන්. දැන් කාගෙද බර්ත්ඩේ?
0: ඒකනේ අපි, මං කියන්නේ මැසේජ් එක එවලා තියෙන විදියටම කියන්න. එතකොට නේද නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. අපි දන්නේ හරියටම කාගෙද බර්ත්ඩේ කියලා. මෙන්න මෙහෙම එවලා තියෙන්නේ. රත්නපුර ඉඳුරුව මල්ලි, රොෂාන්ට සුබ උපන්දිනය පැතුම් ලොකු අක්කා, ගංගානි සහ පොඩි අක්කා නදීගෙන්. හරිනේ,
1: ගංග්‍රුණි
0: ගංගානි වෙන්න ඕන නේද? ගංග්‍රුණි කියලා එකක් නෑනේ ලෑන්සා. මං වගේ වෙන්න එපා ඉතින් ඔය. හරි, ඉතින් හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ, දවස ලස්සන්ට ගෙවන්න ඕනේ. මෙහෙමයි, ඔන්න දැන් කවි එවනවා, ලස්සන මැසේජස් එවනවා, ෆොටෝස් එවනවා. මේ ඔක්කොම අපි බලනවා කිව්වේ නැති වුණාට. අපි මේවා බලලා ඉවර කරලා තමයි දවස ඉවර කරන්නේ.
1: හරියටම හරි. ඉතින් මම කියන්නම්කො තව කවියක් එක්කෙනෙක් ගැන ලියලා තියෙන.
0: මම දැක්කේ නෑනේ ඒක. මම කියන්නකො.
1: නුඹට කවි ලිවීමට මට ලෝභය. මගේ කවියෙන් පවා නුඹ අවලස්සන වීම මට වාවනු බැරිය. කසුනී, නුඹේ හැඩරුවට පරාද. නෑ, කසුනී, නුඹේ හඬ රුවට පරාදය. රුව හඬට පරාදය. මගේ සිත පියවි සිහියට ගැනීමට නොහැකිය.
0: ලස්සනයි.
1: ඔව්, අපිට ගෙවලා තියෙන්නේ හොරණින් ප්‍රියාන් හන්සන.
0: මම දැක්කා හොරණින් ප්‍රියාන් හන්සන ඊයේ තෙවල තිබ්බා ලෙහන්සට. ඒක මම සේව කරගත්තා. ලෙහන්සා දුවනිය, නුඹ මට දුවක් වැන්නිය. ඔබේ හඬද කසුනිට නොදැවනිය. හරි, කසුනි නික්මී ගිය දාක නුඹ කසුනිගේ හැඩ ගන්නා බව දැන් නොරහසකි. ඒ පින කසුනි නම් දේවමල් කැකුලට හිමි බවද නොරහසකි.
1: හරිම ලස්සන. හරියටම හරි කියලා තියෙනවා. මේ කසුනි අක්කි දේව දූතියක් තමයි.
0: හරි, එහෙනම් ඔයා දේව දූතයෙක් වෙන්නකො. දවස ලස්සනට ගෙවන්නකො. අපි හමු වෙමුකෝ හෙට හොඳේ. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: FM Alpha Studio with Cosini and Lehansa.
1: තය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: දැන් හැමෝම ගන්න KD Rice Lead 1-5 petrol bike එක මිල රුපියල් 796500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතර පමණයි. KD Rice Motor Company Private Limited 077-406-43-97.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලැන්ඩ්
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-363-76-716-3872
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑන්ඩිසෙකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැහැ, සරත් නැහැ.
7: විජය දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු.
9: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
11: FM 95, FM 94.8, Net FM.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
15: උදැස්ස 9:45.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
0: Net News.
4: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල.
0: Net News සිරස්තල.
4: පස්වන සහ හයවන සමාලෝචනයට IMF අනුමැතිය. හජ් උත්සවය ආදායි විශේෂ පොලිස් ආරක්ෂාවක්. වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නැහැ ජනපති කියයි. වෙසක් සමයේ ඉදිවන තොරණ ඉතිහාසය ගැන අනාවරණයක්. ඩුබායිහිදී පිටුවහල් කළ තවත් 7 දෙනෙකු දිවයිනට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
4: ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා. විස්තීරණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇමරිකන් ඩොලර් බිලියන 3ක මූල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබුවා. ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට එදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මාස 10 වැනි දිනේදී පවත්වන උත්සවයයි මෙලෙස අදට එදී ඇත්තේ. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යෙන්ම ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් 5 අතරින් අවසන් වගකීම වන්නේ හජ් වන්දනාවයි. සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. මේ අතර හජ් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම මුස්ලිම් පල්ලි අවට අධික රථවාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ උදාවීමත් සමග ලාංකේය ජන සමාජය තුළ වඩාත්ම කතාබහට ලක්වන නෙට්සිත් අමන්දානන්දයට පත්කරන ප්‍රධානතමාංගය වන්නේ වෙසක් තොරණයි. බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් තේමා කරගත් ජාතක කතා පුවත් මනරම් සිතුවමින් සහ විදුලි බුබුළු වලින් හැඩගන්වන මේ වෙසක් තොරණ කලාවේ අතීතය, වර්තමානය සහ එහි අනාගත අභියෝග පිළිබඳ කෙරෙන විශේෂාංග වාර්තාවයි මේ.
5: ඔබත් මේ පාර වෙසක් එකට තොරණ බලන්න යනවද? තොරණේ කතාව විදුලි බුබුළු වලින් ලස්සන වුණාට ඒකේ පිටුපස තියෙන කතාව නම් එච්චරම ලස්සන නැහැ. අපි කියන්න හදන්නේ අන්න ඒක ගැන. ලක්දරණේ වෙසක් තොරණ ඉතිහාසයේ දිසාපසු හැරී බැලීමේදී ඒ අනුරාධපුර යුගයට තරම් ඈත අතීතයකට දිව යනවා කියලයි ඉතිහාස පොත්වල සඳහන් වන්නේ. මහා වංශයට අනුව දුටුගැමුණු මහරජතුමා මහා තූපේ වටා තොරණ ඉදිකරවා පූජාවන් පවත්වා ඇති බව සඳහන්. කෙසේ වෙතත් වර්තමානයේ අප දකින විදුලි බුබුළු වලින් විචිත්‍රවත් වූ මහා පරිමාණ තොරණ කලාව ආරම්භ වන්නේ 20 වන සියවසේ මුල් භාගයේදී බවයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම කොළඹ තොටලඟ, පෑලියගොඩ, දෙමටගොඩ වැනි ප්‍රදේශ මුල් කරගනිමින් මේ දැවැන්ත තොරණ සංස්කෘතිය ලංකේ ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්වනවා. ශ්‍රී ලංකා තොරණ ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු මෙරට මෙතෙක් කිදුබු විශාලතම සහ උසම තොරණක් ලෙස සැලකෙන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නිමිත්තෙන් 1980 දශකයේදී වූ මහවැලි තොරණ පවයි ඉතිහාසය සඳහන් වන්නේ. එහි උස අඩි 120කටත් වඩා වැඩි කියලා සඳහන් වෙනවා. ඒ වගේම වර්තමානයේදී පවා කොළඹ තොටලඟ තොරණ, එතකොට පිටකොටුව, දෙමටගොඩ, පෑලියගොඩ, කැලණිය මේ වගේ කොළඹ තදාසන් ප්‍රදේශවල වගේම ඉන් පරිබාහිරවත් නිර්මාණය වන තොරණ මෙරට විශාලතම තොරණ අතරට සැලකෙනවා කියලා සදහවතුන්ගේ ආකර්ෂණය තිනාගෙන අවසන්. වෙසක් තොරණක් කියන්නේ හුදු ආලෝක පූජාවක් විතරක්ම නෙමෙයි. ඒ වටා ගෙතුණු මහා පරිමාණ දේශීය කර්මාන්තයකුත් තියෙනවා. සාම්ප්‍රදායික වඩු කාර්මිකයා, දක්ෂ චිත්‍ර ශිල්පියා, විදුලි කාර්මික ශිල්පියා, ජාතක කතා ලියන ලේඛකයා වගේම පසුබිම් හඬ සහ සංගීතය සපයන ශිල්පීන් රැසකගේ මාස ගණනාවක සාමූහික ශ්‍රමය ප්‍රතිඵලයක් ලෙසයි තොරණක් අහස බබලවමින් වැජබෙන්නේ. නමුත් වර්තමානයේ වන විට මෙම අභිමානවත් තොරණ කර්මාන්තය දැඩි අභියෝග රැසකට මුහුණ පා තිබෙනවා. ආර්ථික අර්බුදයේ හමුවේ අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම, විදුලි බුබුල් සහ තාක්ෂණික උපකරණවල මිල ගණන් ඉහළ යාම නිසා තොරණක් නිර්මාණය කිරීම සඳහා වැයවන පිරිවැය අතිශයින්ම ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම නවීන ඩිජිටල් තිර සහ LED තාක්ෂණයේ ආගමනයත් සමග සාම්ප්‍රදායික විදුලි බුබුල් රටා සහ සිතුවම් කලාව ක්‍රමයෙන් අභාවයට යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. අනුග්‍රාහක භවතුන් සොයා ගැනීමේ අපහසුතාවය වගේම තාරුණ්‍ය සාම්ප්‍රදායික කලාවෙන් ඈත්වීමත් මේට එල්ල වෙලා තියෙන්නේ බරපතල අභියෝගයක්. අභියෝග මැත්තේ වුවත් දහස් සංඛ්‍යාත ජනතාවක් එකම ස්ථානයකට රොදබඳවන ජාතක කතාවක ආදර්ශයේ සමාජගතව කරවන වෙසක් තොරණ කලාව රැක ගැනීම අප සැමගේ යුතුකමක් කියලයි දන්න කියන ප්‍රවීණයන් නම් අපිත් එක කිව්වේ. ඒ හුදෙක් දෘශ්‍ය කලාංගයක් පමණක් නොව ලාංකේය බෞද්ධ අනන්‍යතාවයේ අමිල උරුමයක්. තොරණ ආලෝකයෙන් වෙසක් අහස වගේම ධර්මයේ ආලෝකයෙන් ඔබ සැමගේ සිත් ආලෝකමත් වේවා. නෙත් නිවුස් අපේ බැතුම එයයි.
6: සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳ ලෝකයටම කියන්න නෙත් නිවුස් සෝදානම්. ඒ අනුව ඔබේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධාන කෙරෙන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න 0777-677-1402 අංකයට ඡායාරූප සහ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. එම අංකය නැවතත් 0777-677-1402. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණයේ හෝ පින්කම පිළිබඳ Net News YouTube නාලිකාවේහි සහ Net News Facebook පිටුවේහි සුදුසු පරිදි පළ කිරීමට අප කටයුතු කරනවා. වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයින් සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර නිල්වලා ගඟා ආශ්‍රිත ලවණ බාධකයේ හේතුවෙන් නැති වූ ගංවතුර තත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බැවින් පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර රැඳී සිටිමින් මැද පෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා, මිසයිල්වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තංම ජංගම දුරකථනවල තබාගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබෙනවා. ඩ්‍රෝන යානා, මිසයිල්වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනවල තබාගෙන ඒවාට සමාජ මාධ්‍ය ජාල හරහා සිය කැමැත්ත සහ අදහස් ප්‍රකාශ කිරීම යන චෝදනා මත ඔවුන් එරට ආරක්ෂකංශ විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුවයි එරටින් පිටුවහල් කර ඇත්තේ. ඒ අනුව එම පිරිස ඊයේ රාත්‍රියේ අබුඩාබි නුවර සිට එආරබියා ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට එවා තිබූ බවයි නෙට් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඔවුන් අම්බලංගොඩ, මාරපන, බණ්ඩාරගම, බොරැල්ල, පොළොන්නරුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. එම පිරිස ශ්‍රී ලංකාව තුළ පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ කල්ලි සමග හෝ මත්ද්‍රව්‍ය ජාලය සමග සමඳතා පවත්වා ඇද්ද යන්න පිළිබඳ කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව විමර්ශනාරම්භ කර තිබෙනවා. එම විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මෙම පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත බහර දීමට නියමිත බවයි වාර්තා වුණේ. මෙම පිරිස සමග අත්අඩංගුවට ගත් 21 දෙනෙකුගෙන් යුත් එරටින් පිටුවහල් කළ පළමු කණ්ඩායම පසුගිය 22 වනදා ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපළ වෙතේ වාතිබුණා. පසුව ඔවුන් පිළිබඳ සිදු කළ විමර්ශනවලදී එම පිරිස අතර සිටි රතුවරෙන්තුකරුවන්, පාතාල ක්‍රියාකරුවන්, මද්‍රව්‍ය චෝදනා ලබා සිටි පුද්ගලයින් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සමග එක්ව කටයුතු කළ අය පිළිබඳ අනාවරණ වී තිබුණා. ඒ අනුව ඔවුන්ට එරෙහිව පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. රත්මලාන බිහිරි විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම පසුගියදා ලැබූ විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳ මාධ්‍ය මගින් රටට අනාවරණ කිරීමත් සමග සමාජය තුළ ඒ පිළිබඳ මහත් ඇගයීමක් සහ කතිකාවක් නිර්මාණය වුණා. සීමිත පහසුකම් මැද්දේ වුවද එම දරු දැරියන් දැක්වූ දක්ෂතාගය කරමින් ඔවුන් දිරිමත් කිරීම සඳහා බම්බලපිටිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ හෑන්ඩ්බෝල් කණ්ඩායම පෙරමුණගෙන තිබෙනවා. ඒ අනුව රත්මලාන බිහිරි විද්‍යාලයේ පිරිමි සහ ගැහැණු පැසිපන්දු කණ්ඩායම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 අධික වටිනාකමකින් යුත් ක්‍රීඩා ඇඳුම්, ක්‍රීඩා උපකරණ සහ මූල්‍යමය ආධාර පරිත්‍යාග කිරීමටයි ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ සිසුවියන් කටයුතු කර ඇත්තේ. රත්මලාන බිහිරි විදුහල් පිරිමි පැසිපන්දු කණ්ඩායම සහ එහි පුහුණුකරු ඒ වන විටත් වෙනත් පැසිපන්දු තරගාවලියකට සහභාගී වෙමින් සිට ඇති බැවින් ඔවුන්ට මෙම විශේෂ අවස්ථාවට සජීවීව සම්බන්ධ වීමට නොහැකි වූ බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. බාධක හමුවේ නොසැලී ඉදිරියට යන දිරිය ක්‍රීඩිකාවන් වෙනුවෙන් ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ දැක්වූ මෙම දායකත්වය මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සහෝදරත්වය සහ සාමූහිකත්වය අගය කරන කාගේත් පැසසුමට ලක් වූ සුන්දර පියවරක්. Net News නිමාව දවසමෙද වාර්තාකරණයේ දහවල් 12ට එතෙක් පෑන් පෑය මේ පැයි රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
7: Net News ඔබ වෙත ගෙනාවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872
9: FM 95 FM 94.8 Net FM

0: Good morning, dang velavo de hatai.
1: Net FM, Algo Town.
2: Brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulakapula Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා.
9: ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: prime kalura අභිමානවත් කළුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. prime lands
11: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
13: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 718 WhatsApp කරන්න.
14: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
15: ඉතුරුම් ගිනුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඇසීම අටත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 76 76 10.

0: අජ්‍යුස්සවය ඉතිං හැම කෙනාටම සුභ සහ අධ්‍යාත්මික බොහොම අධ්‍යාත්මික කාරණයකට බර උත්සවයක්ින්ද අර්ථවත් හජ් උත්සවයක් සමරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතිං මුස්ලිම්වරු කියලා කියන්නේ අනිත් කාටත් කරින් අපිත් එක්ක සෑහෙන කාලයක් ඉතිහාසයේ ඉඳන්ම ගනුදෙනු කරපු කට්ටිය. මේ ඇත්තටම ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි එන්න කලින් අරාබි වෙළෙන්දන් එක්ක තමයි, ඒ කියන්නේ අරාබි වෙළෙන්ද මුස්ලිම් වෙන්න ඉස්සෙල්ලා 16 වෙනි සියවසේ ඒ වගේ ඉස්ලාම් ආගම පැන නගින්නේ. එතකොට 16 වෙනි සියවසේ 13 වගේ සියවස්වල ඉතින් මේ ඊට කලින් ඉඳලම අපි ඒගොල්ලොත් එක්ක බොහොම සහෝදරාත්මක සම්බන්ධතාවයන් තියාගත්තා. ඉතින් අර දෙන්නෙක් සහෝදරයෝ දෙන්නෙක් බොහොම ළඟින් ඉන්නකොට සමහර අයට ඇහි කටු ඇනෙනවනේ.
1: අවුනේ
0: ඈ උන් දෙන්න වැඩි ඉන්න
1: ලෝස් වැඩි.
0: මේගොල්ලන්ට මොකක් හරි අංචියක් අදින්න ඕන. මේ දෙන්නව ඇතුලෙන් කොටවන්න ඕන. එහෙම මේ කියලා මං හිතන්නේ ඇත්තටම ඒක තමයි උනේ. ඉතින් අපි ඒ ලනු කන් නැතුව ඉම්මු. විශේෂයෙන් දැන් මේ විශ්වාසය පිළිබඳව ප්‍රධානම උත්සවයක්නේ හජ් උත්සවය කියලා කියන්නේ. හජ් උත්සවයට ප්‍රධාන වෙන්නේ අපි දන්නවා මක්කම වන්දනාව යනවා. නබිතුමාගේ උපත් නිස්ථානය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකම දේවමාලිගාවේ ශේෂයන් තියෙන ස්ථානය. ඉතින් අරාබි පැතිමතුන් ලෝකේ කොහෙ හිටියත් මක්කම දෙස බලාගෙන තමයි යාඥා කරන්නේ. දැන් අද උත්සවයේ උපත ගත්තොත් එහෙම මේ දැන් මේ කාරණයට බයිබලයට යනවද කුරාණයට යනවද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද මේ ඉස්ලාම් ඉතිහාසය අනුව ගත්තොත් අපි දන්නවනේ දැන් මේ ආබ්‍රහමික ආගම් අතර ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම මේ ලෝකේ අපි මූණ දීලා තියෙන කතන්දරේ අපි පැහැදිලි කරානේ දවසක්. ඒ කියන්නේ ආබ්‍රහම්ගේ එක දරුවෙක්ගෙන් ගිය පැත්ත ඉස්ලාම් වුණා. අනිත් දරුවාගෙන් ගිය පැත්ත ක්‍රිස්තියානි සහ යුදෙව් බවට පත් වුණා. දැන් ඒ පැත්තට ගිය කට්ටිය එකතු වෙලා ක්‍රිස්තියානි සහ යුදෙව්වන් එකතු වෙලා අනිත් පැත්තට ගිය එකම තාත්තගෙන් ගිය අනිත් අයට එක යුද්ධ කරනවා.
1: සහෝදරවරු වගේ තමයි.
0: ඔව් මේ අපි කරි කලින් කිව් එක දේ තමයි. සහෝදරයෝ එකට හිටියම සමහර අයට ඇහි කටු වනිනවනේ. ඉතින් ඕක තමයි උනේ. එතකොට මේ ආබ්‍රහම් බිරිඳක් හිටියා. එයාගේ නම සාරා. බොහොම ඓතිහාසික නමක් වාට
2: තියෙන්නේ.
0: එයාගේ නම සාරා. ඇයට දරුවෝ හිටියේ නැහැ. මේ ඇගේ ජීව සාමාන්‍යයෙන් දරුවෝ ලබන්න ඕනේ මේ ප්‍රධානම කාරණය වන ඒ ජීව ක්‍රියාවලින් මානසික ශුද්ධිය පවා නැතිවලා තිබ්බා. විශේෂයෙන් මම මේක මතක් කරේ ලෝකේ අද ඒ පිළිබඳව වන දිනයක් වුණා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. අපි ලංකාවේ කාන්තා සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් තාම තියෙනවා පොඩි අඩලුඩුකම්, චිකිච්ඡාවන් තියෙනවා. ඉතින් කෙසේ හෝ අවසානයේදී හාගර් කියන මේ ආබ්‍රහම්ගේ ගෙදර වැඩ කරපු මෙහෙකාරියගෙන් සාරා කැමති වෙනවා. කොහොමද දැන් මේ පරම්පරාව ගෙනියන්න ඕනේ? මොකද දෙවියන් වහන්සේ පොරොන්දුක් දීලා තිබ්බා ඔබේ පරම්පරාව අහසේ තරුමෙන් මුහුදේ වැලිමෙන් වර්ධනය කරන
1: වර්ධනය වෙන්න ඕන කියලා.
0: පුතෙක් නැතුව කොහොමද යන්නේ ඉස්සරහට පරම්පරාව? ඉතින් සාරත් බොහොම ඥානාන්විතව කල්පනා කරා දැන් එහෙනම් ඉස්සරහට යන්න නම් මට දරුවෝ දෙන්න බැරි නම් අඩුම ගානේ මේ අපේ ගෙදර ඉන්න මේ මොකද ඒ එන්ඩේරික යුගයේදී එහෙම මේ ප්‍රධාන බිරිඳට අමතරව තව බිරිඳවල් ඉන්නවා කියන එක ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් කෙසේ හෝ මේ හාගර්ගෙන් ස්මයිල් කියලා පුතෙක් ලැබෙනවා. එතකොට එයා තමයි මේ වැඩිමල්ම පුතා. මේ අස්සේ සාරා ප්‍රෙග්නන්ට් වෙනවා කියන්නකෝ. හරිද? ඒක තමයි ප්‍රාතිහාරය. මේ ඉතින් ඇයගෙන් ලැබෙනවා ඊසා කියලා පුතෙක්.
1: පුතෙක්.
0: දැන් මෙතන තමයි ඔය පොඩි මේ පළහිලව්ව තියෙන්නේ. දැන් අද හජ් උත්සවයේ සමරන ඉස්ලාම් බැතිමතුන් දැන් මේ මේ කාරණයට එන්න දැන් දෙවියන් වහන්සේනේ මේ දරුවෝ දෙන්නම දීලා තියෙන්නේ. දැන් ඉස්ලාම් බැතිමතුන්ගේ කතාවට අනුව දෙවියන් වහන්සේ කියනවා දැන් පළවෙනියෙන්ම දුන්න දරුවා මේ හාගරට දුන්න දරුවා ගිහිල්ලා බිලි පූජාවක් වගේ ඔප්පු කරන්න කියලා ආබ්‍රහම්ට කියනවා. දැන් මේ ඒ දෙවියන් වහන්සේම තමයි කිව්වේ මුහුදේ වැලි වගේ මේ අහසේ තරු වගේ තමන්ගේ පරම්පරාව වැඩි කරනවා කියලා. දැන් දුන්න පුතාව අරන් ගිහිල්ලා

0: බිලි පූජාවක් හැටියට පුද කරන්න කියනවා. එතකොට ඉස්ලාම් දහම අනුව මේ පුතා අර හාගර්ගෙන් ලැබිච්ච ස්මයිල් කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. අනිත් කණ්ඩායම, ඒ කියන්නේ ක්‍රිස්තියානි නිසා යුදා කණ්ඩායම විශ්වාස කරනවා අර සාරාගෙන් ලැබිච්ච ඊසාක්ව තමයි පූජා කරන්න කියලා කිව්වේ. මොකද දරුවෝ නැතුව ඉඳලා සාරට මේ දුන්නු දෙවියන් වහන්සේ දුන්නු එකම දරුවා එයාවත් දෙන්න කියලා
1: කියනවා.
0: හැබැයි දැන් අවසානයේදී ආබ්‍රහම් ඊසාක්ව ඉස්මායිල්වද කියන කාරණේ නෙමෙයි දරුවව මේ පූජා කරන්න
1: යනවා.
0: මේ ගිහිල්ලා පූජා කරන්න යනකොටම අපි දක්කිනවනේ ඊට පස්සේ අර දේව දූතෙක් ඇවිල්ලා කතා කරලා ඊට පස්සේ අර ගහක බැඳලා ඉන්න බැටළු පැටියෙක්ව පෙන්නනවා. මේ ඔහුවනේ බිලි පූජා කරන්න. ඉතින් ඒක අද දක්වා මේ සත්ව පූජාව අද දක්වාම සමරනවා. අදත් ලෝකේ පුරාම ඉස්ලාම් බතිමතුන් ඒ පූජාව ඉටු කරලා මේ ඔවුන්ගේ ඒ ආගමික වතාවත් කරනවා. ඉතින් ඔය ඉස්ලාම් බතිමතුන් කියන්නේ අර හාගර්ගේ පුතා තමයි ඉස්මයිල්ව තමයි එහෙම මේ පූජා කරන්න හැදුවේ. එතකොට ඉස්මයිල්ගෙන් තමයි ඔය ඉස්ලාම් දහම එන්නේ. එතකොට අර මං කලින් කිව්වා වගේ ක්‍රිස්තියානි සාජු දෙව් ජාතිකයන් කියනවා නෑ, ඊසාගේ මෙන් තමයි මේක පූජා කරන්න හැදුවේ. ඉතින් ඊසාග්ගේ පැත්තෙන් තමයි ක්‍රිස්තියානි සහ යුදා ආගම එන්නේ. හරියට බැලුවොත් අද අපි ලෝකේ මුහුණ දෙන ප්‍රධානම ගැටලුව පටන් ගන්නෙ ඔන්න ඔය කතන්දරේ. දෙගොල්ල දෙපැත්තට බෙදිලා යනවා. ඉතින් ඊට පස්සේ සංස්කෘතික කාරණා ගොඩක් එකතු වෙනවා. අවසානයේදී කෙසේ හෝ අපි අද හජ්ජ උත්සවය සමරනවා. මං හිතන්නේ මේ අර බොහෝ දෙනෙක් ලංකාවේ උදවිය හජ්ජ උත්සවය කියලා තමයි මේක හඳුන්වන්නේ. හේතුව තමයි මේ හජ් වන්දනාවේ යන හින්දා. මේ අරාබියේ සවුදි අරාබියේ තියෙන හජ් වන්දනාවේ මක්කමට යන හින්දා ඒ ගිහිල්ලා ඒක ඒක ඒක හීනයක් මුස්ලිම්වරුන්ගේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න සමස්ත මුස්ලිම් සහෝදරවරුන් සියලු දෙනාටම හජ් වන්දනාවේ යන්න ලැබේවා කියන එකනේ උන්ගේ පරම හීනේ. යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද අපි ආරම්භමු ඇල්ගෝ ටවුම්. අපේ ටවුමේ හැම ජාතියින්ම ඉන්නවා. ඒකයි මේ ටවුම මෙච්චර ලස්සන.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයි අක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
5: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් දෙොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
6: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව. ඔබ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
1: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ඇතුළතින්ම ශක්තිමත්, දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
10: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
11: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: तो देहाता ही ना डिविसी हाथर आई यार गठामे वेरा व पड़ी कादा व कटीरो ना माइक सॉन करान पड़ा कोई लगी आनी
1: ओ मैं विशेष इंग आपे याद मतलब करनों ने आपे इस्लाम बैठी मतों के हज्जी उस समय सामरन मोहते नेत्रालो का विशाल तीन ने अत्तटम मैं सहोदरत्ते नगर एक ये तमाई कूर रगल मुकद आपे इस्लाम बैठी मतों नु कूर रगल पिली बंद हुआ विशेष उन्हन ඒන ඉස්ලාම් සහෝදරවරු සෑහෙන සහයෝගයක් දෙනවා කියලා අපේ ආගමික අංශේ වරුණල එහෙම කියනවා මේ නේත්‍රාලෝක වෙසක් උත්සවයට. ඉතින් අපි ආරාධනා කරනවා අත්‍තරාගහරක ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුදුදහම මේ අපිට විතරක් අයිති නෑනේ.
2: නෑනේ. අපි හිතන් ඉන්නවා එහෙම
1: නෙමෙයි. ඔව් අපි එහෙම හිතන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සුන්ට විතරක් අයිතිද නැහැ.
2: ඔව්.
1: ඒකයි ලස්සනම කාරණා.
2: ඔව්. දේව බබුන් මිනිසුන්
1: මිනිසුන් සහ සකල සත්ත්වයා කියලා නේ කියන්නේ. ඒකට හෝමෝ සේපියන් විතරක් නෙමෙයි.
2: නෙමෙයි.
1: ඈ මොනවද පැන්තර් පාඩේමුස් කොටියාගේ ඉඳන්
2: ඔව්.
1: නේද?
2: ඔව්.
1: එලිෆන්ට් මැක්සිමස් මැක්සිමස් විද්‍යාත්මක නාම වලින් කියන නැත්නම් අපිට තේරෙන්නේ
2: නැහැ. තේරෙන්නේ
1: නැහැ. ඔව්. මේ සයන්ස් එක එහෙම තමයි කියන්නේ.
0: විද්‍යාත්මක නමද?
1: ඔව්. අලියාගේ විද්‍යාත්මක නම තමයි එලිෆන්ට් මැක්සිමස් මැක්සිමස්. සිංහයාගේ ලියෝ සිංහලෙයුස් කියලා මේ ඇත්තටම මේ ලංකාවේ සිංහෙක්ගේ ශේෂයන් හොයාගත්තා මට මතක විදිහට ශිරාන් දරණීගල මහත්මයාගේ තාත්තා ජේෂ්ඨ දරණීගල මහත්මයා මට මතක විදිහට මේ හොයාගත්තා ඒ කියන්නේ අපේ මේ රටේ සිංහියොත් ඉඳලා තියෙනවා
2: කියලා.
1: එතකොට කොටි ඉන්නේ අපිට තමයි. උගේ නම ම පැන්තර් පාඩේමුස් කොටියා.
2: කොටියා.
1: හරි. දැන් අපි අද වනජීවී දිනේ මොකක්ද වෙන්නේ? නෑ හැබැයි සියලු සත්ත්වයන්ටම කරුණාව දැක්වපු දිනේ අපි මේ සමරන්න
2: යන්නේ.
1: ඉතින් ඒකින් ද අපි ඒකයි මේ විද්‍යාත්මක කරුණු පැහැදිලි කරොත් නේ අපේ කට්ටියට සයන්ස් නැත්තම් තේරෙන්නේ
2: නෑනේ.
1: අපි කියන්න හැදුවේ එතකොට ඔය සියලු සත්ත්වයන්ට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඒකින් ද ඒ සත්ව කරුණාව මහා කරුණාව පෙරදරි කරගෙන එන්න කූරගල.
2: ඔව් අනිවාර්යයෙන්ම එන්න කූරගල කියලා මතක් කරනවා. ඉතින් මේ වෙසක් පොය දවසේ අපේ නෙත් FM ෂෝ එක පූජා පින්කම් මාලාව පැවැත්වෙන කූරගල ඉදන් සජීවීව ඔබට සවන් දෙන්නත් පුළුවන් FM 94.95 ඒ වගේම තමයි අර නුවා කියපු විදිහටම අපිත් එක්ක එකතු වෙන්න ආමිසහා ප්‍රතිපත්ති පූජාවන් විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා මේ දවස් දෙක පුරාවටම ඒ වගේමයි මතක් කරන්න ඕන දැන් පොය දවසේ රෑ 10 ඉදන් පවිනදා උදේ 6 වෙනකන් ලෞතුරු වරණ සනරාමන රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙනවා ඒ වගේම තමයි නේත්‍රාලෝක වෙසක් කලාපය පැවැත්වෙනවා ඉතින් ඒ පැත්තේ ඉන්න කූරගල ඉන්න ඒ සහෝදරත්වයට ලංකා පුරාම ඉන්න මුස්ලිම් දමිල සිංහල මේ හැමෝටම සියලු ශ්‍රී ලාංකිකයින්ට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අසිරිය විදගන්න එන්න කියලා. ඉතින් ඒ වගේම තමයි උත්තම ධාතු වන්දනාවන් පැවැත්වෙනවා. ඒ සඳහා මේ බුද්ධ පූජා පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔබට පුළුවන් කතා කරන්න රංජිත් මහත්මයාට මෙන්න මේ නම්බර් එකෙන් 0777 66 76 0777 66 76 කියන අංකයෙන්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන අපිට මේ සියලු බරපැන දරන්න අපිට අනුග්‍රහකත්වය නැත්නම් බැතිබර දායකත්වයේ සපේනවා. වෙන කවුරුත් නෙමේ කසාගල ප්ලාන්ටේෂන්. ඉතින් ඒකනත් මතක් කරන්න ඕන. ඉතින් මේ වගේ ලොකු වැඩක් බොහොම අපි ගෞරවයෙන් හැමදාම වගේ මීට කලින් 2023 අවුරුද්දෙත් අපි මේ විදිහටම කූරගල පැවැත්තුවා වෙසක් උත්සවයේ සමරුව ඔබත් සමග. ඉතින් ඔන්න අපි නැවතත් ඇවිල්ලා තියෙනවා කූරගලට. ඉතින් නැත් එක්ක අපි යමු කූරගල.
0: කූරගල. හරි. දැන් අචීනවා ඊයේ ආවනේ අපේ ඉෂන් කෑයකේ කට්ටිය නේද? ඇවිල්ලා ලොකු විස්තරයක් කිව්වා. ඉතින් අපි තුන්දෙනා හැමදාම කියන ටිකට අමතරව මේ ශ්‍රවණයේ තියෙන වැදගත්කම ඒ තාක්ෂණය AI තාක්ෂණය කොහොමද ඒ මේකේ වැඩ කරන්නේ ඒ ඔක්කොම කිව්වා. ඉතින් ඔගලන්ට දැන් තියෙන්නේ ළඟම තියෙන ඉෂන් කෑ හියරින් සොලියුෂන් ශාඛාවකට ගිහිල්ලා ඔයාගේ හියරින් ටෙස්ට් එක නොමිලේ කරගන්න
1: පුළුවන්. මට මතක්ුණේ මේ දැන් මේ වෙසක් සමයේ අපි බෞද්ධ ධර්ම දේශනා අහනවා බෞද්ධ සාහිත්‍ය අසුරු කරනවා මේ ඒ වගේ දේවල් තියෙනවනේ. ඒකම මම මෙයාට කියවනේ සියලු සත්ත්වයන්ට කරුණාව
2: දක්වන්නනේ
1: බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒකම මේ ඔය හියරින් සොලියුෂන් වල ඉඳලා මේ බුදුදහම පත්‍යං කරගන්න එක දක්වා අපිට ඉතාමත් ගැළපෙන පොතක් තියෙනවා. මං හිතන්නේ මේ අචී කියවලා තියෙනවා. හරාරේ මහත්තයා ලිව සේපියන් කියන පොත
2: කියන යුවල් නෝවා හරාරේ මහත්තයාගේ යුවල් නෝවා හරාරේ
1: යුවල් නෝවා හරාරේ ලෝකේ දැන්ට ඉන්න විශිෂ්ට බුද්ධිමත් එක්ලස් රැකෙන්නේ මේ අපි ගැන තමයි තියෙන්නේ සේපියන් කියලා මේ පොත ඉංග්‍රීසි වලනුත් තියෙනවා සිංහලනුත් සේපියන්
2: තියෙනවා
1: පරිවර්තනය ඉතින් ඒ පොත හොයාගෙන කියවන්න මේ ධර්මයේ පත්‍යයන් කරගන්න ඒ පොත ඉතාමත් වැදගත්
2: වෙනවානේ
1: අපි කවුද කියලා ඒක හොඳට විද්‍යාත්මකව පැහැදිලි කරලා දීලා තියෙනවා එතකොට ශ්‍රවණයට තියෙන වැදගත්කමත් ඒකේ තියෙනවා.
2: එතකොට
1: අනිවාර්යෙන් මිෂන් කියලා යනවා. පන්සලුත්
2: යනවා. ඉතින් ඇත්තටම ඔය මේ බෞද්ධ දර්ශනය ඇතුළෙත් මේ ශ්‍රවණය සෑහෙන්න වැදගත්.
1: හැදගත්.
2: අහුන් ගන්දන එක තමයි
1: වැදගත්. ශ්‍රාවකයෝනේ හිටියේ.
2: ශ්‍රාවකයෝනේ හිටියේ කාලේ. මේ ඉතින් ඒක නිසා ඔන්න ඔයාගේ කන් දෙක හොඳට ඇහෙන්න ඕනේ මොන දේ කරන්නත් ඒක නිසා තමයි අපි දැන් ඊයේ දවස් පුරාම කතා කරා යගෙන විශේෂම විෂන් කියා හිරින් සොලියුෂන් කට්ටි ඇවිල්ලා අපේ ටීම් එකේ කට්ටි ඇවිල්ලා කිව්වා කොහොමද මේ මොකද්ද මේකේ වැදගත්කම ඇයි මේ කන් මෙච්චර ඇහෙන්න ඕනේ කියලා අපි කියන්නේ ඇයි මේ ඊයේ හිරින් ටෙස්ට් එකක් කරගන්න ඕනේ කියලා අපි මතක් කරන්නේ එතකොට මේ තාක්ෂණයන් මේ හිරින් නේඩ්ස් වල තියෙන ලේටස්ට්ම ටෙක්නොලොජිස් ඉස්සර තිබ්බ වගේ හිරින් නේඩ් වල තිබ්බ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් නෙමෙයි දැන් තියෙන්නේ එතනට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස් ඩිවයිසස් තමයි පාවිච්චි කරන්නේ ඔයාට ඇහෙන්නේ නැතුව ඉන්න ඕනේ නැහැ.
0: ඇහෙන්නේ නැතුව ඉන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගැන worry වෙවි ඉන්න ඕනේ නැහැ.
2: ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට සවන් දෙන්න පුළුවන්. හොඳට ඇහෙනවා කියන එක දැන් හරි පහසුවෙන් ලඟා කරගන්න පුළුවන් දෙයක්. ඉතින් අපි මතක් කරනවා vision care hearing solution ශාකාවට යන්න තනියම නෙමෙයි. දැන් ඉන්නවනේ ගෙදර ගෙවල් වල තරුණ කට්ටිය. දදනිව අලුත් දවසේ ඉඳ කට්ටිය ඉන්න පුළුවන්. ඔගොල්ලෝ අහගෙන ඉන්න හොඳට මේ අපි කියන එක.
0: ඔව් අද කට්ටිය ගෙදර නේ ඉඳ
2: අපි වැඩට. අද නිවාඩුනේ. අද නිවාඩු හිඳ කට්ටිය ඔන්න ගෙදර ඉන්නවා. මේ තරුණ කට්ටිය ගෙවල් වල ඉන්න කියන්නේ. ඔයගොල්ලන්ගේ ආච්චි වෙන්න පුළුවන්, සීයා වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන් නැන්ද කෙනෙක් මාමා කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා දන්න වැඩිහිටියෙක් නැත්නම් ඔයාට මේ යන්නේන මගතොට හම්බෙන වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් අවුරුදු 50ට වැඩි නම් එකගෙන යන්න ළඟම තියෙන vision care hearing solution ශාකාවට ඔව්
1: අද අපි විශේෂයෙන් රජයේ සේවකයන්ට
2: කියමු
1: ඒගොල්ලන්ට නිමාඩු ඒගොල්ලෝ ඉස්ලාම් වුණත් නැති වුණත් අපිට නම් ඇත්තටම මේ නිමාඩු අපිට මතකත් නැහැනේ
2: ඔව්නේ
1: සමහරවිට මේ මේ කෝච්චි නැති වුණාම තමයි සමාන පෞද්ගලික සේවකයන් මතක් වෙන්නේ. ආ අද රජයේ නිවාඩු
2: දවසක්
1: කියලා. රජයේ අපි හැමදාම කියන රජයේ සේවකයෝ ඉන්නේ ලක්ෂ 11ක් වගේ. මේ පුද්ගලික අංශ සේවකයෝ ඉන්නවා ලක්ෂ මං හිතන්නේ 60 70 සම්බලකයන් වැඩිම කොටසක් ඉන්නේ පුද්ගලික අංශේ. හැබැයි මේ මොනවාද රජයේ නිවාඩු දුන්න හැටිය ලංකාවේ කෝච්චි නැහැ.
2: කෝච්චි නැහැ.
1: අරගොල්ලෝ වැඩට යන්න ඕනේ
2: නැහැ. ඔව්නේ.
1: ඒක තමයි මං හිතන්නේ ආණ්ඩුව ඊතන් ඉන්නේ. මේ ආණ්ඩුව කෙසේ වෙතත් මං හිතන්නේ දුම්රිය බලධාරීන් ඊතන් ඉන්නේ. ඉතින් අපි මේ කතාව දැන් නවත්තලා මේ කියන්න තියෙන්නේ මේ මොනවද අද රජයේ සේවයේ කෙනෙක් නම් ඔයාට පුළුවන් අද මේ හියරින් ඇන්ජල් කෙනෙක් වෙන්න.
2: වෙන්න.
1: ඔබේ අම්මා තාත්තා වෙසක් නිමිත්තෙන්ම අම්මව තාත්තව දන්න කියන කෙනෙක්ව.
2: ආ.
1: මේ එක්කන් යන්න අද මොකද මිෂන් කියා රජය ආයතන නැන්නේ ඒගොල්ලෝ වැඩ
2: ඒගොල්ලෝ වැඩ ඉතින් වාඩ
1: පුළුවන් මම දන්න විදිහට මේ තවස් 365 ම ඇරලා සෙන්සුරාදීපදත් ඇරලා
2: යන්න පුළුවන් ඉතින් යන්න වාඩ ළඟම තියෙන මිෂන් කියා හිරින් සොලියුෂන් ශාකාවට ලංකා පුරාම තියෙනවා ඉතින් එහෙම යද්දී අපි දැන් කියපු විදිහට ඔය ගෙදර ඉන්න තරුණ කට්ටියට ඕන දැන් රාජ්‍ය සේවකෙන් ඉන්න නම් ගෙදර ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ගේ ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් දන්න වැඩිහිටි කෙනෙක් එකගෙන යන්න එකගෙන ගිහින් එයාට පුළුවන් එතන නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණයෙන් මේ වෙනකොට තියෙන ලේටස්ට්ම ටෙක්නොලොජි එකෙන් හියරින් ටෙස්ට් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ගියාට පස්සේ මේ බ්‍රාන්චස් වල තියෙනවා මේ පොඩි බෑක්ඩ්‍රොප් එකක්. අපි අර හියරින් ඇන්ජල් ලා ගැනනේ කිව්වේ. ඇන්ජල් බෑක්ඩ්‍රොප් එකක් තියෙනවා. ඒක ඉදලා ෆොටෝ එකක් ගහලා වාගේ සෝෂල් මීඩියා account වලට කෙලින්ම අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අප්ලෝඩ් කළා vision care hearing solution ලව ටැග් කරන්න. හරිද? hearing solution කියලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලා සර්ච් කරද්දි හම්බ වෙයි page එක. හරිද? ටැග් කරලා ඉන්න තියෙනවාට. ඔයාලට එතකොට EV bike එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා වැඩි හිටියන් වැඩිපුර ප්‍රමාණයක් එක්කගෙන යන තරමට ඔයාලට entry levels වැඩි වෙනවා, ජයග්‍රහණ අවස්ථා වැඩි වෙනවා. ඒක ඔයාලට දෙන තෑග්ගක් ඔයා මේ කරන හොඳ වැඩේට. ඒ නැතත් ඔයාලට පුළුවන් මේ දැන් අපි කියවන වෙසක් සතියේ ඔයාගේ ආදරණීය වැඩි හිටියව එක්කගෙන යන්න mission kia hearing solution ශාකාවකට.
0: Right. දැන් අචි ඔය දෙන්න එන්න කලින් මමනේ මුලින්ම එන්නේ අපිට බොස් හම්බෙනවා මට බොස් හම්බෙනවා උදේ පාන්දර
2: අපි බොස් ලව මගල්ලෙන්නේ හම්බෙන්නේ
0: නැහැ
2: මුන්ටෙන්නේ
0: එහෙම තමයි මේ හොඳට ඉන්න ළමයින් බොස් හම්බෙන්න බය නැහැ මේ කොහොම හරි මට කිව්වා සනෝත හද කැම්පස් යන්නේ නැහැ නේද? එයා වටලප්පන් දෙනවලු මුළු ඔෆිස් එකටම.
2: ආ එහෙමද? නෑ.
0: කවුරු හරි හදලා මං හිතන්නේ ගෙදර බඩු අරන් තියෙන්නේ කසාගල සුපර් මාකට් එකේ.
2: කසාගල ග්‍රීන් සුපර් මාකට් එකෙන්.
1: එක්කෝ මේ මිනිස්සු හදන්න කියලා වැරදිලා වෙන්නේ. අපිට
2: මොනවා හරි මේක ටෙස්ට් එකක් වෙන්න බැරි.
1: මොනවා ටෙස්ට් රන් එකක් වෙන්න ඕනේ.
0: නෑ නෑ ටෙස්ට් රන් වෙන්න විදිහක් නෑ ඉතින් මේ හොඳට හදපු වටලප්පන් එකක්.
1: ඔයා කොහොමද දැන් හොඳට හදලා කියලා?
0: ඔෆිස් එකේ හැමෝටම ගෙනත් දෙන්න මොකද දන්නවද? සාගලට ගිහිල්ලා බඩු ටික ඔක්කොම ගත්තාම
1: මේ ඔක්කොම ඇත්ත වෙන්න ඇති. ඒ ඔක්කොම ඇත්ත. මේ හැබැයි ඔය යෝදේ අපිට ගෙනත් දෙනවා කියන එක නම් ටිකක් පුදුම සාගත කාරණයක්.
2: හරි ඉතින් ඔයාලට පුළුවන් ඔන්න සාරා කියපු විදියටම යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. ලංකාව පුරාම කසාගල ග්‍රීන් සුපර් මාකට්ස් මේ වෙනකොට තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන දේ තමයි දැන් අපිත් එක්ක වැඩ කටයුතු බොහොමකට කසාගල ප්ලාන්ටේෂන්. ඒ වගේම තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් මේ කට්ටිය අත්වැල් බැදගෙන ඉන්නවා. අපි දැන් කිව්වා අපේ වෙසක් පොය දින වැඩසටහන සම්බන්ධයෙන් මේ නේත්‍රාලෝක වෙසක් කලාපය සම්බන්ධයෙන් මේ හැම දෙයකටම අපිට හරියට උදව් වෙන කට්ටිය. ඉතින් අන්න ඒ වගේ තැනකට යන්න. මොකද මේ සාමාන්‍ය ව්‍යාපාර තියෙනවා සාරා. ඒ ව්‍යාපාර වලින් අපි අර හැම වෙලේම කියනවානේ කමියුනිටි එකට හොඳ දේවල් වෙන්න ඕන. ඒගොල්ලෝ අයිති වෙන ප්‍රජාවට හොඳ දේවල් වෙන්න ඕන. ඉතින් යන්න කසාගල ශාඛාවන් දැන් ලංකාව පුරාම තියෙනවා. ඒගොල්ලෝ අලුතෙන්ම ශාඛාවන් ඉදි වෙමින් යනවා. ඉතින් අපි දැන් මෙච්චර කල් කිව්ව විදිහට ශාඛාවන් හයක් තියෙනවා. අර අපි කඩුවෙල කියලා එකක් කිව්ව නේද? දැන් කඩුවෙල කට්ටිය ගියා. දැන් ඔහොම වෙනවනේ ඔය දන්න අඳුරන කට්ටිය. එහම අපි නුවර කිව්වට පස්සේ පොඩ්ඩක් නුවරින් ඇතුළට යන්න ඕනේ. එහෙම තව බස් දෙක තුනක විතර. ඉතින් දැන් කඩුවෙල ගිහිල්ලා කට්ටිය ඇත්තටම කඩුවෙල නෙමෙයි මේ මුල් ඒරියාවේ. මුල් ඒරියාවේ තමයි මේ කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාව තියෙන්නේ. ඉතින් අපි ඔය එක ස්පෙસિෆිකලි කියන්න ඕන. මොකද දැන් කඩුවෙල කිව්වම කට්ටිය ගිහිල්ලා කඩුවෙල ටවුන් එකේ මේ හොයනවනේ. ඉතින් මුල් ඒරියාවේ. ඊට අමතරව අපි වාට කිව්වා ගණේ මුල්ල තියෙනවා, නාරම්මල තියෙනවා, ඒ වගේම තමයි ගම්පල තියෙනවා. ඉතින් මේ ඕන තැනකට වාට යන්න පුළුවන්. ගිහිල්ලා වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට අත්‍යවශ්‍ය භාණ්ඩ, ඊට වගේම ග්‍රොසරි අයිටම්ස් මේ ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් යන්න
0: කසාගල සුපර් මාකට් එකට.
2: කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. තව මේ කසාගල ගැන කියන්න දෙයක් තියෙනවා. අපි ඒක ඊළඟ පැය කියන්න.
0: රයිට්. හරි දැන් ආටි මගේ මේ එක එක දවසට මගේ ප්ලෑන්ස් පොඩ්ඩක් වෙනස්
2: වෙනවා.
0: දැන් ප්ලෑන් එක මොකක්ද දන්නවද?
2: වඩලප්පන් කරේ.
0: ඒක තමයි මේ ළඟ තියෙන ප්ලෑන් එක. ෂෝට් ටර්ම් ප්ලෑන් එක ඒක. ලොง ටර්ම් ප්ලෑන් එක මේ දැන් මං සිකුරාදට ගෙදර දුවන්නේ මුහුද බලන්න.
2: මුහුද බලන්න. හිතන්නනේ ඒක
1: නේ. මේ මෙතන ඉන්නවක් තේන්නේ මුහුද.
2: ඒ මුහුදට වඩා අර මුහුද වෙනස්.
1: සාගරේමයි. මේ දකුණු මුහුද තීරේමයි. ආයේ කිලෝමීටර් 100ක් විතර එහාට ගිහලා ආයේ ඒකම
2: බලනවා. ආයේ ඒකම බලනවා. මොකද්ද විශේෂේ?
0: විශේෂේ?
1: ඒ ගෙදර ඉඳන් බලන්න පුළුවන්කම.
0: ගෙදර ඉඳන් බලන්න පුළුවන්කම සහ මේ මූදට වඩා සෑහෙන වෙනස එහෙම මූද.
1: ඔය ඔය අත්තද?
0: ඔව් එදෙන ඇවිල්ලා බලන්නකො එලා.
1: අපි ඒක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ නැත්නම්.
2: ඔව් ඇත්තට මොකද්ද?
1: රතු කට්ට වගේ විශ්වාංගයට කවුරු හරි දීවර ඇමතුමාගේ આવොත් සචින්ට කියන්න ඕනේ.
2: සචින්ට කියමු.
1: මේ අපේ බම්බල පිටියේ මූදට වඩා මොකද්ද උණවටුනේ මූදට දීලා තියෙන ඕගොල්ලෝ විශේෂත්වය.
2: ඇයි මේ දකුණු මූද හැම වෙලෙම විශේෂ වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
0: දකුණු මුහුදේ ඉන්න මිනිස්සු සහ දකුණු මුහුදේ තියෙන සෞම්‍ය බව නිසා තමයි ඒක විශේෂලා තියෙන්නේ. මම කියන්න හැදුව එක නෙමෙයි. يعني ඇත්තනම ඇති හැම මුහුදක්ම එහෙම ලස්සන නෑ. හරිද? හැම බීච් එකක්ම අපි ඇත්ත කතා කරොත් හැම බීච් එකකින්ම ලස්සන නෑ. දැන් අයුණාට අපිට පෝට් සිටි එකේ මෙතන තියෙන බීච් එක
2: දැන් ඔය අපි මේ අදහස් කරන එක අපිට පැහැදිලි
0: තේරුණා නෑ. එහෙම ලොකු දෙයක් ඉදි මං කියවන වෙනද නඩ මොලේ අඩුයි කියලා මේ කමක් නෑ. කොහොම හරි මං කියන්න හැදුවේ ඒ කියන්නේ කොහොමත් ලංකාව වටේ තියෙන හැම බීච් එකෙම නාන්න බෑ. හැම බීච් එකම ලස්සන නෑ. අර එන්ජොයි කරන්න බෑ. ඒ වුණාට අපිට පෝට් සිටි එකේ තියෙන මේ බීච් එක අර කිව්ව වගේ එන්ජොයි කරන්න පුළුවන්. ලස්සනට තේ එකක් බීගෙන view එක බලාගෙන එහෙම ඉන්න පුළුවන් තැනක තමයි පෝට් සිටි එකේ අපේ ප්‍රයිම් ලා අලුත්ම ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන තියෙනවා.
2: ඔව්. අපි මේ කියන්නේ ප්‍රයිම් ගෲප් එකේ අලුත්ම apartment project එක ගැන. පෝට් සිටි එකේ සාර තියෙන හොඳම තැන තමයි මරිනා බේ එක කියලා කියන්නේ. හරියටම මූද අයිනිමයි. මොහොද අයිනිමයි. ඒ කියන්නේ අර ඔයා කිව්වා වගේම දැන් apartment එක හැදුනට පස්සෙ ඔයා බල්කනි එකට ගියොත් ඔයාට පේන්නේ සමස්තයම ඉන්දියානු සාගරය විතරයි. ආත්පස තියෙන ඉන්දියානු සාගරය. ඇත්තටම හරිම calm vibe එකක් තියෙන තැනක්. අපි එතනට ගියා, මායනෝ එතනට ගියා. වයිප දෙන්න කලින් නැත්තම් කියනවනේ ඒක අගිරිය ගියනේ කියලා වයිප දෙන්න කලින් අපි
0: ගියේ.
2: ඔව්. අපි දැක්ක එතන තියෙන මේ මොකක්ද ඒ විශේෂත්වය කියන එක.
0: Feeling එක.
2: ඒ feeling එකේ vibe එක ආයේ එතන වෙන කෙනෙක්ට වෙන් කරගන්න බෑ. ඒක දැන් prime group එක අරගෙන ඉවරයි. දැන් ඔන්න අපාර්ට්මන්ට්ස් හදනවා. අපි කිව්ව මේ අපාර්ට්මන්ට්ස් හදන්නේ ලංකාවේ ඔයාට විතරක් නෙමෙයි. මේක ගෝලීය මට්ටමේ ව්‍යාපෘතියක්. ඒ කියන්නේ ලෝකේ ඉන්න අනාගතයේ විශේෂඥයින්, විශිෂ්ටයින්, ඒ වගේ මේක එක ශාස්ත්‍රවල එක්ස්පර්ට්ස්ලා මේ හැමෝම මෙතනට එන්න නියමිතයි. අන්න ඒ වගේ තැනකින් තමයි ඔයාටත් අපාර්ට්මන්ට් එකක් වෙන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේක විශේෂත්වය මොකක්ද දන්නවද? දැන් මේ ඉදි වෙන ගමන්නේ තියෙන්නේ මේ මොහොතේ තියෙන වටිනාකම වගේ වටිනාකම තව අවුරුදු 10කින් 5කින් එහාට හිතන්නකො කී ගුණයකින් වැඩි වෙයිද?
0: වැඩි වෙයිද?
2: ඒ කියන්නේ දැනටත් වරාය නගර ඉදිවෙමින් පවතිනවා. ඒ අවටත් අපි දන්නවා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා. අනාගතයේදී ලෝක ආර්ථිකයේ වැදගත් දේවල් මේ වරාය නගරයට කේන්ද්‍ර වෙන්න නියමිතයි. එතකොට අද ඔයා ගන්න අපාර්ට්මන්ට් එකේ වටිනාකම අනිවාර්යෙන්ම තව අවුරුදු 10ක් ඇතුළත ඔයාට අදාහ ගන්න බැරි විදියට මිල වැඩි වෙනවා සහ වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඔන්න ඔයාටත් පුළුවන් පෝට් සිටි අලුත්ම ප්‍රයිම් ගෲප් එකේ ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මෙන්න මේක තමයි නම්බර් එක 0715 242 242.
0: ඕකේ, දැන් මේ විදියට අපාර්ට්මන්ට් එක පෝට් සිටි එකෙන් ඔයාලගේ වෙන් කරගන්න ගමන් සේවිංස් කියන දේ අපි කොතන හිටියත් කවදා කොහොම මොන වයස හිටියත් අපි හරියට කරන්න ඕන දෙයක් තමයි සේවිංස් කියලා කියන්නේ. හැබැයි නිකන් මේ හිතුන බැංකුවල දාන්න ගියාම
2: ගුරුවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, වෙන ඕනම වෘත්තියක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම ශාස්ත්‍රයක. ඔයාට මේ account එක සෑහෙන්න වැදගත්. මොකද සාමාන්‍යයෙන් අපේ salary එක වැටෙන්නේ saving account එකනේ. එතකොට ඒ සේවින් account එකේ 107ක පොලියක් තිබ්බොත් ඒක මාර වැදගත් දෙයක් වෙනවා. ඉතින් බොහොම ඉක්මනින් limited document ප්‍රමාණයකින් පැය භාගයක් යන්නේත් නැහැ. ඔයාට පුළුවන් LB finance ඔයාට ළඟම ශාඛාවට ගිහිල්ලා මේක open කරගන්න. ඔයාට ATM card එකක් හම්බෙනවා. LB sim app එක through ඔයාට ඕනම වෙලාවක ලෝකේ ඕනම තැනක ඉඳලා ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අර අපි කිව්ව වගේ ඔයාට withdrawals කරා කියලා 107 පොලිය අනුපාතය අඩු වෙන්නේත් නැහැ. ඉතින් අවුරුදු 55ක් දශක 5කට එහා විශ්වාසයත් එක්ක තමයි LB finance අපිත් එක්ක මේ විදියට ඉන්නේ. ඉතින් අපි මතක් කරනවා, ඔයා ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් අනිවාර්යෙන්ම යන්න LB finance එකට ගිහිල්ලා මේ saving account එක LB premium saving account එක පටන් ගන්න කියලා.

0: FM 95.8 Net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: උදේ 7යි විනාඩි 44යි දැන්
3: ක්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් ස්විමින් පූල් ජිම් ඉන්ඩෝ ක්‍රිකට් කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න ප්‍රයිම් කලෝරා අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලෝරා අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත්‍රින්ින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
6: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
9: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
10: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්ින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ
11: ඔයත් try කරන්න ගන්න විජය

0: FM Anu Paha Anu Hatrai Dasama Ada Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Panahai Dan
2: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 863 363 076 7 16 76 72
3: ඇසීම අඩුද channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision care hearing solutions අමතන්න 0777 76 76 10
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
6: Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112 200 200.
7: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: Net FM Algo.

0: Udah hatai winari panas tunai algorame velava neng aji.
1: Oh, ino.
0: Oya geyak kadanon.
1: Aniwarem.
0: Kawad.
1: Geyak kadanawa kiyana eka api hamogema heenayak.
0: Heenayak.
1: Oya wena kawadda kiyala. එහෙම තියෙනවා ඉලක්කයක් තියාගෙන තමයි අපි වැඩේ පටන් ගන්නෙ.
0: ඔව්.
1: එහෙම පටන් ගත්තට පස්සේ අපි හැම වෙලේම හොයනවානේ මේ cost effectiveness කියන එක.
0: ඒක සල්ලි ඉතුරු කරන්න බලන්න
1: අපි. සල්ලි පුළුවන් තරම් අන්න හරි වියදම් කරන දේ පිරිවැය කියන එක පුළුවන් තරම් ඉතුරු කරගන්න තමයි අපි බලන්නේ. එහෙම දැන් ඉතුරු කරගෙන ඉතුරු කරනවා කියලා හැබැයි ගයක් හදන්නේ අපි પરම්පරා ගානකට තියෙන්නේ. එහෙම මේ ඉතුරු කරනවා කියලා මේ ශක්තිමත්ව හදන්න ඕන තැන්වල ශක්තිමත්ව රැදෙන්න ඕන දේවල් අපි නිකන් තියෙන බාලම එක දාලා හදන්නේ නැහැ. එහෙම හදලා ඉතින් ඉතුරු කරගෙන මම හිතන්නේ ගයක් ඕනෙත් නැහැ.
0: ඕනෙත් නැහැ.
1: ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි වාට හැම වෙලේම මතක් කරන්නේ සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ගැන.
0: රයිට්.
1: දැන් අලුත් පරම්පරාවේ වාට ගයක් හදනවා කිව්වට පස්සේ වාට අර මොඩර්න් ලුක් එක මොඩර්න් වයිබ් එක. ඒක පේන්න ගන්නවානේ මෙන්න මෙහෙම ගයක් තමයි ඕනේ කියලා. අර අපි හැම වෙලේම කියන්නේ වෙන්ටිලේෂන් එක උඩරිම තියෙන උඩරිම ගේ ඇතුළට ආලෝකය වැටෙන අර ලොකු වීදුරු තියෙන කවුළු තියෙන එහෙම ගෙවල් තමයි හදන්නේ. ඉතින් ඔය ගොඩක් වෙලා ගොඩාක් කට්ටියට දැන් ඇලුමිනියම් කිව්වට පස්සේ සාරා පොඩි සැකයක් එනවා මේ ශක්තිය මදි වෙයිද?
0: ඔව් නිකාර ගැහුවම් දෙකෙන් ඇවිල්ලා ඇයිද වගේ.
1: අපි ඇලුමිනියම් කියලා අපිට තියෙන අත්දැකීම ඉතින් අර
2: හැලිවලන්නේ.
1: ඔව් එහෙම ඇලුමිනියම්නේ. අතරම නෑ.
2: නෑ අතරම ලංකාවට තියෙන්නේ මේ හැලිවලන් මේ ඇලුමිනියම් කියලා අත්දැකීම.
1: නෑ ඔව්.
2: ඔව්. ඒ මට්ටමින් තමයි හිතන්නේ.
1: ඔව් ඔය සාස්පාන් වගේ ඇති කියලා හිතනවා.
2: පාත්‍ර සමහර පාත්‍රත් එහෙම හදලා තියෙනවා.
1: එහෙම හදලා තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි. දැන් මේ ගෙවල් දොරවල් ඉදි කරද්දී ඔය ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි වලට ජනෙල් ෆ්‍රේම් හැටියට ඊට පස්සේ උළුහව් හැටියට ඊට පස්සේ ඔය ස්ලයිඩින් ඩෝස් හැටියට යොදා ගන්න ඇලුමිනියම් අපි දන්න සාමාන්‍ය ඇලුමිනියම් වලට වඩා සෑහෙන්න ශක්තිමත්.
0: රයිට්.
1: අතිශයින්ම ශක්තිමත්. ඒ වගේම තමයි ඔය දැන් ග්ලාස් ඩෝස් නේ දාන්නේ ඊට පස්සේ ග්ලාස් වින්ඩෝස් නේ දාන්නේ ලොකු ඒ වීදුරු පවා අතිශය ඝනකම් ඒ ඇලුමිනියම් ෆ්‍රේම් එකට හරියන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි වාර කියන්නේ බය නැතුව ඇලුමිනියම් නිෂ්පාදන දාන්න. බය නැතුව ඇලුමිනියම් නිෂ්පාදන දාන නම් ඔය ගෙදරට වාර තියෙන එකම එක තෝර ගැනීමයි තමයි සොයිස්ටෙක් ඇලුමිනියම්. ඉතින් ඔන්න දැන් ඒගොල්ලෝ කෑෂ්බැක් එකක් දෙනවා ඔයාලට. කරන්න තියෙන්නේ ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා පොඩි කොටේෂන් එකක් හදාගන්න. අලුතෙන්ම හදන ගෙදරට මෙච්චර ඇලුමිනියම් නිෂ්පාදන ප්‍රමාණයක් ඕනේ වෙනවා කියලා.
0: රයිට්.
1: කොටේෂන් එක හදාගෙන ඔයාලට නම්බර් එකක් තියෙනවා WhatsApp. ඒ නම්බර් එකෙන් WhatsApp කරලා යවන්න ඕනේ මැසේජ් එකක් විදිහට කාටද සොයිස්ටෙක්ලට ඔයාගේ කොටේෂන් එක. නම්බර් එක අපේ සාර දැන් මෙන්න මතක් කරයි.
0: 0766780000 කියන ස්විස්ටෙක් ලගේ WhatsApp නම්බර් එකට ඔයාට පුළුවන් කොටේෂන් එක යවන්න.
1: යවන්න. ඉතින් අපි දන්නවා ස්විස්ටෙක් නිෂ්පාදන ලංකා පුරාම තියෙන අලෙවි නියෝජිතයන්ගෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒගොල්ලෙක් එකතු වෙලා තමයි ඔයා මේ විදිහට කොටේෂන් එක හදාගන්න ඕනේ. මට මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් ඕනේ. දිග පළල දුර. ඉතින් කොටේෂන් හදාගන්න හැටි කියලා දෙන්න ඕනේ නෑනේ. ගෙවල් හදද්දි. ඒ විදිහට හදාගන්න ස්විස්ටෙක් නිෂ්පාදන දාලා ඊට පස්සේ සාර මතක් කරපු නම්බර් එකට යවන්න. යවුවට පස්සේ ඒගොල්ලෝ ඒක වෙරිෆයි කරගෙන ඔයාට රෙෆරන්ස් ID එකක් දෙයි.
0: රයිට්.
1: ඊට පස්සේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා එතනට අර කොටේෂන් එකේ විදියටම වැඩේ වෙලා තියෙනවද කියලා. වැඩේ ඕකේ නම් ඔයාට ඒ වෙලේම රුපියල් මිලියන 2.5ක උපරිමයකට යටත්ව කෑෂ් බෑක් එකක් දෙනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ ලොකු වැඩ ඕනේ නැහැ. පොඩි ඇලුමිනියම් වැඩක් කරත් ආ සොයිස්ටෙක් එක ඔයාට ඒ කෑෂ් බෑක් එක හම්බ වෙනවා. ඒකේ වටිනාකමට අදාළව.
0: ඒ
1: වගේම තමයි සියලු ඇලුමිනියම් නිෂ්පාදන වලට වසර 30ක වොරන්ටි එකක් අවුරුදු 30ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ වගේමයි ජීවිත කාලය පුරාවටම ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
0: රයිට්. වොරන්ටි එකට සර්ටිෆිකේට් එකකුත් හම්බ වෙනවා. ජී කියන්නේ කට වචනෙට කියන වොරන්ටි එකක් නෙමෙයි ඒක.
1: ඔව් නේ. ඒ කියන්නේ ડોකියුමන්ට් එකක් ඔයාට දෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඔයා පාවිච්චි කරලා තියෙනවා සොයිස්ටෙක් ඇලුමිනියම්. මෙන්න ඒකට හම්බ වෙන 30 year warranty එක කියලා.
0: Right. ඒත් එකම තමයි මතක් කරන්න ඕන ඔයගලන්ට බලන්න ඕනේ නම් යන්න පුළුවන් නාවල තියෙන ඒගොල්ලන්ගේ design studio එකට ගිහිල්ලා බලලා idea එකක් අරගෙනම වැඩේට අත ගහන්න පුළුවන්. හැබැයි ජුනි 30 වෙනකන් විතරයි ඔයගලන්ට quotation යවන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට ඔයගලන් quotation එක අරගෙන අර කියපු WhatsApp number එකට යවන්න.
1: හරි. ඊළඟට අපි මතක් කරන්න ඕනේ අපේ දැන් රාජ්‍ය සේවකයන්ට අපි උදේම කිව්වනේ ඔයගලන්ගේ ආදරණීයන්ගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කරගන්න කියලා. ඒගොල්ලන්ගේ ආදරණීයන් විතරක් නෙමෙයි වාටත් පුළුවන් ගිහිල්ලා test කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේමයි තව වැදගත් දෙයක් තියෙනවා. ඔන්නාට පුළුවන් දැන් BYD එකක් ඔයාය කරගන්න. ඉතින් අපිටත් දැන් මේ ටිකේ කෝල්ස් එනවා කොහොමද ගන්න BYD එකක් රාජ්‍ය සේවකින්ගෙන් එන්න. ඔයාලා කතා කරලා අහනවා මොන මොන මාදිලි වලින්ද ගන්න පුළුවන්. කොතනින්ද පටන් ගන්න? මොකද්ද ලෝවස්ම ප්‍රයිස් එක? ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඇටෝ 1 එක. ඇටෝ 1 එක තමයි මේ වෙනකොට ඒගොල්ලන්ගේ ලෝවස්ම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන වාහනේ. ඇටෝ 1 එක ඉතින් ඉස්සරහට ඩොල්ෆින් එක තියෙනවා. ඊට පස්සේ BYD C-Line 5 එක තියෙනවා. C-Line 6 එක තියෙනවා. Seal එක තියෙනවා. Shark 6 එක තියෙනවා. ලොකු රේන්ජ් එකක් ඇටෝ 3 තියෙනවා මේ ඕන වාහනයක් ඔය රාජ්‍ය සේවකයෙක් නම් මාසිකව රුපියල් 68000ක් ගෙවාගෙන යන විදිහට ගෙවන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ගෙවන්න ගද්දී අර 68000 ගේ මාසික වාරිකේ විතරක් නෙමෙයි තවවට හම්බෙන දේවල් ටිකක් තියෙනවා ඒ තමයි ඔයාට පළවෙනි සේවා වාර 5 නොමිලේ හම්බෙනවා ඊට පස්සේ ලංකාවේ අංක 1 බැංකු සහකරු BOS එකත් එක්ක ඔයාට ලෝන් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා ඊට පස්සේ ලංකාවේ අංක 1 රක්ෂණාවරණ පහසුකම් සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාට රක්ෂණාවරණයක් හම්බෙනවා ඊට පස්සේ හෝම් චාර්ජින් යුනිට් එක හම්බෙනවා ඒ වගේමයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට නොමිලේම කරලා දෙනවා ඉතින් වැඩි විස්තර දැනගන්න 0112 125 125 නම්බරයකට කෝල් එකක් දෙන්න 0112 125 125 නම්බරයකට කෝල් එකක් දීලා ඒ කියන්නේ ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාගේ ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ඔයා කැමති BYD එක ගෙදර අරන් යන්න පුළුවන්
0: රයිට් ඒ දෙකම දැන් අපි උදේින් නම් කිව්වා අද කට්ටිය ගෙදර කියලා ගෙදර ඉද්දී සාමාන්‍යයෙන් හොඳ මීල් එකක් හදනවානේ අජි අර කහබත් එහෙම පොඩි විශේෂ දෙයක් හදනවානේ ඉතින්
1: නේද
0: ඉමාඩු දාසට උගොල්ලෝ ඒ හදන කෑම වේලට විජය ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න මොකද අද කට්ටිය හිතට කටට රසට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන් දැන් විජය එකකින් ඔයාට ඕන ಜಾති කුළු බඩු වර්ගයක් තියෙනවා මිරිස් කුඩු කැලි මිරිස් 3-5 ඊට පස්සේ මස් කරි 3-5 මාළු කරි 3-5 එහෙම නැත්නම් නූඩ්ල්ස් හදනවා නම් විජේ නූඩ්ල්ස්
1: තියෙනවා
0: ඉන්දියාප්ප තියෙනවා නම් ඉන්දියාප්ප හදනවා නම් ඉන්දියාප්ප පිටි ඕන දෙයක් ඔයාට විජය ප්‍රොඩක්ට්ස් ලාගින් ගන්න පුළුවන් හැබැයි WP ලාංඡනය බලලා ගන්න මොකද ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙනවා මාකට් එකේ ඒවට රැවටෙන්න එපා
1: ඔව් දැන් ඒ වගේම තමයි මේ ෆේක් ප්‍රොඩක්ට්ස් ගැන කියද්දී දැන් සාමාන්‍යයෙන් ඔයාගේ දොරක් හදනවා නම් විශේෂයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේදී පෑසුම් කටයුතු කියන්නේ ඒ වගේම වැදගත් දෙයක් නේ ඒකින්ද මතක් කරන්න ඕන තරම් ආව රවට්ටන්න පුළුවන් ආදේශක තියෙනවා ඔය ශාස්ත්‍රයේ
0: ඒකින්ද
1: අපේ දැන් පෑසුම් ශිල්පීන් එහෙම දන්නවා නිවැරදි ප්‍රමිතියෙන් කොහොමද තෝරගන්නේ කියලා ඉතින් ලංකාවේ අංක
0: 1
1: SLS සහතිකයේ සහිත එකම ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ ඉතින් ඔය පාස්සන වැඩවලදී අනිවාර්යයෙන්ම විශ්වාසනීය වේදේ කරගන්න නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩම ගන්න කියලා මතක් කරනවා

0: ඔබේ රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සම
4: අයිබවන් මේ පේ රටතොට සමගින් මම සමීර. කොළපිටේ ගාලුපාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා චීන ජාතකයන් 6 දිනක අතරංගුවටගෙන තිබෙනවා. ඒ බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩා වේදීමේ චෝදනා යටතේ. අතරංගුවට ගෙන ඇත්තේ වයස වරුදු 27 48 අතර වයස්වල පසු වන චීන ජාතකයන් 6 දෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළපිටේ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. මේ අතර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව කසොල්ලොත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එහිදී අතරංගුවට ගන් ලැබුවේ ආරියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ. මෙලඟෙත් නිවුස් පෙරවරු 9ට.
0: Net news me pay ratatota
5: dei nena pahan dalwana sadaham sitivilla
6: tamaata sarana tamama pamane kotek baahirin sahanaya patuwada avasane e udawanne tama visinma tamaage sitha saada ganimini
7: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැනෝම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 299 0710 297 99

0: උදේ 8යි විනාඩි 9යි අල්ගුටෝමෙ වෙලාව. දැන් අටි.
1: ඔව්.
0: මේ පැයි.
1: ඔව්.
0: අපි මොකද කරන්නේ?
1: මේ පැයේ කරන්න දේවල්ද නැත්තේ?
0: මට වඩා නිදා ගන්න.
1: අල්ගුටවුන් එකේ මේ වෙලාව නිදියන්නේ නැහැ සාරා.
0: නිදියන්නේ නැහැ.
1: අපි සාමාන්යයෙන් අලුයමින් අවදි වෙන
0: කට්ටියනේ. ඔව්. අපි තුන් දෙනාම.
1: ඔව්. අලුයමින් නැවදී වෙලා සමහර අය තමන්ගේ පුද්ගලික වාහනවල සමහර අය කෝච්චවල සමහර අය බස්වල යන්න පුළුවන් ඒ කියන්නේ එන්න පුළුවන් හැම විදියටම ඇත්තම හැම මෝඩ් එකෙම අපි ටවුමට එනවා
0: ඕල් මෝඩ්ස් ඔෆ් ට්‍රාන්ස්පෝටේෂන්
1: හැම විදියකින්ම අපි ඇවිල්ලා තියෙන්නේ
0: මුහුදෙරුත් එයිත් දැන් තාටික දවසකින්
1: එහෙම වෙන්න පුළුවන් ගොඩබිම් මාර්ග ඇහිරුණොත් මොන හරි ප්‍රශ්නයක් කළා අපි මුහුදෙන් එනවා කිසි ප්‍රශ්නයක් නැහැ
0: ගාල්ලේ ඉඳන් කොළඹට බෝට්ටු සිස්ටම් එකක් දැම්මොත් මම අනිවාර්යෙන් මුහුදෙන් තමයි
1: එන්නේ එන්න පුළුවන් වාට එහෙම ජෙට් ලයිනර් එකෙන් ඉස්සර ගියේ අර යුද්ධ කාලේ ඒ වගේ යනවා කට්ටිය
0: රයිට්
1: හරි මේ දැන් මොකක්ද දන්නද වෙලා තියෙන්නේ
0: මේ මේ
1: අපි දැන් කලිනුත් මතක් කරානේ මේ ලෝක යුද්ධ තත්ත්වයන් තාම සමනයකටපත් වෙලා නැහැ ඒකටපත් වෙලා නැහැ.
0: ඒව
1: ඒ විදිහටම තියනවා කියලා.
0: ඔව්.
1: දැන් මේ කැම්ප් ඩේවිඩ් කියලා එකක් ගැන අහලා තියෙනවා.
2: ජනාධිපතිතුමාගේ
1: ඔව්.
2: නිවාඩු බංගලාව.
1: කැම්ප් ඩේවිඩ් කියලා කියන්නේ මවුන්ටන් පාර්ක් මේරිලෑන්ඩ් පෙන්සිල්වේනියා බෝඩරේ තමයි මෙන්න මේක තියෙන්නේ.
0: රයිට්.
1: මේක අක්කර 125ක් පුරාට විහිදුණු මාලිගාවක් වගේ තැනක්. රහසිගත බලකොටුවක්. ලෝකේ තීරණාත්මක සාකච්ඡා ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ වෝ කැබිනට් එකත් එක්ක යුද කැබිනට්ටුවත් එක්ක සිද්ධ කරන්නේ මෙන්න මෙතනදී.
0: රයිට්.
1: ඉතින් පහුගිය බදාදා දැන් අද කවද්ද බ්‍රහස්පතින්දා.
0: ඒ
1: කියන්නේ ඊයේ.
0: ඊයේ
1: නිවේදනයක් කරා වයිට් හවුස් එක. හදිස්සියේම මේ අපි කියපු කැම්ප් ඩේවිඩ් එකේ සාකච්ඡාවක් පවත්වන්න වෝ කැබිනට් එකත් එක්ක තීරණය කරලා තියනවා කියලා කවුද ට්‍රම්ප්.
0: ට්‍රම්ප්.
1: දැන් කැම්ප් ඩේවිඩ් ගිහිල්ලා වෝ කැබිනට් එකත් එක්ක සාකච්ඡා පවත්වනවා කියන්නේ මේක මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්.
0: බරපතල කාරණාවක්
1: වෙන්න පුළුවන් කියලා අපිට තේරෙනවා. ඉතින් මීට කලින් ඔය සෝවියට් සංගමයේ තියෙන කාලේ හැම නිකිතා ක්‍රූෂෙව් එහෙම හම්බ වෙන්නෙත් මෙහෙදි තමයි. ඒ වගේ ලෝකෙ දෙවන්ත දේවල් සිද්ධ වෙච්ච තැනක් මේ භූමිය. ඉතින් කොහමද දැන් අද උදේ නිව්යෝක් පෝස්ට් එක වාර්තා කරලා තියෙනවා ඒ ගමන හදිස්සිය අවලංගු කරලා.
0: රයිට්.
1: හිටියඩිය අවලංගු කරලා හේතු විදිහට දක්වලා තියෙන්නේ මේ වෙද එක හරි නෑ හෙලිකොප්ටරයකට යන්න විදිහක් නෑ කියලා.
0: වැස්ස නේ ප්‍රශ්න.
2: අද ලෝකේ මේ කාලේ ගොඩාක් තැන් වලට වහිනවා.
1: දැන්
2: ලංකාවට වහිනවා. ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලට වහිනවා ආරංචි. දැන් බලනකොට මේ ට්‍රම්ප්
1: දැන් ඔය විදිහට හදිස්සියම ඇයි මේ යන්න තියාගත්තේ කැම්ප් ඩේවිඩ් එකට. දැන් කොහමරි ගමන අවලංගු

0: ලා තියෙනවා ඒ වෙනුවට ඒ සාකච්ඡාව වයිට් හවුස් එකේ තියෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා.
1: ඕකේ.
0: හැබැයි මේ මේකට හදිස්සියෙ මෙහෙම යන්න හේතුවක් තිබ්බා. ඇයි මෙච්චර කලබලෙන් යන්නේ කියලා. ඒකට හේතුව තමයි රුසියාව.
1: රයිට්.
0: රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානියා. ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානියා දිමිත්‍රි මහත්තයා පොඩි අපි කියන්නේ ඒක නිකන් කොහොමද බරපතල විදිය තර්ජනයක් කරනවා.
1: ඕකේ.
0: මේ යුරෝපයට යුරෝපේ නායකින්ට. ඒ තමයි යුක්‍රේනයේ අගනුවර මොකද සාර?
1: කිව්වගනුවර.
0: වාදයෙන් මතක් කරානේ මීට කලිනුත් කිව්වගනුවරට ප්‍රහාරයක් කිරීම එල්ල කරා කියලා. ඉතින් ඊට පස්සේ නැවත වතාවක් රුසියාව පැත්තෙන් ලොකු අනතුරු ඇගවීමක් කරලා තිබ්බා. අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඕනෑම මොහොතක අපි කිව්වගනුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරයෙන් අපි මේ යුද්ධය ඉවර කරලා දානවා. දැන් අපි අවුරුදු දෙක තුනක් මේක ඇදගෙන ආවනේ. අපි එකපාරින් මේක ඉවර කරන්න යන්නේ. කෙලින්ම යුක්‍රේනයේ හිස සිදින්න
1: යන්නේ.
0: එක ප්‍රහාරයකින්. ඒකෙන්ද වහා ක්‍රියාත්මක වෙන පරිදි යුරෝපයට අනතුරුව ගෙව්වා. යුරෝපා කොමිසමට කිව්වා ඔයගොල්ලන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ නියෝජිතයෝ ඇම්බසඩර්ස් ලතානාපතිවරු කට්ටිය ඉන්නවනේ. දෙගොල්ලෝ
1: මේකයි.
0: තානාපතිවරු ඔක්කොම ඉන්නවනේ. ඉතින් ඉක්මනින් කට්ටිය විවත් කරගන්න. කියලා අපි ගහනවා. අපි එකපාර මේ වැඩ ඉවර කරන්න යන්නේ කට්ටිවත් කරගන්න කියලා
1: කලින් කිව්වා.
0: කලින් කිව්වට මේක යුරෝපා කොමිසම එච්චර ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ කියලා තිබ්බ නැහැ අපිවත් කරගන්නේ නැහැ. මේ මේ රුසියාව හදන්නේ බොරු බොරු වචන දාලා තර්ජන දාලා නිකන් මේ යුක්‍රේනය තනි කරන්න. අපි තනි කරලා එළියට යන්නේ. ඉතින් ඊයේ මේ ප්‍රකාශයට නැවත ප්‍රතිඋත්තර දෙනවා දිමිත්‍රි ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානියා.
1: රයිට්.
0: එයා කියනවා මොකක්ද දන්නවද කියන්නේ?
1: මොකද කියන්නේ?
0: මට පේන විදිහට යුරෝපයට තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතිරික්තයක් ඉන්නවා.
1: රයිට්.
0: ඒගොල්ලන්ට පොඩ්ඩක් ගෙවන්න කරන්න අමාරු ඇති. ඒකින්ද මේ එකපාර රස්සාවෙන් එලියට දාන්න බෑනේ. ඒකින්ද මේ අපි ලව්වා. මේක ට්‍රිම් කරගන්න. කට්ටිය අඩු කරගන්න තමයි. කට් ඔෆ් කරගන්න තමයි මේ උත්සාහ කරන්න කියලා. මේක දැඩි අනතුරු වැගවීමක්. මේක මේ අපි hina වෙවි කිව්වට එහෙම නෙමෙයි කිව්වේ. අපිට තේරෙනවා සර්ප්ලස් එකක් තියෙනවා මේගොල්ලන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ. ඒකින්ද අපි ලවා මේක අඩු කරගන්න වෙන්නේ නැති උත්සාහ කරන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඉන්නවනම් ඉන්න අපි අනතුරු වැගෙව්වා. ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව. මේ වෙනකොට රුසියාව තමන්ගේ නිව්ක්ලියර් ට්‍රයඩ් එක කියලා කියන්නේ ගොඩබිමේ ඉඳන් ඊට පස්සේ අහසේ ඉඳන් සහ මුහුදේ ඉඳන් මහා සාගරේ ඉඳන් ඕනම තැනක ඉඳන් තමන්ට න්‍යෂ්ටික ප්‍රහාරයක් ලෝකයේ ඕනම ඉලක්කයකට එල්ල කරන්න පුළුවන් විදිහට අපි කියනවා න්‍යෂ්ටික ත්‍රිත්වය කියන ආම් එක බලගන්නවලා තියෙනවා. ඒක මේක ස්ටෑන්ඩ් බයි කරලා තියෙනවා ඕනම මොහොතක ඉලක්ක වෙත ප්‍රහාර දෙන්න. ඉතින් ලෝකය විශ්වාස කරනවා ඊළඟ ඉලක්කය බොහෝ දුරට කොහෙද?
1: කිව්වගනුවර.
0: යුක්‍රේනයේ කිව්වගනුවර වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා තමයි මේ හදිස්සියේ ට්‍රම්ප් ජනාධිපතිතුමත් කෑම් ඩේවිඩ් එකට රැස් වෙලා වෝ කැබිනට් එකත් රැස් කරගෙන කතා බහ කරන්න බලාපොරොත්තුනේ. හැබැයි වැස්ස හරස් වුණා. හැබැයි අද වයිට් හවුස් එකේ වෝ කැබිනට් රැස් වීම තියෙනවා. අපි දන්නේ නැහැ මොන විදිහේ තීරණවලට එයිද කියලා. ඒවා අපිට ලෝකයට කියන්නේ. හැබැයි මේ වෙනකොට ලෝකය න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානම් වෙමින් ඉන්නවා. අපි මේ විදිහට නිවාඩු වාඩුවේ කෑම් එකේ ජොලියේ හිටියට.
1: එවනාට ආචි එක අතකට යුක්‍රේන් පව් මොකද දන්නවද? කියන්නේ දැන් අපි යුක්‍රේනයේ අතාරින්නේ අපි යුක්‍රේන එක ඉන්නවා කියලා කිව්වට යුරෝපියන් රීඩර්ස්ලා
2: මහ ලොකෝට ඉන්නෙත් නෑ.
1: ඒගොල්ලෝ නේටෝ එකේ මෙම්බර්ෂිප් එක දෙන්නෙත් නෑ යුක්‍රේනකට. ඒ උනාට අර අපි උදව් කරන්නේ නෑ කියන්නෙත් නෑ. ඒතකොට යුක්‍රේනයේ අර පැත්තට යනවද මේ පැත්තට යනවද? මට කවුද උදව් කරන්නේ කියන්නේ උඩින් බල බල ඉන්නවා. ඉතින් දැන් ওই විදිහට ප්‍රහාර එල්ල වුණොත් ඇත්තටම යුක්‍රේනේ පව්.
0: ඔව්. පව් ඉතින් කරන්න දෙයක් නෑ. සෙලෙන්ස්කී හදිස්සියනේ ඔය එයා පොඩි ඇමක් කෑවනේ. ඉතින් ඒ ඇම කාලා
2: ඇම දුන්නේ යුරෝපයේ.
0: ඉතින් ඇත්තටම අර මේ සාරා කිව්වා වගේ නේටෝ එක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි. නේටෝ එක යුක්‍රේනයට එන්න හැදුවා. ඒකට රුසියාව කැමති වුණේ නෑ. තමන්ගේ මායි මේ නේටෝ එක ඉන්නවට. ඒකෙන්ද යුද්ධයක් ඇති වුණා. දැන් ඉතින් අර එනවා කියපු රටේ මිනිස්සයා තමයි තනි වෙලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ දැවැන්ත ප්‍රමාණයේ නැෂ්ටික ප්‍රහාරයක් නෙමෙයි. හැබැයි කිව් විතරක් කේන්ද්‍ර කරගෙන එක ප්‍රහාරයකින් සමස්ත යුක්‍රේන පාලන තන්ත්‍රයේම අතුගාලා දාන්න පුළුවන් විදිහේ ප්‍රහාරයක් එල්ල වෙීමේ අවධානමක් තියනවා කියලා මේ වෙනකොට ලෝක ආරක්ෂක විශේෂඥයින් අනතුරු අගවල තියෙනවා.
2: ඉංග්‍රීසි භාෂාවෙන් Q කියනවාද?
0: Q පොලිම.
1: පොලිම.
2: ඉතින් Q අගනුවර පොලිම් ඇති නොවේවා.
0: ඇති නොවේවා.
2: දැන් සාමාන්‍යයෙන් Q ලයින් එකක් කියලා කියන්නේ අවසාන ලයින් එකටත්
1: කියනවනේ. ඔව්.
2: මේ Q ලයින් එකක් කියලා කියන්නේ අවසාන පරිච්ඡේදනේ. මේ අවසාන මේ වාක්‍ය කියලා කියනවනේ. ඉතින් යුක්‍රේනය ඒ අවසාන වාක්‍ය මේ සතියේ උදා නොවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. Q ඉඳ.
0: Q ඉඳ. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. කොහොම නැත්නම් යුක්‍රේනය රුසියාව කියලා කියන්නේ මේ එකම මිනිස්සු තමයි, කාලයක් එක රට.
1: ඒකින්නම් තමයි රුසියාව වලට ඕනේ කොටස ගන්න, කියු කියන අගනුවරේ බලය ගන්න. ඒක ඉතින් ඔයගොල්ලෝ හොයලා බලන්න නේද, හරි ඉන්ටරෙස්ටිං කතාව. ඒ අතරේ දැන් ලෝකේ ඔවා වෙන අතරේ ලෝකේ අපිට පෙන්වන්නේ හෙට මොනවා වෙයිද දන්නේ. ඒක නිසා අපිට හිත හිත ඉන්න වෙලාවක් නැහැ. ජොබ් එකක් කරනවද කරන්නේ නැද්ද අරකට දාලා බලනවද, එහෙම හිත හිත ඉන්න වෙලාවක් නැහැ. ඔයාලා ඇල්ගෝ ටවුන් සඳුදා ඉඳන් සිකුරාදනකන් ආනවා නම් දැන් අද 4 වෙනි දවසටත් ඔයගොල්ලන්ට රිමයින්ඩර් එකක් දෙන්න හදන්නේ මේ සතියට. සදාහරිත ඔයාලට ගෙනල්ලා තියෙන ඔපචුනිටීස් වලට apply කරන්න,
0: අනිවාර්යයෙන්ම apply කරන්න කියලා මතක් කරනවා. මොකද මේ ඇත්තටම අපි ඔය දැන් ওই යුද්ධ ගැන, දේවල් ගැන, රටවල් ගැන කතා කරානේ. මේ මේ හැමදේ පිටිපස්සෙම තියෙන්නේ ආර්ථිකය.
1: ආර්ථිකය.
0: ඉතින් ඒවත් දැනෙනවා. අපි වගේ පුංචි රටවල් වලට ඒවත් දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි වාගේ ආර්ථික ස්වාධීනත්වය මේ වෙලාවේ ආර්ථික මේ වශයෙන් ස්ථාවර තැනක ඉන්න එක අපිට වටින්නේ. ඕනම shock එකකට, external shock එකකට ඔරොත්තු දීමේ හැකියාව ඔයාට තියෙන්න
1: ඕනේ.
0: ඉතින් එහෙම තියෙනනම් ඉස්සෙල්ලම ඔයාටම කියලා ආදායම් මාර්ගයක් තියෙන්න බෑ. එහෙනම් ඔයා උගත් දෙයි. ඔයා ඉගෙනගෙන තියෙනවා නම් උපාධියක් තියෙනවා නම් ආදී skill එකෙන් ඔයාට තියෙන්න ඕන හොඳ රැකියාවක්, හොඳ පිළිගැනීමක් සහිත රැකියාවක්. ඉතින් ඔන්න සදාහරිත plantation මේ අවස්ථාව ඔයාට අරගෙන ඇවිල්ලා තියෙනවා. ලොකු range එක post ප්‍රමාණයක් දැන් ඔයා වෙනුවෙන් වෙන වෙලා තියෙනවා. අපි ඒක මතක් කරන්නම් ඔයාට. මෙන්න මෙහෙමයි. කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාට දැන් ආයතන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශ්‍රේෂ්ඨ ඉහළම වැටු, දිරි දීමනාවන්, කොමිස්, අතිකාල දීමනා, බෝනස්, විදේශ සංචාරයන් හම්බෙනවා. ඊට පස්සේ ශිෂ්‍යත්ව හම්බෙනවා. දැන් මේ විදේශ සංචාර කිව්වට පස්සේ ඒක හරි විශේෂයි. මේ මේ නිකම්ම නිකන් ගිහිල්ලා tour එකක් නෙමෙයි.
1: vacation නෙමෙයි.
0: vacation tour එකක් නෙමෙයි. මේ ඔයාගේ ඔයා කරන post එකට නැත්නම් ඔයා ඉගෙනගත්තු දෙයක් ඉන්න ඔයාගේ post එකක් කරන්න මෙතන. ඒ රැකියාවට අදාළව ඔයාට ලංකාවේ ලබා ගන්න බැරි අත්දැකීම්. ඒ ලංකාවේ නැති අත්දැකීම් තියෙන රටවල් වලට ගිහිල්ලා ලබා ගන්න පුළුවන් මේ අවස්ථාවට උදා කරලා දෙනවා. ඒ සියලු වියහියදම් ඔක්කොම බලා ගන්නවා සදාහරිතල. ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඔන්න ඔයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න හොඳම තැනක්. ඔයා උපාධිධාරියෙක් නම් ඔයා මේ වෙනකොටත් ඔයාගේ උපාධියට සරිලන තැනක නෙමෙයි නම් රැකියාව කරන්නේ. මට මගේ මිසික් ස්කිල් එකේ මේ තියෙන ස්කිල් එකේ මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. මේ අපරාධේ මං නාස්ති කරන කාලය කියලා ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සදාහරිතකට ඇප්ලයි කරන්න ඕන. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලය යන කට්ටියට ඔන්න පුළුවන්කම තියෙනවා part time jobs කරන්න, අර්ධකාලීන රැකියා කරන්න. ඉතින් full time ද part time ද, ඊට පස්සේ කාන්තාවන්ට විශේෂ වුණ රැකියා තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ලොකු branch එකක් තියෙනවා. මේ branch network එකක් තියෙනවා ලංකාව පුරාම. ඒකින්ද ඔයාට ආසන්න ප්‍රදේශයේ district එකේ එහෙම නැත්නම් පළාතේ ඉඳලත් ඔයාට පුළුවන්කම තියෙනවා වාගේ රස්සාව කරගෙන යන්න. ඉතින් CV එකක් දාන්න මෙන්න මේ නම්බරකට 076-441-1648 076-441-1648. ඒ වගේම තමයි ඊමේල් එකකුත් තියෙනවා. ඊමේල් එක මතකද ඔයාට?
1: ඊමේල් එක මතකයි. careers@sadaharita.com.
0: අන්න හරියි. ඒ ඊමේල් එකට ඔයාට පුළුවන් වාගේ CV එක කෙලින්ම මේල් කරලා යවන්න. careers@sadaharita.com careers@sadaharita.com. එහෙම නැත්නම් සදාහරිත වෙබ්සයිට් එකට යන්න. ඒකේ තියෙනවා සෑහෙන හොට්ලයින් ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ. ඒ ඕන නම්බරකින් කතා කරලා මේ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා.
1: රයිට්. දැන් අටි අපි කලින් පැයේ මතක් කරානේ ප්‍රයිම් ලගේ වැඩක් ගැන, පෝට් සිටි එකේ වෙන. ඒක කමර්ෂල් පැත්තට බර ප්‍රොජෙක්ට් එකක්.
0: ප්‍රොජෙක්ට් එකක්.
1: හැබැයි අපි රෙසිඩෙන්ෂල් ඒරියා එකක්, කියන්නේ අපි අර නිස්කලංකව නිකන් එහෙම ඉන්න,
0: නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාව බලාපොරොත්තු වෙනවා නම් නේ. එහෙම තනක් අපි හැමෝගෙම හිණයක් නේ. දැන් වර මගෙන් ඇහුවන ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවද කියලා. අපි ගෙයක් හදන්නෙමයි සාර, අපේ ප්‍රයිවසි එක තියාගන්නනේ. ප්‍රයිවසි එකනේ ගෙයක් ඇතුලේ තියෙන අපේ ප්‍රයිවසි එක. අපිට අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව, අර වැස්සට තෙමෙන්නේ නැතුව, අවුවට අපි කියන්නේ පිච්චෙන්නේ නැතුව, බොහොම පරිස්සමෙන් අපි සනීපෙට ඉන්න පුළුවන් තනක් තමයි ගෙදරක් කියලා කියන්නේ.
1: ගම් අතරවල යට වෙන්නේ නැති,
0: යට වෙන්නේ නැතුව, ඒ ස්වාභාවික ආපදාවත් ආපදාවන් වලට නතු වෙන්නේ නැතුව, තමන්ගේ පවුලේ ඉන්න ආදරණීයන්, දුවලා පුතාලා බිරිඳ සැමියා මේ හැමෝම එක්ක, අම්මලා තාත්තලා මේ හැමෝම එක්ක බොහොම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි අපි ගෙදරක් කියලා කියන්නේ, හෝම් එකක් කියලා කියන්නේ. ඉතින් ඔන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා එයාලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන තියෙනවා. ඒ තමයි කලූරා කියලා කියන්නේ. කලූරා මේ තියෙන්නේ කළුතර.
1: කලූරා
0: තියෙන්නේ කළුතර.
1: කලූරා තියෙන්නේ කළුතර.
0: කළුතර.
1: ඒක ලස්සනට කියන්න ඕනේ.
0: කලූරා තියෙන්නේ කළුතර.
1: රයිට්.
0: හරිනේ කළුතර තියෙන්නේ. ඉතින් බස්නාහිර පළාතෙමයි. සාමාන්‍යයෙන් කළුතර කියවම කට්ටිට පොඩ්ඩක් නිකන් දුරගතියක් දැනෙනවා.
1: ඔව් මේ දකුණු පළාතේ නෙමෙයි. මේක තියෙන්නේ බස්නාහිර පළාත.
0: බස්නාහිර පළාත. ඉතින් කළුතර කියලා කියන්නේ අනාගතයේදී සංචාරක කේන්ද්‍රස්ථානයක් වෙන්න නියමිත තැනක්. ඒ වගේම තමයි ලංකාවේ ආර්ථිකයට ලොකු උදායකත්වයක් දෙන නගරයක්. ඉතින් ඒ වගේ තැනකින් අර නාගරික පහසුකම් ඔක්කොම එක්ක කළුතර නගරයට විනාඩි 5ක දුර නාගොඩ රෝහලට තියෙන්නේ හරියට මීටර 800ක් වගේ එතන ඉඳන්නේ. ඉතින් ඒ ඔක්කොම පහසුකම් එක්ක තමයි ඔයාට මේ තැන ලැබෙන්නේ. මේක බ්ලොක් එකක්. ඔයාට ඉඩම වගේම ගේ, ඒ කියන්නේ ෆොලි ෆර්නිචර් සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරපු ගයක් තියෙනවා.
1: පදිංචි වෙන්න විතරයි තියෙන්නේ.
0: ඉතින් ආරම්භය රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා මේ ගෙවල් මිලදී ගන්න. ඉතින් ඒගොල්ලෝ ඒක කැටගරයිස් කරලා තියෙනවා A to F. ඉතින් ඔයාට ඕන නම් තනි තට්ටුවේ ගයක් එහෙම ගන්නත් පුළුවන්. තට්ටු දෙකේ ගයක් ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. ඉතින් ඔය වැඩි විස්තර දැනගන්න 13:22 හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. 13:22 හොට්ලයින් එකට. ඔයාට ඕන නම් කොහොමද මෙතන හැදිලා තියෙන්නේ? ඒකේ අදාළ මැප් එක, ඒ ප්ලෑන් එක, ආකිටෙක්චර් එක, 3D මොඩල්ස් ඒ දේවල් බලා ගන්න ඕන නම් ඔයා යන්න primelands.lk website
1: එකට. ඒකේ ඒකේ ඔක්කොම තියෙනවා. මාර් ලස්සන්ට graphics ටිකක් හදලා
0: A to Z ඔක්කොම විස්තරේ තියෙනවා.
1: A to Z ඔක්කොම තියෙන නිසා යන්න primelands.lk website එකට, නැත්නම් ඒගොල්ලන්ට call එකක් දෙන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8:00 විනාඩි 26යි දැන්.
4: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක් වත්ද නද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
6: BYD C-Line 8 7 seater SUV රථය 10 මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01112125125 අමතන්න.
7: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
3: WhatsApp කරන්න 076-441-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
8: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
9: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
8: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
9: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
8: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනවා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: මාළු කන්න කැමති කිරටද පිරිසටද?
12: කැමති විදියකට.
11: විජය කිරි මාළු 3/5 කුඩු හා විජය මිරිස් මාළු 3/5 කුඩු.
10: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
13: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01121125125 මතන්න.
14: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
15: මෙල්වා එක ලංකාවේ එක.
16: ප්‍රයිම් කලුරා. අභිමානවත් කලුතරෙන්. ස්විමින් පූල්. ජිම්. ඉන්ඩෝ ක්‍රිකට්. කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා. අනුත්වන කලුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.

0: උදේ 8යි විනාඩි 32යි අල්ගොටාමි වෙලාව. දැන්
1: ඔව් අද මේ විශේෂ දිනයක් අපි අද වැඩසටහන ආරම්භ කරනකොටත් මේ සාරාගේ කතාව ආබ්‍රහම්ගේ කතාවේදී මේ කිව්වා එය දරුවන් ලබන්න තියෙන ශක්්‍යතාවය පහු කළා. එහෙම නැත්නම් ආර්ථව හරණයට ලක් වෙලා හිටිය කියලා. ඉතින් අද මැයි 28 වෙනිදා ලෝක කාන්තා මංගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන දිනය. විශේෂයෙන් ආර්ථව සෞඛ්‍ය පිළිබඳව සනීප ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන දිනය මං හිතන්නේ අපේ රටේ තියෙන යම්කිසි ආකාරයක අධ්‍යාපනයේ එක එක හේතු මත අපි සමහරලාවට ඒ කාන්තා සනීප ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරනවා අඩුයි. සමහරලාවට අපේ පොත්වල තියෙනවා සමහර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ පොත් එන්න ගියාම ඇතැම්ම ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වුණා. දැන් ඒව ප්‍රතිඵල අපිට පේන්න
2: තියෙනවා.
1: ඉතින් මොකද අපි හැම කෙනෙක්ම අම්මා කෙනෙක්ගෙන් ආපු
2: දරුවෝ.
1: අම්මා කෙනෙක්ගෙන් ආපු දරුවෝනේ කොහොම හරි. ඉතින් අම්මා කෙනෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ආර්ථව සිද්ධ වෙන්න පෑනේ. ඒකින්ද අද දවස ඉතාමත් මේ කාන්තා පිරිමි කියලා නෑ අපි හැම කෙනාම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් ආර්ථවය පිළිබඳව සෞඛ්‍ය තාමත් මේ සනීප ආරක්ෂකතුවා ලංකාවේ පාවිච්චි කරන්නේ මම දන්න විදිහට 60%. 40% ග්‍රාමීය දේවල් ග්‍රාමීය ක්‍රමවලට තමයි ඒ දවස් ගෙවා ගන්නෙ. ඉතින් ඒවයි සනීප ආරක්ෂා පිළිබඳව ලොකු ගැටලු තියෙනවා. ඉතින් ඒකෙහිඳ අද විශේෂයෙන් මේ අපි මේ ගැන මතක් කරන්න සහ කතා කරන්න ඕනේ. මොකද අපේ රට එහෙම කතා කරන්න පුළුවන් සංස්කෘතියක් තියෙන රටක්. අපි කතා නොකරුවට.
2: ඔව් නේ.
1: මොකද ප්‍රථම ආර්ථවේ අපි සමරනවනේ.
0: ඔව්.
1: ඒක උත්සවාකාරයෙන් සමරනවා.
0: ලොකුවට සමරනවා.
1: ලොකුවට සමරන රටක් නේ.
0: ඔව්.
1: එතකොට එහෙම සමරනවා නම් එහෙම ඒ සෞඛ්‍ය පිළිබඳව ආචි මේ
2: කතා කරන්න ඕන.
1: කතා කරන්න විචිකිච්ඡාවක් තියෙන්න බෑනේ.
2: ඒකනේ.
1: ඒ සමරන කාරණේ ඒ සමරුන් උල්ලට එන ඔක්කොම දන්නවනේ.
2: දන්නවනේ.
1: ඇයි එන්නේ කියලා. නේද? ඉතින් එච්චර මේ ඒක බොහොම ආලෝලණයෙන් සමරන්න පුළුවන් නම් විශේෂ අවස්ථාවක් කොට සලකනවනම් අනිත් එක ඒක මල්වර කියන වචනය බලන්න කොච්චර ලස්සනද කියලා නේද? මල්වර වෙනවා කියන එක. ඉතින් අනිත් එක ඒක බොහොම සිරියාවන්ත සුබ කටයුත්තක් විදිහට නේ අපේ රට සලකන්නේ. ඉතින් එතනින් එහාට ඒක රැක ගැනීම සහ ඒ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීම තමන්ගේ අම්මා සහෝදරිය පිළිබඳව අවධානය යොමු කිරීම ඒ දවස්වලදී විශේෂයෙන් පිරිමි අය එවුන් ඒ අයව ඉවසන්න පුරුදු වීම මේ පොඩ්ඩක් තරහ යනවා එහෙම වැඩිනේ. ඉතින් ඒ අනිත් දවස්වලටත් එහෙම තමයි. ඒක බොහොම ඇඟේ සිද්ධ වෙන හෝමෝන ක්‍රියාකාරීත්වය මත සිද්ධ වෙන දෙයක්. ඒකින්ද අපි ඔය අපි මොනවද විචිකිච්ඡාවට ලක් වෙන්න ඕන දේවල් ගොඩක්
0: තියෙනවා.
1: අර මේ PK ෆිල්ම් එකේ තියෙන්නේ අර මේ ඒලියන්ස්ලා මේ මොකද්ද පිටසක්වල ජීවියා ඇවිල්ලා ආයෙ ගිහිල්ලා ආයෙ එනකොට අනිත් කට්ටියට කියනවානේ මේ පෘථුවිය ඇත්තන පෘථුවිය නෙමෙයික ලංකාව කියලා කිව්වනම් හරි. පෘථුවිය කියන්නේ මාර පුදුමාකාර රටක්. ඒගොල්ලෝ මිනි මරා ගන්නවා වගේ දේවල් බොහොම ප්‍රසිද්ධිය කරනවා. ආදරය හැංගිලා
2: කරනවා.
1: ආදරය කරනවා වගේ දේවල් ඒගොල්ලෝ කරන්නේ හැංගිලා.
2: මිනි
1: මරා ගන්නවා වගේ. අනිත් අයට අංචි අදිනවා වගේ දේවල් මේ බොහොම ප්‍රසිද්ධිය
2: කරනවා.
1: මේ මිනිසුන්ට මඩ ගහනවා වගේ දේවල්
2: බොහොම
1: ප්‍රසිද්ධිය කරනවා. ඉතින් ඒ වගේ මේකත් ඒ වගේ තමයි. බොහොම අපි බොහොම විවෘතව කතා කරමු මේ පිළිබඳව දැනුවත් වෙමු. සහ නිසි සනීප ආරක්ෂක උපකරණ පාවිච්චි කරන්න කාන්තාවන් පොළඹමු. ඉතින් එහෙම කියනකොට මට මතක් වුණේ අපේ කීල්ස් සුපර් මාකට් එකේ ඇත්තම සුපර් මාකට් සංස්කෘතිය විසින් මේ යම්කිසි ආකාරයකට මේකේ තියෙන අර ඔළුවේ තියෙන කහට පොඩ්ඩක් කඩලා දැන්
2: අඩු කරානේ
1: නේද? දැන් බය නැතුව සනීප ආරක්ෂකතුවා පැකට් එකක් ගෑනු පිරිමි ભેදයකින් තොරව කවුන්ටරයට ඇවිල්ලා දෙනවනේ.
2: ගන්නවනේ
1: නේද?
0: ඔව් නැත්නම්
1: ඉස්සර අම්මෝ ඉස්සර පත්‍ර කොළ වල ඔතනගෙන নানা ප්‍රකාරනේ.
0: ඔව් ඉක්මනට දාගන්න මේක
1: බෑ. ඉක්මනට දාගන්න හදනවා. ඉතින් එහෙම වුන්නේ නැහැ නේද?
2: එහෙම වුන්නේ නැහැ.
1: දැන් අපි බෙහෙත් ගන්නේ එහෙම හංගලා ගෙනියන්නේ නැහැ නේද? අනිකුත් දේවල් මේ එහෙම ගෙනියන්නේ නැහැ නේ අපි.
2: අපි හංගන්න ඕනේ වංගන්නෙත්
1: නැහැ. හංගන්නෙත් නැහැ නේ. දැන් අපි මොනවද වොෂ්රූම් වල පාවිච්චි කරන ටොයිලට් පේපර්ස් අරගෙන යනවනේ. ඒ ඔය වගේ හංගලා ගෙනියනවා නේ. නැහැ නේ. ඉතින් ඒකෙන්ද සනීප ආරක්ෂාව සඳහා නේ පාවිච්චි කරන්නේ.
2: පාවිච්චි කරන්නේ තාම.
1: ඉතින් මොකද අර බිඩ් ෂවර් එකක් අරගෙන යනකොට අපි හංගලා ගෙනියනවාද? ගෙදරයි කරන්න හાર્ඩ්වෙයාර් එක ඉඳලා. නැහැ නේ. ඉතින් ඒකෙන්ද දැන් ඒ සංස්කෘතිය බොහොම විවෘත වෙලා තියෙනවා. මම දැකලා තියෙනවා සමහර ළමයි අහනවානේ මේ බිස්කට් පැකට් එකක්ද කියලා. එහුවම නෑ පුතේ මං ඔයාලට මං දවසක් දැක්කා මං ස්කෝලෙන් මේක කියලා දෙයි නැත්නම් ඔයාලට ඔයාලා ලොකු නම් කියලා දෙන්නම්කෝ
2: කියලා දෙන්න
1: මේක අම්මට අවශ්‍ය දෙයක් මේ කියලා බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඉතින් හරි ආදරයක් හිතුණා මට ඇය ගැන. ඉතින් ඒකින්ද අපි විශේෂයෙන් මේ අද ඒ දවස මතක් කරනවා. ඒක ලෝකෙ යොදාගෙන තියෙන්නේ අද මැයි 28 නේ. පස්වෙනි මාසේ 28. එතකොට මේ චක්‍රය සාමාන්‍යයෙන් බහුතරයකට සිද්ධ වෙන්නේ 28 වෙනිදා.
0: දවස් 28
1: කියන්නේ. ඔව්. ඉතින් ලෝකයේ අපි ඇත්තටම මිනිස්සු වැඩ කරේ සඳ චක්‍රයත් එක්ක.
2: සඳ
1: පායන දවස් 28කට කාන්තාවන්ගේ චක්‍රය සිද්ධ වෙන්නේ
2: දවස් 28කට.
1: ඇතම් ගස්වල ඒ වැඩිම සිද්ධ වෙන්නේ දවස් 28ට. ඉතින් පරණ මාස ක්‍රමයේ තිබුණේ චంద్ర මාස ක්‍රමයේ දවස් 28කට. ඉතින් ඒකින්ද අපි විශේෂයෙන් අද මැයි 28 වෙනිදා මේ ගැන මතක් කරනවා. ඔබේ ගෙදරින් ඉන්න කාන්තාවගේ සහෝදරියගේ ඒ සනීප ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. ඒ ඔක්කම කාන්තාවොත් බොහොම සනීප ආරක්ෂක දේවල් ඒ දිනවල පාවිච්චි කරන්න. ඉතින් කීල්ස් එකේ ඇත්තම දැන් කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන්ම සනීප ආරක්ෂක තුවා තියෙනවා.
0: කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන්ම සනීප ආරක්ෂක තුවා ඇත්තම තියෙනවා නෝ මේ රෝස පාට පැකට් එකක් මේ ඒ ඒ රාක්කේ දැන් එක එක තව බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ. ඇත්තටම අඩුම ගාන තියෙන්නේ කීල්ස් එකේ. මේ මම මේ ගිහින් එක්ස්පීරියන්ස් කරන හින්දා කියන්නේ ඇත්තටම මිල අඩු කීල්ස් බ්‍රෑන්ඩ් එක සහ ඒකේ ක්වොලිටි එක.
1: අනේ ඒකත් අදගත් වෙන්න බෑනේ. අඩුවට තියෙන්න පුළුවන්.
2: හැබැයි ක්වොලිටි එක
1: පහසු තියෙන්න නැත්නම් බෑනේ.
0: අනිවාර්යෙන් හයිජීන් එකට නැත්තම් ප්‍රශ්නයක් නේ ඕක. මේ ගොඩක් වෙලා ගෑන් ළම ඇඳගෙන ඉන්න. හැබැයි කීල්ස් එකකින් එන සනීප ආරක්ෂක තුවා වාට කිසිම බයක් නැතුව ගන්න පුළුවන්. සහ ඕගොල්ලෝ වෙන වෙන විදිහ භාවිතා කරනවා නම් ඒක මිල වැඩි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. යන්න ළඟම තියෙන කීල්ස් එකට. මොකද කීල්ස් බ්‍රෑන්ඩ් එකකින් එන සනීප ආරක්ෂක තුවා විතරක් නෙමෙයි, තව තියෙන අනිකුත් දේවල්, ක්ලීනින් ඉක්විප්මන්ට්, ඊළඟට කෑම බීම, ෆ්‍රෝසන් ප්‍රොඩක්ට්ස්, මේ හැමදේම ඔයාට දැන් ගන්න පුළුවන් 10%ක
1: සිහිපත් කරන දින
2: කතා කරන දවස. ඉතින් මේ දේවල් ගැන දැනුවත් වීම තමයි වැදගත් වෙන්නේ. වැදගත්ම දේ ඉතින් අර දැනුවත් භාවය නැති වුණාමනේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසායි අපි දැනුවත් කිරීම කරේ. ඉතින් ඒ විදිහට වාට සනීප ආරක්ෂකතුව ආවෙන්න පුළුවන්. මේ දේවල් මිලදී ගන්න කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන්ම ගන්න පුළුවන්. දැන් කීල්ස් එකට ගියොත් ඉතින් කීල්ස් විශ්වාසය ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ ජෝන් කීල්ස් නේ. ජෝන් කීල්ස් ලා ලංකාවට අරගෙන තව දෙයක් තමයි BYD කියලා කියන්නේ. ඉතින් BYD විශ්වාසය ගැනත් අපිට ඒ විදිහටම කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයින්ට දැන් ඔන්න පුළුවන් කම තියෙනවා BYD එකක් මිලදී ගන්න. මාසික වාර්කයේ විදිහට රුපියල් 68000ක් ගෙවලා ඔයාලට පුළුවන් ඔයාගේ වාහනය වෙන් කරගන්න. BYD Atto 1 එකේ ඉඳලා මේ වෙනකොට වෙළඳපොලේ තියෙන BYD Shark 6 වෙනකන් ඒ මුළු රේන්ජ් එකේම වාහන ප්‍රමාණය ඔයාට පුළුවන්කම තියෙනවා කැමති මොඩල් එකකින් මිලදී ගන්න. මාසික වාර්කයේ විදිහට රුපියල් 68000ක් විතරයි ගෙවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕන. වාහනේ පළවෙනි සර්විසස් පහම ඔයාට නොමිලේ කරලා හම්බ වෙනවා. ඔයාට BOS එකත් එක්ක ලෝන් ස්කීම් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාහනේට රක්ෂණ ආවරණයක් ලබා ගන්න.
0: ඊට
2: පස්සේ හෝම් චාර්ජින් යුනිට් එක ඔයාට හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට නොමිලේම කරලා දෙනවා. මේ හැමදේම ඔයා රාජ්‍ය සේවකෙක් නම් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් කොල්ලා දෙන්න 0112125125 නම්බරයකට 0112125125 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වාගේ ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න.
0: රයිට්. ඕකේ. දැන් අද ගෙදර ඉන්න නිසා කට්ටිය ඔක්කොම මං කියන්නම් ඕගොල්ලන්ට පොඩි මෙනු එකක් හදන්න.
2: කියනවා.
0: කහබත්.
1: මං හිතුව ෆලූඩා කියලා.
0: ෆලූඩා පුළුවන්.
1: පුළුවන් පුළුවන් නේද?
0: කහබත්, චිකන් කරි, පරිප්පු, අල තෙල් දාලා එක පපඩම්.
1: පපඩම් තියෙනවා.
0: මේකේ
1: කෙලවුම්. බිරියානි හැදුවත් පුළුවන් අද.
0: අද බිරියානි හැදුවත් පුළුවන් මොකද බිරියානි වලට තුන පහ වර්ග ගොඩක් දාන්න ඕනනේ ස්පයිස් මික්ස් එකක් දාන්න ඕනේ ඉතින් ඔයාලට පුළුවන් විජේ ප්‍රොඩක්ට්ස් ලගින් එන කෑලි මිරිස් මිරිස් කුඩු තුන පහ කුඩු මස් කරි තුන පහ මාළු කරි තුන පහ මේ ඕන දෙයක් විජේ ප්‍රොඩක්ට්ස් ලගින් ගන්න WP ලාංඡනය බලලා ගන්න අවුරුදු 30ක් නේද ජී දශක 3කට වැඩිය
2: දශක 3කට වැඩි විශ්වාසයත් එක්ක තමයි විජේ ප්‍රොඩක්ට්ස් අපිත් එක්ක ඉන්නේ WP ලාංඡනය කියලා කියන්නේ ඉතින් අපි හැමෝම දන්න ලාංඡනයක් ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් එහා ලෝකයේ ගොඩාක් රටවල් වල අපිට WP ලාංඡනයෙන් එන විජේ ප්‍රොඩක්ට්ස් හම්බ වෙනවා මේ කුළුබඩු රස අපේ රස මුළු ලෝකයේම දන්නෙත් මේ විජේ ප්‍රොඩක්ට්ස් නිසා ඉතින් සාරකියෝ වගේ හැදගෙදර ඉන්න දවසේ නිවාඩු පාඩුවේ විශේෂයක් කරනවා නම් වෙනස් විදිය මෙනු එකක් හදනවා නම් අනිවාර්යෙන්ම WP ලාංඡනය බල්ලා ගන්න විජේ ප්‍රොඩක්ට්ස් වලින් මෙන කුළුබඩු දාන්න අමතක කරන්න එපා

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mama bel ganna kavurut tanakan.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: උදේ 8යි විනාඩි 46යි දැන්.
4: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 047 31 33 540.
3: Yes, Fortune Soy.
4: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
5: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක
6: මේ Fortune Soy.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්නේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
9: කවදත් අලුත් කාගෙත් නෙත්
10: FM 95 FM 94.8 NET FM.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
4: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වන වාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
8: දැන් නන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: අක්මාවෙ තෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-3131-540.
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
13: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
12: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112-863-363. 0766-716-3672.

විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.

0: උදෑසනයි විනාඩි 54යි යල්කට හොම වෙලාව. අචි දැන් කියන්න ඕනි.
1: ඔව්.
0: අද නිවාඩු දවසේ.
1: ඔව්.
0: හියරින් ඇන්සල් කෙනෙක් කන්නේ කොහොමද කියලා.
1: ඔව්. වාර කරන්න තියෙන්නේ වාගේ ගෙදර ඉන්නවා නම් වැඩිහිටි කෙනෙක්. එයාට අවුරුදු 50ට වැඩි නම් එයා එක්කගෙන යන්න පුළුවන් විෂන් කියා හියරින් සොලියුෂන් ශාකාවන් වලට. ලංකා පුරාම ශාකාවන් තියෙනවා. අපි දැකුවානේ යාපනයේ උන්නයි යාපනයේ තියෙනවා. ඊට පස්සේ කිලිනොච්චේ උන්නක් කිලිනොච්චේ තියෙනවා. එතකොට ඉතින් ආයේ මෙහෙ තියෙනවා දහන්න එපා.
0: මේ
1: කොහොමත් තියෙනවා. ඉතින් වාට යන්න පුළුවන් ළඟම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාකාවකට ශාකාවන් 36කට වැඩි ප්‍රමාණයක් 36කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ලංකා පුරාම තියෙනවා. ඉතින් එහෙම එක්කගෙන ගියාට පස්සේ වැඩිහිටියන්ට ලෝකේ තියෙන ඉහළම නවීනතම තාක්ෂණයන් වලින් හියරින් ටෙස්ට් එකක් නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඉතින් හියරින් ටෙස්ට් එකෙන් පස්සේ ඒගොල්ලන්ට හියරින් ඒජ් අවශ්‍ය නම් මේ වෙනකොට ලෝකයේ තියෙන ඇඩ්වාන්ස්ම හියරින් ඒජ් තමයි හම්බ වෙන්නේ. AI තාක්ෂණයෙන් බලගන්නපු 10 channel hearing aids. අපි ඒ කතා කරා මොකද්ද මේ 10 channel hearing aid එකේ තියෙන විශේෂත්වය? මොකද්ද මේ AI තාක්ෂණයේ තියෙන විශේෂත්වය? සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැති පරාසයන් දක්වා දැන් ඇම්ප්ලිෆයි කරලා, ඒ කියන්නේ ඇහෙන සීමාව වැඩි කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි AI වලින් අර noise cancelling කරනවා වගේ වාට ඒ මොහොතේ ඇහෙන්න ඕන ශබ්දේ විතරක් ફોකස් කරලා ඇහෙන්න දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය තමයි vision care hearing solution ලා පාවිච්චි කරන්නේ. ඉතින් ඒ තාක්ෂණයෙන් ඔන්න ඔයාටත් hearing test එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාටත් මේක කරගන්න පුළුවන් අර අපි කිව්වා වගේම වැඩිහිටි එක්කෙනෙක් වරගෙන ගිහිල්ලා එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ තුන්දෙනෙක් හතරක් පහක් ඕන ප්‍රමාණයක් අරන් යන්න පුළුවන්. එහෙම අරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් hearing angel කෙනෙකුත් වෙන්න.
2: angel කෙනෙක් වෙනවා වගේම DJ කෙනෙක් වෙන්නත්
1: තමයි. DJ කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවා. අපි මේ ඒක කියන්නම් දැන් මේ පාර DJ සංග්‍රාමයක් තියෙනවා. හෙට තමයි දවස. අපේ DJ night එක කෙරිම බැටල් එකක්.
2: දිස්ත්‍රික්ක දෙකක.
1: අන්න හරි. කෙරිම බැටල් එකක් කියන්නේ දිස්ත්‍රික්ක දෙකකින් එක්කෙනෙක් කොහෙන්ද මේ රත්නපුරෙන්. ඒ කියන්නේ මැනික් වගේ කොල්ලෙක්. ඔව්. රත්නපුරෙන් කොල්ලෙක්. රුවන්පුරේ. රුවන්පුරේ මැනිකක්. අනිත් එක්කෙනා කෙලින්ම රාජධානියකින්
0: එන්නේ. ඔව් ඒත්පුරේ.
1: අනුරාධපුරේ.
0: අනුරාධපුරේ.
2: අපි මේ ඉන්නේ ඇල්ගෝපුරේ.
1: හරි. ඉතින් එන්නේ කවුද කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ අපි ඊළඟ පේවාට කියන්නම්. DJ night එකත් වෙනස් විදියකට මේ බැටල් එකක් විදියට තමයි මේ පාර සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා වෝට් කරන්න පුළුවන් කවුද දිනන්නේ කියන්න පුළුවන්. කෙලින්ම ආයි දන්නවනේ දිස්ත්‍රික්ක දෙකක් කියන්නේ ගේම් එකක් තමයි. මොන දිස්ත්‍රික්කද දිනන්නේ කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ දාට. ඉතින් ඔක්කොම අපි කියන්නම්. ඊළඟ පැයේදී.
0: ඊළඟ පැයේදී. හරි. දන්තක් කරන්න ඕනේ අචියෙත් එකම මෙල්වා ස්ටිල් ගැනත්.
1: ඔව් මෙල්වා ස්ටිල් ගැන මතක් කරනවා නම් ඉතින් අපි දන්නවා. දැනුත් දන්නවා අපිට ආයි කියලා දෙයක් නැහැ. ලංකාවේ දැවැන්ති ඉදිකිරීම් රසකට ශක්තිය වෙලා තියෙන්නේ මෙල්වා ස්ටිල්. අපි වාට හැම වෙලේම කියනවා පෝට් සිටි එකේ ප්‍රයිම් ලගි ප්‍රොජෙක්ට් එක. ඒකත් මෙල්වා ශක්තියෙන් තමයි ඉදි වෙන්නේ. ඉතින් ලංකාවේ අපාර්ට්මන්ට්ස් ඊට පස්සේ දැවැන්ත රාජ්‍ය ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති රසකට මෙල්වා තමයි භාවිතා කරේ. ඉතින් ඔයාගේ gedara වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් ශක්තිමත් වෙදි කරගන්න ඔයාට පුළුවන් මෙල්වා ස්ටිල් ම දාන්න.

0: ரொட்டத்தொட்ட ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රොටතොට pain pay අලුත් වෙන අලුත් pay විපස්සම
4: අයිබුවන් මේ pay රොටතොට සමගින් මම සමීර අදට ඉදියති හජ් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට සිය අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට අද ආහාර හා රස කැවිලි කෙනෙවිත් ඔවුන්ට ලබා දී හැකි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දින නිමිත්තෙන් ලබන 30 වනදාද රැඳවියන්ට සිය අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබා දෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මේලගනෙත් නිවස් පස් පෙරවරු 10ට
0: net news මේ පැයි රටතොට
5: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල
6: එවිට යන්නට මේ සංසාර ගමනේ අතරමක හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත
5: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
9: සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැණුම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 99

0: ගෙන අපි ඔයාට ගොඩක් දේවල් කියනවානේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එක ගැන කියනවා ඊට පස්සේ කසාගල ප්ලාන්ටේෂන්ස් ගැන කියනවා ආයෝජන අවස්ථා ගැන කියනවා දැන් මේ ඔක්කොම ওই විදිහට තියෙද්දි මේ අපි හිතනවානේ දැන් මේ මෙහෙම ආයෝජනය කරලා අපිට මෙච්චර ප්‍රතිලාභ දෙන්න කොහොමද එහෙම ඒ කියන්නේ අපි ඕන තැනක තියෙන්න ඕන අපිට පේන්න තියෙන්න ඕනේ සල්ලි එන තැන නේ ඒ කියන්නේ දැන් කසාගල ප්ලාන්ටේෂන් එක අපි දන්නවා අර නිතරම කියන දෙයක් තමයි ඔයාට පුළුවන්කම තියෙනවා එයාලගේ වගාවන් වල ආයෝජනය කරන්න එයාලගේ වගාවන් ලංකාව පුරාම ඒ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන විදිහට තියෙනවා මධ්‍යම කදුකරයට තියෙනවා බෙල් පෙපර් වගාවන් ඊට පස්සේ අපි කිව්වා ගාල්ලට එද්දි කුරුදු වගාවන් තියෙනවා ඊට පස්සේ ගම්මිරිස් වගාවන් තියෙනවා ඊට පස්සේ අපි කිව්වා නයිමිරිස් වගාවන් තියෙනවා පොළොන්නරුවේ වගේ ඊට පස්සේ අඹ වගාවන් තේ තියෙනවා මේ වගේ එක එක විදිහේ වගාවන් ලොකු ප්‍රමාණයක් ලංකාව පුරාම ඒගොල්ලෝ සිද්ධ කරනවා අපි ඊට පස්සේ කිව්වා මේ වගාවන් වලින් ලබන පළදාව ලබන යවන වෙළඳ පොළවල් මොනවාද එක්ස්පෝර්ට් කරන්නේ මොන මොන වෙළඳ පොළවල් වලද කියලා චීනය ඇමරිකාව මැද පෙරදිග බටහිර යුරෝපය මෙන්න මේ වගේ දැවැන්ත වෙළඳ පොළවල් එතකොට අපිට ආයෝජනය කරන්න ගිහිල්ලා අපේ සල්ලි ටික බය නැතුව දාන්න නම් ඒ විශ්වාසනීයත්වය දැනෙන්න ඕනනේ. ඒ කියන්නේ විශ්වාසනීයත්වය කියන දේ එහෙම අපි කිව්වට හැදෙන්නේ නැහැ සාර. ඔය ආමම නුවා අපි කොච්චර කිව්වත් හැදෙන්නේ නැහැ. ඒක අපිට පේන්න තියෙනවා. අපිට දැනෙන්න ඕන. මෙන්න ආයතනයක plans. මෙන්න ආයතනය ඉස්සරහා බලලා කරන වැඩ. මෙන්න ඒගොල්ලන්ගේ vision එක. මෙන්න ඒගොල්ලන්ගේ mission එක. මෙන්න ඒගොල්ලෝ කොහොමද පුරෝකථනය කරලා තියෙන්නේ ඉස්සරහා. ඔය ඔක්කොම දේවල් එකතු කරලා බැලුවම තමයි අපිට පේන්නේ මේ ආයතනයට ඇත්තටම මේ අපිට කියන විදිහට පොරොන්දු වෙන විදිහට දෙන්න පුළුවන් දේවල්. අපි ගිහිල්ලා රුපියල් ලක්ෂයක් ආයෝජනය කරොත් ඇත්තටම මේ කසාගල ප්ලාන්ටේෂන් එක ලක්ෂයක් ආයෝජනය කරොත් අපි මේ කියන්නේ බේසික්ම ප්ලෑන් එක. ඔයාට මාසපතා ඒ අදාළ ඉන්ට්‍රස්ට් එක ලබනවා වගේම නිශ්චිත කාල සීමාව ඉවරුනාම අර ලක්ෂෙත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොමද මේ තරම් ස්ථාවරත්වයක්? කොහොමද මේ තරම් මූල්‍ය ස්ථාවරත්වයක් ලබාගෙන තියෙන්නේ? මොකද්ද මේ විශ්වාසනීයත්වයට දෙන සහතිකය කියලා අපි හොයනවා නම් ඔන්න ඊයේ දවසේ හරි විශේෂයි. මොකද දන්නවද මේ කසාගල ප්ලාන්ටේෂන් ආයතනය ජපානයේ තියෙනවා ලූලූ කියලා සමාගමක්. ලූලූ සමාගමත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. අපි කියන්නේ MOU එකක් කියලා. MOU එකක් කියලා අත්සන් කරා. හරිද? මොකද්ද මේ අත්සන් කරපු මේ ගනුදෙනුවේ මොකද්ද තියෙන්නේ? පළවෙනි දේ තමයි අපි දැන් කියවන ඔය විවිධාකාරයේ ඒගොල්ලන්ගේ වගාවන් ලංකාව පුරාම තියනවා කියලා. අන්නේ වගාවන් වල තියෙන කුළුබඩු වර්ග. දැන් අපි කිව්වා දකුණ එහෙම තියෙනවා මොනවාද?
1: කුරුඳු.
0: කුරුඳු. ඔන්න වගේ කුළුබඩු වර්ග මේ ඕන දෙයක් විශේෂයෙන්ම කුළුබඩු. විශේෂයෙන් මේ ස්පයිසස් වලට ලංකාවේ තියෙන කුළුබඩු වලට ලොකු ඉල්ලුමක් ලෝකේ තියෙනවා.
1: අනිවාර්යයෙන්.
0: ඒ කුළුබඩු ජපානයේ යවන්න.
1: ඕකේ.
0: ජපානෙට ගෙන්න ගන්න.
1: ජපානේ මාකට් එකට.
0: ජපානේ මාකට් එකට ගෙන්න ගන්න තමයි මේ විදිහට අවබෝධතා ගිවිසුමක් ඒගොල්ලෝ සටහන් කරේ මේ විදිහට අත්සන් කරේ. ඒ වගේම තමයි දැන් ජපාන් තාක්ෂණය වැලියු ඇඩ් එකක් විදිහට මේ සියලු වගාවන් වලට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ නිකම්ම ලංකාවෙන් කුළුබඩු හරි ওই විදිහට අපි කිව්වොත් සිනමන් කුරුදු හරි යවනවා වෙනුවට ඒකට වැලියු ඇඩ් කරලා නිකම් කුරුදු වලින් වෙන මොකක් හරි අමුතු ප්‍රොඩක්ට් එකක්
1: ඔයිල්
0: වෙන්න පුළුවන්. නැත්නම් මෙච්චර කාල තිබ්බේ නැති විදිය මොකක් හරි ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ආශ්‍රයෙන් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් හදලා ඒක ලෝකයේ තව වෙළඳ පොළවල් වලට යවන්න ඕන තාක්ෂණය. ජපාන් තාක්ෂණය ලබා ගැනීම උදෙසා මේ විදියට අවබෝධතා ගිවිසුම අත්සන් කරලා තියෙනවා. ඒතර කාරණා දෙකයි. එක පැත්තකින් ඔන්න වෙළඳ පොළ පුළුල් වෙනවා. අර අපි කියපු චීනය, ඇමරිකාව, ඊට පස්සේ මැද පෙරදිග, මේ බටහිර යුරෝපය වගේ රටවල් වෙනුවට ඒ රටවල් ඒ විදිහටම තියෙද්දි ඔන්න දැන් ජපානයටත් අපේ කුළුබඩු යවන්න පුළුවන්කම තියෙනවා කසාගල ප්ලාන්ටේෂන් වලට. ඒ විතරකුත් නෙමෙයි ජපාන් තාක්ෂණය අරගෙන ඇවිල්ලා ඒ ප්‍රොඩක්ට් වලට, ඒ නිෂ්පාදන වලට වැලියු ඇඩ් එකක් එකතු කරලා ඒක ලෝකයේ පුරාමත් යවන්න පුළුවන්. හිතන්න අපේ රටේ අපනයන ආර්ථිකයට ලැබෙන ශක්තිය කොච්චර වෙයිද කියලා. අපේ එක්ස්පෝර්ට් එකනොමි එකට ලැබෙන ශක්තිය කොච්චර වෙයිද කියලා. මොකද මේ ටික අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ මේ ඩොලර්ස් නැති එක. නේ ණය අරන් ඩොලර්ස් ගන්න පුළුවන්.
1: පුළුවන්.
0: පුරවන්න පුළුවන්. සංචිත පුරවන්න පුළුවන්. නැත්නම් අපි පරිභෝජනය කරන දේවල් කාර් ගේන්න නැතුව අපිට නවත්තලා ඩොලර් ඒ සංචිත පුරවන්න පුළුවන්. හැබැයි අපිට අලුත් ව්‍යාපාර අවස්ථානේ, අලුත් අපනයන අවස්ථා, අලුත් කර්මාන්ත රට ඇතුළට අරගෙන ඇවිල්ලා අපිට තිබ්බේ නැති ඩොලර්ස් ගෙන්න ගන්න පුළුවන් කියන්නේ ඊට වඩා වටිනවා. ඉතින් එහෙම දේවල් කරන්න පුළුවන් ශක්තිමත් ආයතනයකට ඔන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් ඒ වැඩෙත් කරලා තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ බය නැතුව වට පුළුවන්කම තියෙනවා කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා ඔයාගේ ආයෝජන අවස්ථාත් පුළුල් කරගන්න. මේ දැවැන්ත ව්‍යාපෘතියට ඔයාගේත් මුදල් ආයෝජනය කරන්න පුළුවන්. සමහරවිට ඔයා ආයෝජනය කරන වගාවක තියෙන කුළුබඩු වෙන්න පුළුවන්, නිෂ්පාදන වෙන්න පුළුවන්. අර විදිහට ජපානයට යන්නේ නැත්නම් ජපාන් තාක්ෂණයෙන් අපි කිව්වේ වැලියු ඇඩ් වෙලා අගේ එකතු කරලා ලෝකේ තියෙන දෙවන්ත වෙළඳපොළවල් වලට යන්නේ. ඉතින් ප්‍රතිලාභ වාට සහතික කරලා තියෙනවා.
1: රයිට්.
0: ඔන්නෝග තමයි ක්‍රමවේදය. ඔය තමයි ප්‍රොසීජර් එක. ඔන්නෝග තමයි මිෂන් එක. ඔය විදියට පුළුල් වෙලා මෙයා

0: ප්‍රශ්නය පවතින්නේ ඔය විදිහට ජපානය වගේ රටකින් සමාගම් ඇවිල්ලා අවබෝධතා ගිවිසුම් මත්සන් කරන්නේ අන්නේ විශ්වාසය නිසා. ඉතින් නම්බේකුත් තියෙනවා, වැඩි විස්තර දැනගන්න ඒ නම්බේකට කෝල් කරන්න පුළුවන්. අපේ සාර මතක් කරයි නම්බේක මොකද්ද කියලා.
1: ඉන්න විනාඩියක් දෙන්න.
0: සාරා නම්බර් සොය හොය මොකද්ද කරන්නේ? මන්ට නම්බර් එක කියන්න ඕන.
1: එහෙම තමයි. අර ඔයාගේ මොකද්ද මේ?
0: ඔයා මගේ එක්ස්ප්ලනේෂන් එක අහගෙන නේ හිටියේ.
1: එක්ස්ප්ලනේෂන් එක අහගෙන හිටියේ සහ ඔයාට වගේ අර නම්බර්ස් වල පළපුරුද්දමට නෑ.
0: එහෙම බෑ ඉතින්. ඒවා වෙන තැන් වලින් එන්නේ.
1: ගෙටින් ද යගටි. අනේ ඒකනේ. ඔයාට ඒ ස්කිල් එකෙන් වෙන
0: පැත්තකින්. ඒක සමහර අවස්ථා තිබ්බා. ඒක සටහන් කරගන්න වෙලාවක් තිබ්බ නෑ නම්බර් එක.
1: හරි.
0: හදිස්සියේ ඒ කියන එක මතක තියාගන්න ඕන උනා.
1: දැක්කපු ගමන් මතක තියාගන්න. හරි.
0: ප්‍රගුණ කරලා ගුණකල්ල තමයි දැන් මෙතනට ඇවිල්ලා මෙතනත් නම්බර්ස් මතක තියෙනවා
1: මට පේනවා. කොහොම හරි කසාගල ලගේ නම්බර් එක තමයි 071 892 1767 දැන් මේ අචි කිව්වා වගේ ඔයාට විශ්වාසෙන් අපි මේ දේවල් කියන්නේ ඔයගලන්ට. සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකකට යද්දී අපි ගොඩක් හිතනවා මේ කොහොමද මේ කම්පැනි එක අපි ට්‍රස්ට් කරන්නේ, විශ්වාස කරන්නේ
0: කියලා. ඔව්
1: අනිවාර්යෙන් හිතන්න.
0: අපි ආයෝජන අවස්ථාවකට යද්දී අපි බලන්න ඕනේ මේ ආයතනයේ ඇසට්ස් මොනවාද, මේ ආයතනයේ ලයබිලිටීස් වගකීම් මොනවාද. ඇසට්ස් වලින් ලයබිලිටීස් අඩු කරාම වැඩිපුර තියෙන ලයබිලිටීස් නම් ප්‍රශ්නයක්.
1: ප්‍රශ්නයක්.
0: ඉතින් ඇසට් වැඩිපුර තියෙනවා නම් ඒ කියන්නේ ආයතනයේ ස්ථාවරයි, බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ අවබෝධතා කිවිසුම් වලට යනවා කියන්නේ ජාත්‍යන්තරයේ පිළිගැනීම ලැබෙනවා කියන්නේ, බෙලදපොළ අවස්ථාව පුළුල් කරගන්නවා කියන්නේ, ලොකු චිත්‍රයක් ඉස්සරහට තියාගෙන වැඩ කරන ආයතනයක්. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ බය නැතුව වරත් පුළුවන් ආයෝජනය කරන්න. අර සාරා මතක් කරපු නම්බරකින් කෝල් එකක් දෙන්න.
1: රයිට්. ඒ වගේම තමයි අශි, දැන් අපි මේ විශ්වාසය ගැන කතා කරද්දී අපිට එන අනිත් නම තමයි LB
0: Finance.
1: අපිට බය නැතුව අපේ සල්ලි ටික ගිහින් බාර දෙන්න පුළුවන්. මේ ආය අර මේ හංගල කොන්දේසි එහෙම ඒවා මුකුත්
0: කොලේ වහලා යට පොඩියට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් කියලා
1: චූටි බොක්ස් එකට ටික් එකක් දා මිස් මෙතන පොඩ්ඩක් අත්සනක් දාන්න. එහෙම ඒව නැහැ. ඔයා සල්ලි ගිහින් දැම්මොත් ඔයාට අනිවාර්යෙන් 7%ක පොලියක් හම්බෙනවා දැන් LB පුදුම හතින්.
0: ඔව් LB ෆයිනෑන්ස් ලගේ අලුත්ම සේවින් account එක තමයි LB ප්‍රීමියර් සේවින් කියලා කියන්නේ.
1: රයිට්.
0: අපි කලින් කතා කරේ ආයෝජන අවස්ථා ගැනනේ. අපි මේ කතා කරන්නේ සේවින්ස් ගැන. ඉස්සෙල්ලා සේවින්ස් තියෙන්න ඕන ඔයාට ආයෝජනය කරන්න නම්.
1: ඉතින් සේවින්ස් පුරුද්දක් නැත්නම් ආයෝජනය කරන්නත් බෑ.
0: කරන්න බෑ. හරියටම හරි සාරා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ LB Finance එකතු වෙලා LB Premier Saving එක ඔයාලට පුළුවන් ඉතුරු කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න.
1: රයිට්.
0: 7%ක පොලියක්. මෙච්චර කාලයක් පුරාවට ලංකාවේ ඉතුරු කිරීමේ ගිණුමකට හම්බුනේ නැති විදිහේ පොලියක් ඔන්න ඔයාලට ලැබෙනවා. ඉතින් මේක වෘත්තිකයන්ට හරිම විශේෂයි. මොකද ඔයගොල්ලන්ගේ සැලරි එක සාමාන්‍යයෙන් කෙලින්ම ඩිපොසිට් වෙන්නේ සේවින් account එකකනේ. ඉතින් ඒ සේවින් account එක LB Premier Saving account එක උනොත් ඔයාලට ලැබෙන වාසි ගොඩයි. 7%ක මේ පොලියක් හම්බ වෙනවා.
1: ඊට
0: පස්සේ ඔයාලට LB SIM app එක through ලෝකේ ලංකාවේ ඕන තැනක ඉඳලා ඕන වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව, ඔයාගේ බිල් ටික ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා කොච්චර withdrawals කරත් මේ 7% පොලියගේ අඩු වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 55ක විශ්වාසයත් එක්ක, දශක 5කට එහා විශ්වාසයත් එක්ක එන LB Finance එකට ගිහිල්ලා LB Premier Saving account එකක් දැන්ම open කරන්න.

0: FM 94.8 Net FM දිවයිනපුර
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 9:00 විනාඩි 21යි දැන්.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
5: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
6: ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 011-122-125-125 මතන්න.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
9: Fit වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
10: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
11: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
13: ඇසීම අඩුත. චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777-77-76-10.
14: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
15: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
16: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
17: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 011-122-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
18: සින්දරෙල්ලාව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
20: තන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගන්නේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
21: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනටි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන
22: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
23: මෙල්වා එක ලංකාවේ එක.
15: හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
16: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
24: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: උදේනාමයේ විනාඩි 28යි අල්ගොටාම වේලාව.
1: ඔව්. අපි දැන් ඔයාලට අද සතිය මේ සතිය පුරාවටම මතක් කරපු දෙයක් තිබ්බේ තමයි අපේ වෙසක් සැමරුමට එන්න කියලා කොහෙටද?
0: කූරගලට.
1: කූරගලට. ඉතින් කූරගල වෙසක් සැමරුම් මේ පාර පැවැත්වෙනවා. අපේ නේත්‍රාලෝක වෙසක් කලාපය පැවැත්වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන දැන් පොය දවස පුරාවටම වෙසක් දවස පුරාවටම ශ්වේත පූජා පින්කම් මාලාව කූරගල ඉදන් තමයි සජීවීව විකාශය වෙන්නේ. ඉතින් FM 94.8 වට පුළුවන් සවන් දෙන්න අපිව. ඒ විතරක් නෙමෙයි. අපි මේ ආරාධනා කරන විදිහටම අපිත් එක්ක ඒ සියලු ආගමික වතාවත් වලට ආමි සහ ප්‍රතිපත්ති පූජා වන් වලට ඔයාලට සහභාගී වෙන්නත් පුළුවන් අපිත් එක්ක කූරගල යන්න එන්නත් පුළුවන්. ඉතින් එන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ ලෝකේ ඕනම තැනක ඉඳලා
0: අපි වහන්න
1: ඉන්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕන දේවල් තියෙනවා විශේෂයෙන්ම මේ පොය දවසේ රෑ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකම්ම ලෞතුරු වරණ සනරාමන රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඒ වගේම තමයි නේත්‍රාලෝක වෙසක් කලාපය පැවැත්වෙනවා. වෙසක් තොරන් ඊට පස්සේ පහන් කූඩු මේ හැමදේම ඔයාලට දැක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කූරගල ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න පුළුවන් හැකියාවත් ඔයාට තියෙනවා. ඒ වගේම අය ධාතුන් වහන්සේලාට බුද්ධ පූජාව ඔයාට පුළුවන්කම තියෙනවා පූජා කරන්න. ඉතින් බුද්ධ පූජාව පූජා කරන්න නම් ඔයාට කලින් කෝල් එකක් දීලා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා බහ කරලා මේ දේවල් ටිකක් පිළියෙල කරගන්න ඕන. ඉතින් ඒකට ඔයාට පුළුවන් රංජිත් මහත්මයාට කතා කරන්න මෙන්න මේ නම්බර් එකෙන් 0777 66 70 66.
0: ඒ විදිහට ඉතින් අපිත් එක්ක කූරගල යන්න එන්න අචිකිව වගේ බුද්ධ පූජා පවත්වන්න ඕන නම් ඒ නම්බර් එක කන්ටැක්ට් කරගෙන ඒ විදිහට වැඩ ටික
1: කරගන්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ පාර නේත්‍රාලෝක වෙසක් කලාපයට. ඒ වගේම තමයි මේ කූරගල පුදබිමේ පැවැත්වෙන සියලු කටයුතු වලට බැතිබර දායකත්වය ලබා දෙනවා. අපි හැමෝම දන්න කසාගල ප්ලාන්ටේෂන් ආයතනය කූරගල වෙනුවෙන් කසාගල
2: දෙකම පර්වත.
1: ඔව් කසාගල ගෲප් එකම අපිත් එක්ක ඉන්නවා මේ වැඩේදී.
2: ඉතින් කසාගල ගෲප් එක මේ ජපානෙත් එක්ක
1: ඔව් අපි
2: විශේෂ වැඩ කිව්වද?
1: වැඩ කිව්වා.
2: ඔව් මං ගිහින් එන ටිකට කියලා නේ. මං ජපන් කැලි දෙක තුනකුත් අල්ලන් හිටියේ කියන්නේ.
1: කියමු ඉතින්.
2: ආ නෑ අත්‍තරම මේ කියන්නේ කසාගල සමෝ ව්‍යාපාරේ සභාපති ආචාර්ය රංජිත් නන්ද මේ මහත්මයාගේ මේ රංජිත් නන්ද පීරිස් මහත්මයාගේ මූලික අරමුණනේ පුළුවන් තරම් ලංකාවට ඩොලර් ගේන එක. ඔව් ඒ කියන්නේ ඒ ගෲප් එකේ ආයෝජනය කරන්න කියන එකනුත් ප්‍රතිඵල. ඒ කියන්නේ ආයෝජන වලට ප්‍රතිලාභ එන්නේ ඩොලර් වලින් අරෙන් එන හින්දා. ඉතින් ජපානෙත් එක්ක ශ්‍රී ලංකාව අතීතයේ ඉඳන්ම කුළුබඩු වෙනදාම කළා. මේ අලුත් ජවයකින් කසාගල සමූහ ව්‍යාපාරේ ජපානෙත් එක්ක කුළුබඩු බිස්නස් එකේ ඇග්‍රීමන්ට් එකක්
1: සයින් කරලා
2: තියෙනවා.
1: ඔව් ඉතින්
2: මේක විශේෂ දෙයක්.
1: ඒක විශේෂ දෙයක්. ඒක ගැන අපි ආව දැනුවත් කරා. ඉතින් කසාගල ප්ලාන්ටේෂන් අපිත් එක්ක ඇල්ගෝ ටවුන් එකේ දිගටම ඉන්නවා. ඉතින් ඒ විදිහටම තමයි කූරගල පැවැත්වෙන අපේ වෙසක් සැමරුමටත් කසාගල ප්ලාන්ටේෂන් කසාගල සමූහය තමන්ගේ දායකත්වය ලබා
2: ගන්නවා. ඒකම කසාගල සමූහය මේ දවස්වල ජූනි 13 වෙනිදා මේ වගේම දැවැන්ත විශාල වැඩකට ලෑස්ති වෙනවා.
1: ලෑස්ති වෙනවා නේ.
2: ඔව් ඒක අපි මේ වෙසක් එහෙම ඉවරලා කියන්නම්. හැබැයි වෙසක් ඉවරලා කියනකොට ඒක ටිකට් ඉවර වෙලා තියෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි වෙසක් ඉවර වෙලාම කියන්නම්. මේ පොඩ්ඩක් ඔයාලා බලන්න කසාගල ගෲප් එක ලස්සන වැඩ. ඒ කියන්නේ අපේ රටේ හිටිය විශිෂ්ට පුද්ගලයෙක් පිළිබඳ විශිෂ්ට වැඩක් කරනවා. ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන එකතු කරන එකයි වැදගත්ම දේ. මේ අපි 얘 ගැන විස්සක් ඉවරලා කියන්න.
1: ඔව් ඉස්සරහට කියන්නම් අපි ඔදිගට මහගෙන ඉන්න මේ තව දෙයක් තියෙනවා සර මතක් කරන්න.
0: ඒ මොකද්ද?
1: ඔයා දන්නවයි මොකද්ද කියලා.
0: අපි ස්විස්ටෙක් ගැනද කියන්න හදන්නේ?
1: ස්විස්ටෙක් ගැන කියන්න බලන්න මොනවද ස්විස්ටෙක් ගැන කියන්න තියෙන්නේ?
0: ස්විස්ටෙක් ගැන කියන්න දේ බොහෝයි. මට පටන් ගන්න කොහෙන්ද කියලා හිතා ගන්න බැරුවේ. කොහොමhari ස්ලිම් ලයින් සීරීස් කියලා අහලා තියෙනවද?
1: අහලා තියෙනවා. නම මට හුරුයි.
0: හරි ওই concept එක මුලින්ම ලංකාවට අරන් ඇවිල්ලා තින්න ඕන දැන් ස්විස් ටෙක්ලා. ඒතර ආට පුළුවන් ස්ලයිඩින්ග් ડોස්, ස්විං ડોස්, ෆෝල්ඩින්ග් ડોස්, ඒතර වින්ඩෝස්, ඔක්කොම ડોස්, ජනෙල්ලා,
1: දොරවල්,
0: දොරවල්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්รูම් ડોස්, එන්ට්‍රන්ස් ડોස්, මේ ඕන දෙයක් ඔයාලට පුළුවන් දැන් ඇලුමිනියම් වලින් දාන්න. ඔයා ස්විස් ටෙක් එකට ගියොත් මොකද මාරම ලස්සන ඩිසයින්ස් ටිකක් තියෙනවා ස්විස් ටෙක්ලා ළඟ. අර ඔයා හිතනවනේ දැන් අපි වැකේෂන් යන්නේ. නිවාඩුවට ගිහිල්ල ඔය සමහර හොටෙල්ස් වල ඉඳී ඔව් ඒ වෙනම වයිබ් එකක් නෙමෙයි තියෙන්නේ දැන් ඒ වගේ වයිබ් එකකට ඔයාගේ ගෙදර ගන්න පුළුවන්
1: ගෙදර හදාගන්න පුළුවන් නේ
0: ඔව් හැබැයි සොයිස්ටෙක් දාන්න වෙනවා
1: සොයිස්ටෙක් දාන්න ඕනේ හැබැයි සොයිස්ටෙක් දාදී ඉස්සෙල්ලාම කොටේෂන් එකක් හදාගන්න ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඔයාට පුළුවන් කොටේෂන් එකක් හදාගන්න
0: රයිට්
1: ඊට පස්සේ කොටේෂන් එක සාරමේ මතක් කරන නම් එකට යවන්නේ නම් එක අයිති සොයිස්ටෙක්ලට ඔයා යවන කොටේෂන් එක හම්බෙන්නේ ඒගොල්ලන්ට
0: ඒගොල්ලන්ට 0766 7000 0766 7000 කියන WhatsApp නම්බර් එකට ජුනි 30ට කලින් ඔයගොල්ලන්ගේ කොටේෂන් එක යවන්න
1: ජුනි 30ට කලින් හරි තව මාසයක් විතර තියෙනවා කිසි ප්‍රශ්නයක්
0: නැහැ
1: ඉතින් ඔයාලට තියෙන්නේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා කොටේෂන් හදලා යවන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාට ID එකක් එවනවා ඒක ඔයාට විතරයි අනන්නේ ඒ කියන්නේ ඔයාව රෙජිස්ටර් කරගත්තා ඔයාව තහවුරු කරගත්තා කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ ඊට පස්සේ වැඩේ කම්ප්ලීට් කරන්න ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරලා ඉවර වෙලා ආයෙ සොයිස්ටෙක්ලට කෝල් එකක් දීලා කියන්න ඔන්නවා වැඩේ කම්ප්ලීට් කරා වැඩේ හරි
0: right
1: i think වැඩේ හරි කිව්වට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා කොටේෂන් එකත් එක්ක බලලා ඔයා ඔක්කොම සයිට් එකේ පොරොන්දුණු විදිහට කොටේෂන් එකේ විදිහට කරලා තියනවාද කියලා
0: right
1: ඒ බලලා ඒ වෙලාවෙම ඔයාට රුපියල් මිලියන 2.5 දක්වා උපරිමයකට යටත්ව cash back එකක් දෙනවා ඒ විතරක් නෙමෙයි අවුරුදු 30ක warranty එකක් දෙනවා ඒ වගේම තමයි ඔයාට සියලුම සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන වලට ඔයා ලබාගත්තු ජීවිත කාලය පුරාවටම lifetime after sale service එකක් දෙනවා
0: ඕකේ ඒක නිසා මේ ජුනි 30ට කලින් ඔයගොල්ලෝ කොටේෂන් එක අරගෙන ඔයගේ ෆැබ්‍රිකේටරකින් ඉක්මනට අපි මතක් කරපු WhatsApp නම්බර් එකට යවන්න. හරි අචි.
1: හරි.
0: තව තියෙනවා
1: මොනවද දන්නවද?
0: මොනවද?
1: ඔයා මේ වෙලාවේ ජොබ් එකක් හොයනවා නම්.
0: හරියට හරි. මගේ හිත කියවන්න පුළුවන් දාට.
1: දැන් පුළුවන්.
0: පුළුවන් නේද?
1: පුළුවන්.
0: ඇස් දෙක බලවම හිත කියවන්න පුළුවන්.
1: නැත්නම්
0: මේකටත් හරි පළපුරුද්දක් තියනවා වගේ. පළපුරුද්දක්
1: තියනවා. කීයක් කියෙව්වද?
2: ඔකට කියන්නේ පළපුරුද්ද නෙමෙයි කලපුරුද්ද
1: කියලා. කලපුරුද්ද.
2: කලපුරුද්ද කියලා
0: තියෙනවා. මාරු දැන් මියාගින් ඒක සම්බන්ධ ඩිග්‍රී එකක් ගන්න පුළුවන්. හරිද? නම්බර්ස් කටපාඩම්. හරිද? හිත් කියවන්න පුළුවන්. හැරෙද්දි කියන්න පුළුවන්.
1: ඔය ඔක්කොම එකට එක බද්ධ වෙච්ච දේවල්.
0: ඒ
1: කියන්නේ නම්බර්ස් පාඩම් වෙච්ච එකයි හිත් කියවපු එකයි දෙකම එකක්.
0: මට තේරෙනවා.
1: ඒක
0: ඉඳන් මම ගොහේකින් ඩිග්‍රී එකක් වඩද්දි දෙන්න ඕන.
1: හරි මෙන්න මෙච්චරයි දැන් ඔයා ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයා මේ වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර කරලා රැකියාවක් කරනවා හැබැයි ඒ රැකියාව ඔයාගේ කුසලතාවයට සරිලන්නේ නැහැ කියලා ඔයාට පොඩි හිතෙනවා නේද තාම නිකන් මදි වගේ මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම ඔයාට තියෙනවා නේද එහෙමත් නැත්නම් ඔයා ජොබ් එකක් නොකර මට රස්සා දෙන්න
0: කියලා
1: තට්ටු කරලා මේසෙට හයියෙන්
0: රස්සාවල් නැහැ අපිට
1: ඔව් අපි පාරට බැහැලා නේ ලිප්ටන් එකට ගිහිල්ලා වට රවුම් උද්ඝෝෂණ
0: කරලා
1: ජනාධිපති කාර්යාල ඉස්සරහට ගිහිල්ලා
0: ඒව කරා පාරක් පොඩ්ඩක්
1: කාලා ඒව ඕනේ නැහැ වෙන්න එපා දැන් ඔයා අවුරුදු 4ක් උපාධියක් හදාරලා එළියට ඇවිල්ලා ඉන්නේ ඔයා ගාව කුසලතාවයන් දක්ෂතාවයන් තියෙනවා නම් ඔයා යන්න ඕන සදා හරිත ප්ලාන්ටේෂන් එකට ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් අයදුම් කරන්න ලොකු රේන්ජ් එකක් টপ ලෙවල් එක වෙනකන් මේ යනවා ඉතින් ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන විදියට ඔයාගේ ස්කිල් සෙට් එකට ගැලපෙන විදියට ඔයාට පුළුවන් මේ රැකියා අවස්ථාවන් වලට අයදුම් කරන්න
0: ඒ
1: වගේමයි දැන් ඔයාට ලැබෙන දේවල් ඇයි අපි මෙච්චර කියන්නේ මේ සදා හරිතකටම යන්න කියලා මොනවාද ඔයාට ලැබෙන දේවල් කියලාත් මතක් කරන්න ඕනේනේ ඔයාට ලැබෙනවා ශේෂ්ත්‍රයේ තියෙන ඉහළම වැටු ඒ වගේම තමයි දිරිදි දීමනා කොමිස් අතිකාල දීමනා බෝනස් ඊට පස්සේ විදේශ සංචාර ඊට පස්සේ විදේශ ශිෂ්‍යත්ව මේ හැම දෙම ඔයාට ආයතනයේ හරහා ලැබෙනවා ඒ කියන්නේ ඔයාගේ වෘත්තියට අදාළව ඔයාට ලෝකයේ තියෙන උසස්ම අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවත් ඒගොල්ලෝ හදලා දෙනවා
0: ඕකේ
1: දැන් ඔය මේ විදේශ සංචාර කිව්වේ නිකන් ආවට ගියාට යන්නේව නෙමෙයි. මේ
0: ට්‍රිප් එකක් නෙමෙයි.
1: ට්‍රිප් නෙමෙයි. ඔයාට ගිහිල්ලා කෙලින්ම ඔයාගේ ඒක කියන්නේ අපි ඒවට කියන්නේ මේ ෆීල්ඩ් රිසර්ච් යනවා කියලා.
0: අන්න හරි.
1: අන්න ඒ වගේ. ඔයාට ගිහිල්ලා ඔයාගේ විෂයට අදාළව, ඔයාගේ තනතුරට අදාළව, වෘත්තියට අදාළව ලෝකේ වැඩ වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙන ඔයාගේ පෝට්ෆෝලියෝ එකට. ඒකයි අපි කියන්නේ මෙන්න මේ නම් එකට පුළුවන් ඔයාගේ CV එක දාන්න. 0.76 441 16 48.
0: Right.
1: 0.76 441 16 48 නම්බරකට ඔයාට පුළුවන් WhatsApp කරන්න. එහෙමත් නැත්නම් ඊමේල් එකක් යවන්න careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් ලිපිනයට.
0: රයිට්. දැන් මගෙන් යාළුවෙක් ඇහුවා මේ සදාහරිත කියුවම සදාහරිතද සදාහරිත?
1: සදාහරිත.
0: සදාහරිත.
2: සදාකල්. ඒව කියන එක. අන්නේම සිංහලෙන් කියලා දෙන්නකෝ ඒව.
0: නෑ නෑ මේ ඊමේල් එක යවන්න SADAH. ආයිද SADAH නෙමෙයි. SADAHARITHA.
1: THA.
0: ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට ඊමේල් එක කොපි පේස්ට් කරගන්නම පුළුවන්.
1: කරගන්න පුළුවන්. වෙබ්සයිට් එකට යන කන්ටැක්ට්ස් තියෙනවා වෙන හොට්ලයින් ගොඩක් තියෙනවා. ඒවට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒවත් දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට ළගම ප්‍රදේශයේ ඉඳලා ඔයාගේ පළාතට අනුව ඔයාගේ දිස්ත්‍රික්කයට අනුව ඔයාලට ළගම තැන ඉඳලා ඔයාලට රැකියාව කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ලොකු බ්‍රාන්චස් ප්‍රමාණයක් network එකක් ලංකාව පුරාම තියෙන නිසා. ඒ වගේම තමයි කාන්තාවන්ට ඔන්න විශේෂ වෙච්ච රැකියාවන් තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතයට අර ගැළපෙන විදිහටනේ අම්මලා වුණාට පස්සේ එහෙම කට්ටිය ටිකක් බලාපොරොත්තු වෙනවානේ රැකියාවේ පොඩි ලිහිල් දේවල් ටිකක්
0: වෙලාව
1: කොහොමද ගලපනා කරන්නේ කරගන්නේ ගෙදර යන්නේක දරුවෝ බලාගන්න කේ ඔක්කොටම ගැළපෙන විදිහ රැකියාවත් ඔන්න ඔයාලට තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාලට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි සදාහරිත ප්ලාන්ටේෂන් අවුරුදු 23ක විශ්වාසයත් එක්ක.

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: උදේනම ඇය විනාඩි 42යි දැන්
3: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
4: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: එක එක දේවල් වලට සිත් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
10: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න රත්ති 3-in-1 විතරයි
11: මල්ලි ඒ රත්ති 3-in-1 එකම බොන්න කියන්නේ
10: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
11: රත්ති 3-in-1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා
10: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
12: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
13: Meltol, Hisaratya, Una, Sempratishyava, Angapata Vedanava, Apahasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Vishishyaki.
14: Kavada, Hondama Thunapaha Kiyanne, Vijaya Thunapaha Matamai.
15: Oyata Thiyena Sanipa Vennema Nathi Rogayakda, Mekata Avahannako.
16: මගේ නම අවන්ත කුමාර හම්බන්තොට තමයි ගබ. අටයි කකුල් ඔක්කොම හිරි වැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මාස්ටර්ගේ කෙතෙන්ට යන්නේ. ඒක ලා කියද්දි තමයි දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ගෙන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් තුන දැන් ඉතින්. කොහොමාරි වෙද මාත්‍යා තමයි හොඳට හොඳ කරේ ගොඩක් ස්තුති සින් වෙද මාත්‍යාට.
15: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: FM 94.8 Net FM Divainapura
1: SM පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: අලුතෙන කාටම මිලක අසකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලන්ටේෂන් 0711892767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන්
4: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරණ දහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කර ගන්න
5: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273
7: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
8: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
7: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
8: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සහසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
7: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
8: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් ඔස්සේ සජීවීව.
7: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Lankamba BYD pradarshana karayata pivisa rajya sewaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලුරා, අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
11: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7 WhatsApp කරන්න.
12: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
14: ඇසීම අටුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
1: Death FM. Algo Town.

0: උදේ 9යි විනාඩි 57යි අල්ගොටාමේ වෙලාව.
1: හරි. එහෙනම් ඉතින් අපි අදට යන්න තමයි යන්නේ. යන්න කලින් මතක් කරන්න ඕන හෙට තමයි දවස. අපේ DJ night එක දිනනවා.
0: DJ
1: අසා එනවා. කලින් හෙට තියෙන්නේ DJ සංග්‍රාමයක්. බැටල් එකක් තමයි තියෙන්නේ.
0: ඕකේ.
1: යන්න ඉතින් කොල්ලෝ දෙන්නෙක් එනවා. බැටල් එකක් තනියම කරන්න බෑනේ. මැද බැටල් එකට මැදි වෙන කෙනා තමයි අපේ අසා. අසා බැටල් එකට මැදි වෙනවා. එතකොට DJ සංග්‍රාමයට මේ පාර එනවා. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ අංජු. ඒ වගේම තමයි DJ ෆ්ලෑෂ් එනවා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. හරි දිස්ත්‍රික්ක දෙකක් අනුරාධපුරයි රත්නපුරයි. ඒ කියන්නේ සබරගමුවයි උතුරු මැදයි. පළාත් දෙක එහෙමත් ගන්න පුළුවන් ඈ. පළාත්වල කට්ටියට එහෙම ගන්න පුළුවන්.
0: ඔව් පළාතුත් දෙකකින් එන්නේ. ඒ නිසා
1: ඔව්. එතකොට දිස්ත්‍රික් දෙකක් අනුරාධපුරයි රත්නපුරයි ඔන්න හෙට කරට කර අපේ DJ night එකේ DJ battle එකට DJ සංග්‍රාමයට එනවා. ඉතින් සුපුරුදු විදියට FM 94.8 95 රෑ 9 ඉඳලා 12 වෙනකන් වාට පුළුවන්කම තියෙනවා. මැදම රාත්‍රිය වෙනකන් මේ battle එකට මැදි වෙන්න.
0: මැදි වෙන්න.
1: එහෙම කියන්න ඕනේ battle එකක් අහන් ඉන්නේ නැහැ මැදි වෙන්න.
0: මැදි වෙන්න.
1: කඩු වාරවල එහෙම මෙහෙන් නේ T56 AK47 UC multi barrel robot launchers ඔය අනම්මන ඔක්කොම තියෙනවා.
0: ඔය ඔක්කොම comment section එකේ දාන්න පුළුවන් අපේ Facebook live එකට ආවොත්.
1: අන්න හරි. FB live එක යනවා stream එක යනවා සපුරුදු විදිහට. ඉතින් ඔයාලා එතනත් පුළුවන් comment කරන්න like කරන්න මොන පැත්තද දිනන්නේ. සමහර කට්ටිය දැන් රත්නපුරේ කට්ටියට හිතෙන්න පුළුවන් අනුරාධපුර හොඳට කරනවා කියලා. එහෙම loss වෙන්න එපා. කැලින්ම දාන්න හොඳට කරනවා මල්ලි කියලා. හරිද?
0: එහෙම මේ පාවා දෙන්න හොඳයි.
1: පාවා දෙන්න දක්ෂතාවය ඉල දැන දෙන්න ඕනේ battle යන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. මේ විදිහට වගේ මනාපය පළ කරන්න. ඉතින් තව වැඩ ගොඩාක් තියෙනවා. ඒවා ඉස්සරහට වට දැනුම් දෙයි. ඉස්සරහට කියන්නේ හෙට දවස් ඇතුළත දැනුම් දෙයි. අපේ අසා ඊට වඩා වට explain කරයි හතර වටෙන් වැඩි කොහොමද වෙන්නේ කියලා. ඉතින් හතර වටේ කරන වෙලාවට ඒකෙන් දසාව අහගෙන ඉන්න.
0: රයිට්.
1: දැන් ඊට පස්සේ කට්ටියක් දැන් අපි ඊළඟට එනවානේ ජානියා.
0: ජානියා.
1: ඊට පස්සේ අපේ බාෂි ඉන්දරි එනවා. ඉන්දරි වුණත්. ඊට පස්සේ හතර වටේ අරගෙන අපේ මේ වැඩේට අදාළ පුද්ගලයා එනවා.
0: එනවා.
1: බැටල් ඔක්කොම කරන කෙනා එනවා. හරිද? එයත් කියයි කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා.
0: රයිට්.
1: ඉතින් හෙට 9 ඉඳන් 12 වෙනකන් ඔයාලට පුළුවන්කම තියෙනවා. අපේ DJ night එක සුපුරුදු විදිහට මැදි වෙන්න.
0: මැදි වෙන්න.
1: සවන් දෙන්න නෙමෙයි මැදි වෙන්න.
0: සවන් දෙන්න නෙමෙයි බැටල් එකක් නිසා මැදි වෙන්න.
1: හෙට තියෙන්නේ DJ සංග්‍රාමයක්.
0: සංග්‍රාමයක්. රයිට්. ඕකේ දැන් අද gedara inna kattiya දවසෙම gedara inna kammalini. පොඩක් heels එක පැත්තට යන්න.
1: ආව් heels එක පැත්තට ගිහින් දැන් හෙට මේ සංග්‍රාමයන්නේ. ඔය සමහර සංග්‍රාම තියෙනවා. ඔයාලට පැත්තකට වෙලා චීනේ වගේ අර මොන හරි කන ගමන් බලන් ඉන්න පුළුවන්.
0: ඔව් පොඩි කෑමක් හපන ගමන් මොන හරි නේද? පොඩි ෆ්‍රෝසන් ප්‍රොඩක්ට් එකක් මොකක් හරි බැදගෙන
1: ගෙදර ගෙනිහිල්ලා බැදගෙන කන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ හැම නිෂ්පාදනයක්ම අපි අර කිව්වනේ 9 මිනිස්ස ඔස්සේ හැම සෑහෙන්න ඕනේ වේහෙට. DJ night එක ගන්න වෙලාවට. ඉතින් යන්න කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා දැන් කීල්ස් නම්ින්ම. විශේෂත්වය තමයි වෙළඳපොලේ අනිත් ප්‍රොඩක්ට්ස් එක ගත්තට පස්සේ කීල්ස් නිෂ්පාදන 10%ක් මිලෙන් නඩුයි. ඉතින් අද නිවාඩු පාටුවේ ගෙදර ඉන්න අය
0: හෙට
1: අපේ DJ night එක අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඔක්කොම යන්න ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට.
0: රයිට්.
1: එහෙනම් ඉතින් අපි යනවා අපි ආයේ මේ සතියේ අන්තිම පාරට.
0: අවසාන දවස
1: විදියට. හෙට එනවා. හරියටම උදේ 7ට.
0: ගිහින්
1: එන්න. ඔයගලන්ට ජය වේවා. මම මචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: රටතට ඔබ වෙත ගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Let loose මේ pay රටතට බෙන් pay අලුත් වෙන අලුත් pay විපස්සම
4: අයිබෝන් මේ පේ රටතොට සමගින් මම සමීර. දකුණු කළුතර වෙට්ටුමකඩ පල්ලියපාර ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවටයි වාර්තා වන්නේ. මේලගනෙත් නිවුස් පෙරවරු 11ට.
5: ඔබ කුපිතවීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම් යෙදෙන්න
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැණවුම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399 නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
9: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 011 437 1250
11: ජනි එක දේ දුනු මාවත

0: 하다 하다 온난다 하야벨라
1: 파울 피팅 하울레아한 자니 에크 대두누 마버트

සුබෝදෑසනක් වේවා. වෙලාව හරියටම කිව්වොත් උදේ 10යි විනාඩි 9. අපි අද දවසේ දේදුණු මාවත පටන් ගන්න හදන්නේ වාට සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික පටන් ගන්නකොටම. අද ගොඩ දෙනෙකුට නිවාඩු දවසක්. මොකද අද අපේ ඉස්ලාම් සහෝදර සහෝදරියන් අද දවස ඒගොල්ලෝ අර සමරනවනේ උත්සව දෙකක් උත්සවස්ත්‍රියෙන්. ඉතින් ඒ සමරන උත්සව දෙක අතරින් එකක් තමයි අද දවසට යෙදලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ ආදරණීය ඉස්ලාම් බැතිමතුනුත් මතක් කරන ගමන් අපේ සහෝදර සහෝදරයන් මතක් කරන ගමන් තමයි අපි අද දේදුණු මාවතේ වැඩ ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ. පාරේ වාහන ගොඩක් අඩුයි. සමහරු මේ වෙලාවේ වාසනාවන්තයි නම් ගෙදර පොඩ්ඩක් රෙස්ට් එකේ නිවාඩු පාඩුවේ ඉන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි වගේ තවත් සමහර කට්ටියක් මේ වෙලාවෙත් වැඩ කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. වැඩ කරන ගමන් හිටියත් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා හිටියත් ඔයා කැමතිම සින්දු ටික අහන එක නවත්තන්න වෙන්නේ නැහැ. මොකද දවල් එක වෙනකන් කැමතිම සින්දු ටික දෙන්න බලාගෙන තමයි මම මේ පැත්තෙන් අදත් ඇවිල්ලා ඉන්නේ. යන්න බලන්න FM Facebook fan page එකට. අපේ Facebook fan page එක follow කරන ගමන් ඔයා උත්තරේ දන්නවද නැද්ද කියලා comment කරන්න. මම නම් කියන්නේම ඔයා උත්තරේ දන්නේ නැහැ කියලා. දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දුත් එක්ක මම මේ පැත්තෙන් ඉන්නවා. මම ජනී.

ඉන්දියාවේ පාවිච්චි කරන්නම් ඉන්දියානු රුපියල්. හැබැයි ඩොලර් එක ගැන තමයි සින්දු කියන්නේ. අපිත් ඉතින් ඩොලර් එක වැඩි වෙන වෙලාවට එක එක කතා කියනවා, අඩු වෙන වෙලාවට එක එක කතා කියනවා. ඔය කොහොම වුණත් අපි ඉතින් සින්දු අහන. හරි, මේ සින්දු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඉතින් ඔයාගේ ඉඩමෙන් සල්ලි හම්බ කරන්න කාලේ. හරි, ඩොලර් වුණත් හම්බ කරන්න පුළුවන්. මේ සින්දු ඩොලර් ගැන නෙවෙයි කියන්නේ හොඳේ. හරි, සින්දුවට යන්න කලින් මං කිව්වනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාලට මතක් කරනවා කියලා. දැන් ඉතින් ඔයාට ඉඩමක් කාර්ය තියෙනවා නම් ඔය ඉඩම වල් වැදෙන්න දෙන්නේ නැතුව, අහල පහල කොල්ලන්ට කෙල්ලන්ට ඇවිල්ලා ක්‍රිකට් ගහන්න දෙන්නේ නැතුව පොඩ්ඩක් ඉතින් ඔය ඉඩමින් සල්ලි ටිකක් හම්බ කරගන්න. කරන්න තියෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරලා ඔයාට මෙහෙම සින්නක් කර ඉඩමක් තියෙනවා, වගා කරන්න කැමතියි කියලා කියන්න විතරයි. ඒගොල්ලෝ සූදානම් ඉන්නේ ඔයාට අවශ්‍ය කරන උපදෙස් ටික විතරක් දීලා මාරු වෙලා යන්නේ නැතුව, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පොහොර වර්ග ටික දෙන්න, කෘෂි උපකරණ ටික දෙන්න, ඔයාගේ හොඳම යාළුවෙක් වගේ ඔයාගේ වැඩ කටයුත්ත වෙනුවෙන් ළඟින්ම ඉන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නේ. ඊට පස්සේ ඔයාගේ වගාවේ පළදාවත් මිලදී ගන්න ඒගොල්ලෝ සූදානම්. දන්නව අර ප්‍රයෝග පේර වගා කරන කට්ටියට එහෙම ඉතින් මේ අවස්ථාව තියෙනවා. පේර වගා කරා කියලා කියන්නේ වගාවේ පළදාව විකුණ ගන්න ගියාට පස්සේ පොඩි ප්‍රශ්නයක් එනවනේ. සීමිත ඉල්ලුමක් නේ තියෙන්නේ. හැබැයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කළොත් ඔයාගේ පේර වගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉදින්. ඒක හන්ද කෝල් එකක් ගන්න 0111 437 1250. 0111 437 1250 නම්බරයකට කෝල් එකක් ගන්න. වැඩි විස්තර දැනගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වගේ තමයි අපි ඉතින් අපි S2 බලාගන්නේ S2 වගේනේ. ගොඩාක්ම ආදරය කරන දේවල් අපි බලාගන්නේ අපි S2 වගේ. එහෙම ආදරය කරන S2 අපේ S2ත් ඒගොල්ලන්ගේ S2 වගේම බලාගන්න කට්ටියක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා කියලා දැන් ඔයා දන්නවනේ. ඔයාට අවශ්‍ය කරන උසස්ම තත්වයේ අක්ෂි සේවාවන් හැම දෙයක්ම විෂන් කෙයා කඩුවෙල ශාඛාවට ගියාමත් දැන් ඔයාට ලබා ගන්න පුළුවන්. හරියටම කිව්වොතින් එහෙම ඔයාට අවශ්‍ය කරන ඇස් කණ්ණාඩි, ඊට පස්සේ සිවිකාච, අව කණ්ණාඩි, මේ හැමදේම උසස්ම තත්වයේ ගුණාත්මක දේවල් අරගන්න අවස්ථාව කඩුවෙල විෂන් කෙයා ශාඛාවට ගියොතින් ඔයාට ලැබෙනවා. නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ඔගොල්ලෝ හැමෝම දන්න පාර අයිනේ තියෙන ලිපිනේ එක තමයි. විෂන් කෙයා නවතම ශාඛාව විවෘත වෙලා තින්නේ. යන්න විෂන් කෙයා කඩුවෙල ශාඛාවට. ඒකනත් මතක් කරන ගමන් මම WhatsApp එකටක් ගාලා බලනවා, මොකද ඒ පැත්තේ කට්ටිය මෙසේජ් කරලා නම් කියන කම් බලාගෙන ඉන්න හන්ද. යටියන්තට රුක්ෂාන් මල්ලි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා. මේ යටියන්තට බෙරන්නාව ඉදන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. නම මං අදමයි ඇහුවේ බෙරන්නාව කියන ගම. එයාටයි එයාගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්න කියලා දෙනවා. සුදුගේ නම එහෙම කියන්නේ නැහැ නේ. සුබ දවසක් ජනි. අද නම් උදේ ඉඳන්ම වැස්ස. සද්දෙට නෙතහන ගමන් ඉන්නේ අපි. ලස්සන සින්දුවක් ඕන. එහෙම කියලා කියන්නේ අපේ නදී. එයා කියනවා භාෂිදුවවත් එකතු කරගන්න කියලා. අපේ භාෂිද? දේදුණු මාවතට දුම්බර ලලිත් ප්‍රියංගලත් එකතු වෙනවා කියලා අපේ ලලිත් අයියා දුම්බර ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මහරගම දුලාණී අමතක කරන්නේ කොහොමද? දුලාණී ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. තංගල්ලේ අප්සරා ඉන්නවා. අද නම් තංගල්ලේ අප්සරා ඉල්ලපු සින්දුව මන් දෙනවා. හොදේ, ඒක හන්දා එක වෙනකන් අහගෙන ඉන්න. තාමත් කෝල් කරේ නැත්තම් ඉක්මනටම කෝල් එකක් ගන්න. එහෙම නැත්තම් WhatsApp message එකක් දාන්න. අපිත් පාවිච්චි කරන්නේ රුපියල් තමයි. අහමු ඩොලර් ගැන සින්දුවක්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 10යි විනාඩි 21යි.
4: Music
5: 3 2 1 let's go.
0: Friday Fun Day

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன்னிகா நெட் எஃப்எம் டிஜே ஃபன்னிகட்ட செட் வேணா டேகி தினன்னா நெட் எஃப்எம் டிஜே மெஸ்குராதா ரெனோவேட்டர்
2: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 076 447 7953
3: දැන් හැමෝම ගන්නේ KD Rice Lead 1-5 Petrol Bike එක මිල රුපියල් 7,96,500යි ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා තොග්ගවසන් වෙනතුරු පමණයි KD Rice Motor Company Private Limited 076 447 7953
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
4: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
4: නොවිනස් වන රසවත්ම රසය
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේ නරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
8: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
9: හොඳම දේ අඩුම විලට තෙප ව්‍යාප්ත ශක්කර ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047 31 33 540
11: නේත්‍රාලෝක වෙසක්

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
1: නැ හිතන්නකෝ වාගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
2: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
1: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැ.
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

දැන් ලංකාවේ පළවෙනි වතාවට ෆේස් ටු ෆේස් ඩීජේ ඇටැක් ෂෝ එකක් නැත් එෆ්එම් අපි වාට අරගෙන ඉන්න සූදානමින් ඉන්නවන් හැමදාම සිකුරාදා රෑ 9 වෙනකන් ඕගොල්ලෝ බලාගෙන ඉන්නේ සිකුරාදා රෑ හැපනින් කරන නැත් එෆ්එම් ඩීජේ නයිට් එක එකතු වෙන දැන් ඩීජේ නයිට් හෙට ඉඳන් අලුත් වෙනවා ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකත් එක්ක ඔයාගේ දිස්ත්‍රික්කය දිනවන්න දැන් හෙට දවසේ ඉඳන් ඔයාට හම්බ වෙන අවස්ථාව ඒකනම් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවත ඊළඟ සින්දුවට යන්න හදන්නේ දැන් වාට chance එකක් තියෙනවා ලංකාවේ ඊළඟ DJ star වෙන්න. එහෙම වෙන්න කරන්න තියෙන බොහොම පුංචි දෙයක් කියලා දැන් ඔයා දන්නවනේ. ඔයා DJ play කරන එකක පොඩි video එකක් අපිට 0711 95 95 95 අපේ WhatsApp number එකට WhatsApp කරන්න. ඊට පස්සේ ලංකාවේ ඉන්න නමගිය DJ artist කෙනෙක් එක්ක අනිත් පැති දැන් වාට face to face attack show එකේ play කරන්න chance එක. Net FM අපි ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැනත් මතක් කරන්න ඕන. ඒ අතරේ අපි යනවා WhatsApp එක පැත්තට නම් තියනවා ගොඩාක් යනා කෝල් කරපු කට්ටිය කිව්වේ නෑ නේද කෝල් කරපු කට්ටිය ගැන කියමුනේ මුලින්ම අපිට කෝල් එක ගොන් දුන්නේ කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපි ශාන්තයි එයා කිව්වා ඉතින් මේ වෙලාවේ සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා කොල්ලා වැඩ පොයේ දවසට දන්සලක් දෙනවනි ලොකු බනිස් දන්සලක් දෙනවා කියලා කිව්වා මේ පොයේට ඒගොල්ලන්ගේ ගෙදර එක හන්දයි එකටත් වැඩ කරන ගමන් තමයි දේදුණු මාවත අහගෙන ඉන්නේ කිතුල් කොටේ පැත්තට යනවා අපේ ප්‍රේමසිරි අයියා අපි වහගෙන ඉන්නවා අම්මා ගුණවති ඊට පස්සේ දිනූෂා ගණේෂා චමිලානි බිම්සර කිරණිඳු සුපුරුදු කණ්ඩායම එකතු කරගන්න කියලා කිව්වා ඒගොල්ලන්ට නම් වහින්නේ නැහැලු අපිට නම් පොඩ්ඩක් බම්බල පිටියට වහින්න වගේ හැබැයි මේ වෙලාවේ හොඳටම අකුරැස්සට නම් වහිනවා මං ඒ ගැන දැනගත්තේ අපේ මාලනී අක්කා කිව්වා අකුරැස්සේ මෙවුල් ගාමන්ට් එකේ ඉඳන් අපේ මාලනී අක්කා කෝල් එකක් දුන්නා එකතු කරගන්න කියලා කිව්වා සෙව්වන්දි අර සෙව්වන්දියකට පෙම්බෙන්ද සෙව්වන්දි අන්නයා ඊට පස්සේ මිහිරි අමීෂා දීපා කුමාරි කෙල්ලෝ ටික මැද්දින් එකම කොල්ලා ජයතිස්ස අයියා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ ගල්ලේ ගොනපුර අපේ මල්කි කතා කරා ඊළඟට සූර්යාවෙන්දල් ලියනාරච්චි අයියා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට ඔයාලා මතක් කරන්න ඕනේ අපේ net fm social media ටික follow කරන්න කියලා දැන් ඊයේ රෑ මන්දාරම් රෑ ඇහුවනම් ඊයේ ආව ලංකාවේ සුපර් ස්ටාර් රංජන් රාමනායක. එයා කියපු කතා ටික වාට රේඩියෝ එකෙන් ඇහුවා මදි වගේ නම් ආයෙත් පාරක් වීඩියෝස් වලින් වාට බලන ගමන් අහන්න පුළුවන්. අපේ net fm youtube channel එක, net fm tiktok account එක, net fm facebook fan page එක, net fm අපේ instagram එක ඔය ටික follow කරලා subscribe කරලා තියාගත්තොත්. ඒක හන්ද මතක ඇතුව යන්න ඔයාගේ social media කැමති platform එකකට ගිහිල්ලා net fm කියලා search කරලා උඩින්ම එනවා අපේ accounts ටික follow කරලා subscribe කරලා තියාගන්න. තාමත් මේ පැතර call එකක් දුන්නේ නැත්නම් 0112255363 call කරන්න. නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95

එහෙම ආදරෙන් ඔයා දිහා බලන්න කියලා ඒ ආදරය තව ටිකක් කල් පවත්වා ගන්න නම් වාගේ ආදරය කරන කෙනාට රසම රස කෑම වේලක් දෙන්න. හැමදාම දෙන කෑම වේල එකම විදිහට දුන්න කියලා ඒ ආදරේ වැඩි වෙන්නේ නැහැ. එක එක දවසට එක එක සර්ප්‍රයිසස් දෙන්න ඕන. ඒන තමයි මේ සර්ප්‍රයිස් දෙන ටිප් එකක් මං ඔයාට දෙන්නේ. දැන් ඔයාලට ෆ්‍රීලන්ස් සෝයා මීට් එක ෆ්‍රීලන්ස් සෝයා මීට් රස වර්ග 13කින් එන හන්දා. එක එක දවසට එක එක සර්ප්‍රයිසස් දෙන්න පුළුවන්. එක දවසක උම්බල කඩ රසෙ, තව දවසක චීස් රසෙ, එහෙම නැත්නම් කොස්සට කළුපොල් මාළුව රසෙ. රස වර්ග 13ක් තියෙනවා කියලා කියන්නේ සති දෙකක් ෂේප් එකේ පරිමහ ගන්න ඔයාලට පුළුවන් බය නැතුව එක එක රස වර්ගවල. ලංකාවේ අපේම රටේ අමුද්‍රව්‍ය යොදාගෙන ස්වභාවික නිෂ්පාදනත් එක්ක නිෂ්පාදනය කරන හන්දා කිසිම බයක් සැකක් නැතුව පාවිච්චියට ගන්න පුළුවන්. සෝයා මීට් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. හැබැයි ෆ්‍රීලන්ස් සෝයා මීට් කියලා කියන්නේ ඒ හැම දෙයක්ම නැති කරලා දාන විදිහේ හොඳ නිෂ්පාදනයක් කියලා කිසිම බයක් නැතුව අපිට කියන්න පුළුවන්. මොකද ඒ තරමටම ඔයා ගැන හිතලා තමයි ෆ්‍රීලන්ස් සෝයා මීට් නිෂ්පාදනය කරන්නේ. ඇතුලේ තියෙන අර තුන බහ පැකට් එකේම දාලා හොඳට රසට සැරට හදලා ගත්ත කියලා කියන්නේ සෝයා මීට් විතරක් එක්ක උනත් බත් කන්න පුළුවන් ඔයාලට. දැන් චාන්ස් එකක් තියෙනවා ඔයාලට ෆ්‍රීලන්ස් සෝයා මීට් අරගන්නවා නම් මාසෙකටම ඇති වෙන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් දිනාගන්න. ජුනි මාසේ 30 වෙනිදාට කලින් ෆ්‍රීලන්ස් සෝයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට යවුවොතින් ඔයාලට අවස්ථාව හම්බ වෙනවා මාසෙකටම ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු බඩු මල්ලක් අරගන්න. මෙහෙමයි ඉතින් කියනකොට මාසෙකට දෙනවා කියලා කිව්වට ඕක මාස 3-4කට උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ ලොකු පාර්සල් එකක් තමයි හම්බ වෙන්නේ. එහෙනම් අමතක කරන්න නැතුව ඉක්මන් කරලා කොහොමත් ඔයා ගන්න ෆ්‍රීලන්ස් සෝයා මීට් පැකට් එකේ හිස් දවටන ටික විසික් කරන්නේ නැතුව තුන තුන යවල බලන්නකෝ තැබල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනේ. ඒ අතරේ මතක් කරන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් වන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා කිව්වම දැන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉන්න ඕනි කෙනෙක් දන්න. මොකද ඔය බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සමහර වෙලාවට සුව කරන්න බෑ කියලා අතෑරලා දාන රෝග ඔක්කොටම වගේ නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරප්පෙරම වෙද මහත්තයා ගාව. දියවැඩියාව වෙන්න පුළුවන්, ඊට පස්සේ කිඩ්නි වල මොනවා හරි ප්‍රශ්න, වකුගඩු රෝග මොනවා හරි වෙන්න පුළුවන්, කැන්සර්ස්, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස් පවා. පොඩි ලෙඩක් වුණත් ඒවට හුරු වෙලා නිකන් ලෙඩත් එක්ක ජීවත් වෙන්නේ නැතුව 0777-300-940 හරි 0773-273-540 හරි කතා කරලා කමල් බන්දුල වීරප්පෙරම වෙද මහත්තයා හම්බෙලා බෙහෙත් අරන් බලන්නකො. ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර වලින් ඔයා ඒ රෝගයන් වලින් නෙටාවටම සුවපත් කරමු. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැර ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි කියලත් මතක් කරන්න ඕන. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා WhatsApp එක පැත්තට හැරෙනවා. හැරුණු ගමන්ම මට පේනවා messages ගොඩක්. කොහෙටද මුලින්ම යන්නේ? good morning ජනි, අපිත් හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවා. අද ඒගොල්ලන්ගේ අම්මගේ birthday එකලු. මීරිගම මදු තමයි අපිට message එක දාලා තියෙන්නේ. අද මදුගේ අම්මගේ උපන්දිනේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝමත් අපේ මදුලගේ අම්මට ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මම යන්න BF ජනපදයට. අද BF කියන එකට මොනවද අපි දාන්නේ? බනానා ෆෘට් සැලඩ් වගේ නමක් දාමුද? EG අනුරයි පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට චාමර ස්ටෝස් එකේ පනාපිටි කළුතර පනාපිටි චාමර ස්ටෝස් එකේ ඉඳන් අපේ චාමරයි තනෝජයි මැසේජ් කරලා තියෙනවා. දෙන්නව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. රත්නපුර ගල්ලෑලි ඉඳන් අපේ චිත්‍රලතා කතාගා මැසේජ් එකක් දාලා තියෙනවා. වාසනා වැඩිහිටි සමිතිය සියලුම දෙනාව මේ වෙලාවේ සද්දෙටම අහගෙන ඉන්න හන්ද ඒගොල්ලන්ව ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. කටියම එකතු කරගන්නවා. හයි ජනී මල්ලි, අපිටත් සින්දුවක් දෙන්න. කැන්දේ ඉඳන් දීපශිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා කියනවා. සත්සර මෙත් සත්සරා මෙත් මියෙක් වසන්ත. ගොඩක් ආදරෙන් කටියම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: වෙලාව 10යි විනාඩි 42යි.
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පිම්බීම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
2: කතා කරන්න 0777 300 940. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
2: නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
9: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನೋ ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
5: වෙලාව දැන් 10:46.
6: මේ හස්බ
5: මොකද වයිෆ්?
6: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්ස දොරෙන්?
5: පිටිපස්ස දොරෙන්.
6: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි ඇත්තේ.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

සිහින අහසේ ඔයාගේ මාලිගාව හදන්න ඕනි නම් ඒ වෙනුවෙන් කතා කරන්න ඕනි කෙනා තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. හැබැයි අහසේ මාලිගා හදන්න නෙවෙයි. ඔයාගේ ඉදමේ මාලිගාවක් උනත් හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නේ. ලංකාවේ කොතනක ඔයාගේ ඉදම තිබුණත් එතනටම ඇවිල්ලා ඔයාගේ ගෙදර හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නවා වගේම තමයි. සල්ලි ප්‍රශ්නයක් කරගන්න දෙයක්වත් නැහැ. අවුරුදු 10ක් අරගෙන හැමීට කාලේ අරගෙන ඔයාලට පුළුවන් විදිහට ගෙවාගෙන යන්නත් අවස්ථාව දීලා තිනවා ඔයාගේ ගෙදර හදන්න යන වියදම. එහෙමයි කියලා කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාගේ ගේ හදන්න අවුරුදු 10ක් අරගන්නේ නැහැ. අලුත්ම ඩිසයින් එකකට හොඳම මට්ටමේ ප්‍රමිතියෙන් යුතුව ඔයාගේ ගේ නිම කරලා ඉක්මනින්ම හදලා ඉවර කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. 0744-390-3250 0744-390-3251 කැදල් එන්ටර්ප්‍රයිසස් සරහා මේ වැඩේ කරගන්න එක කොච්චර ලේසියිද කියනවනම් වෙන තැනකින් සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදාගන්න 170,000-180,000 අඩු ගන්න යනවා. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාලට මේ වැඩේ 150,000 වගේ ගොඩ දාලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලන්ට එක එක තැන් වලට එක එක විදිහට වියදම් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ තනියම බාර අරන් ඒගොල්ලෝම වැඩේ කරන හන්දා එක එක කට්ටියලට සල්ලි බෙදිලා යන්නේ නැහැ. ඒක හන්ද 150,000 වගේ ඔයාලට මේ ගේ හදාගන්න වැඩේ කරගන්න පුළුවන්. දැන්ම කෝල් එකක් දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. ගොඩ දෙනෙක් එතෙන්ට යනවා මහරගමට ගිහිල්ලා හම්බ වෙන්න යනවා ඒගොල්ලන්. ඒක හන්දා වෙලාවක් වෙන් කරගෙන යන එක ඔයාගේ වැඩවලට ලේසි වෙයි. මේ සින්දු අහලා අපි හෙමීට ඊළඟ පැය අයත් හම්බ වෙලා කතා කරමුකෝ. එතකන් කෝල් කරන්න 0112-55-33-63 නැත්නම් WhatsApp message එකක් දාන්න 0711-95-95-95.

0: anu paha FM anu hatarai tashma ada Net FM
1: Net FM deedunu mavata oba veta gene enne
2: akunu lake namo babana rata purama rasa gene yana awule sawama rasa karakana mater freela noodles taste ke trust ek
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
4: Music 3 2 1 let's go
5: Friday Fun Day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக நெட் எஃப்எம் டிஜே ஃபன் எக செட் வேணா டேக் தினன்னா நெட் எஃப்எம் டிஜே நைட் மெஸ் குராதா ரெனோவேட்டர்
2: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ටන් හවුස් පුත්කලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇලියකට කුරුවිට 076-446-7953
3: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය යොදා කරගන්න 0810-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
4: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-7300-940
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: වෙසක් පොහෝදා සඳ සෙවනේ. කූරගලින් නෙන සිල් සුවඳේ. බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
10: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
9: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
10: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව.
9: උත්තම ධාතු වන්දනාව.
10: වෙසක් තොරණ.
9: පහන් කෝඩෝ.
10: සැදැහැගි.
9: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
10: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
9: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
10: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
11: බැති බරදායකත්වය.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363-076-716-3672.
12: වෙලාව දැන් උදේ 11:00.

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ පැය රටතට පැයෙන් පැය අලුත් වෙන අලුත් පැය විමසුම
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම කසුනේ දෙවෙනි ප්‍රදේශ තුනක සිට වූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එන් එක් අනතුරක් සිදු වෙත්තේ මඩකලපු ගුවන් හමුදා කඳවුර අවසන්යේදී. එහිදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ නිවතට පැන කලපුවට පෙරලීමෙන් එම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වූ මඩකලපු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බිංගිරිය අලුපොත අකරවත්ත මාර්ගයේ හම්මානුපහව ප්‍රාථමික විද්‍යාලයේ ආසන්නයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා කුලියපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු වයස අවුරුදු 76ක් වූ නාගුල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොළොන්නරුව දෙව්ලාන අතුරු මාර්ගයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වන තුරකින් එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දවස මැද වාර්තාකරණයේ දහවල් 12ට.
0: net news මේ පැය රටතට.
5: දෙයින් නෙන පහන් දල්වන සදාම් සිටිවිල්ල.
6: යම්සේ ගණ වූ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය
7: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
10: සම්දි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
5: net fm දේ දුනු මාවත
4: ඔබ වෙතගෙන එන්නේ
11: ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
10: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 011 437 1250
13: ජනි එක දේ දුනුමාවත

0: දහයයි නෙවේ වෙලාව එකොළහත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල අහන්න ජනි එක දේතුනු මාවත.

ගන්න වෙලා මොකද දැන් ඒගොල්ලෝ WhatsApp message දාලා කෝල් කරලා පැයකට කිට්ටු කාලයක් ගිහිලා තියෙනවා. තාම මම නම් කියලා තියෙන්නේ බාගික විතරයි. ඉතුරු කට්ටිය හෙම්පිටීම තාම බලාගෙන ඉන්නවා නම් කියනකන්. ඉතින් කොහොම හරි පැය දෙකක් තියෙනවනේ තව අපිට ඉතුරු දවල් එක වෙනකම් මං ඉන්නවනේ. ඒ එක වෙන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ නම කියනවා කියලා නම් මම පොරොන්දු වෙනවා. එහෙම පොරොන්දුවත් එක්ක තමයි දේදුරුමාවතේ දෙවෙනි පැයේ වැඩ ටික මේ පැයේ පටන් ගන්
ගොඩදනේ කදාහගෙන ඉන්නවා ගොඩක් අයට අද නිවාඩු හම්බ වෙලා තියෙන හන්ද ඊට පස්සේ අර වැඩ කරන තැන්වල වෙනදට වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්න කට්ටිය අද බොහොම රිලැක්ස් එකේ ගෙදරට වෙලා අහගෙන ඉන්න කට්ටිය ඉන්නවා තවත් ඉතින් අර මං කලිනුත් පටන් ගන්නකොටම කිව්වා වගේ අපි වගේ තවත් වාසනාවන්ත පිරිසක් අදත් ඔෆිස් එකට වෙලා වැඩ කරන තැනට වෙලා එහෙම නැත්නම් සෙලුන් එකට වෙලා අහගෙන ඉන්න ගමන් දේතුනුමාව තාගෙන ඉන්න ගමන් මේ වැතර කෝල් කරනවා WhatsApp message එකනවා ඉතින් කොහොම වුණත් දේදුණු මාවතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයා කැමති සින්දු ටික ඒ විදිහටම දෙනවා. හරි, කටි එකතු කරගමු. මං යනවා WhatsApp එක පැත්තට. නිට්ටඹුවට තමයි යන්න හදන්නේ. නිට්ටඹු ඉඳන් හෂිනි. හෂිනිත් මැසේජ් එකක් දාලා ටිකක් වෙලා බලලා නම කියන්නේ නැති හන්ද ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා ඒත් නම කියන්නේ නැති හන්ද තව පාරකුත් මැසේජ් එකක් දාලා තිනවා. අයියෝ, ඔයා මගේ නම කියන්නේ නැහනේ කියලා. හරියටම ගිවොත් ඉන්නේම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ නිට්ටඹුවේ ඉන්න හෂිනි. ගුඩ් මෝර්නින් අයියේ. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහන්නේ පළවෙනි වතාවට. මට මෙන්න මේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා සින්දුවක් අහලා තිනවා. වැඩේ තියෙන මේ සින්දුව අපි ඊයේ ඇහුවා. ඒක හන්දා අපි ඒ ආටිස්ට් කෙනම වෙන සින්දුවක් හෙට අදහමු. එයාවයි අම්මවයි නංගිවයි කැම්පස් නිවාඩු හන්දා ගෙදරට ගොඩ බැහැපු අක්කවයි එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තිනේ නිට්ටඹු ඉන්න හෂිනි. ගොඩක් ආදරෙන් හෂිනි, ඔයාවයි පවුලේ හැමෝමයි මං සින්දුවට එකතු කරගන්න. ආයි ජනිත් අයියේ, අපිවත් එකතු කරගන්න. ෂර්මිලා තමයි, ෂර්මිලානේ, ෂර්මිලා අපිට මැසේජ් එකක් දාලා තිනවා WhatsApp එකට. එකතු කරගන්න කට්ටිය කියලා ගොඩාක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. ඊළඟට මම යනවා, අද නම් පොඩ්ඩක් පායනෝ, අපිටත් අපිට සුබ උදෑසනක් වේවා ජනිත් මල්ලි. නෑ, හරි මම මේ කඩාගත් තැන වැරදි. අද නම් පොඩ්ඩක් පායනෝ අපිට. නැවතීම තිතක් එන්න ඕනේ දෙන්න. සුබ උදෑසනක් වේවා ජනිත් මල්ලි. ඒක මට කියලා දෙන්නේ. රයිට්. ගොඩක් ආදරෙන් සුබ උදෑසනක් වෙන්න කියලා තියෙනවා. රත්නපුරේ ගල්ලෑලේ ශෂී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා ඉන්නවා චිත්‍රා, තාත්තා ආර්ය රත්න, ඊට පස්සේ අයියා රොමේෂ්, නෑනා සුදර්ශනී, ඒ වගේම තමයි හස්බන්ඩ් චමීර්, චූටි පුතා ශාක්‍ය, ඒ වගේම තමයි හස්බන්ඩ්ගේ ගමේ කට්ටිය. අයගම තමයි හස්බන්ඩ්ගේ ගම. අම්මා ඉන්නවලු කුසුමාවතී, හේ තාත්තා ජානක, මල්ලි චතුරංග, නංගි රසික, ඒ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. සති සසී, පොඩ්ඩයි ඉන්න නම කියව ගන්න බැරුණා. සශිතා හර්ෂණී කියලා නම කියන්න කියලා මැසේජ් එකේ යටම දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. ඊළඟට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නද? කෝල් කරපු කට්ටිය මන් දන්නව ගොඩාක් වෙලා ඉඳන් දැන් බලාගෙන ඉන්නේ. හරි, මම යනවා උණන්විටිය පැත්තට. දන්නවනේ ඉතින් උණන්විටිය ගාවට ගියා කියලා කියන උණන්විටිය පාලම ගාවට යන්න ඕනේ. එතන ත්‍රිවිල් පාක් එකේ අපේ සුදු බේබි ටැක්සි අනුරයි අද මැසේජ් එකක් දැම්මා. දැන් අනුරයි රේඩියෝ එකේ නම කියනවා ඇහිලා උණන්විටිය ඒ පැත්තේ කට්ටිය ඉන්නවනේ net fm මහන කට්ටිය. ඒගොල්ලොත් කෝල් කරලා අනුරයියට කියනවලු මගේ නමත් කියන්න කියලා, ඔයා කියන්න කියලා. එහෙම කියපු නම් ගොඩක් අද අනුරයිය මට කිව්වා. විශේෂයෙන්ම එකතු කරගන්න කියලා කිව්වා පවුලේ කට්ටිය. කාන්ති, සංජය, කසුන්තා, එතකොට කසුන්තාගේ යාළුවා තුරුමි, ඒ හැමෝම එකතු කරගන්නවා. මාධව රියදුරු මහත්තයා ඉන්නවා. ඊට පස්සේ බුලත්ට කඩේ කුසුමාවතී අක්කා එකතු, කුසුමක්කා එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අජිත් ටී රූම් එකේ ඉන්නවා මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි. ඒ දෙන්නව එකතු කරගන්න කිව්වා. ආයි එතනම ඉන්න වඳුරබ වඩු මහත්තයා කියලා කෙනෙක්. අන්න එයාවත් මතක් කරන්න කියලා කිව්වා. මගහේන ස්ටෝස් එකේ කත්තිය, මයුර සැලුන් එකේ සුදු මල්ලි, ඒ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා කිව්වේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. මොනරාගර වැදි කුඹුරේ සිට මංජුලා අපිට කෝල් එකක් දුන්නාද? චමාෂ පුතා, ශෂිනි දුව, ඊට පස්සේ එහා පැත්තේ ගෙදර ඉන්නවා අවිෂ්කා දුව, සිත්මි දුව එකතු කරගන්න කියලා කිව්වා. ඊයේ අවිෂ්කා දුවගේ, සිත්මි දුවගේ අම්මත් ෆෝන් එකෙන් රේඩියෝ එක අහගෙන ඉඳලා මෙන්න බොලේ අපේ දුවල දෙන්නගේ නම් කියනවා කියලා, ඇයි මගේ නම කිව්වේ නැත්තේ කියලා අපේ මංජුලාට කෝල් කරලා කියලා. අයිරාංගණී නංගි, එයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට යන්න කලින්. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්තම් 0112 55 33 63 කෝල් කරන්න. WhatsApp message එකක් දැම්ම නම් ලේසියිනේ. 0711 95 95 95. Facebook fan page එකේ දාලා තිනවා ජොල්ලි post එක. ඒ පැත්තට comment එකක් දාගෙන යන්න.

දැන්ගෙතෙන් අද නිවාඩු දවසනේ කොට දෙන්නකොට ගෙදරට වෙලා ඉන්නකොට ස්පෙෂල් කෑමක් බීමක් හදාගෙන කන්නේ ඉතින් අද වගේ නිවාඩු දවසක තමයි. සාමාන්‍යයෙන් ගෙදර ඉන්දියාප හදනකොට හැම මේ වගේ දවසක හස්බන්ඩ් තමයි ওই පිටිකොණ්ඩන වැඩේ වගේ වැඩ ටික සෙට් වෙන්නේ. හැබැයි දැන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය තියෙන හන්දා පිටිකොටන්න අරව මේව කරන්න කිසිම දෙයක් නැහැ. ලේසියෙන් ඉන්දියාප හදන වැඩේ කරගන්න පුළුවන්. ඉන්දියාප හදන්න ගියාට පස්සේ හම්බ වෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි ওই ඉන්දියාප පිටික ඇලෙන එක, කැඩෙන එක, බෙරි වෙන එක. ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. ඔයා ඉන්දියාප හදන්න භාවිතා කරන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නන. රතු පාටින් ඕනියට රතු පාටින් ගන්න, සුදු පාටින් ඕනියට සුදු පාටින් ගන්න. සුදු කැකුළු වගේම රතු කැකුළු හාල් ಜಾති දෙකෙන්ම පිටි කරපු ඉන්දියාප පිටි මිශ්‍රණ ෆ්‍රීලන් හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. ගෙදර හදන කෑම වේලට පුංචි වෙනසක් කරන්න. අදරයට කමු ඉන්දියාප පිටික. ගන්නකො ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අනිවාර්යෙන්ම. ස්වභාවිකම අපේව රටේ ගොවියන්ගේ සහල් වලින් නිෂ්පාදනය කරන හන්දා අපේ රටේ රස ඒ විදිහටම අරගෙන එනවා ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක. ගොඩක් වෙලාවට අපිට ලෙඩ රෝග හැදෙන්න හේතුව වෙන්නේත් අපි හරියට කෑම බීම පාලනය කරගන්නේ නැති හන්ද. ගොඩාක් වෙලාවට අපි ওই කන පිටි කෑම જાති ටික දැන් හාල් පිටි වගේ දේවල් වලින් නැතුව පාම් පිටි වගේ දේවල් වලින් කෑම බීම හදා ගන්න ගියාට පස්සේ ඇඟට එන ලෙඩ රෝග ටික වැඩි වෙනවනේ. ඩයබටික් කියයි, ඊට පස්සේ කැන්සර්ස් කියයි. ওই වගේ ලෙඩ රෝග හැදුනම බය වෙන්න දෙයක්වත් නැහැ හැබැයි. ඒ හැම දෙයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා සෙවණගල කිරිබන් ආර බෝගහාන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙද මෙදුරේ ඉන්න කමල් වන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා ගාව. සමහර රෝගීන් එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව සමහරුන්ගේ කරෙන්, එහෙම නැත්නම් රෝද පුටුයි. හැබැයි හරියට ප්‍රතිකාර ටික හරි කාලෙට කළාට පස්සේ එහෙම ලෙඩක් තිබුණාද කියලා ඒ රෝගී වෙලා හිටිය කෙනාටවත් හිතා ගන්න බැරි වෙන තරමට ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඒ හින්දම තමයි ලංකාව වටින්ම ගොඩ දෙනේ කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා හොයාගෙන සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරට යන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 11යි විනාඩි 23යි.
4: Hey yo, yamae na hama tane anytime set when a flavor delakiri padamak. Welai na egena danuwale wasakala kiri fun ekak piri elakiri kiri.
2: Minis jawaram karuwange basata rawati oba e awasanamata boatuwata nagot obata situwanne marane ha awmane samaga porawedimatai. Awasan gamanata ikman noanna. Australiawata niti virodhiwa boatu wen yamata obata kisidu awasthawak naha.
5: ඒක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
8: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-21-3340
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
17: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
19: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
1: ප්‍රයත්නයි කරන්න ගන්න විජය ආප පිටි
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
10: Net FM Algo Town.
8: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මේ වයිෆ්
2: මොකද හස්බන්ඩ්?
1: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ අයියලා.
2: අයියේ?
1: රිස්ක් එක වැඩිනේ.
2: ඒ කිව්වේ?
1: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
2: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
3: ප්‍රශ්න නැතුව අහන්න ජනි.

සිංදුවට යන්න කලින් අපිට වට්සප් මෙසේජ් එවන අපේ පෝස්ට් එකට කමෙන්ට් දාන අපිට කෝල් කරන ජනී ජනයා එකතු කරගන්න තමයි හදන්නේ. පොඩ්ඩක් ඉන්න කොල ටික එහෙම හොයාගන්න ඕනේ නම් ටික ලියාගත්ත. රයිට් රයිට් අපි මුලින්ම යන්නේ වට්සප් එක පැත්තට. වට්සප් එක පැත්තට ගියාට පස්සේ අපි බලමු අම්මෝ මෙසේජස් කොට මේ ටික කියන්නත් ඕනේ නේ එකට කලින්. හරි ජනී අයියේ අපිවත් එකතු කරගන්න ලස්සන සිංදුවකට. කොට්ටාව ඉඳන් තරුෂි නංගි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අම්මා තාත්තා අක්කා ඒ හැමෝම එකතු කරගන්න කියලා තරුෂි නංගි කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ ඉඳන් අපේ පුංචි බණ්ඩ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. වයිෆ් ගුණශීලී, එතකොට ඉරන්දිකා, මදූෂා, සසන්‍යා, සුපුන්දිලංක මේ කට්ටිය එකතු කරගමු. ඊළඟට ජනිමල්ලි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. පැල්මඩුල්ලේ පැනාසියා එකේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන කල්යාණි. ඩොක්ටර් නිරංජිව, ඊට පස්සේ එරංගිව, රින්සිව, ඊට පස්සේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. මං අද මට මතක ඇදීට ප්ලේලිස්ට් එකට දාගත්තා. ඊළඟ පැයේ වගේ ප්ලේ වෙයි. අද පොඩි අවුවක් තියෙනවා. සුබ උදෑසනක් ජනිත් පුතේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රත්නපුර ගල්ලෑල ඉඳන් ගාමිණී තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් ශාන්ති, පුතා මදු, දුව භාග්‍ය, ඒ හැමෝම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකේ දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හයි, ගුඩ් මෝර්නින්. උඩ දුම්බර ඉඳන් ලක්මිනි හොටෙල් එකේ දුලානි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවෙ නෙතහන හැමෝමයි ගයානංගිවයි සුමේද අයියවයි ඊට පස්සේ ලක්ෂ්මී නෑනවයි වැඩ කරන හැමෝමයි එකතු කරගෙන ලස්සන සෙන්දුවක් දෙන්න කියලා තමයි ලක්මිනි හොටෙල් එකේ ඉඳන් අපේ දුලානි මැසේජ් එක දාලා තියෙන්නේ. දුලානි මං ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ උඩ දුම්බර පැත්ත ඉඳන් මං යනවා නුවර පැත්තට ගිහින්. නුවර අම්පිටිය ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියව අපි කොහොමද අමතක කරන්නේ. ආදිත්‍ය පුතාවත් එකතු කරගෙන ලස්සන සෙන්දුවක් දෙන්න කියලා කියනවා. මේ අපිට සෝමතිලක අයියා හැමදාම වොයිස් මෙසේජ් එකකුත් දානවා මෙසේජ් එකට පස්ස. වැඩේ කියන්නේ අපිට මේක වොයිස් මෙසේජ් සහන විදියක් නැහැ නේ, කියවන්න විතරයි පුළුවන්. මොකද දන්නේ දාන්නේ නේ, නිකන් ඇඳුම් මහල දෙන්නම් ඇවිල්ලා අරගෙන යන්න වගේ කියලා දිනවත් දන්නේ. මීගමුවේ දනංජය බණ්ඩාර අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අහගෙන ඉන්නේ මීගමුවේ. එයා පාරෙම කට්ටිය එකතු කරගන්නවා සෙන් ඇන්තනිස් රෝඩ් එකේ කට්ටිය. ඊට පස්සේ මේ අපි එකතු කරගන්න ඕනේ ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය ඉන්නේ ශ්‍රී සුමංගල මාවතේනි දංකටුයි. එතන ඉන්නවා ඉතින් ගෙදර අම්මා ඇතුළු පවුලේ කට්ටිය. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. නන්දනී ගාමන්ට් එකේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ නදී මැඩම් ඇතුළු යාළුවෝ සෙට් එකම එකතු කරගන්න කියලා. යාළුවෝ සෙට් එකේ නම් මෙවලනේ. යාළුවෝ මං හිතන්නේ ගොඩාක් ඇති.

වරින් වරේ කැලුම් ගේනවා. මේ ඒක නෙවෙයි ඔයාලට කියන්න හදන්නේ, විෂන් කෑ නවතම ශාඛාව දැන් කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙන ආරංචි. කඩුවෙල පැත්තේ ඉන්න කට්ටියට ලොකු ප්‍රශ්නයක් තිබුණා විෂන් කෑ ශාඛාව වලට. ඒ කියන්නේ උසස්ම තත්වයේ අක්ෂි සේවාවන් ලබා ගන්න අවශ්‍ය වුණා. අපි යන්නේ අනිවාර්යයෙන්ම විෂන් කෑ ශාඛාවක් හොයාගෙනනේ. කඩුවෙල පැත්තේ ඉන්න අයට ළඟපාත ශාඛාවක් තිබුණේ නැහැ. එක්ක කොළඹ එන්න ඕනි, ඒ වගේ ළඟපාත පැත්තකට හොයාගෙන යන්න ඕනි. හැබැයි දැන් කඩුවෙල නගරේ ඉන්න ඔයාටත් විෂන් කෑ නවතම ශාඛාවක් විවෘත වෙලා තියෙන හන්ද ඔයා වෙනුවෙන්ම බොහොම ලේසියෙන් ඔයාට අවශ්‍ය වෙන උසස්ම තත්වයේ අක්ෂි සේවාවන් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් විෂන් කෑ නවතම ශාඛාවට ගිහින්. උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච, මේ හැමදේම ඔයාට අරගන්න තියෙන හොඳම තැන තමයි විෂන් කෑ කියලා කියන්නේ. හරියටම කිව්වොතින් එහෙම නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෑ නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙන්නේ. ඒකටත් මතක් කරන අතරේ ඔයාට කියන්න ඕනි ඩිලෙක්ටා නිෂ්පාදන ගැන. ඩිලෙක්ටා කියලා කියන්නේ ලංකාවේ ඉන්න හැම දෙනෙක්ම වගේ දැන් හොය හොය බොන ඩ්‍රින්ක් එකක්නේ. මේක පෝෂණ අතිරේකයක්, ආහාර අතිරේකයක් විදිහට අපි හැමෝම නිකන් ඉන්න වෙලාවට බොනවා. එහෙම බොන දේවල් ඔයාගේ කඩේ විකුණන්න නැත්නම් අන්න ඒක ප්‍රශ්නයක්. මොකද ඉතින් කඩේට ඇවිල්ලා මොනා හරි හැමෝම කැමති දෙයක් ඉල්ලනකොට ඒක නෑ කියලා කිව්ව ගමන් හැරිලා යන්න සිද්ධ වෙනවනේ. ඔයාත් කඩයක් කරන ගමන් නම් දේදුරු මාවත හගෙන ඉන්නේ. ඔයාගේ වෙළඳ සැලේ ඩිලෙක්ටා නිෂ්පාදන විකුණන්න අලෙවි හිමිකාරීත්වය අනිවාර්යයෙන්ම ඔයා ලබා ගන්න. ඒක ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්නත් පොඩි ටිප් එකක් වෙයි. දැම්ම කෝල් එකක් දෙන්නකෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 011-437-1250 තමයි නම්බර් එක. 011-437-1250 නම්බර් එකෙන් දැම්ම කෝල් එකක් දෙන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: Belawat ini kolah hai, winadi hatalis dekai.
2: Vision kya nawatham shakhaava kaduvena nakareedi me 14 vana dina sita paribhogika oba venuin vivrutai obata avashya gunatmakakshi sevaavan samagen usasma tatve askannadi aukannadi sevikaach miladi ganeemata paminenna kaduvela commercial bank o idiripita number 511 hata kolumba para kaduvela amatanna 077283585
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්
2: අලුතෙන කඩමු මිල කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: නොතරයියේ පෙරලි NLB Mega Power, Tevanta Mega Super Tag, Amatrava, Rupial Koti Power Super Tag, Saha Grand Super Tag, Super Remote Rathya, Dinana Lokuma Super Tag, the Nekamalotraya, NLB Mega Power, Obat Adama Miladi Kanu.
5: Samsara Jivitaye, Pinsara Situville, Jivitaye Nivan Maga Pasakaralai.
6: They Nenapahan Telvuma, Master Guide Prakashakyo within.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
7: ඒ දීපෙන්දා ඇබිලිටි උන්ගේ අමාරුවක් ආවා පිළිච්චත්තා මට වේදනාව අඩු වෙන්නේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සෝන කළ ආයෙත් මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා ඊට පස්සේ ගියා බිරතරුම් මාත්‍යා මම ගෙහෙන්නේ මම වාර හතරක් වෙනකල් බෙහෙත් ගත්තා මාසේ තුනක වගේ කාලයක් ඉන්නේ රෝගී තත්ත්වය සුව වුණා
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-300-940
8: Wake up.
9: Sattu to Hormones. Alpha Studio.
2: Dava Sattam Onakarana Vitamins. Alpha Studio.
9: Yes. Yes. Energy Morning Vibe ka teka Dava Sama Suma Karaganna.
2: Rattema Taruan ke Takshata ekka Sattu Tim Dava Sapatan Ganna.
10: Good morning.
9: Satya Dawaswala Ude Hayata
8: Alpha Studio with Kasuni and Lehansa.
9: WhatsApp Bindoy Hatsiye Kolai Anupai Anupai Anupa Net FM Facebook Live.
11: Noinas Adivegak Superima Sabandiavak SLT Mobitel Fiber within then unlimited package Razak 100 Mbps at 1000 Mbps Dakwa Masakadu Rupial Pandasnavasi Esita Superima Unlimited Venasak Trinina SLT Mobitel Fiber Kondesia Dalavi.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
15: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
16: හරි
15: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා ඔයා කාටද දැන් උදව් කරන්නේ
16: වෙන කාටද වයිෆ් ඔයාට
15: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා

0: නැතුවහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාවද 11 විනාඩි 45 කාටේ එකතු කරගන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි දැන් එළබෙන්නේ ඉතාම ආසන්නයේ වෙසක් මංගල්‍යනේ මේ පාර වෙසක් මංගල්‍යය වෙනුවෙන් net fm අපි සංවිධානය කරන නේත්‍රාලෝක වෙසක් සජීවී පින්කම් මාලාව පැවැත්වෙන අපිට පුරුදු තැනක අපි හැමෝම එකතු වෙලා ගොඩනගපු කූරගල පින්බිමේදී තමයි මෙවර නේත්‍රාලෝක වෙසක් පින්කම් මාලාව සිද්ධ වෙන්නේ. තින්න වෙසක් කලාපයක් වගේම පින්කම් මාලාවක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තිනවා මේ වෙසක් පුන් පොහොය දවසේ. ලස්සන දර්ශනීය වෙසක් තොරණ, ඒ වගේම තමයි වෙසක් පහන් කූඩු මේ ආදියෙන් වර්ණවත් වෙනවා. වගේම තමයි කසාගෙල ප්ලාන්ටේෂන් බැතිපර දායකත්වයෙන් සංවිධානය කරන තේපැන් දන්සලත් ඔයාට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා මේ දන්සලත් එක්ක. හරියටම කිව්වොත් එහෙම පොයේ දවසේ හවස තුනේ ඉඳන් පහුවෙනිදා හවස් වෙනකම්ම කසාගෙල ප්ලාන්ටේෂන් බැතිපර දායකත්වයෙන් පවත්වන මේ තේපැන් දන්සලත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. අපි හැමෝම එකතු වෙලා ගොඩනගපු කූරගල පින්දිමේදී අපි ආයෙත් පාරක වෙසක් සමරන අතරේ විඩාව සංසිඳව ගන්න ඔයාට පුළුවන් කසාගල ප්ලාන්ටේෂන් සංවිධානය කරන තේපැන් දන්සලත් එක්කත් එකතු වෙන්න. මතක ඇතුව මේ පෝයද කූරගල පින්බිමේදී ආයෙත් පාරක් හම්බ වෙන්න වෙලාව වෙන් කරලා තියාගන්න. ඒකනත් මතක් කරන අතරේ තමයි මන් ටග් ගාලා අපිව එකතු කරගන්න කියලා මෙසේජ් දාලා තියෙන කට්ටියක් එකතු කරගන්න හදන්නේ. වට්ස්ඇප් එක පැත්ත තමයි බලන්නේ. ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපිට දැරණියගල ඉඳන් චමරි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කඩේ උදේ ඉඳන් රෑ වෙනකම් net fm තමයි අහගෙන ඉන්නේ. එයාගේ අම්මා කුසුමාවති, පුතා තිනුර, පහන්සර ලස්සන නමක් තිනුරට තියෙන්නේ. එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකේ දාලා ඉවල තියෙනවා. මේකනම් අනිවාර්යයෙන්ම කියන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා මෙන්න අපි දන්නේ නැතුව මඟුල් කපකමුකුත් කරලා රාගම රෝසි හිමාෂ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ චූටි මැණික, එයා ඉන්නේ පොළොන්නරුවේ ජයන්තිපුර චතුරංග අපි හරිද, චූටි මැණිකටයි යාටයි ලස්සන සින්දුවක් දෙන්නලු. එකතු කරගන්න කියලා කියනවා ඒගොල්ලන්ගේ හොඳම යාළුවෝ දෙන්න අපේ පොළොන්නරුවේ ඉන්න නිමන්ත අයියා සහ මාතර උදේනියක්කි. මේ හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියන අතරේ තව පොඩි එකක් පහලින් දාලා තියෙනවා. net fm දේදුරු මාවතට පින් සිද්ධ වෙන්න අපේ නිමන්ත අයියයි උදේනියක්කී දැන් සෙට් වෙලාලු ඉන්නේ. එහෙනම් ඉතින් වෙඩින් එකට මටත් ඉන්වයිට් කරන්න ඕනේ ඔද? හරි, මේ සින්දු අහලා අපි ඊළඟට න්ියුස් අහලා එමිට ඊළඟ පැයේ හම්බ වෙමු. එතකන් කෝල් කරන්න, WhatsApp message කරන්න වඩ බලුවෝ.

මේ සිින්දුවෙන් ඊළඟ සිින්දුවට යනාතරේ කතා කරන්න නෑ කියලා හිතාගෙනේට මැසේජ් ටික දැක්කම කියන්නම වෙනවා. ගුඩ් මෝනින් ජනී, කොහොමද අපිවත් සිින්දුවකට එකතු කරගන්න කියලා රුවන්වැල්ලි සිට අපේ කුමුදු මැසේජ් එකක් දාලා තියෙනවා. පුතාලා දෙන්න තුෂාන් සහ විසල් එකතු කරගන්නලු. ඉතින් කොහොමද ජනී සුදු මහත්තයෝ, අපිටත් සිින්දුවක් දෙන්න කියලා ගාල්ලේ චීන කොරටුවේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුදු නෝනා එකතු කරගන්න කියනවා, හස්බන්ඩ් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ නම ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්. ඊට පස්සේ සියලුම නෑදෑ හිතමිතුරන්වත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ යමුණක්. මං එකතු කරගන්නම් ගොඩාක් ආදරෙන්. ඊළඟට අපිවත් සිින්දුවකට එකතු කරගන්න කියලා ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. සුමිත්‍රා නෙවෙයි සුනේත්‍රා, කුරුවිට ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. සන්දිලු සඳරු පුතාලා දෙන්නම එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපිවත් සිින්දුවකට එකතු කරගන්න කියලා හැලීගොඩ බෙඩිගස් සන්දියේ තියෙන අපේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් කරද්දී පානදුරේ සීසිරි ටයිල් ෂොප් එකේ ඉඳන් අපේ චමින්දයි අපිව අහගෙන ඉන්නවා. ප්‍රදීප් ඉන්නවා බොස් චතුරාණි. ඊට පස්සේ කවීෂ, ඊට පස්සේ එකතු කරගන්න කියනවා කෙලි මඩලේ අපේ රාණි අක්කව. ඊට පස්සේ කිලිමඩේ රාණි නෙමෙයි රේනු. ඊට පස්සේ මාලිම්බඩ නිමන්තිකාවයි වැලම්පිටියේ හිරාණි අක්කවයි එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
4: Music 3, 2, 1, let's go!
5: Friday, Fun Day!

0: अनलिमिटेड रेडियो फन का नेट एफएम डीजे नाइट फन का सेट वेना टैग दिनन्ना नेट एफएम डीजे नाइट मेसिकुरादा रेनोवेटर
1: Brought to you by.
2: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
3: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540 තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
10: නේත්‍රාලෝක වෙසක්
9: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
10: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
9: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
10: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
9: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
10: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
9: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
10: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-77-66-76-66 අංකය අමතන්න
9: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
11: බැති බරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
12: සුබ දහවලක වෙලාව දවල් 12:00

0: Net News. Net දවල් 12. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net තමතන්න 0112-863-363-76-716-3672.
0: Net දවල් 12.
2: ආයුබෝවන්. අදත් දවස මැත දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම කස්සනිනා නයක්කාර. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
2: IMF 9 ජනතාවට ඍජු වාසි නැතැයි ආර්ථික විද්වතුන් කියයි. කළුතර වෙඩි තැබීමෙන් මියගියේ පොලිසියට ඔත්තු දෙන අයකු දැයි සැක. රථවාහන දඩ ලෙස මුදල් වංචා කරන ජාවාරමක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්. දිනකට නව පිළිකා රෝගීන් 99 දෙනෙකු හඳුනා ගැනේ. ඇමරිකාවෙන් ඉරානයට යලිත් ප්‍රහාර මාලාවක්.
0: Net දවල් 12. ඉර මැදියමේ වාර්තාකරණය.
2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 695ක ණය මුදල හරහා සාමාන්‍ය ජනතාවට ඍජු වාසි නොලැබෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කෙසේ වෙතත් මෙම මුදල හරහා රුපියලේ අගය ශක්තිමත් වීම සහ උද්ධමනය පහළ යාම හරහා සාමාන්‍ය ජනතාවට වාසි හිමිවනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකුරල මහතා Net News කළ විමසීමකදී පැවසුවේ.
3: 2026 වර්ෂය තුළ අපේ මහ බැංකුවේ සංචිත අවශ්‍යතා ඩොලර් බිලියන 8.6ක් වගේ තියෙන එක. ඒ තත්ත්වය කරා ගෙන යාමට අවශ්‍ය සංචිත ප්‍රමාණයන් වැඩි කර ගැනීමේ හැකියාව මේ තුළින් ඇති වෙනවා. සාමාන්‍ය ජනතාව පැත්තෙන් ගත්තට පස්සේ මේ තුළින් ඍජු ප්‍රතිලාභයක් සිදුවෙයි කියලා අපිට හිතන්නට අමාරුයි. නමුත් විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමක පැවතීම, එහෙම නැත්නම් රුපියලයේ ශක්තිමත් වීම, මේවා තුළින් අර උද්ධමනය පහළ යාම, මෙන්න මේ වගේ දේවල් තුළින් තමයි සාමාන්‍ය මහ ජනතාවට වාසි මේ තුළ සිදුවන්නේ. එහෙම නැතුව ඍජු වාසි සහ මේ මුදල් අරගෙන මහ ජනතාවට බෙදා දීමේ වාසි කිසිසේත් සිද්ධවන්නේ නැහැ මේ වගේ තත්ත්වයක් තුළ.
2: මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ මහාචාර්ය වසන්ත අතුකුරල මහතා.
3: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 5 සහ 6 සමාලෝචනය එකවර සිදු කරලා ලංකාවට ඩොලර් මිලියන 695ක වගේ ප්‍රමාණයක් දීම සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. දැන් මේ එකඟතාවයත් එක්ක අපිට මේ මුදල ලැබුණාට පස්සේ ඩොලර් බිලියන 3 ඩොලර් බිලියන 2.4ක වගේ ප්‍රමාණයක් ලැබෙනවා වෙනවා. තව ඩොලර් මිලියන 600ක වගේ ප්‍රමාණයක් එතකොට ඉදිරි මාස 9ක වගේ කාලය තුළ, විශේෂයෙන් අපි දන්නවා 2027 මාර්තු වෙනකොට මේ වැඩසටහන ඉවර වෙන්නට ඕනේ. ඒට පෙර අපිට ලැබෙන්නට ඕනේ තවත් ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක්.
2: ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ 5 සහ 6 සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවැත්තේ ඊයේ දිනේදී. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඊයේ රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුවයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා. කළුතර දකුණ වෙට්ටුම කඩේ ප්‍රදේශයේ අද උදැසන සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය ව්‍යාපාරිකයා පොලිසියට ඔත්තු ලබා දුන්නේ දැයි යන සැකය මත මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කරන බවයි. මියගොස් ඇත්තේ කළුතර දකුණ මරික්කාර වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි පකිර් මොහොමඩ් සපීක් නැමැති 43 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කළුතර දකුණ වෙට්ටුම කඩේ ප්‍රදේශයේ හරහා යමින් සිටියදී එම මාර්ගයේ නවතා තිබූ අලුපැහැයට හොරු මෝටර රථයක් එකවරම ඉදිරියට පැමිණ මගහරස් කර මෝටර රථය තුළ සිටි පුද්ගලයෙකු ඒ තුළ සිටම මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ඒ අසල තිබූ CCTV දර්ශනවල සටහන්ව තිබුණා. වෙඩිවැදුණු පුද්ගලයා කළුතර නාගුඩ මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය ඊයේ රාත්‍රී කළුතර හීනිටියන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටින අපරාධකල්ලි සමාජිකයෙකුගේ නිවසට පැමිණි බවටද තොරතුරු ලැබී තිබෙනවා. එම පුද්ගලයා මියගිය පුද්ගලයා සමග යම් අමනාපයකින් පසු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය හා විශේෂ කණ්ඩායම් කිහිපයක් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. රථවාහන වැරදි සිදු කරන රියදුරන් CCTV දර්ශන මගින් හඳුනාගත් බවට හඟවමින් පොලිසිය විසින් යොමු කරන ලෙස හැඟී යන ආකාරයට කිසියම් පිරිසක් එම රියදුරන්ට ව්‍යාජ දුරකථන අංක කිහිපයක් SMS හා WhatsApp පණිවිඩ යොමු කිරීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වී ඇතැයි පොලිසිය පවසනවා. මෙලෙස යොමු කරන ලද පණිවිඩය කියවීමෙන් පසුව අදාළ වැරදි සඳහා දඩමුදල් ගෙවීමට ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසෙන ලෙස ඔවුන් විසින් දැනුම් දෙන බවයි පොලිසිය පැවසුවේ. ඒට පිවිසෙන රියදුරන්ට දඩමුදල ගෙවීම සඳහා බවට හඟවමින් වෙබ් අඩවියේ සැකසුම ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට සලස්වා ඒ හරහා එම පුද්ගලයාගේ ණය කාඩ්පත් තොරතුරු ඇතුළු වෙනත් තොරතුරු ඉතා සූක්ෂමව මෙම වංචාකරුවන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවටද නිරීක්ෂණය වී තිබෙනවා. ගෙවීම් කටයුතු සිදු කිරීම පහසුව සඳහා නිර්මාණය කර ඇති ගව්පේ වෙබ් අඩවියට සමාන ලෙස වංචාකරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙමගින් පොලිසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන බවත් ව්‍යාජ SMS සහ WhatsApp පණිවිඩවල සඳහන් සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම රථවාහන වැරදි සිදු කළ බවට ලැබෙන මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. මේ අතර ඔබ යම් රථවාහන වරදක් සිදු කිරීමෙන් පසු ඒ බවට පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමකින් අනතුරුව ඔබ වරද පිළිගත් විටකදී පමණක් ගෞපේ යෙදවීමෙන් දඩ ප්‍රතිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ දඩමුදල ගෙවීමට කටයුතු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙනවා. දෙවයිනේ නිරිත දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රදේශ රැසක අද දිනේද මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්ය නියුතු කාලුගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
4: අද දිනේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලන්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවලන් පිටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවෙන්න පුළුවන්. එවැගේම ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලන් ස්ථාන ස්වල්පයක පස්සරු එකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. සුළං තත්ත්ව සැලකීමේදී මධ්‍යම කඳු කෙරේ බටහිර වයඹ ප්‍රදේශවලන්, උතුරු දුරු මැද වයඹ සහ දකුණු පළාත්වලන්, චුක්‍රාමලය දිස්ත්‍රික්කයෙන් පිටින් විට 5 කිලෝමීටර් 30-40 දක්වා වේගෙන් හමන තරමක තද සුළං නැතිවීමේ හැකියාවද පවතිනවා.
2: මේ අතර මෙතෙක් අවදානමක් නොමැතිවත් වැසි ලැබෙන ප්‍රදේශවලට අයත් ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව තවදුරටත් විමසීමට

0: අබ්‍රගමුව, ඒ වගේම මධ්‍යම පළාතේ නුවර, නුවරඩිය, ඒ වගේම වයඹ පළාත, මේ පළාත් තමයි වර්ෂාව ලැබීමේ පුරෝකථනයන් තියෙන්නේ. ඒ තත්ත්වයේ යටතේ ප්‍රධාන වශයෙන්ම තෙත් කලාපේ ගංගාවල් වලට වර්ෂාව ලැබීමේ හැකියාව තියෙනවා. මේ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති වුවොත් ඒ පිළිබඳ නිවේදන නිකුත් කිරීම සහ දැනුවත් කිරීම සිදු කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් මේ මාසය කියන්නේ වර්ෂාපතනයේ තියෙන මාසයක්. ඒ වගේම සම්මැසි දැන් ආරම්භ වීමේ ප්‍රවණතාවයේ තියෙන අවස්ථාවක්. ඒ සමගම වර්ෂාපතනයක් පිට ලැබෙන්න පුළුවන්. ඒම නිසා සියලු දිනාගෙම අවධානය අපේක්ෂා කරනවා. යම් අවධානෙම අවම කරගන්න, ආපදාව අවම කරගන්න හැකියාව ලැබෙනවා. එමුණු
1: ගත වූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව 3 ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශ පවසනවා. 2022 වසරේ දත්තානුව මෙරටින් නව පිළිකා රෝගීන් 35,855 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. එම දත්තානුව නව පිළිකා රෝගීන් 99 දෙනෙකු දෛනිකව වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවා.
2: ප්‍රධාන වශයෙන් පිළිකාව සංඛ්‍යාත්මකව වැඩිවීම, රෝගීන් සංඛ්‍යාව වැඩිවීම වගේම මේ පිළිබඳව ජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා, ඒ වගේම කලින් හඳුනා ගැනීම සහ වෙනත් හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රම දියුණු වීම නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම වාර්තාකරණය වැඩිවීම මේ සංඛ්‍යාත්මක වැඩිවීමට හේතු විදිහට අපි සලකනවා. 2022 ශ්‍රී ලංකා ජාතික පිළිකා ලේඛනයේ දත්තානුව නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් 16,398 පිරිමින් සහ 19,457ක් කාන්තා පිළිකා රෝගීන් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් මේ දත්තානුව අලුත් පිළිකා රෝගීන් 99ක් පමණ වාර්තා වෙනවා.
1: බන්ධනාකාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය හැටන් දික්කොය දිත්ව ඝාතනය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී ඇති වූයේ යැයි බව කියන රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සැකකරුව පසුගිය 26 වනදා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ඊයේ අලුයම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. හැටන් දික්වොය දිත්ව ඝාතනයේ සැකකරු භගවන්තලාව පෙට්‍රොසෝ වතුයායේ සැඟව සිටියේදී දැඩි පරිශ්‍රමයක් දරා භගවන්තලාව සහ හැටන් පොලිසින ධාරින්නෙක්ව පසුගිය දාතරංගුවට ගනු ලැබුවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. ඔහු තම බිරිඳගේ ණය මුදලක් ගෙවීම සඳහා බිරිඳගේ බලපෑම මත මෙම ඝාතනය සහ සොරකම සිදු කළ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. තමන් එම තත්වයට පෙළඹ වූ බිරිඳව බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඝාතනය කරන බවටත් සැකකරු හැටන් පොලිසිය අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක් තුළ ඔහුගේ බිරිඳද භගවන්තලාව පොලිසිය වෙත කැඳවා තිබුණා. මේ අතර අදාළ සැකකරු පළමු අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුට පළ කර එම පොලිස් නිලධාරීන් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා ඉදිරියේ කේක් කපා සතුටටද පළ කර තිබුණා. ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් ඉලක්ක කර තිබෙනවා. අමෙරිකානු හමුදාවන්ට සහ හොමු සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් යැයි සැකකරන ඉරාන හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් එලෙස ප්‍රහාර එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අනදෙන අධිකාරිය පැවසුවේ. ඉරාන ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝණයාන 4ක්ද වෙඩි තබා බිම හෙළූ බව ඔහු පවසා තිබෙනවා. පස්වන ඩ්‍රෝණයානය දියත් කිරීමට ආසන්නව සිටියේදී බණ්ඩාර් අබ්බාසි ස්ථානයට පහර දුන් බවයි පැවසෙන්නේ. එමෙන්ම නගරයේ නැගෙනහිරින් පිපිරී මැසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. මෙම ප්‍රහාර එල්ලවන්නේ එක්සත් ජනපදයේ සහ ඉරානය අතර බිඳින සුළු සටන් විරාමයක් සහ හොමු සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට බාධා කළ සහ ගෝලීය බලශක්ති මිල ඉහළ නැංවූ මාස 3ක යුද්ධය අවසන් කිරීම සඳහා දිග්ගැසුණු සාකච්ඡා මැදෙහි. දින 3ක් ඇතුළත එක්සත් ජනපදයේ ඉරානයේ ඉලක්කවලට පහර දුන් දෙවන අවස්ථාවද මෙය වනවා.
3: දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
1: net දවල් 12 නිමාව මේලගනෙත් නිවස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.

0: මේ පැය රටතුට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
1: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-3872
3: නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල
2: ධර්මය ඇසීම පහසුය එය අන් අයට කියාදීම පහසුය එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය
3: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
6: සම්බි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710-397-399 0710-397-399
3: නෙත්තෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
7: ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111-437-1250
9: Solid. Such a sexy blue eyes. And I love a star, baby. Put an army. I want you and me to go on this wonderful
10: love. Johnny Ek De Dunumavata.

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල අහන්න. ජනි එක දේ තුනු මාවත.

වෙලාව 12 විනාඩි 21යි. අපි දේදුණු මාවතේ අවසාන පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේ වෙලාවේ කොළඹට නම් අර වෙනදට වැටෙන තද අවුව වැටෙන්නේ නැතුව පොඩ්ඩක් පොඩි එළියක් තියෙනවා. අර වැස්සත් ළඟ එනවා. හැබැයි වහින්නෙත් නෑ, අවුවත් නෑ වගේ එකක් තමයි කොළඹට තියෙන්නේ. කොළඹට කියන්නේ බම්බලවිටියට. ඔයාලා පැත්තට ඒ වගේ වෙන්නේ නැති සමහර වෙලාවට. හැබැයි ගොඩාක් පැති තියෙනවා අපිට කතා කරන්න. දැන් ඔය බිබිල පැත්තෙන් අපිට කතා කරාම, පොළොන්නරුව පැත්තෙන් අපිට කතා කරාම කියන්නේ වැස්සක් ළඟපාතකවත් නෑ, පුළුවන් නම් අපෙන් වැහි ටිකක් ඒ පැත්තට එවන්න කියලා. හරි, ඉතින් මේ පැය පටන් ගන්නකොටම අපිට WhatsApp මෙසේජ් එවලා තියෙන, කෝල් කරලා තියෙන කට්ටිය මතක් කරන්න තමයි හදන්නේ. මට මෙසේජස් තියෙනවා කියන්න මේ පැයේ මීටර් 100 දුවනවා වගේ මම මේ මෙසේජස් ටික කියවන්න තමයි හදන්නේ. මම මුලින්ම යන්නේ පුල්මුඩේ පැත්තටද? නෑ, පොඩ්ඩක් ඉන්න පොතු වටවනට තමයි මම මුලින්ම යන්නේ. අපිට මෙසේජ් එක දාලා තියෙනවා ප්‍රේමසිරි, මංගලිකා, පියුමි, රුවිනි, චෝටි පුතා, නෙවෝන්, පුල්මුඩේ STF කැම්ප් එකේ ඉන්න සංජීවවත් එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලා එවලා තියෙන්නේ. හයි ජනී කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ අපේ ලක්මාලි. ලක්මාලි මෙසේජ් එක දාලා කියනවා ඔෆිස් එකේ ස්ටාෆ් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීර මෙසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා. සබුගස්කන්ද මහවිද්‍යාලේ 1981 අවුරුද්දේ, හොඳේ හේ අවුරුද්ද ඉගෙන ගත්ත යාළුව හැමෝම. කෑගලු බත් කඩෙත් මේ වෙලාවේ සද්දෙරම අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. චම්මි අක්කා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ හස්බන්ඩ් ශාන්ත අයියා, ඊට පස්සේ කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට හයි හයි ජනී, අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. දෙහිවල නැදිමාල් ඇන්ඩර්සන් පාරේ අපේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනී තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අද ඒගොල්ලන්ගේ පුතාගේ උපන්දිනේ. කොල්ලට නියම නමක් දාලා තියෙන නම ජනිත හසිඳු. මන් දන්නවා එල කොල්ලෙක් තමයි ජනිත කියලා කියද්දී. ජනිත සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. කේක් කෙවණ එක අපි පස්සේ බලාගමු. ඊට පස්සේ යන්න හදන්නේ අපි මඩබාද පැත්තට ගිහිල්ලා ඉන්න ලක්ෂ්මණ් අයියා මෙසේජ් එකක් දාලා තිනවා. තමරා, නිෂා, නිචේතනා, තේජ අවෝර්, පුංචි පුතා, භාග්‍ය අවිෂ්ක, මේ හැමෝමත් එක්කම සේරුවාවිල ඉන්න KDA සමරසිංහ මහත්තයාවත් මතක් කරන්න කියලා අපිට කියලා තියෙනවා. ඊට පස්සේ දමුණුපොළ පැත්තට අපි යන්න හදන්නේ. දමුණුපොළ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා දෙනවා. ඉතින් තුෂාරි වෙන්න ඕනි. චමෝද්, උදිත්, මෙලන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. හයි, ගුඩ් ආෆ්ටර්නූන් ජනී. වෙසක් කූඩු అలවන ගමන් අපිත් ඔයාව හගෙන ඉන්නවා. මේ වෙසක් කූඩු అలවලා තින් දැන් පැයකට විතර කලින්. හොඳේ, දැන් මං සමහර විට මං හිතන්නේ වෙසක් කූඩු అలවලා ඉවරත් ඇති. කෑගල්ලේ බෙරගල ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ පුෂ්පාංගණී අක්කා. පවුලේ හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ කට්ටියත් අපිව හගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට අපිත් ඉන්නවා. එහෙම කියලා තියෙන්නේ ඉඹුල් ගස් දෙනිය, කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකෙන් නම් අපි වහගෙන ඉන්න උදේශිකා නිරූපමාලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. හයි ජනී අයියේ, අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ පල්ලේ බැද්ද පద్මසිරි මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඇලිගොඩ චමින්ද මෝටර්ස් එකේ කට්ටියත් අපිව හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ට හොඳටම වැහැලා වැහැලා වැහැලා වැහැලා පොඩ්ඩක් අවුව පායලා තියනවලු අද. එහෙම කියලා ගේල ගමන් අපිට කියනවා ඉතින් කට්ටිය එකතු කරගන්න කියලා. චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද, රසින්දු, ඒ වගේම තමයි සනා බෝයි අදත් නිවාඩුලු. ඊට පස්සේ ඇහැලියගොඩ පොල්වත්තේ නිශාන්ත, සුසන්ත, වසන්ත, අයියා මල්ලිල කට්ටියට. ඊට පස්සේ බලංගොඩ ඉන්ද්‍රාණි අක්කා, දිස්නා අක්කා මේ හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ සින්දුවට යන අතරේ මං එකතු කරගන්නවා අපිට කෝල් කරපු කට්ටිය ටිකක් ටග් ගාලා. හම්මෝ නම් ගොඩ අපිට ඉස්සරු කතා කරා රමුක්කන ඉඳන් අම්මයි නංගී එකතු කරගන්න කියලා කිව්වා. මොරපිටේ ඉඳන් මානෙල්ලක්ක කතා කරා, එතන කිව්වා ඉතින් එකතු කරගන්න කියලා. ඒගොල්ලන්ගේ අම්මා, පුතා බිම්සර, පුතා නම් ඉන්නේ නුවර, ඒගොල්ලෝ කට්ටියම එකතු කරගන්න කිව්වා. ගාල්ලේ අක්මීමණ ඉඳන් අගේ ලක්ෂ්මී කතා කරා. කතා කරලා කිව්වා පුතාලා දෙන දිශාන්, මදුශංක සහ දිල්ෂාන්, මදුශංක එකතු කරගන්න කියලා. කෑගල්ලේ ඉඳන් අපේ නිම්සරා නංගී කතා කරා. 10 වසරේ ඉස්කෝලේ යන්නේ නැතුවද නිවාඩු පාඩු ඉන්න ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. අම්මා නංගී, අම්මගේ නම මංජුලා, නංගීගේ නම නදීක එකතු කරගන්න කිව්වා. කාන්ති අක්ක කතා කරා මාබිම ඉඳන් හොඳටම වහිනවලු. යෙනුක පුතා, සංගීත් පුතා, මදුෂිකා දුව එකතු කරගන්න කිව්වා. ටයිටැනික් සැලූන් එකේ යටියන්තොට තුෂාර බෝයි. මං හිතන්නේ කතා කරලා දැන් පැය දෙකකට විතර කිට්ටුයි. හොඳේ කතා කරලා කිව්ව එකතු කරගන්න කියලා මාස්ටර් අයියා. ඊට පස්සේ ටිරෝන්, චන්ද්‍රා, කඩේ ඉස්සරහා නෙමෙයි සැලූන් එකේ ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාගිකේ කොල්ලෝ සෙට් එකත් එකතු කරගන්න කිව්වා.
മാധവ കഥാകരയെ വെളിവീട്ടിയായി ഉപാലി ഇന്നവാ ചൂട്ടി മല്ലി ഇന്നവാ ഈട പസ്സേ സേനാരത്ന ശാന്ത് ഈട പസ്സേ മേ ജിമ്മ ബോയ് മങ്ങുവ ജിമ്മ ബോയ് മഹത്തായത് കീല നെഹൽ ഉള്ളങ്ങട്ട ഗഹഗണേ അന്ന വകേ കേട്ടോയില്ല പൗളി കട്ടിയ തെക്കതു കരകണ്ണ കീവ വൽബിട മുല്ലി ഉപാലി അയ്യ കഥാകര വൈഫ് ദാമ്മി തുഷാൻ മിഹിരംഗ പുതാല തിന്ന ഗുഡാ കാദരിന്റെ കതു കരകണ്ണ അമ്മോ തവ കട്ടിയ കൊടുതിനെ കിന്നോ മങ് ഇസ്സരഹാ ദിയ ഗുല്ലങ്ങ മതക് കരണ്ണ ഹൊന്നേ

0: කෑම බීම කනකොට අපි නිතරම හිතන්න ඕනි දෙයක් තමයි අපේ ශරීර සෞඛ්‍ය ගැන. එහෙම හිතන ගොඩ දෙනෙක් ඉතින් උදේට කුරක්කම් පිටි වලින් හදපු තලපයක් කන්න, කුරක්කම් පිටි වලින් හදපු රොටියක් කන්න හරි ආසයි. හැබැයි ඉතින් ඔය හොඳම කුරක්කම් පිටි හොයාගන්න එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. දැන් ෆ්‍රීලන් නියෝසින් එන කුරක්කම් පිටි එක්ක අපේම රටේ ගොවි මහත්තුරු බොහොම ආදරෙන් වගා කරලා, බොහොම ආදරෙන් රැකබලා අරගෙන නිෂ්පාදනය කරන කුරක්කම් වලින් හදපු හොඳම කුරක්කම් පිටි දැන් ඔයාලට ෆ්‍රීලන් හරහා ලබා ගන්න පුළුවන්. ගල් වැලි ඉවත් කරලා ඉතාම හොඳම ප්‍රමිතියෙන් හදන හන්දා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ගෙදර කෑම වේල හදාගන්න ෆ්‍රීලන් කුරක්කම් පිටි එකතු කරගන්න පුළුවන්. කැල්සියම්, ප්‍රෝටීන්, තන්තු වලින් අනෝන හන්දා කුරක්කම් පිටි වලින් කෑම එකක්, රොටියක්, තලපයක් හදාගෙන උදේට කෑව කියලා කියන්නේ සෞඛ්‍ය ගැන වගේම තමයි ඔයාගේ ගුණදායි බවත් එක්ක ඔයාගේ පෝෂණය ගැන අනිවාර්යයෙන්ම හිතනවනම් ගැළපෙන්නෙම ෆ්‍රීලන් කුරක්කම් පිටි තමයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකටනේ මං මේ මතක් කරේ ෆ්‍රීලන් කුලක්කම් පිටි ගැන පණිවිඩේ. ඒ අතරේ වාට මතක් කරන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. දැන් ඔය මං කිව්වා වගේ කුරක්කම් පිටි වලින් රොටියක් එහෙම හදලා උදේට කන්න වගේ පුරුද්දක් නැති අයට ඩයබටික් ගැන එහෙම ප්‍රශ්න එනවා ඉස්සරහට. හැබැයි එහෙම ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නයක් කරගන්න ඕනිත් නැහැ. සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට ගියාම ඔය ඕනි ප්‍රශ්නයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර හම්බ වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කරන්න බෑ කියලා, සුව කරන්න බෑ කියලා අතෑරලා දාපු ඕනිම ලෙඩකට, සුව නොවන ලෙඩකට ඔයාට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඉන්න කමල් බන්දුල වීරපෙරෝ වෙද මහත්තයාගෙන්. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 දැම්ම කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්. සින්දු අහන්න යන්න කලින් ටට් ටට් ටට් ටට් ටට් ගාලා කට්ටි එකතු කරගන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්න මේ මැසේජ් වල අගක් මුලක් හොයාගන්න. තඹුත්තේගම රජින හන්දියට මං යනවා. මාවත රජින හන්දිය ජයමාවත ස්ටෝරුවේ අපේ සනිදු ඇතුළු කොල්ලෝ සෙට් එක මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාතලේ සිට අපේ නෙතු මැසේජ් එකක් දාලා තියෙනවා. නෙතු, ඔයාව ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ඉල්ලලා තියෙනවා සින්දුවක්. මම ඒ සින්දුව දෙන්න උත්සාහ කරන්න. හොඳ. වේයන්ගොඩ ඉඳන් රොහාන් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. රොහාන් අයියයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා තිබ්බට ගොඩ ඉඳන් අපේ නදීෂානියක් එකතු කරගන්න කියලා කියනවා. සේහ බබා, ඊට පස්සේ අනෝෂී, ධනුෂ්ක, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නංගු. සුබ දවසක් වේවා ජනී. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, ටැමිල් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අද තමයිලු පළවෙනි වතාවට මැසේජ් එකක් දැම්මේ. ටැමිල් සින්දුවක් නෙවෙයි, මට අර තමයි කියන එක තමයි ටැමිල් වගේ පෙනිලා තියෙන්නේ. මැසේජ් එක දෙන්න කියලා කියන්නේ අප්සරා. මැසේජ් එක දාලා තියෙන්නේ මං හිතන්නේ යා ඉන්නේ කන්දේ පුහුල් පොළද, කන්දේ පුහුල් පොළ වගේ ගමක් තමයි මට හිතෙන්නේ. මං හිතන්නේ මේ මැසේජ් එකේ තියෙන්නේ අප්සරා තමයි, තිලිනි අප්සරා මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතනවා ගමේ නම හරියට කියන්නේ නැති කියලා. මම වෙසකෝඩු හදන ගමන් අයියේ ඔයාව අහගෙන ඉන්නේ. අශේන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා රාජිකා දමයන්ති අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම ගිහලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අම්පාරේ දීගවාපිය ඉඳන් අපිව අහගෙන ඉන්න ක්‍රිෂාන්ති මහත්තයා. අතුල පුතාලා දෙන්න ඉන්නවා සචින්ත සහ යසිත, ඊට පස්සේ දුව රුවන්ති. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. පවුලේ අම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ජනි අයියේ, අපිවත් එකතු කරගන්න සින්දුවකට සඳරවල තේ කඩේ ඉඳන් ගාමිණී සමරනායක මැසේජ් එකක් දාලා තියෙනවා. මටත් ඒකක් බොන්න තිබ්බනම් හොඳයි වගේ. දැන් අලව්වේ කරු අද මැසේජ් එකක් දාලා තියෙනවා. දේදුණු මාවතේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කියනවා. රවුමක් එක් කරගෙන යන්න. පුතා රුක්මන්, දුව නිමාලි, මේ වෙලාවෙ නෙත් අහන හැමෝමත් එකතු කරගන්නලු. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අවිස්සාවේල්ල ඉහළ තල් දුව ඉඳන් වනිග සූර්ය තමයි අපිට මැසේජ් එක දාත්. කුමාරි, ඉඹුලානින් ඉන්න කුමුදු දුව, කපිල පුතා, ගලබලන කන්දේ ධනුෂ්ක පුතා, නිකිනි දුව, අවිස්සාවේල්ල ඉහළ තල් දුවේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කියලා තිනවා. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ මං යනවා මග්ගුණ පැත්තට ගිහිල්ලා එන්න. මයනු ෆැමිලිය කටිය නේද මක්ගුණ කිවක ම මතක් වෙන්න. මයනු ෆැමිලියේ අපි මෛත්‍රීපාල අයිය කතා කර. මංගලිකා, මදුකා, මදුසංක, මදුරංග කට්ටියම එකතු කරගන්න කිව්ව. හම්බෙගමු ඉඳන් අපේ සේපාලිකා නංගි කතා කරා. ලොකු සරුංගලයක් හදන ගමන් අපි වහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කට්ටියම. නිලන්ති අක්කා කතා කරේ බිබිලි ඉඳන්. හස්බන්ඩ් නිමල්, ලහිරු පුතා, හේෂාන් මල්ලි නිවාඩුවට ගෙදර ගිහිල්ලා වෙනදර නෝගේ ගොඩන ඉන්න. තාමත් ගෙදර ඉන්න. හොඳටම අවුවලු ඒගොල්ලන්. කට්ටියම එකතු කරගන්නම්. මහරගම ඉඳන් චාන්දනී අක්කා කතා කරා. මහත්තයා සමන් පුතා, හසිත, ජනීෂ පුතා, ලස්සන නමක් නේ අනීෂටදී, අනුෂිකා දුව, ඊට පස්සේ ශිහාර ෆැෂන් එකේ කට්ටියවයි, දික්වැල්ලේ ගම්පොළයි ඉන්න පවුල හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.
1: කොක්කර කොක්කරකෝ, එවෙඩිය කොක්කරකෝ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන්වන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12 විනාඩි 46.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
5: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
7: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
10: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
12: Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: මතට නොස්තල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවනේ බුදුගුණ මුමුණන වෙසක්කු දානය.
2: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්.
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව,
1: උත්තම ධාතු වන්දනාව,
2: වෙසක් තොරණ,
1: පහන් කෝඩෝ,
2: සැදැහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
4: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-1672.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
9: වේලාව 12:45.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: දවවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
11: දන්නෝ.
10: මොකද්ද?
11: මගේ ඔළු.
10: දැන් තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
9: වෙලාව 12:45 අපිට යන්න වෙලාවත් කිට්ටු වෙලා තියෙන හන්දා මෙසේජ් කරලා තියෙන කට්ටිය ටට්ටට්ටක් ගාලා කියන්න තමයි හදන්නේ. හයි ජනී, අදත් ලස්සන සින්දුවක් දෙන්න මට. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ දේවතුරේ ඉඳන් චන්දි. ලස්සන සින්දුවක් දෙන්න කියලා සින්දුවකුත් එයා ටයිප් කරලා එවලා තියෙනවා. ඊට පස්සේ මං යනවා ජපානයේ. ජපානයේ ඉඳන් අපේ ගාමිණී මෙසේජ් එකක් දාලා තිනවා යාළුවෝ කටි එකතු කරගන්න කියලා නිශාන්ත. ඊට පස්සේ වයිෆ් ඉන්නවා අරුණ සංජීවනි, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, ඊට පස්සේ අම්මව, ගොඩලින්ද ගමේ යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලවල තියෙනවා. ඊට පස්සේ යනවා ඌව පරණගමට. ඌව පරණගම ඉඳන් අපේ සුජීව මෙසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්න කියනවා. පුතාල සිතුම් පැතුම් ලස්සන නම් දෙකක් තියෙනේ. මහත්තයා දයාරත්න, ඒ වගේම තමයි දෙලුම් ගහවත්ත පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. නුගේගොඩට යන්න හදන්නේ. අයියේ මම නුගේගොඩ ඉඳන් මටත් සින්දුවක් දෙන්න කියලා අපිට යොහාන් දේවප්‍රිය මෙසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන තැන යාළුවෝ හැමෝමත් එකතු කරගන්න තමයි කියන්නේ. ඔයා හරිම නරකයි. අපේ මෙසේජ් එක කිව්වේ නැහැ. මෙන්න දැන් කියන්න හදන්නේ. හිරිපිටිය ගම ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙසේජ් එක දාලා තියෙන දිනෝලි එකතු කරගන්න කියනවා. අම්මා ගීතා, තාත්තා ජයතිස්ස, ඒ වගේම තමයි ආච්චිම පద్මලතා, මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හායි ජනි අයියේ, අකුරැස්සි තිබ්බටුවාව ඉඳන් අපේ ජයමාලි මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාට දෙන්න කියනවා ලස්සන සින්දුවක්. සින්දුව දෙන්න මං මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ බදුල්ල නෙත්මි කර්ටන්ස් ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මංජුල අයියා රත්නායක කර්ටන්ස් වල වැඩ කරන කට්ටියවත් එකතු කරගෙන දනුක, නෙතුක, ඊට පස්සේ නෙත්මි, අමිතා, මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්න. හයි ජනි අයියා, අපි දෙන්නටත් සින්දුවක් දෙන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. චාම්ර ස්ටෝස් එකේ කට්ටිය කලිනුත් කිව්වා, ගමන්නේ උන අයත් පාරක් කිව්වා. නෙත FM අපිත් අහගෙන ඉන්නේ. කටාන කෝංගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකේ කට්ටිය තමයි මෙසේජ් එක දාන්නේ. ප්‍රසන්න, දම්මිකා, ෂෙවොන්, තාරුක, බෙවොන්, අරෝෂ් මේ හැමෝම එකතු කරගන්නවා. ජනී අපිටත් සින්දුවක් දෙන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. වාද්‍යුවේ ND Apparel එකේ සෙට් එක ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. Good afternoon ජනී අයියේ කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. බුත්තල මැක් ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන රුවන්දිකාණන්ගේ එකතු කරගන්න කියලා කියනවා. වැඩ කරන තැන යාළුව හැමෝම නිලු නැන්දගේ දුව සෞරිකාගේ බර්ත්ඩේ කළුවද. සෞරිකා ලස්සන නමක්, අමුතු නමක්. එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඒ වගේම තමයි net fm team එකේ අපි හැමෝමත් සුබපතනවා, සුබ උපන්දිනයක් වෙන්න කියලා. අනේ ජනිග අයියේ, පුළුවන් නම් අද මට මුවමද හාසේ සින්දුව දෙන්න. අද දෙන්න බැරි වෙයි, මං හෙට අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නම්. නෙතු බබා තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ. නෙතු බබා ඔයාව එකතු කරගන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මෙසේජ් එක දාලා තින්නේ. පිළියන්දල SKTV repair center එකේ කට්ටිය. ඊට පස්සේ සුදු ජනි අයියේ, අපිටත් සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද දන්නවද මෙසේජ් එක දාලා තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න හොයාගන්න. නමක් දාලා නැහෙනි. නමක් දාලා නැහැ. කොහොම හරි නම නැති ඔබතුමාවත් ගොඩක්. චන්ද්‍රිකා අක්කා, චන්ද්‍රිකා අක්කා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ බදුල්ලේ ඉෂාරත් මෙසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට ඉඳන් ලසන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අහංගෙන ඉන්නවා අපිත් ඔයාව බෙග් මාස්ටර්ගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්, නමක් කියවල නැහැ. ඊට පස්සේ යන්න කලින් ටක් ගාලා අන්තිමටම එකතු කරගන්නවා අපිට සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන්, කිරුළබන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙන රංගන මාපලගම PLJ අයවත් එකතු කරගන්නවා මේ සින්දුවට.

කරන්නද නැහැ පොඩ්ඩක් ඉතින් කරදර කරන්න වෙනවා සින්දු අහගෙන ඉන්නකොට. ටග්ගාල කටිය එකතු කරගෙන යන්න තමයි හදන්නේ අපේ ගින්දරියවිල ගින්දර හැන්දෑව වර්ග. ජනේ අද අපිට හොඳටම වහිනවා ගාල්ලට. එහෙම කියලා මැසේජ් එක දාලා දින සුජී විජේනායක සුජී ඔයාව එකතු කරගන්න. යටියන්තොට මහවිලින් ඉඳන් අපේ සඳවාලි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. උමාෂ දුව රනිද පුතා රසින්ද පුතා චූටි මැනුක චෙනෝෂා හස්බන්ඩ් සුසන්ත එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අම්පාර මුවන්ගම ගමේ ඉඳන් අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තිනවා. හස්බන්ඩ් සරත් කුමාර පුතා ශෂී පොඩි පුතා සදෙව් දුව ඉන්නවා ගාල්ල ඉහළ ගිහිඹිය සමාධි. එයාගේ දුව ෂනුදී අතුරු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. බණ්ඩාරවිල ඉඳන් අපේ කාවින්ද මැසේජ් එකක් දාලා තිනවා. අප්පච්චිගේ අම්මගේ 24 වෙනි විවාහ සංවත්සරය තිබිලා තියෙනවා අද. ගොඩක් ආදරෙන් net fm ටීම් එකේ අපි හැමෝමත් සුබ පතනවා. යන්න කලින් මහනුවර කටුගස්තොර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. විදාරා මුදලිගේවත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඉෂු මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ ක්‍රෂ් එකවත් එකතු කරගන්න කියනවා. ජනියෝ අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද? අප්සරා. කන්දේ පුල් පොළ වගේ ගමිනා. මට කලිනුත් කියාගන්න බැරි වෙච්ච නමනේ. හරි. එහෙනම් කට්ටියම එකතු කරගෙන ගීල්ලෙන්නම් බාෂිය ඇවිල්ලා ගින්දර හැන්දෑව අරගෙන හෙට උදේ 10ට දේදුරු මාවතෙන් හම්බ වෙමු. මේ පැතර මැසේජ් කරපු WhatsApp කරපු කෝල් කරපු හැමෝටම ස්තුතියි. මම ජනි.

0: aru paha FM adu hatarai dashma ata net FM
1: net FM de dunu mavata oba veta gene enne
2: akunu lake namo babana rata purama rasa gene yana aule sama rasa karakana mater freela noodles taste ke trust ka
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහට හමුවන්න 0773 273 540.
3: සෙලූන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Non stop remix remake ekata happena DJ blast ekak
6: anga galene inna kumariye
7: reni alagende
4: apna sivada tu tarana radio itihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. 3ට 3 තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න Net FM DJ Night Face to Face Attack Show Hit a Ran Novator
8: Brought to you by
1: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇලියකට කුරුවිට 076 446 7953.
9: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
1: අලුතැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
10: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
11: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
12: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
11: මුළු තැන් ගෙටම විජය
12: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
13: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7672.
14: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 3131 540.
15: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
16: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
15: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
16: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සහසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
15: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
16: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙමුස්සේ සජීවීව.
15: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
16: නේත්‍රාලෝක වෙසක්
15: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
16: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
15: උදෑසන 8ට ධර්ම දේශනය. පූජ්‍ය මාතර මහින්ද හිමි.
16: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව. පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
15: රාත්‍රී 7 සිට ධර්ම දේශනය. පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
16: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
15: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
16: කෝරගලදී පුත පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
15: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
12: බැති බරදායකත්වය.
16: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
15: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: හයි, වෙලාව දවල් එකයි.

0: Net News. Miipei rototota. ඔබ වෙතගෙන එන්නේ.
1: Yes, Fortune Soy.
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
0: Net News. Miipei rototota. Pain pay alutwana. Alut pay vipassuma.
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේදී අන නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. ඒ අනුව එම මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කළුතර දකුණ වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී අද උදැසන සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මිලගනෙත් නිවුස් පස්වරු දෙකට.
0: නෙත් නිවුස් මීපැයි රටතොට.
5: දෙයි නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල.
6: තමාට සරණ තමාම පමණේ කොතෙක්. බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
7: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399.
10: කින්දර හැන්දෑව
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
13: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
14: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
16: FM 95 94.8.

0: Det händer vad vi bashi.
1: Hi. Good afternoon. Då var lika ju vidare på hi väl va? Med kapillage gindra händer va. Den idag hatar vi ni kan. ඔගලන්ට නෝ හෙලෝ එක දිගට ලස්සන සින්දුයි මගේ කච කච යහගෙන ඉන්න පුළුවන් චූටි ජලියක් ගන්නත් එක වැඩ කරන මහන්සිය නැති කර ගන්නත් එක ලන්ච් ගන්න ගමන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉවරයක් නැතුව වැඩ කරන ගමන් වෙන්න පුළුවන් ඔය කොහොම වුණා ආඩ පුළුවන් ලස්සන සින්දුවකට කටිව ඩෙඩිකේට් කරන්න හරිද කෝල් එකක් දෙන්න 0112553 63 ඊගවට WhatsApp එකේ chat එකට සෙට් වෙන්න 0711 95 95 95 ඒ වගේම තමයි අද අපි Facebook එක පැත්තේ ගින්දර හන්දව Facebook post ත්‍රීවිල් එකේ පස්ස හට අලුත් වදන් හොයනවා ත්‍රීවිල් එකේ පස්ස පැත්තට ගැලපෙනවා හොඳ අලුත් වදන් මොනහරි තියෙනවනම් අනිවාර්යෙන් කොටාගෙන යන්න මං එකක් ලෙව මෙහෙම කකුල් පෙහෙදන් ගියාට මඩ පාපිස්සනේ ආදත් එහෙම හිතෙනවා ත්‍රීවිල් එකේ පස්සහට අලුත් වදන කොටාගෙන යන නැතෙ ෆෙම් ඔෆිෂල් ෆෑන් පේජ් එක පැත්තට එන්න තමයි Facebook ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එකක් ෆලෝ පාරක් දාගෙන යන්න අපරාදේ ඌව තියෙන්නේ දාන්න තමයි ඒ වගේම තමයි අදත් හැරේ පටන් ගන්නකොටම ඔයාලට මතක් කරනවා සිකුරාදා රෑ චිල් කරනවා DJ 9 එක හැමදාම රණවින 12 වෙනකන් ඔයගලන්ට සුපිරිම ජාලියක් දුනා වගේම දැන් ඒක වෙන විදිහේ බැටල් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ බැටල් එක අපි මේ සිකුරාදාට ඒ කියන්නේ හෙට රණවයට පවතන සියලු කටයුතු සූදානම් කරන ගමන් ඉන්නේ මේ වෙලාවෙත් අපේ IT section එකේ කට්ටිය. මේ ඇවිල්ලා ඉන්නවනේ කොහොමයි මේ දෙනෝ 1000ක් ඉස්සරහ දැන් අද උම්මා දෙන්නේ. ඔගොල්ලෝ උම්මා නම් ඉල්ලන්නපා. මට හිතුණා තෙතන ඉන්න එක බොයි කෙනෙක්ව කතා කරලා දෙන්න උම්මා කියලා කියනවා. කවද ගන්නේ? මට පේනවා අර මේ සයිඩ් එකේ මිරර් එකෙන් කට්ටිය පිටිපස්ස හරවන් හිටියට hina වෙනවා. ඕකේ මම බලලා ඒගොල්ලන්ට කියලා උම්මා දෙන්නම් හරිද? මේ අරක ගැනනේ කේකේ හිටියේ තවපට ඒක සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඉතින් DJ Night එක මේක ඔයා මේ පාරණන් අනිවාර්යම බලන්න ඕනේ. ඒ වගේම තමයි වාගේ ගමේ වාගේ ආලෝ අඳුරන කට්ටිය හොඳ නියම DJs ලා ඉන්නව නම් හොඳට ලස්සනට වැඩ දාලා ප්ලේ කරන කොල්ල කෙල්ල ඉන්නව නම් අනිවාර්යෙන්ම රේඩියෝ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි සංවිධානය කරන face to face DJ attack show එකට එයාලවත් participate කරවන්න පළවෙනි සංග්‍රාමයේ තමයි අපි හෙට දවසේදී පවත්වන සියලු කටයුතු සූදානම් කරගෙන යන්නේ මේ හැවිල්ලා DJ attack show එක. ඉතින් ඒ නිසා ඔය අඳුරන DJs ලා ඉන්නව නම් ඒගොල්ලන්ට මේ ගැන කියන්න මෙසේජ් එක පාස් කරන්න හරිද? කරන්න තියෙන හරි පොඩි වැඩක් ඒගොල්ල DJ කරන යාල ප්ලේ කරන වීඩියෝ එක අපේ WhatsApp නම්බර් එකට සෙන්ඩ් කරන එක මේ නම්බර් එක ආ හොඳටම දානවා 0711 95 95 95 ඔනෝකිට සෙන්ඩ් කරන්න වැඩේ හරි. එහෙනම් ඉතින් හතර වෙනකන් නෝ හෙලෝ. මංගහෙලගේ ගිනි දෙයියා වාශී.

දවල් එකයික විනාඩිය කළ හයි වෙලාව ත්‍රීවිල්ලිකේ පස්සහට ගැලපෙන අලතුවා දන්න සෑහෙන කටේ ලියාගෙන ගිහින් තේනවා ඒ අතර හෙන ජලිය එව්වත් තේනවා ඔප අපි බලාගෙන බලාගෙන යවෝ සුරේෂ් රාජරත්න හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ එහෙම ගැහුවත් අදට තියෙයි නේද ඉගාවට අපේ ඇඩ්මින් කූරිතා අත හිත දුන්නේ රම් පුතා කියල එකක් එවල තියෙනවා අනේ කොච්චර ශෝක්දානේ මගේ නමත් ඇටිලා ත්‍රීවිල් එකේ පස්සහට වදන් හැදෙනකොට නේද නිමේෂ් රණසිංහ පැණි හිනාවට රැවටුනොත් මැණික උඹට වරදේ ඌප්ස් පැණි හිනාව කිව්වේ කාටද දන්නේ ආනන්ද සුධර්මරත්න ලස්සනට ඉන්න අපිත් කැමති ගැලෙව්වත් කෑලි නොගනිමි කේන්ති කියලා හිත් තියලා තියෙනවා ගවට අසංක මදුෂාන් ඔබ ගාව මම ඉන්නේ මේ ගියදාට ඒක පොඩ්ඩක් රේඩියෝ එකෙන් කියන්න ලස්සන නෑ වගේ ගැල්ලෝ මේකේ කටින් ඒ වගේ වචනයක් පිට වෙන්නේ හොඳ නෑනේ හින්ද ඔගොල්ලෝ ඇවිල්ලා බලා ගන්න හරිද මානෙල් බණ්ඩාර මතක් වුණාම දාන්නම් කියලා තිනෝ මොකක්ද අප්පා පොඩ්ඩ හිතලා දාන්නක එකක් ශ්‍රේණි නදීෂා කඩා වැටෙන තරුවකින් මොනවා ඉල්ලන්නද කියලා වදනක් එවලා තිනෝ හොඳයි නේද ත්‍රිවිලිකේ පස්සහට ගහන්න නිලංක තුෂාර පින්න පොළගේ අමතක කරන්න හොඳම නැති දෙන්න දුකේදි මග ඇරපු කෙනයි දුකේදි ළඟ හිටපු කෙනයි කියලා කියනවා අයියෝ නිපුණි මොකද අප මතක් වෙන්නේ නැණි භාෂි කියලා දාලා තිනවා ජීවි ශාන්තය කියනවා ඔබ එනවා ළඟ වැඩි කියලා ඒක මරුවා ත්‍රිවිලිකේ පස්සහට නියමිට ගැලපෙනවා නිරෝෂල් විසේවා හිත හොඳ රියදරෙක් මං උමයන් තරුණෝත් කියනෝ දෑත රලුනාට හිත සුමුදොයි ශාන්ති හිටිය රච්චි මිනිසා හොඳයි සැමදා යහගුණයත් නම් කියලා කියනෝ මානෙල් බණ්ඩාරි කියන හැමදාම ඔයා කියනෝ වගේ රියදුර දෑතර දෙවි පිහිටයි මහත්තය කියලා ගහවලෝ ආනන්දයි ආයකක් කියනවා නෙත්නම් භාෂි තමයි කියලා. එහෙම කියලා ඉතින් අපි හිතාගෙන අපි සනසනවා. ලක්මාලි ඉදිරිමාන්න. සමාවෙන්න ලක්මාලි ඉදිරිමාන්න. එයා කියලා තියෙනවා එකක් කීකමාර කියන්න බෑ. ඔයගොල්ලෝ ඇවිල්ලා බලාගන්න එකයි ඇත්තේ. චූටි චූටි. පළවෙනි එක පොඩ්ඩක් රේඩියෝ එකෙන් කියන කවුල් හින්ද දෙවෙනි එක කියන්නම් මනුස්සකමට දාගෙන ගියාට බැස්සම සල්ලි දෙන්න. ගාමිණී සමර නායක හෙමින් එන්න සයිඩ් එකෙන් යන්න කියලා එකක් වෙලා තියෙනවා ගින්දරි අපවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඕකේ ලාස්ට් එකල තියෙන කෝටුම එකතු කරගන්න රමණි සුමේදා අපි සුවඳට නාවපු නරි පස්සේ නෑ අපි සුවඳට නාවපු නරි අපිටම හූ කිව්වට පස්සේ තව මොනාද වෙන්න ඕනි කියලා එකක් කියවලා තියෙනවා අර කෑල ලස්සනයි අපි සුවඳට නාවපු නරි ආනන්ද සුධර්මරත්න මේවා ශාන්ති නොවේවා කේන්ති කියලා එකක් කියවල තේනවා අපේ මේ ඩයස් අය කියනවා ලොකු කමට ගත්තට තාම ෆිනෑන්ස් ගෙවනවා කියන එක හොඳයිලෝ රසික තිලක රත්න අලංකාර බොරු කීමෙන් භයානක භයංකාර තොප්පි වැටේ කියලා හොඳයිලෝ කුරුවිට ගාමිණී අය කියනවා හප්පන්න එපා මාරුවෙන් ගත්තේ කියලා

0: ඒ වදන හොඳයිලු පස්සහට ත්‍රිවිල්ලකි ඉගාවට අයින් සශ්මිත ස්ටිකකමෙන්ට එකක් දාලතිනො චරිත් නානායක් කාර. අද මුදලට හෙට නොමිලේ කියලා එකක් කියනවා. අයි තව කියනවා ගාස්තු වැඩි කළේ හිතකින් නෙවේ කියලා. ඒකට අද කාලට ගැලපෙනවානේ. හොමම කමෙන්ට්ස් ගොඩාක් කැවිලා තිනවා. තැන්කියු සෝ මච්. අරත් පුළුවන් ඔගේ ක්‍රියේටිව් වදන කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කොටාගෙන යන්න. එන නිතෆිම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තට හරද අපේ වොට්ස්ඇප් එක පැත්තට ගොඩේ කටියක් ඉන්නෝ. ඒත් මට සෑහෙන දෙනෙක්ගේ නම් කියවන්න බැරිුණ නිසා අද උපරිම මොකද කියන්නේ සාධාරණයක් කරන ඕනි මේ කටියට. මොනටුවේ සුජානි චන්දි මහයි අදටේ එකතු කරගන්න. සද්දෙට හූවක් ඕනිලෝ, අවෝ දෙකක් ඕනිලෝ, ලස්සන සින්දු ගොඩක් ඕනිලෝ, අනිත් අයට දීලා ඉතිරි වුණ තාදරේ චුට්ටකුත් ඕනිලෝ. මේ හිතරිය වුවා එක පිට මෙහෙම දෙන්න අමාරුයි. හිමිහිමින් දෙන්නම් හොඳේ. ආදරේ නම් චුට්ටක් නෑයි. මගේ ආදරේ සීමා සහිත නෑ, එක සීමා රහිතයි. ඔයාට පුළුවන් ඒ ආදරේ කොටස්කාරයක් වෙන්න. හම්බ කවුලේ අනන්දයි වයිෆ් ගයින කදුයි මේෂිකායි ගාවට උමයන්ගනේ දඟයා උමරු උද්දීපන කැටියම එකතු කරගන්න කියලා කියනවා. හයි හයි, ගුඩ් ආෆ්ටර්නූන් භාෂී, කොහමද? ඔයාව ඊනම්මට අහන්න බැරි වුණා. අදනම් අහන හොඳේ ලස්සන සිංදු ටිකක් හමයි කියලා කියනවා. වයිෆ් අත්සලා දුව දෙහන්ස හේෂන් මලි නවීනේ චමින්දයි ස්පෙෂලි ඔයාවත් ආදරේ නිගතු කරගන්නවා. ආදරේ දෙකහම් මාරක් කියලා මගේ අසංකයි කියනවා. දෙකක් ආදරයම් ආදරෙන් එකතු කරගන්නයි. හයි වස්තු, ගුඩ් ආෆ්ටර්නූන්. අවුවත් නෑලෝ, ඇස්සත් නෑලෝ, උම්මන් ඉන්නෝ නේද? කොමහරි වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා ඔන්නෙහි රේඩියෝ එක අහනවලු. පස්සර ශම්මිත පෙළ දෙවලේ ශශී දානික රංජි මාලි අකේන බාතියක සුමේදක් කැනඩ වලින් එකතු කරගන්නලු චන්න ඇන්ජි මිෂෙල් ඒඩ්‍රියන් එක ඒන්ජ එවගේ අපේ පුංචි සොෆියා. ඔයා උම්ම කියද්දි අපේ මේ සොෆියා අපුටි ගගහ හිනා වෙනවලු. මං එයාගේ ෆොටෝ සිග්මනින් එවන්නම් භාෂාව අදත් අපි එකතු කරගන්න. උම්මා දෙක තුනකුත් දෙන්නේ කියලා කියනවා ඒගලන්ට. පිරිබහ ගන්න හොඳේ.
1: ගින්දර හැන්දෑවා විත් භාෂී.

FM 95 94.8 Kinderhändäver with Pashi.

0: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීර්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීර්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීර්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීර්ස් නිෂ්පාදන වෙතින්.
2: සදාතනික විශ්වාසය. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
5: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
6: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වන
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
7: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න.
10: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin
11: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 Prime Lands.
12: සදා හරිත ව්‍යවසායික සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
13: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
14: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
15: DFM Algo Town.

දවල්ලිකයි විනාඩි 25යි වෙලව. අපි ලගේ ගෙදර හැන්දෑව හගෙන ඉන්න ගොඩාක් කට්ටිය ඉන්නවා එකතු කරගන්න කෝටම කලින්. මම chance එක දෙනවා මට 0112553063 call කරන ඔයාට. සූර්යවම මුවන් පැලස්ස ලියනා රචය කතා කළා. අනේ ලියානා ඔයා නැතුව පාළොයි. වෙනද සියා call එක ගත්තාම දුවගෙනවිල වාෂි බබා කියාගෙනවිල කතා කරනවානේ හොරතලයට. කොයිද ඉතින් මෙයා ගිහිල්ලානේ ගෙදරින්. ආනතෝ පාළොයි. ඇවිල්ල මට වාෂි බබා කියන්නේ ඉක්මනට. ආදරෙන් ඉන්න රචය අයවයි ෆැමිලි කෙකෝ මයි එකතු කරගන්නෝ. ඉගාවට ගාල්ලි ගෝනපුර මල්කේ කතා කළා. අහගෙන ඉන්නවලු අද කෙල්ල නාපු නිසා වහිනවලු. ෂොක්. ඉගාවට මහම වතුපලගම චින්තකය කතා කළා. අම්ම චන්ද්‍රාවතිවයි හර්ෂණීවයි එකතු කරගන්න කියලා කෙනව සිඳුරි කකහන්. එයා කියනෝ අපේ ත්‍රීවිල් එකේ පස්සහට ගහන්න හොඳ වැකියා. තලගුයි නවන්නත් දන්නවා. ඉතෑවන්ගේ සබන් ගන්නත් දන්නවා කියලා. තේරුම පෝඩ්ඩක් හිතාගන්න අමාරුයි. නෝටි එකක් නෙමෙයි කියලා එයා කියපු හින්දා තමයි රේඩියෝ එකෙන් කිව්වේ හොඳේ. හරි thank you ආදරෙන් ඔය ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ අපි දොල යනවා WhatsApp එක පැත්තට. ඊට කලින් තාදයක් තියෙනවා කියන්න. දැන් මම අහනෝනේ ත්‍රිවිල් පාක් ගොඩක් ත්‍රිවිල් අයියලා මල්ලිලා. ඉතින් මේ දැන් අද අපි ත්‍රිවිල් එකේ පස්සහට ගැලපෙන අලුත් වදන්නේ කියාගෙන යන්නේ. හරි හිතුණ ඉතින් මේක මගේ ත්‍රිවිල් එකට හොඳයි කියලා ගහගන්න ඉතින් හරිද? අපිට කතරෝ වාග දෙන්න. මහරගම දුලානියක් කමසේජ එකක් වෙලා තියෙන WhatsApp එකට ආදරෙන් එකතු කරගන්න. හයි ඩාලින්. ඈ කොල්ලෙක් ඩාලින් කියලා. දෙහියත් කන්නේ සචිනි රම්බන්ඩ බන්දල රත්නසිරි මාකාන්ති මේ කට්ටිය මේකතු කරගන්න. සින්දුවක තෝනිලෝ මයිකක තෝනිලෝ. ආදරෙන් එකතු කරගන්න ඔක්කොම. භාෂයක් අපි මහරගම ජනතා මාවතෙන් චමෝත් චමරයා මිලින්දයියා ඉගාවට මහින්දංක රසංග හෂාන් සුමරි අංකල් වගේම මාවත් එකතු කරගන්නවා කියලා කියනවා. ඉල්ලන්න කලින් දුන්නා. හයි භාෂය අපි ගාල්ල උඩල මත සමන් ස්ටෝස් එකෙන් සමන් අයියා ගින්දර හන්දෑ වහන ගමන් ඉන්නවල එකතු කරගන්නලු වයිෆ් ගීතානි ගවට දුව නිමේෂක පුතා දනුද්දර මාටිනයි වගේම කරාපිටිය හොස්පිටල් එකේ රංග සහ මේ කට්ටියම එකතු කරගන්නෝ උතු රම්ම හරයන් ඩෝනි මහතයෝ ජය වේවා. හයි හයි මගේ උම්ම පැටියෝ සතුට ළඟ රදන ආදරණීය ගින්දර හන්දෑව කාටි කියලා පස්සර නදියක්ක කියන ආදරෙන් එකතු කරගන්නෝ නදියක්කෝ ඊගාවට ගින්න කිකිලියේ ඔන්න ඉතින් අද නම් කලිම මෙසේජ් එකක් දැම්මා. වාශ්‍යාක මගේ හොඳම යාළුවා දම්සරණි අක්කව එකතු කරගෙන යා හල්ල ඉන්නේ. අනේ ආට දිග උම්ම එකක් දෙන්නකෝ. මම පොරොන්දු වුණා උම්ම එකක් ඉල්ලලා දෙනවා කියලා. මගෙන් අහන්න නැතුව කොහොමද නේ ඕ ප්‍රොමිස් කරන්නේ? හැබැයි ඔන්න මටත් එකෙන් කෑල්ලක් හරි දෙන්න නැත්තම් අසාධාරණයිලෝ. මෙසේජ් එක ඉවර තියෙන්නේ මහනුවර කටුගස්තට විදාවා මුදලිගේ. දැන් මේ කෑලි කෑලි දෙන්න බෑ. මම ලොකු එකක් දෙන්න උගාගේ දම්සරණියකට. ඊට පස්සේ එකෙන් කැල්ලක් එයාගෙන් ඕ ඉල්ල ගන්න හවද? ඔය ඇති පිරිමහ ගන්න හා හරි අපි යන්න හදන්නේ සිදු ටිකක් අහන කොටම කලින් ඔගලන්ට ෆෙම් සෑය ගැන මතක් කරන්න ඕනි. මේවා ඇවිල්ලා නෝටි ඒව නෙවෙයි හරිද? ඒ නිසා ඔගල මට බයි ඉන්න පම් මොනාද මෙයා මේ කියන්නේ කියලා. ගෑනු අය අම්මලා සියලුම කාන්තාවෝ එකම වේදනාවක් විඳිනව මාසෙකට දවස් කිහිපයක්. පීරියඩ්ස් කියලා කියන්නේ හරිම පේන්ෆුල් දෙයක්. ඒක මෙන්න මේ වගේ පේන් එකක් කියලා මට කියන්න තේරෙන්නේ. හැබැයි මම කියනවාට ඒක ඇත්තටම කායිකව සහ මානසිකව හරිම අමාරු දවස්. ඉතින් කොහොමහරි පීරියඩ්ස් කාලෙට පොඩි හරි අපිට සහනයක් තියෙන්නේ හොඳ පෑඩ් එකකින් තමයි. හේතුව ලීක් වෙන්නේ නැතත් අපි ගොඩක් කලාවට එළියට යනවා නේද? ඔෆිස් යනවා, වැඩ කරනවා, ගෙදර හිටියා වුණත් අපි යුතුකම් වගකීම් එක පැටලිලා ඉන්නේ කාන්තාව වුණා. ඉතින් අපිට ඕනේ හොඳ පෑඩ් එකක් ඇඳගෙන ඉන්න පහසුව දෙද? ලීක් වෙන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසුවක් දෙන ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකක් නම් ඕනම ෆාමසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින් උනත් ඔගලන්ට ගන්න පුළුවන් ෆේම්සය. නම කියලා නම බලලා ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව දවල් 1:37 වෙනකම්.
3: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස්. දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලන්. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදුහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: Wake up.
5: Satutu Hormones Alpha Studio.
2: Davasata moona karana vitamins Alpha Studio.
5: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
2: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
6: Good morning.
5: Satya davaswala ude 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: Fems Aerek ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: Oh my god, this is original.
15: Nato
16: meka apilage kindara handava bro.
2: දවල් 1:40 විලව ත්‍රිවිල්ලකේ පස්සහට අලුත් වදන් බලන්න කොල්ලනේ උගලන්ට මෙව්වා සෙට් වෙනවද කියලා. අපි ලගේ ගින්දර හඳාව පෝස්ට් එකට ත්‍රිවිල් වදන් කොටාගෙන ගිහිල්ලා තියෙනවා. අලුත් එව්වා නිලන්ත කුමාරයියා මෙහෙම කියනවා, මං යන්නේ නැති තැනක් නැත්තේ කවුද ඔහෙලා අරන් යන්නේ. ඒක නම් හොඳට රයිම් වෙනවනේ. ඊගවට නෙත්මි කවීෂා, ඔබගේ ඉරිසියාව මගේ දියුණුවයි කියලා කෙනෝ. සමන්ත දිසානායක, දාපන් සද්දේ වැදුනට පස්සේ චරිත නිලාන් කියන්න ලස්සනද මගේ ගමන් ලතාව පාර පුරා යන්නේ. හරිද, ලතා පෙන්වන්න වෙනවා එතකොට. ලක්ෂිත ඉරෝෂණ ඇරලා යන්න මම නයිට්‍රයිඩද? ෆෝන් ගැහුවට පාර පළල් වෙන්නේ බ්‍රෝ. අචින්ති තම්පි භවති චිත්ති තම්පි විනස්සති, ඇති නේ නංගි කොටන්න වෙලා මදි කියලා කියනො ඇති. ඒ ඔය මද ඉගවට තව එකක් එවලා තියෙනවා, ඒක මම කියන්නේ. ලකි අයියා කැමති ඇති මගේ රස්සාව දැම්මම නැති වෙනවට. චූටක් ඉවසලා ඉන්න දයාල් සමීර, උත්තරන්න හරියන්න ඕනි මහත්තයෝ. කැමති නම් ආගේ ත්‍රිවිල් එකේ පස්සහට ගහගන්න. දකින්න දකින්න වාරෙම උමතක් වෙයි. නිමල් අයියා කියනවා
6: සීනි දෙවනාට ගෝනි දිය වෙන්න කියලා එකත් මරවා. ඒ පට ඊට පස්සේ නිම්සර හේරත් අනිමං අද කියනේව හරිට කියවෙන්න. ඒ පට කියල කියනවා ඊට පස්සේ කියන එකට නිම්සර හේරත්. ඔය මූනයි මගේ පස්සයි හරි අවදානයි. හැයි අනේ මහා මුණා කියනවද මන්දා රමණි සුවේදා ගේ හදන්න වැලිගත්තට හැදුවට පස්සේ ඕනිම නෑ. අත්තු ගාල දාන්නේ නැන්ද නිපුණි අහිංසා අයියෙන් ආව ඇනගෙන යන්නද කියලා අහනවා. ඕක නම් මන් දැකලා තියෙනවා. ඊගාවට ඒ ඔක්කමටික වගේ කෙව්වා. ඔයාටත් එහෙම ත්‍රිවිල් වදන් තේනවනම් අලුත් එව්ව ඔලුවට එනවනම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කොටාගෙන යන්න. හරිද? අපිට පොඩි ජොලියක් ගන්නත් එක. හරි, ලෑස්ති වෙන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න යන්න. ඔකෝටම කලින් මතක් කරනවා. KD Rice Electric Scooters, Petrol Scooters, KD Rice Electric 3-Wheel මේ වර්ග තුනම ලංකාවෙම නිෂ්පාදනය කරන පළවෙනි සහ එකම ආයතනය තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. මේ ඇවිල්ලා ශ්‍රී ලංකිකයෙක් විදිහට Made in Sri Lanka හොඳේ කියලා ආඩම්බරින් කියලා ගන්න පුළුවන් ඒවා. සාමාන්‍යයෙන් අපේ රටේ දේවල් අපිට වෙනව නේද? හැබැයි මේවා යුරෝප් countries ගොඩකට export කරන export quality scooters නිසා කවුරුත් විශ්වාසයෙන් අරගන්නවා. දැන් මේ දවස්වල KD Rice Leader 125 petrol bike එකට මාර ඉල්ලුමක් තේනවා. ඒ වගේම තමයි මේකට ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා. ලක්ෂයක ඩිස්කවුන්ට් එක. සාමාන්‍යයෙන් වෙළඳපොලේ 796500 කට තිබුණු බයික් එක රුපියල් 696500 කට ඔයගලන්ට ගන්න පුළුවන්. ලක්ෂයක මිලාඩුවක් වගේම තමයි මහතයෝ Leader 125 petrol bike එකවා ලීස් එකක් දාලා ගන්නව නම් පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනම ඔයා නිදහස්. ඔයා වෙනුවට ගෙවනවා KD Rice Motor Company Private Limited. ඔහෙ අරන් පදිනෝ අපි ගෙවනවා. ඒ වගේම තමයි Canon මේක හදලා තියෙන 125cc අධි බලති එන්ජින් එකක් පාවිච්චි කරලා ඒ වගේම පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා ඒ හැමදා අඩු පෙට්‍රල් ප්‍රමාණිකින් ලොකු දුරක් වාහනේ දුවනවා, බයික් එක දුවනවා. ඒ හින්දා තමයි මේ බයික් එකට මෙච්චර ඩිමාන්ඩ් එකක් හැදලා තියෙන්නේ. පෙට්‍රල් සුවඳට පවා දුවන හින්දා. ඉතින් ඔයා තික්මන් කරන්න තොග අවසන් වෙන්න කලින් ඔයාගේ ස්කූටි එකත් වෙන් කරගන්න. වැඩි විස්තර දැනගන්න ඕනේ මෙන්න කතා කරන්න KD Rice Motor Company Private Limited වෙත 0776 4639 07 0776 4639 07 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැන් වෙලාව තවලිකයි විනාඩි 48යි.

0: ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගෙදිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත්මලදීගෙන ඔබේ සිහින සැබෑකර ගන්න.
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන්තූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රැසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: සංදි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කරගන්න 0810397399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කින්වා ගන්න.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: Oh my god this is original
1: නැකු
3: මේක අපිලගේ කිඳර හැන්දෑව bro

දවල්ලෙකයි විනාඩි පරන් සතරයි විලව. අපි ලගේ ගින්දර හැඳාවේ පළවෙනි පැය ඉවර වෙන්න යන්නේ. මට කෝල් කළා රඹුක්කන කාන්තිය මහරද. අනේ ආදරෙන් ඕව එකතු කරගන්න. රඹුක්කන මාකට් එකේ නීට් ටේලර්ස් එකේ ලීක් ටේලර්ස් එකේ ඔක්කොමලයි. ඊගාවට අපේ රඹුක්කන පොලේ සිසිරය. හයි හයි කොහොමද? ඔයාවයි වෙළඳාම් කරන වෙළඳ මහතුරු නෝනලා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඔක්කොට උත්තු රන්න හරියන්න ඕනි මහතයෝ. ජය වේවා. ඉගාවට පොළොන්නරුවේ රමණියක කතා කියලා ආදරෙන් වාවයි. ඔතන ඉන්න පැටවු ටික ඔක්කොමයි දෙකව දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. මේක ඒගලන්ට මේගොල්ල හිතාගෙන හිටි ඉස්කෝල නිවාඩුයි කියලා. නෑලු නේද නෑලු? හෙට ඉස්කෝල නිවාඩු නෑනේ. හෙට සාමාන්‍ය දවසක් වගේ ඉස්කෝල යන්න තියෙනේ. හා කම්මැලිකමට හෙටත් නිවාඩුද බලනවා. ලෝන් වීකෙන්ඩ් ගන්න. හරි, ඊට පස්සේ අපි යමු වට්ස්ඇප් එක පැත්තට. හැමදාමත් වගේ අපි අදත් අහගෙන ඉන්නේ ආදරේ නංගි කියලා උඩල මත සනස බැංකුවේ මගේ මිස්ලා තුන්දෙන කියන අනේ මං ආදරේම ආදරේ. ආදරෙන් එකතු කරගන්නවා. හැමද ආදරණීය භාෂ්‍ය අපිවත් එකතු කරගන්න උහන තිස්සපුර නිලන්තය දුවයි සුරිකා වයිෆා සුමිත්‍රා කට්ටිය මේකතු කරගන්නවා. ජය වේවා. කිංකිණි භාෂි මැනිකෝ දවස් ගානක්ම කෝල් ගන්න ට්‍රයි කළා තාම බැරි වුණා නේලෝ. කන්නන්තට බේකරේ රසික අය තමයි මෙසේජ් ගෙවලා තියෙන්නේ. ඉන්න මම ඔයාට ගන්නම්. හරිද? රාජායි ඇතුළු ෆැමිලි කියන්නේ මේ බේකරි ඔක්කොමයි. ගවට මෝල්ඩියෝසල සංගීත් මල්ලේ පොද්දිනිකන්තේ ආනන්දයා ඇතුළු ෆැමිලි කිය ඔක්කොමයි. අපේ තේදළු කඩන ශ්‍රියාමාලක ගීතිකාක අන්තෝනියායි ඇතුළු ඔක්කොමයි. කෑගලු බත් කඩේ ඔක්කොමයි. බයිට් කඩේ සුපිරි බයිට් කඩේ අක්කයි රාණි අක්කයි ෆැමිලි කිය ඔක්කොමයි. ඉගාවට කෙලිමඩලේ රේණු කාකව එකතු කරගෙන ලස්සන සිඳිරිකක් අහමයි කියන ඔක්කොමලාව එකතු කරගන්නන් ජය වේවා. ඒ අතරම මොංගෝගලන්ට සෙවනගල ආයුර්වේද ගැනත් පට්ට ගාල කියාගෙන යන්න. හරිද? සෙවනගල ආයුර්වේදය අවුරුදු 40කට කිට්ටු කාලයක් අපේ වෙදකම අපේ උරුමයත් එක්ක සුව කරන්න බෑ කියලා අහක දාපු රෝගීන් බොහෝම එකට සුවය ලබා දුන්නු තැන. ඒ වගේම තමයි කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ බොහෝමයක් නිෂ්පාදනය වෙනවා. මේවා ඔයාට ගින්න ගන්න පුළුවන් ඉන්න තැනකට. තියෙන දේවල් ගැන කියනවා නම් ඔයා සීනි නිසා කරදරෙන් ඉන්නවා නම් ෂුගර් ප්‍රශ්නේ නිසා කරදරෙන් ඉන්නවා නම් වාට සෙවනගල මධුමේහ හරණී කැප්සූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල මධු කැස්සට පැනියෝ අට ෆැටි ලිවර් නම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල්ස්. ඉගාවට සේටසයක් ස්වභාවික සෙවනගල අසමෝදකම් සෙවනගල ශ්‍රයදේවි හෙයර් ඔයිල් සෙවනගල ජීව ශක්ති රසායනය ජීව බල අම්ල පිතිසුවය හන්දි රාජ තෛලය මේ ඔක්කොම නිෂ්පාදන වාට ගෙන්න ගන්න පුළුවන් අවශ්‍යතාවයේ තියෙන විදිහට. මෙන්න මේ නම්බරයකට කතා කරන්න 047 31 33 540 හෙන්න වැඩි විස්තර දැනගන්න. FM

0: බැටියෝ කොහොමද?
1: සින්දුවක් කහනවද?
2: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
1: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
3: දැන් වෙලාව හවස දෙකයි.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
4: Let loose me pay ratatata pain pay alutwana alut pay vipassuma
5: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩිකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. එම මෝටර් රථය නෑබඩ තැපැල් කාර්යාලය අසල අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එලෙස වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි. එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ. මිලග්නෙත් නිවුස් පස්සර තුනට.
4: නෙත් නිවුස් මේ පැය රටතොට.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන් දල්වන සඳහම් සිතිවිල්ල.
2: ඇවිත් යන්නටා මේ සංසාර ගමනේ අතරමග හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399.
5: කින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: FM 95 94.8.

0: Andra händer var vi bashi.
1: Havasade kai vinadi pahai velava. Api lage kindra handava hagene illa deveni paye tamai patan ganne. Adave chori jaliya ganna manga hala thino kindra handava Facebook post ekeng. Trivial ekaka passanta gahanna aluth wadan tikak kotagine yanne kiyala. Man danno trivial paake wala godak ayela. Mama hanawa kiyala kindra handava hanawa kiyala. Oogalanta me athare set wen ekak thibunoth ehema. ಐದೆ ಪಾರಕ್ಕೆ ತನಿ ಪೈ ಪಾಯಿ ಪಸ್ಸಾಟ ಕಹಗನ್ನ ಕಟ್ಟಿ ಗುಡಾಕಿನ ಕಿರಗಾಮ ಮುಲಿಮ್ಮ ಚಾನ್ಸ್ ದಿನೋ ಮೇ ಪೈ ಮಾಮ ವಾಟ್ಸ್ಆಪ್ ಇನ್ನು ಒಯಾಟ ಗುಡ್ ಈವ್ನಿಂಗ್ ಲಸನ ಸಿದ್ದುಕಿಟ ಎಗತು ಕರೆಗಾನ ಗಿಂದರ ಹಂದ ವಹನ ಒಕ್ಕುಮತ್ತೆ ಮಾವಾತ್ ಬೆಂತರಾಯ ಅನೇ ಆದ್ರಿಂಗ್ ಎಗತು ಕರೆಗಾನ ಇಗಾಟ අර අර කලින් මෙසේජ් එකේ වෙලා තියෙන්නේ කන්නන් තුටි හෙලගම බේකරි කොල්ලෝ ටික නෙමෙයි රේණුකා අක්කා මට පොඩ්ඩක් පැටලිලා මේ මෙසේජ් එකේ වෙලා තියෙන්නේ බේකරි කොල්ලෝ ටික රසික අයියා හිගවට ආනන්ද අයියා මාළියුසල සංගීත් මල්ලී නිරුගම ටිකේ පැත්තා පැලන් පිටි හිරණිය අක්කා කිලිමඩලි රේණු අක්කා මත්තුමුගඩ සුනිල් කඩේ අයියා කටිය වේගත කරගන්න කියලා කිනු ඔකේ ආදරෙන් එකතු කරගන්න ඉගවට හයි බාෂි අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයියයි චන්දනී අක්කයි ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියන එයාලගේ පුතාගේ බර්ත්ඩේ කාදලු එයාට ලස්සන විශ් එකක් දෙන්නත් කියලා තියෙනවා කොල්ලගේ නමත් කියවනම් ඉතින් ලස්සන එකක් දෙන්න තිබ්බ ඇත්තටම කොමාරි හැපි බර්ත්ඩේ ඔගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් wish කරනවා ජය වේවා හයි භාෂියෝ අපි ඔවහගෙන වැඩ මොන වැඩේ තිබ්බත් ඔයාගේ උම්ම එක නම් ඉතින් අහනවල ගම්පල මංජු ආදරෙන් එකතු කරගන්නවයි හයි භාෂි සුබ දහමලා ඔගලෝ වෙසක්කෙකට මාතර එනවද කියලා අහනවා අපිට මේ වෙලාවේ නම් වහිනෝ මහඩගම ලස්සන සින්දුවක් අහමුයි කියලා කියනෝ නියමයි නියමයි මාතර නෙමෙයි අපි මේ පාර කෝරගලටනේ යන්නේ පස්ගොඩ තුෂාරි දිල රුක්ෂි පුතාල දෙන විදුක තිලින කැටිය එකතු කරගන්න කියලා කියනෝ ආදරෙන් එකතු කරගන්න චෝරිවත් මහන්සියක් දැනෙන්න එපා ඉගවට නිගම්බවල ධනංජය බණ්ඩාරය සෙන් ඇන්තනිස් රෝඩිගේ මෙසේජ් එකක් කියලා තියෙනවා අහගෙන ඉන්නවලු කොකෝ අයියා අජේත ආනන්ද අයියා අරුණ දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර අම්මවත් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා ජය වේවා හයි වාෂි නන්දි අනේ අන්නනේ ඔයාට කොහොමද දැන් උන හොඳයිද බොරු ලෙඩක් නේ ගත්තේ ගෙදර ඉන්න ඕනුවට මට තේරෙනවා මට තේරෙනවා කොමහරි ගමන් ෆීල්ඩ් එකේ වැඩ කරන කොල්ල කිල්ල ඔක්කොමයි අර බිස්කට් කන කිල්ල ටිකයි අපේ මල් ශාලාවේ සුපිරි කොල්ල ටිකයි ටේලර් ෂොප්ස් වල වැඩ කරන කට්ටියයි වහන්ස වෙලා ගේම ගහන ඔක්කොම ළමයි බාෂිනන්ද මගේ බාෂිනන්ද වයකට කරගෙන හතර වෙනකම් ෆන්නි කිමුලු මට නම් දෙයක් ඉන්නවද බාෂි කියලා අව් මොන වුණා තේන පොෂියන් නන්දියක් ඉන්නවට නේද කොහොමද ඒක අනේ අවියෝ ආදරෙන් එකතු කරගන්න ඉක්මනට සනීපෝ එන්න අයක අද මමයි අම්මයි වහනෝ යාට පරිස්සමින් ඉන්න කියලා කියනවා නෝරා තැන්ක් යූ ආදරෙන් එකතු කරගන්න හයි ගිනි බෝලිය අපිවත් සිංදුවකට එකතු කරගන්න රිකිල්ල ගස්කර ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අයගේ මෙසේජ් එක රිකිල්ල ගස්කර ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ කොමයි ලංකාවේ කොම කොම හරි මහන්සි වෙලා ගෙමක් ගහන ත්‍රිවිල් කොල්ලෝ කොමයි ගිදරි එකතු කරගන්න කියලා කියනවා ඔයා නිසා මගේ ෆේස්බුක් එකේ තවත් යාළුවෝ එකතු වුණාලු හොඳයි හොඳයි හොඳයි හොඳයි ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා ජය වේවා

0: රහෙන් අනු හතරයි දශමාතෙන් ගින්දර හැන්දෑව විද්භාෂී
1: අවස දෙකයි විනාඩි 12යි වෙලාව. අපි ලැස්තුනේ තව කටියක් එකතු කරගන්න. රවි රොයිස්ටගේ චායි වලා අහන්න මේක ගොඩාක් අය ඉල්ලන සින්දුවක්. ඒ හින්දා මං හිතුවා අද ඔයගලන්ට මේක අහන්න දෙනවා කියලා. මාබිම කාන්ති අම්ම කතා කළා හරිද? එයා කියනවා මේ පැය තුන ගින්දර හැන්දෑව යන පැය තුන ගෙදර වැඩක් නම් කෙරෙන්නෙම නැති පැය තුනක් ලෝ. ඔහේ පුටුවක් උඩට වෙලා හැම නැත්නම් ඇඳක් උඩට වෙලා හිනා වෙවි අහන් ඉන්නවලෝ. අනේ ආදරෙන් එකතු කරගන්න ඔයවයි එනුක පැටියවයි ඉගාවට ඉමාලිවයි අපේ මාල්දිවසල සංගීත් මල්ලිවයි අපි එනුක බබා කියන අර බුසු බුසු මල්ලිව එකතු කරගන්න කියලා. මේගොල්ල හිතාගෙන මම මේ දාපු නමක් කියලා. නෑ නෑ ඒගොල්ලම දාගත්ත නමක් තමයි බුසු බුසු කියන්නේ. ඔන්න බුසු බුසු ඔයාව එනුක එකතු කරගන්න ඕන සිංහක් අහන්න. ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඉගාවට යටියන්තර ටයිටනික් සලෝනිගේ තුෂාරය කතා කළා. මගේ භාෂාවෙන් කියනවා නම් උතුරන්න අහිනවලු. අවෝ පරිස්සමට ඉන්න අහනද? ආදරෙන් එකතු කරගන්න ටිරෝන් ඒ වගේම මාස්ටර් චන්ද්‍රා මේ තුන්දෙනාවත් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම අර හොගලගේ සලෝන් එක ඉස්සරහම තියෙන ත්‍රිවිල් පාක් එකේ මගේ කොල්ලෝ ටික මෙන්න පම්මෝ. ආදරෙන් එකතු කරගන්න ඔගලන්. ඉගාවට පැලන් පිටියේ හිරාණියක් හවයි යාගේ ෆැමිලිකේ ඔක්කොමයි. ඒ වගේම කඹුරුබුල්ල රොටි කඩේ ඔක්කොමත් එකතු කරගන්න කෙලිකෝ. ඔක්කොමලාටම උතුරම්ම හරි යන්න ඕනි මහත්තයෝ. ජය වේවා.

0: විෂන්කයා නවතම ශාකාව කඩුවෙන නකරේදී මැයි 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මකාක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
0: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 047-31-33-540.
3: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
8: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
9: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
11: Brought to you by
0: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
2: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obat Ekathu Wenna Adama Katha Karanna 13:22 Prime Lands Sada Harita Vivasayika Sineeta Addalak Sada Kalika Ayojanayak
12: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
13: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
14: FM L

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.
1: හිත ඉල්ලන සිංදු ඇහෙන කින්දර හැන්දෑවා විත්පාශී.

Lost time means never found. කියලා කකවල තිනෝ. හොඳයි ඒක නරක නෑ. අර ත්‍රිවිල් වල වැකීතින් වදන් පොඩ්ඩක් වෙනස් නෑ. අර පිටිපස්සේ ගන්න වෙන වෙන පොඩි ජලි ජලියව තේනවනේ. තා චෝටක් හිතලා එකක් එවන්න හරිද? ජයනත් රණවීර. හෙමින් ගියොත් මම ගෙදර, හයියෙන් ගියොත් මල ගෙදර. එහෙම හිතන්නවත් එපා. හැබැයි ඉතින් වාහනේ අතර ගත්තයින් පස්සේ පොඩ්ඩක් කල්පනාවෙන් යන්න නේද? ආදරෙන් ඕවත් එකතු කරගන්නවා ජයලත් අයියේ. නිපුණ අහිංස. අම්මා දුන්නේ පණ, තාත්තා දුන්නේ නම, අදාළ නෑ කාගෙවත් බණ කියලා එකක් කියවලා තියෙනවා. ගැම්මට ගහන් යන්න පුළුවන් නේද? ඉන්ද්‍රීල් අනුපම එකක් කියලා තියෙනවා. ඒක මම කියනවද නැද්ද කියලා සෑහෙනවා තමයි හිතනවා. කොමාරි ආවත ආදරෙන් එකතු කරගන්න. ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් කටියේ කියනවා අතේ මිටේ සල්ලි තියෙනකම් නෑනෝ නෑයෝ තෝන තරම් කියලා එකක් කියවලා තියෙනවා. නරකනේ. හැබැයි තා හිතන්න ලස්සන ටිකක් එවන්න අපේ ත්‍රිවිල් කොල්ලොන්ට. එතකොට අලුත් වදන් ගහගෙන යන්න පුළුවන් ත්‍රිවිල් එකේ පස්සහට වෙන්න. හරි, මේ කටිය තව ඉන්න එකතු කරගන්න ඔක්කොටම කලියයි. ෆෙම් සෑගෙන ඔගලන්ට මතක් කරලා ඉන්න ඔට ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන SLS ISO තත්සහතික දෙකමත් තියෙන නියම පෑඩ් එකක් තෝරනවා නම් වෙළඳපොලේ තියෙන්නේ එහෙම පෑඩ් එකකට ෆෙම්ස් ඇයිම තමයි. ඉතාම සාධාරණ ගානකට එන්නේ කලිටිකි චූඩිවත් අඩුවක් නොකර. ඒ නිසා ඕනම ෆාමසි එකකින්, සුපර් මාකට් එකකින්, ග්‍රොසරි ෂොප් එකකින් ෆෙම්ස් ඇය නම කියලා නම බලලම ඉල්ලන්න. පුරුද්දට ළඟ තියාගෙන හරිද? ස්කූල් බෑග් එකේ වෙන්න පුළුවන්, ඔෆිස් ගෙඩියන හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, කාර් එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, ගෙදර අල්මාරියේ වෙන්න පුළුවන්. කොහෙ වුණත් එක්ස්ට්‍රා වැඩිපුර තියාගන්න. කොයිම වෙලාවක හරි ප්‍රයෝජනයක් වේවාට. හරි, කටිය එකතු කරගමු WhatsApp එකේ. හයි ගින්දරියේ, මායි පුතා යෝගි කච කච අහගෙන කෝණු හදනවලු. ෂා, ලස්සන්ට වැඩ ටික කරගන්න, ආදරෙන් එකතු කරගන්න. අයියෝ, තාම මම කෝඩුවක් හැදුවේ නැහැ. දුකයි දුකයි දුකයි. ඉන්ඩි අපරල් වාදෝ නිශාන්ත අයියා, දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. මෙන්න මේ කටියවත් එකතු කරගන්න ඕනි. හයි භාෂි, ඊයේ පෙරේදායි දවස් දෙකේම චූට පරක්කු වෙලා මෙසේජස් දැම්මේ. අද නම් වේලසනිය ඔන්න දැම්මලු. මටත් සින්දුවක් දෙන්න කියලා පානදුර පින්ක් කොටුවේ ශ්‍රී සිටි ටයිල් ෂොප් එකේ චමින්දායේ කියනවා. ආදරෙන් එකතු කරගන්න. තැන්ක් යූ අහන් ඉන්නවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව හවස 2:33.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ඇසීම අඩුත චැනල් දායක්සා AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියයා හිරින් සලුෂන්ස් අමතන්න 0.77 76 76 10.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0.77 44 45 195.
5: අලුතෙන කාටම මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0.71 892 1767 කසාගල ව්‍යාපාරයේ වෙතින්.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා
8: සුනීර සුමංගා
9: නුවන්විකා සේනාරත්න
10: අමීෂ මිනෝල්
11: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
12: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
13: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
14: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagein Kasagala Green Super jeevithayata tiriyak
15: Tarangayak vitarak nevey meka DJ attack ekak.
16: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
17: අංගා ගලේනේ ඉන්න කුමරියේ
18: මෙනි අලෙන්නේ.
19: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
16: Net FM DJ night face to face attack show.
20: Attack show.
16: 3ට මුහුණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ අංජු, අනුරාධපුර දිස්ත්‍රික්කය DJ ෆ්ලෑෂ්. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ night face to face attack show hit a ran novelta
21: brought to you by
22: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 0.76 446 7953.
23: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
24: කින්දර හැන්දෑවා
25: brought to you by
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 46 63 97.
26: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

Olsa da kay birer de satay velamı. Ah, beyangıda sanduni. İgavet mage badrali Ashok akka. Adre adre adre. İgavet galle hiyare amalgam. Sumuni mudalali kade erapu hatiye. Me dantika kiti kalinga eralatine mukeda hondetuma assalu e patana. Radyoya kadar mı gaman ya henüz kaça kaça ilo kolye ka ganlı mı hitunalı evinda? Ani ova ta adreng egitu kırıkan no jayo eva business saru eva. Adına podda kadoya ti business ne? Senin gey anne ne horai ni vesada vesir podda keli mahanır? Ko bahre adreng egitu kırıkan no? Thank you mama hagini inna ta. E adreng me kadal enterprises laganat mata kırıkan mı? Apı amu menme sinduri kahan no? Gerçekten yani hamuge bahine ya ki habayi hine da ki neko komi varay hine mu diye velay ano. Verdi tane kete ge hadre verdi bağır durdurdu. O kapi tam ay himuni thi agni karanı thi no nang hunda i habayi thi apı inne yuddeki ne neyda? Apı pimme duano. İkka davasa kare nevat tuno thing. Ara verdi ke kırıgan beri veno ani neyda? Eti neyni sa? Ara oyan ki gider hadne verdi. Vishwasu ante kine kinno nam bağır denne ani balalı hoyla kılla denne kela. Çocuklar lese yakda ne hindi tamay mangogulandı kadal enterprises lagena matak kirani. O age idama Lankave munna tanika tibuna. Mata lassanta oya age budget ticket hariyanna oya ta avashya widihata giye hadala dena kadal enterprises la weda karala dena. Harada a vishwasa karanna kaambara dekaka sampurna giya dan nada kale wedan ek 150 katath hadanna puluwa. ඒගොල්ල එහෙම හදපු ගෙවල් ලංකාවේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් අපොයින්ට්මන්ට් එකක් දාගෙන යාලුව මුණ ගැහෙනින්න. එයාල ඉන්නේ මහරගම ඇල්හෙන රෝඩ් එකේ විතරයි. වැඩි විස්තර දැනගන්න වගේම අපොයින්ට්මන්ට් එකක් දාගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න 0774392250 0774392250ට ගන්න නැත්නම් අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න 0774392250 නුන වැඩි විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සෙවණගල ආයුර්වේදය ගැන තොහුම්මම කියාගෙන යන්නම් මම. සෙවණගල ආයුර්වේදය හැමදාම වගේම 40 වසරක විශ්වාසයත් එක්ක ආට හොඳම ඖෂධ වර්ග අරගෙන එනවා සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරලා. මේ ඔක්කොම නිෂ්පාදන කමල් බන්දල විරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි කරන්නේ. දැන් ගෙදර තියාගන්න මොණ එකක් තමයි සිතසයක් ස්වභාවික සෙවණගල අසමෝදගම් කියලා කියන්නේ. ඇපිටයිට් නැති දවස් වලට, ඊගවට බඩ පිපිච්ච දවස් වලට, බඩ පුරෝල දාල වගේ නම් බඩ අජීර්ණ ගතියයි නම් සිතසයක් ස්වභාවික සෙවණගල අසමෝදගම් පාවිච්චි කරන්න. හරිම පොඩි වෙලාවකින් සනීප වෙනවා. ඒ වගේම තමයි සෙවණගල මදුකා කැස්සට පැනිය මේ දවස්වල වැස්සත් එක්ක ගොඩාක් අයට උණා හෙම්බිරිසාව කැස්සෝ ඔය වගේ දේවල් තියෙනවනේ. ඔය කොහොම දේවල් තුරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සෙවණගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා සෙවණගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන. කොහොම දේවල් ගැන වැඩි විස්තර දැනගන්න වගේම ඉන්න තැනකට ගෙන ගන්න මෙන්න කෝල් කරන්න 0747 31 33 540 ඉන්නගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි යමු WhatsApp එකට. භාෂ්‍ය අපිට වහිනෝ. ගින්දර සින්දුවකට එකතු කරගන්න කියලා සඳරවල තේකඩේ ගාමිණී අයියා කියනවා. පරිසමට ඉන්න ආදරෙන් අතට ඉන්න ඔක්කොම ලාම එකතු කරගන්න. මටත් ඒකක් දෙන්න බෑ. ඒ ගාවට. හයි දයකේ සුබදහවල කපිතෝව සද්දට හගින් ඉන්නේ සින්දුවකට එකතු කරගන්න සුමන ඉලෙක්ට්‍රොනික සම්පාර. ප්‍රබෝධ ආදරේ නෝවත් එකතු කරගන්නන් හරිද? නිවාඩුවේ හැන්දෑව සරු කරන කටකර වාශී වාට ස්තුතියි. අනේ මෙයාගොඩ රොහන් අයවයි ෆැමිලිකෙ ඔක්කෝමයි ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා. හයි භාෂ්‍ය අපිට වහිනවා සීතලයි. සින්දු ටිකක් දෙන්න අහගෙන ඉන්න කියලා කියන කැකට දුරෙන් ශාන්ත අයව එකතු කරගන්නවා. තැන්කියෝ. හයි භාෂ්‍ය ඔන්න අපි තිනෝ අහගෙන හොරණ ගෝනපල දයංගෙදී චන්දිමා දෙල්කයි රේඛ ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරේ ගොඩක් උම උම උම කියලා කියනවා. මාත ආදරේ දෙකම දෙක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව හවස 2:00 විනාඩි 46යි. මේක අපේ ලගේ ගින්දර හැන්දෑව.

අවසදකයි විනාඩි 50යි වෙලව. අපි ලගේ ගින්දර හඳාවි දෙවෙනි පැයේ අන්තිම සින්දුව තමයි අහන්න යන හදන්නේ. ඔක්කොටම කලින් කේඩි රයිස් ඔයාට අරගෙන ඉන්න පෙට්‍රල් ස්කූටියකට දෙන්න ලොකුම ලොකු ආසය ගැන මතක් කරන්න ඕනි. ලක්ෂයක් මිලාඩු කරලා දෙනවා කියන්නේ මහතයෝ. ඒක මාරයිකාක් ඒක මාරයිකාක්. අනිතක තමයි ට්‍රැෆික් වැඩිම දවස් වලට. පොඩ්ඩක් හරි ඉක්මනට යන්න පුළුවන්. රෝද දෙකක් තිබුණොත් තමයිනේ. එකත් ආරක්ෂිතව ගැල්ලමයි පිරිමිලමයි දෙගොල්ලන්ටම පදින්න පුළුවන් ස්කූටියක් නම් නියමයි. ඒ වගේම තමයි කියන්න ඕනි ලස්සන වෙන්න තෙපැයි නේද? ඔය කොම එක ලක්ෂික මිලාඩුවකුත් දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුන ඔයාව නිදහසත් කරලා දෙනවා නම් ඒක කොහොම නේද? ඒක නියම වාසියක්. අනේ හින්ද තමයි කේඩි රයිස් මොටි කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විසින් නොට හඳුන්වලා දෙන කේඩි රයිස් ලීඩ 1-5 ස්කූටර් එක ගැන මම ඔයගලන්ට මතක් කරන්නේ. අඩුම අඩු ඉන්ධන ප්‍රමාණිකෙන් වැඩිම දුරක් යන්න පුළුවන් හින්දා කේඩි රයිස් ලීඩ 1-5 බයික් එක අරගන්න කියලා මම ඔයගලන්ට කියනවා. මේක හදලා තියෙන 1-5cc අධි බලලා තියෙන එන්ජින් එකක් පාවිච්චි කරලා ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා තියෙන නිසා තමයි මේ විදිහට පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ. හරිද? ඒ වගේම තමයි කියන්න ඕනි රුපියල් 796,500 වෙන බයික් එක ලක්ෂික මිලාඩුවක් එක්ක, ඒ කියන්නේ 6,96,500 ඔගලන්ට ලැබෙනවා. මේ ගාන්ට දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුන කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ම ගෙවනෝ. එයාට තියෙන්නේ අරගෙන පදින්න විතරයි. ඒ හින්දා ඉක්මන් කරන්න දිවයින පුරාම අලිවි ජාලයක් තියෙන සේවා නියෝජිත ඉන්න අමතර කොටස් දිවයින පුරාම තියෙන අලිවියෙන් පසු අති විශිෂ්ට සේවා මුකුත වාට දෙන කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් limited decade katakal togawasan wenna kalin oge petrol scooter ka addamo en karaganna menna number 1.77 406 6 43 97 ta katha karala wedi vistara danaganna. හරි, අපි මේ පැය අන්තිම සිඳුව අහන්න මෙන්න මේ කටියවත් ඔබගම. හයි ගින්දරේ කොහමද? ලස්සන සිඳුවකට එකතු කරගන්න අපි වැඩ කරන ගමන් වහනවා. කුමාරි මිස් දොල්මි ගයන්මාලි තිනලිදු උම්මයිකක තෝනි හොඳේ ආදරේ දෙකක් කියලා හඩවත ලක්මාලියක්ක කියනවා. ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ හයි අක්කේ අපි තව ආසාවෙන් අහගෙන ඉන්නේ මොනරාගල සියඹ ලාන්ඩුවෙන් මෙසේජ් එක එවන කෙනාගේ නම නෑ. කොහොමරි අම්ම තාත්ත මල්ලි ආච්චි ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. දෙකක් ආදරේ අයබෝ වේවා මඩපත ලක්ෂ්මන් තමර නිශානි චේතනා තේජවෝ ඒ වගේම භාග්‍ය අවිෂ්ක මේ කටියයි සෙරුවාවිල සමර සිංහ අයවා එකතු කරගන්න කියලා කියනවා. හයි ගින්දරි අපි චාමර ස්ටෝස් පන පිටියේ කලතර චාමර තනුජ දෙන්නවත් ආදරෙන් එකතු කරගන්න. මම බම්බරගල සදා වයිෆ් කුසුමාවතිවත් එකතු කරගන්නලු අනේ දෙන්නෝම එකතු කරගන්නවා ආදරෙන්. අපිට අපේම දත් දාගෙන අපිටම හිනා වෙනවා. ඒ මංගලිකක්කේ අපේම දත් දාගෙන අපිටම හිනා වෙනවා. ඒක මරු ත්‍රිවිල් එකේ පස්සාට අපේම දත් දාගෙන අපිටම හිනා වෙනවා. ඔව්.

0: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Net News. Meepai Rattatota. ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay rotatota pain pay alutwana alut pay dipasuma
4: අයිබුවන් මේ පැය රටතොට සමගින් මම අසංක. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අතරංගොඩගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශය විසින් අතරංගොඩගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන නවවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් චීන ජාතිකයින් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ සිද්ධියකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවටගෙන තිබුණා. මිලඟනෙත් නිවුස් පස්වරු 4ට.
0: Be paid what a thought of.

0: ලොවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන් දල්වන සදහම් සිතිවිල්ල.
2: ඔබ කුපිතවීම තවකිකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම් පිය දෙන්න.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
6: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 4397.
12: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: FM 95 94.8.

හම සතුරයි විඩරි දහයි වෙලාව අපි ලගේ ගිදර හැඳෑව හට අන්තිම පැය පටන් ගනි මුලින්ම මට හිතන ඔගලන්ට ඔය නන්ස්ටෝප එක හල දීලම වැඩේ පටන් ගන්නවා කියලා. හරි තව ලස්සර සිදු ගොඩක් තියෙනවා හන්න ඔකුටම කලින් අපි කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න වට්සප් එකට යමු. ඒ අස්සෙම කියන උඹම ෆේස්බුක් එක පැත්තෙන් එන්න නිතිපිම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තෙන් ඇවිල්ලා ත්‍රීවිල් එකක පස්සහට ගැලපෙන අලර්ට් වදන් ටිකක් ලියාගෙන යන්න. හරිද? හරි මෙන්න මේ කටිව එකතු කරගමු. කාපි කටාන කොංග සඳිය රුෂ් ටේලස්සකින් ප්‍රසන්න දමිකා ශවන් තාරුක බෙවෝ නරුෂ් කටිය එකතු කරගන්න කෙලි කියනවා ජය වේවා.

session nikhin samanti manil kumari anupama priyadarshini roopa nilanthi chatu jayashani gindara manikamata digo meka koni kela chatu keno adaring ekathu karaganna jaya wewa ගිනි නංගි බබා අපි වගේ කැන්ඩි බෝයිස්ලා ප්‍රියන්ත යුකේ කුමාරයි ගවට සිල්වා ගයන් රහන් කුමාර තනියම ඉන්නේ කියලා කියනවා ඇත්තද හා හා හා හොඳයි හොඳයි ආදරෙන් කටිය මේකතු කරගන්නවා ඒ ගවට සුබ දහමලක් අපිත් සද්දටම වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න වයිෆ් කුවේට් වලින් මගේ ෆැමිලිකේ ඔක්කොමයි ඉන්ද්‍රා නන්දසෝ මේ කටිය මේකතු කරගන්න කියලා නිකවරටියේ චම්පික අයිය තමයි මෙසේජ් එක වෙලා තියෙන කටියම ආදරෙන් එකතු කරගන්න නංගි පෝස්ට් එකට කමෙන්ට් දෙකක් දැම්මා පළවෙනි එක ප්‍රසිද්ධිය කියන්න එපා දෙවෙනි එක විතරක් කියන්න ඈ මෙහෙම ගහන්නත් පුළුවන් අනේ අයියනේ ඔමගේ රස්සාව නැති කරන්න පුදුම ට්‍රයි එකක් දෙන්න ලක්ෂිතයි වෙලාවට මට අර මේ හොඳට දිවට බ්‍රේක් තියෙන හින්දා කියවෙන්න ගිහිල්ලා කලිනුත් ෆේස්බුක් එකේ දාලා තියෙන කමෙන්ට්ස් වලින් දේවල් නතර කරගත්තා. හරිද? තා පොඩ්ඩේ මේකත් කියවෙනවා. මොනවාද අනේ මේ එවනෙව්වා? මෙව ත්‍රිවිල් වල ගහන්න බෑ. Hi Vash, good afternoon. සුදාන් නූරින් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. අද මේගොල්ලන්ගේ නවවෙනි වෙඩින් ඇනිවර්සරි එකලෝ. සුදර්ශන්, ශ්‍රියානි Happy wedding anniversary yane aadrin oglanta wish karana hamma dama saturday inna labenne kela dennatu mangane ee gawata ee shava swakala no hake roge ki yati antata arawal stores ekin ivala thiyenne hondai hondai gahagiri amu trivial ekak viti passe ලස්සන සින්දුවකට අපේ ලලිත් සොයිස් අංකල්වත් එකතු කරගන්න ඕනි ගින්දරි අපිට එන්න පරක්කු නානේ ඇහලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද ඉගාවට කුරුවිට කඹුරාවේ බින්ති මාලින්ද තනුෂා ශාක්‍ය විහාරා නිලෝ සමන්ත මන්දාරා චාරිකා රුවන් තරුෂි මැගිනන්දා ප්‍රියංගිකා සමාන යාලගේ ෆැමිලි කිය ඔක්කොම වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඔක්කොමත් එකතු කරගන්න කියලා කියනවා දෙකම දෙකක් ආදරින් කටියම එකතු කරගන්නවා මේ කාපි ලගේ ගින්දර හැම්දාවේ අන්තිම පැය

0: 17 විනාඩි 17යි වෙලාව. මේ පැයටත් 0112 33යි 63න් කෝල් කරලා. එහෙම නැත්නම් WhatsApp එකේ නම් එක 0711 95 95 95ට මෙසේජ් එකක් එවලා. එහෙමත් නැත්නම් netfm official facebook fan page එක පැත්තෙන් ඇවිල්ලා ගින්දර හන්දව post එකට comment එකක් දාලා උනා අට මේ පැත්තට එකතු වෙන්න පුළුවන්. හරිද? අද මම post එකෙන් අහලා තියෙන්නේ three wheel එකේ පස්සහට අලුතු අනන්. හිතෙන ලස්සන එක කොටාගෙන යන්න හරිද? වෙලාව 3:18.
1: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: දැන් හැමෝම ගන්න KD Rice Lead 1-5 petrol bike එක මිල රුපියල් 796500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතර පමණයි. KD Rice Motor Company Private Limited 077-406-43-97.
5: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: Oh my god, this is original.
2: Nathu?
3: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

වත්සපකින් මෙන්න මේ කටිය ඔබාගමු. උම්ම කොටේ භාෂි පැටිය අපිටත් ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා. උමිනු විනු විනු විනු විසෙන්චක ගියා. ආහරි වෙයිනේ තල්මඩුල්ලේ. ආයුර්වේද උසසලේ කල්යාණී ඩොක්ටර් නිරංජි ගාවට එරංගේ රේනසියක මේ ඔක්කොම ලම අහගෙන ඉන්නවලු මාව. Thank you so much ආදරෙන් කැටියම එකතු කරගන්න. ජය වේවා. හයි භාෂි, අදත් සද්දිටම ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ. වත්තේගම මඩවල ප්‍රියන්ත සලෝනික අපේ ප්‍රියන්ත අය. ඒ වගේම ගිම්හානී, වයිෆ් මල්ලිකා, රුවන් වැල්ලෙන් පුතා දිනුක, රත්නපුරෙන් දුව ඉමාෂා කැටියම එකතු කරගන්න කියලා කියන ඔක්කොටම මම දෙකම දෙකක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව හවස 3 විනාඩි 30.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන්ඩ්.
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: වසර 27ක විශ්වාසනීයත්වයේ සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස්. දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445 195.
7: හිමහු අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්තිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
5: Hondama de aduma milata tikavyapta shaka jalayak samagin Kasakala Green Super jeevithayata ithiriyak Tarangayak vitarak nevey meka DJ Attack Ekak.
9: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
10: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
11: මේනි අලෙන්නේ
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
9: net fm DJ night face to face Attack Show! Attack Show! මූණට මූණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ අංජු අනුරාධපුර දිස්ත්‍රික්කය DJ ෆ්ලෑෂ් ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න net fm DJ night face to face attack show hit a ran novator
13: brought to you by
5: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 0766 447 953
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: කින්දර හැන්දෑවා
13: brought to you by
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
8: Frames අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
17: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774046397.
18: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: හවසතුනේ විනාඩි 35යි වෙලාව. මාස 9කට විතර පස්සේ මට කතා කළා ආ පුළුවන් නම් අඳුර ගන්නකො බලන්න කියලා කිව්වා. හැබැයි ඔයා මාත් එක්ක එකපාරක් හරි කතා කරලා තිනවා නම් මට ඒ කටහඬ සාමාන්‍යයෙන් ලේසියකට අමතක වෙන්නේ නැහැ. ටිකක් ටිකක් කතා කරනකොට මට හුරු වෙනවා. ඊට පස්සේ ඉතින් එකතු කරගන්න ඕන කටිය ඔයගොල්ලෝ කියන්න ඕන මමම ලියා ගන්නවා නැද්ද? එහෙමත් එක්කෙනෙක්ව දෙන්නකෝ පොඩ්ඩක් මට මිස් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය වඳුර ගන්නවා. ඉතින් මාස 9කට පස්සේ කතා කරලා අඳුර ගන්න පුළුවන්ද කියලා අහුවාම ඔව් මං අඳුර ගත්තා. අසංකයියේ අනේ ආදරෙන් ඔව මතක් කරනවා. ඉක්මන් සුවය ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිටියට වඩා දැන් ගොඩක් සුවයිනේ නේද? ඒ වගේම අපේ හේමම්මා ඔයාටත් මම ආදරේම ආදරේ දෙන්නටම මේක මගෙන් ඔයාත් ඉක්මනටම සනීප වෙන්න ඕනි.
1: දඟ වැඩ

අවසතුනයි විනාඩි 37යි වෙලාව අපි යන හදන්නේ. තව ලස්සන සිඳුරිකක් අහන කෝටුම කලියෙන් මම ඕගලන්ට ෆිම්ස් ඇයගෙන මතක් කරනවා. උන්නේ ගෑල්ලමයිනේ. ඕනම වෙලාවක ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, ස්කූල් බෑග් එකේ වෙන්න පුළුවන්, ගෙදර අල්මාරිය වෙන්න පුළුවන්. සැනිටරි නැප්කින්ස් නම් තියාගන්න ඕනිමයි නේද? ඕනම වෙලාවක ලෑස්තිගෙන සමහර වෙලාවට අපි ස්ට්‍රෙස් වුණාම සමහර වෙලාවට ගොඩක් දුක හිතුනාම වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් වැඩ වැඩි වුණාම අපි බිසි වුණාම වෙන්න පුළුවන්. පීරියඩ්ස් එහෙමෙහෙ වෙන්න පුළුවන්. සමහර වෙලාවට කලින් හැදෙනවා, සමහර වෙලාවට චූටක් පරක් වෙලා හැදෙනවා. ඔය ඕන වෙලාවක පෑඩ්ස් ළඟ තියෙනවනම් බය වෙන්න දෙයක් නැහනේ. අනිත් එක තමයි ඔයා ගාව තියෙනවනම් ඔයා අඳුරන්නෙම නැති කෙනෙක්ට වුණත්, ඔයාගෙම හිතවතෙක්ට වුණත් පිහිටක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි පෑඩ් එකක් අතේ නැති වුණෙන් පස්සේ පත්වෙන අපහසුතාවය දන්නවනේ නේද? එහින්දා ඔයා ඒකේ අපහසුව දන්නේ හින්දා තව කෙනෙක්ට එදෙන්න නොවෙන්න ඔයාගාව තිබුණත් උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්නේ ගෙවෙන ගානට උපරිම සාධාරණයක් කරලා SLS ISO තත්ත්ව සහතික දෙකම තියෙන නියම ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති පෑඩ් එකක් නම් නම කියලා නම බලලම අරගන්න ෆිම්ස් ඇය. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේදය ගැන තොබුම මම මතක් කරන්නම්. වාට හන්දිපත් කැක්කුමයිද? හිටගෙන හිටියොත් ඉඳගන්න බෑද? ඉඳගෙන හිටියොත් නැගිට ගන්න බෑද? දනිස් දෙක කොච්චර නම් රිදෙනවදනේ? පොඩිවත් බරක් උස්සන්න බෑ. හරි අමාරුයි. හොම ප්‍රශ්න තියෙනවා. ඔය ඇවිල්ලා හිනාවෙන්න හොඳ කారణ නෙවෙයි. හැබැයි ඇත්තම කතාව අපි හරි පීඩාවකින් ඉන්නේ හින්දා නේද? ඔය ඔක්කොම දේවල් ටික හරි මික්මන්ට නැති කරගන්න පුළුවන් සෙවනගල හන්දිරාජ තෛලය පාවිච්චි කරොත්. ඒ වගේම තමයි කන්න ආසයි, හැබැයි තෙල් පිටි දැවිල්ල කෑම දැක්කම ගැස්ට්‍රයිටිස් මතක් වෙනවනම්, අයියෝ බඩපපුව දැවිල්ල ගනී කියලා බයෙන් ඉව නුකා ඉන්නවනම් ඔක නිතාවට සුව කරගන්නකෝ. සෙවනගල ජීවබල අම්ල පිත සුවය පාවිච්චි කරානම් අට සුවයක් ලබා ගන්න පුළුවන්. මේ ඔක්කොම නිෂ්පාදන කමල් බන්දල වීරප්‍රමු වෛද්‍යතුමාගේ පූර්ණාධීක්ෂණය. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතිනුවට ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන් කමතිනු මෙන්න නම්බ එක කතා කරන්න. 0747 31 32 540 කතා කරන්න කොහොම විස්තර ටික දැනගන්න පුළුවන්. ලැබුණොත් එක් වාරයක් හයි කරනව තව රෝදයක්. ඉන්දික සමර නායක ත්‍රිවිල් එකේ පස්සහට ගහන්න මෙන්න පුතේ වදන්. මම ඇල්පිටිය පිටිගලින් රුවන්නේ වාෂිබටිය ගින්දර හඳා වහන හැමෝම එකතු කරගෙන ලස්සන සිඳුරිකක් දෙන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නවා අයියේ, thank you. වාෂියකගේ උම්මා එක ඉඳලා ඉල්ලන දවසට මම කියන්නේවත් නැලෝ. පෙම් සිත රිදුනා රත්තරනේ. අනේ කොලම ශර්මිලා, අනේ ආදරෙන් එකතු කරගන්නවා. ඊ ඔයාගේ නම කියන්න බැරි වුණා නම් මට සමා වෙන්න හරිද? ඊට පස්සේ හයි බාෂි, අපි කඹුරු බල්ල රොටි කඩේ යන අජිත් අයියේ සුජීවකයි ඉන්දික මල්ලියේ දුවල හතර දෙනයි පුතාල දෙන්නයි ආච්චි අම්මයි ටයිටනික් සලෝනිකේ තුෂාරයයි වැඩ කරන ඔක්කොමයි සිංදුවකට එකතු කරගන්න. ජය වේවා. උතුරන්න හරියන්න ඕනේ ඉතින්. ආදරෙන් එකතු කරගන්න ඔක්කොමලාම. හයි බාෂි මැනිකේ, අහගෙන ඉන්නේ කියලා නුවන් අය කරියවලින් කියනවා. ආදරණවත් එකතු කරගන්න. ඉන්දර බාෂි ලස්සන සිංදුවක් දෙන්නකෝ. පුතාල දෙන්න ටුෂාන් විසා, මම කුමුදුරුවන් ඇල්ලේ නාදරේ නොගලු කුමත් එකතු කරගන්න. පුසල්ලාවි අනුරයියා ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ගින්දර මැනිකා, අපිටත් චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා කියන මන් දෙන්න ට්‍රයි කරන්න. මේ මෙසේජ් එකේ වෙලා තියෙන්නේ අර ටයිටනික් සලෝනික ඉස්සරහා පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාර්ක් එකේ කොල්ල සෙට් එක ලසන්තයානේ. ආදරේ නොකමලම එකතු කරගන්නවා. අද අපි කියපු වැකිවලි ගැලපෙන එකක් තිබුණා ටී ත්‍රිවිල් එකේ පස්සහට ගහගන්න හරිද? හයි බාෂි, අපිට වහින්නයි යන්නේ. ඉක්මනට ලස්සන සින්දුවකට එකතු කරගන්න. දෙයනේ මේ කෙවල තියෙන්නේ 2:17. දැන් වෙලාව 3:42. අහන්නෙත් නැද්ද දන්නෑ මේ වෙද්දි. දැන් කොමහරි ආදරෙන් ඔගල කොමල එකතු කරගන්න. කෑගල්ලේ බෙරගල පුෂ්පාංගනියක් අගේ මෙසේජ් එක. හස්බන් නිමල්, පුතා චමුදිත, තුෂාර, මේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. කෑල්ල හන්දි අපේ වීරමල මෝටර්ස් එකේ ගාමිණී අයියා.
ಆದ್ರೂ ಅವ ತೆಗೆದು ಕರೆಗಾನು ತ್ರಿವೀಲ್ ಪಾಕಿಗೆ ಕೊಲ್ಲು ಕುಮಾರ್ ತೆಕ್ಕ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස තුනයි විනාඩි 48යි වෙලාව. අපි ලගේ ගින්දර හඳා විවර කළා මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දුකයි. හැබැයි අපි හෙටත් දවල් එකට හම්බ වෙන හින්දා දුක චූටක් විතර අඩුයි. හරි කුමාරි, කටිය ගොඩක් ඉනව යන්න කලින් එකතු කරගන්න තේයත්‍රිම මං උගලන්ට කේඩී රයිස් එක අරගෙන එන අර පෙට්‍රල් ස්කූටි එක ගැන කියනවා. ලක්ෂක මිලාඩුවකුත් කළා. ඔය ලීස් එකක් දාලා ගන්නව නම් පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනකුත් ඔයාව නිදහස් කළලා. කේඩී රයිස් මෝටර් කම්පනී කෙම්ම ඒ ලීසින් වාරික තුනත් ගෙවනවන. මේ තරම් ලාභ ස්කූටරයක් ලොවෙත් නෑ හොඳේ. ඒ වගේම තමයි කියන්නේ මේ කැවිල්ලා පෙට්‍රල් සෝදට පවා දුවන නියම ස්කූටි එකක්. ඉතින් ඒ නිසා ගන්න කයට අත උඩින් වාසි. මං කරන්නේ තොග අවසන් වෙනකම් විතරයි මේ වාසි ඔක්කොම තියෙන්නේ. කැඩි රයිස් ලීඩ 15 බයික් එක අද්දම ඔයාගේ කරගන්න. දිවිනපුරා මල විජාලයක් ඉන්නව සේවා නියෝජිතයින් ඉන්නව අමතර කොටස් දිවිනපුරාම තියෙනවා. අලිවෙන් පස්ස සේවාවත් අති විශිෂ්ටයි. මෙන්න කතා කරන්නේ කැඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් එකට ඔයාගේ බයික් එක වෙන් කරගන්න. 047යි වැරදුනානි 077යි 406යි 4397 077යි 406යි 4397 කියන නම්බර එකට කතා කරන්නේ. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, අපි යමු මෙන්න මේ කට්ටිය එකතු කරගන්න. යටි අන්තර් දේශාන ස්ටුඩියෝ එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් එවලා තිනවා. හයි භාෂි, මම කඩු ගන්නාවේ දඹගොඩ ලාල්. අපි තහඩ ගමන් ඉන්නේ මගේ වයිෆ් කාන්ති සුදුදුව ශනුෂි. කට්ටියම කොහොම ළම එකතු කරගන්න කියලා කියනවා. භාෂි ඉක්මනට එන්නකො, ලයිව් ආසයි. ලයිව් එන්නලෝ. ඉන්නක ඉක්මන් දවස කියනවා. හරිද? ඒ ගාවට අයුබෝවන් වාසනාව සුබ සන්නවාන්. මොරොන්තුටේ නාන්දුවේ මුදි තයි ආදරි නොවත් එකතු කරගන්නවා. තැන්ක යූ. හයි, මම විමුදී. මැට්ටි මාව මතක නෑ කියලා අහනවා. ඔයාට තමයි මාව මතක වෙලා තියෙන්නේ මැට්ටි. අපිටත් සින්දු ටිකක් දෙන්නම් පාරේ. කමලක්කගේ මෙසේජ් එක ෆැමිලි එකේ ඔක්කොම ළම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්පාරේ දීගවාපිය ක්‍රිෂාන්ති හස්බන්ඩ් ඉන්නවලු. ඉගාවට පුතාල දෙන්න සචි යශි. ඉගාවට දුව රුවන්තිවත් එකතු කරගන්න කියලා කියනවා. ආදරේ, ඊට පස්සේ ලස්සන්ට වැඩේ කරන අපි මුරුන් තුඩුවේ රොෂාන් ශාමා සෙනුක රුක්ෂිකායික ලක්ෂ්මණ ආදරින් කට්ටිය එකතු කරගන්න. තිත්තගල්ලි චිත්‍රා මල් කාන්ති අදු මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක සරත් කුමාර. අනේ අවත් සිද්ධුවකට එකතු කරගන්න කියලා කියනවා. සරත් අයියා හැපි බර්ත්ඩේ. අනේ වගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. හරිද? ජය වේවා. ඊට පස්සේ ජේවස් ෆරීඩා දීප්ති සිල්වා ශ්‍රීන් ඩයස් ගයානි සිල්වා රොසට් ගමගේ නිරෝ චන්ද්‍රානි කටිය මාදරි එකතු කරගන්න කියලා කියනවා. නූරින් ජය වේවා ඔක්කොමලා එකතු කරගන්න. හයි භාෂි, කැමි සලෝන් හතර ලියද්ද මෙසේජ් එක කියලා තිනු පොඩ්ඩක් කියවගන්න. අමාරුයි කොමාරි ඔගල කොමල මාදරි නෙගතු කරගන්න. පදිය පැලලි තිනුක මිනුක සනුක කටියව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. නියමයි. ඒ ගාවට අස්වින් ශ්‍රන්ත මුම්ටාස්. ඒ ගාවට ඉෆ්රාන් සුදාර රුවන් මෙන්ඩිස් රොකී ප්‍රින්ස් කීරින් ෂාන් ගස්ලේ ෆස්ලේන් නිරෝධ ගමගේ මේ කට්ටියම MCG මෙම්බර්ස්ලා ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. අපිවත් සිංදුවකට එකතු කරගන්න. යටියන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්දයි ලොකු දෝනි සදසේ පොදිරි දෝනි විදුනි වයිෆ් සුදර්ශනි ඒ වගේම යටියන්තට ඔක්කොමලයි මහවිල ගමේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. තැන්ක් යූ. අපි තේජාන්වත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. හයි අකි, මම චංචලා. අම්ම රමණී, තාත්තා කුල රත්න, අයියා සමිත. අපි ඔක්කොමලම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් ඔගල කොමලත් එකතු කරගන්න. Thank you so much. ගින්දර හන්දාවට මෙසේජ් එකක් තිබ්බට. හරිද? අද ගොඩක් කටේ ත්‍රිවිල් වල පස්සහට ගැලපෙන ලස්සන අලතු වදන් ලියාගෙන ගිහිල්ලා තිබුණා. ඔක්කොටම thank you so much. යන්න කලින් මේ පැත්තේ හිටපු මෙන්න මේ කට්ටියව ආදරෙන් මතක් කරන්න ඕනි. නිරංජලි නදීකා ශ්‍රියානි පෙරේරා ශ්‍රියානි පෙරේරා ඊගවට දම්මිකා හේවා විතරණ ඉදිරි සිංහ ජයලත් රණවීර චූටි චූටි කුලරත්න බණ්ඩ ගාමිණි බණ්ඩාර ක්‍රිෂාන් ක්‍රිෂාන් ඊගවට මදුෂානි වොන්ඩල සඳුන් කුමාර තත්සරණි නෙත්මි කවීෂා මේනක ගුණසිංහ ලක්ෂිතේ රෝෂණ කුමදෝ කුලගම් පිටියා ඊට පස්සේ ඉන්ද්‍රනිල් අනුපුබු මහේෂ් සංජීව ලසන්ත කුමාර වසන්ත පෙරේර අසංක වදුෂාන් සුදර්ශන රණසිංහ ඊ ගාවට නමල් ටේලර්ස් අයෝන් සශ්මිත චිත චරිත් නානකර මනිල් බණ්ඩාර ධනංජනි අමරසේන සුජීතා සමවෙන සුජාතා ලියනාරච්චි නිලංක තුෂාර රමණි සුමේදා ආනන්ද සුධර්මරත්න දපනගේ රත්නසිරි සිරිමා කියල කෙනෙකිනු ඉගවට නිදර්ශ දිලිනී දසනායක ප්‍රියදර්ශනී ජයසිංහ රත්නායක රත්නායක ඇඩ්මින් කූරිත විශ්මිසි විතානගේ එල්පි කියලත් කෙනෙක් ඉන්නවා හරිද ඉගවට අම්පාර හෙල්මට් ජැකට් කඩේ කට්ටිය කපිල සේනාරත්න නිමේෂ් රණසිංහ සුනේත්‍රා මල්කාන්තේ දිල් රුඛවි නිලන්ත කුමාර කට්ටියම ආදරෙන් මතක් කරනවා thank you so much එහෙනම් ඉතින් ගිහින් එන්න අපි ආයේ හෙට දවල් එකට හමු වෙමු මංගල ග්ලන්ට දෙකක් ආදරේ

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 0111 437 1250.
1: මුදලාලි
2: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑන්ඩිසෙකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙනවා.
4: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
5: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0447 31 33 540.
6: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Netnews. Me pay rata thota. ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත් මරසුගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
4: සුබසන්දාවක් හවස 4:00 විනාඩියකයි දැන්
0: net news me pay rata thota pain pay අලුත් වන අලුත් pay විමසුමා
5: අයිබෝන් මේ පේර් වටතොට සමගින් මම සමීර. මනෝර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගිය හැටන් දික්කොය වයෝවෘද්ධ අභිසවේල ඝාතන සිද්ධියේ සැකකරු යළි අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් භගවන්තලාව ෆෙඩරෝස් වතයාය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අදාළ සැකකරු රෝහලේ වැසිකිළියට ගොස් ඒ ජනේලයකින් පැන පලා ගොස් තිබුණා. යළි අත්අඩංගුවටගත් සැකකරු පොලිසිය විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනවා. එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අම්මිලගනෙත් න්ියස් පස්වරු පහට.
0: Net News. Me pay rata thota.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන් දල්වන සඳහම් සිතිවිල්ල.
2: යම්සේ ගණ වූ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද. එපරිද්දෙන්ම නුවනැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
3: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති හතරින් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399
5: හතර වටේ.
6: හතර වටේ.
5: ඔබ වෙත ගෙන එන්නේ
7: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
9: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
11: හා

සුබසන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 9යි වෙලාව. අපි net fm 4 වටේ වැඩපටන් ගන්න හදන්නේ. වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හවස වරුවේ වා හවස 4 ඉඳලා 6 වෙනකම් වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දු අහන්න තියෙන පැය දෙක තමයි මේක නේද? අද බ්‍රහස්පතින්දා දවස උදේ ඉඳලා වැඩ කරලා නේද? සමහර පැතිවල උදේ පාන්දර ඉඳලා වැස්ස එහෙම් පොඩි වැස්ස දෙනවා. ඉතින් ඒ නිසා එතකොට වැස්ස දෙමීගෙන හරි ගමන් නැහැ. වැඩට ඇවිල්ලා වැඩ ටික කම්ප්ලීට් කරලා ඉවර කරලා ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයාට හිතේ තියෙන මහන්සිය ඊට පස්සේ ඇඟේ මහන්සිය මේ හැමදේම පාළුව තනිකම්ම මේ හැමදේම නැති වෙලා යන්න ලස්සන සින්දුරිකක් අහන්න තියෙන පෑ දෙකක් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා හවස 6ට කලින් 0711 95 95 95ට ඉක්මනට මැසේජ් එකක් දාලා මේ පැත්තරේ නමතක් කරන්න එපා. මොකද WhatsApp එක මේ පෑ දෙකේම ඔයා වෙනුවෙන් තියෙනවා. ඔයාට ඇති තරම් මැසේජ් කරන්න chance එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා මගේ hotline number එක save කරලානේ තියෙන්නේ. ඒ නිසා anytime call එකක් ගන්න chance එක තියෙනවා මේ පෑ දෙකේ. ඔයා ඕනම වෙලාවක call එකක් අරගෙන hi කොහොමද අපි හවසරු ඔයා වහගෙන ඉන්නවා හතර වටේට ලස්සන සින්දුවක් දෙන්න මෙන්න මේ කට්ටිය ඉන්නවා කියලා මට කියන්න විතරයි තියෙන්නේ. හැරෙන පරක්කුවට මම ඔයාව මතක් කරනවා. හරිද? රයිට්. දැන් එතකොට වැඩේ තියෙන්නේ හෙට. හරිද? හෙට රෑ 9 කියලා කියන්නේ ඔයා මිස් කරගන්නම හොඳ නැති පැය තුනක්. හරිද? 9 ඉඳලා 12 වෙනකන් ඔයා දන්නවා net fm dj night එකේ අලුත්ම පෙරළිය අපි ඔයාට හෙට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට net fm dj night එකත් එක්ක face to face attack එකක් අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. නිකම්ම නිකන් attack එකක් නෙමෙයි මේක, district දෙකක් අතර අනුරාධපුරයේ සහ රත්නපුර district අතර තමයි අපි වැඩේ අරගෙන ඉන්නේ. ඉතින් එතකොට dj flash එක dj අංජු තමයි එන්නේ හෙට වැඩේට. ඔයා මේක මිස් කරගන්න එපා. මේකේ බලන්න දේවල් සෑහෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට enjoy කරන්න පුළුවන් පැය තුනක් මේක. ඒ විතරක් නෙමෙයි, සජීවීව ඔයාගේ මනාපේ මේ district දෙකෙන් එන මේ දක්ෂයෝ දෙන්නව ජයග්‍රහණය කරවන්නත් හෙට දවසේදී ඔයාට අවස්ථාව තියෙනවා. තියෙන සමාව වහගෙන ඉන්නවනම් අනුරාධපුරේ කට්ටිය ඊට පස්සේ රත්නපුරේ කට්ටිය හෙට තමයි දවස අපේ අනුරාධපුරේ ඊට පස්සේ රත්නපුරේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ගැම්ම වෙන්නන්න. හරිද? අපි එතකොට වොට් කරන්නේ කොහොමද කියලා හෙට දවස් ඇතුළත කියන්නම්. ඔයාලා ඇස්සි වෙලා ඉන්න net fm official facebook page එකේ හෙට අනිවාර්යෙන් රෑ 9 වෙද්දි වෙලාව වෙන් කළ තියාගන්න ඔයාට හිතාගන්න බැරි සුපිරි බැටල් එකක් හෙට බලා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් රෑ 9ට net fm dj night face to face attack show එකත් එක්ක ඔයා එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන සිකුරාද දවසේ. හරි.

මේකට කමෙන්ට් කරන කට්ටියෝ මතක් කරන්න. ඉතින් ඒ නිසා ඔයා ගිහිල්ලා NetFM official Facebook page එක follow කරලා like කරලා wall post එකට ඔයා දැම්ම කමෙන්ට් එකක් තියන්න. හරිද? අපි බලමුකෝ මොනවා වෙයිද කියලා නේද? ඉතින් ඒ නිසා මේ පැත්තට යන්න කියලා මතක් කරන ගමන් මම හවස 4 ඉඳලා 6 වෙනකන් ආස ඕනම විදිහක සින්දු ටිකක් අහන්න තියෙන පැය දෙකේ වැඩ පටන් ගන්න හදන මේක ඔයාගේ මගේ boring නැති winning drive එක 4 වටේ with DJ Asa.

0: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයි යක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
6: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස්කන්නාඩී, අවකන්නාඩී සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-0585.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
15: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
19: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
1: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
3: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
4: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
13: Net FM Algo Town.
16: නේත්‍රාලෝක වේ.

0: Hatara Aten, Sindu Ehena, Net FM, Hatara Wate.
1: හවස 4යි විනාඩි 27යි වෙලාව හතරවට යහගෙන ඉන්න ගමන් WhatsApp එකට චුට්ටක් මම යන්න හදන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එක මතක් කරන්න. හයි කොහමද සායියේ අපිත් මේ වෙලාවේ සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා. මොරටුවෙන් සුජානි චන්දිමා මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ තංගල්ල පැත්තට ගියාම අප්සරා මාව අහගෙන ඉන්නවා. ඔයතුළු net team එකේ කට්ටිය ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා කියලා තිනවා. ඊට පස්සේ මාවත් සින්දුවකට එකතු කරගන්න ඊයේ මම අම්පාරි දීගවාපියෙන් කෘෂාන්ති හස්බන් අතුලවයි ඊට පස්සේ පුතා සචින්වයි ඊට පස්සේ අසිතවයි දුවරු අන්තිවයි ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන්ම මම ඔයාලව එකතු කරගන්නම්. දැන් WhatsApp එකේ ඉන්න කට්ටියටත් ගෙස් කරලා කියන්න පුළුවන්. හෙට රෑ 9න් පස්සේ ජයග්‍රහණේ ලබා ගන්න රත්නපුරේද එහෙම නැත්නම් අනුරාධපුරද කියලා වඩනිකා වාට හිතන එක වමට මැසේජ් එකක් දාන්නකෝ. හරිද? ඊට පස්සේ ඔයාලට සින්දුව දෙන්න කලින් මම මේ මතක් කරන්න හදන්නේ ගොඩාක් දිනෙකට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ජීවිතේ තමන්ගෙම කියලා හොඳ නිවහනක් හදාගන්න එකනේ. ලස්සන ගේකට යන එක, තමන්ගෙම කියලා ලස්සන ගයක් හදාගන්න එක, හට්ටිය දැක්කහම ආස හිතෙන ආකර්ෂණීය ගෙදරකට යන එක ගොඩක් අය තියෙන බලාපොරොත්තුවක් නේ. අන්න ඒ නිසා තමයි සල්ලි ටිකක් කොහොම හරි හොයාගෙන ඔයා අද කාලේට ගැලපෙන විදිහට හොඳම දේවල් පාවිච්චි කරලා ගයක් හදන්නේ. ඊට පස්සේ ගේ ලස්සනට තියාගන්න අවශ්‍ය කරන හැම දෙම ඒ වෙනුවෙන් අරගෙන එන්නේ අන්නේ තියෙන ආසාව නිසාම තමයි. හරිද? දැන් ගොඩක් අය අලුතෙන් ගයක් හැදුවට පස්සේ කලර් රූෆින් ෂීට් දානවනේ. හරිද? දැන් හැබැයි මේක කරද්දී දැන් ගේ ලස්සනට තියාගන්න කියලා ඔයා කලර් රූෆින් ෂීට් එකක් දාද්දී ඔයා සමහර වෙලාවට මෙන්න මේ වැරද්ද කරන්න පුළුවන්. හරිද? වහල පළ දෙකකට හරි තුනකට හරි අද කාලේට ගැලපෙන ලස්සන ඩිසයින් එකකට වහලය ගහලා ඊට පස්සේ සාමාන්‍ය රූපින් ෂීට් එකක් ගෙනල්ලා දානවා. ඊට පස්සේ මොකක් හරි පේන්ට් එකක් උඩින් ගානවා, කැමති කලර් එකක් ගානවා. ඕක ගොඩක් අය කරන වැඩක්. හරිද? හැබැයි ඒ වුණාට ප්‍රශ්නේ වෙන්නේ මේක ටික කාලයක් ගියාට පස්සේ දැන් ලාබෙට වැඩේ කරගන්නවා කියලා හිතාගෙන මෙහෙම කරලා මාසයක් දෙකක් ගියාට පස්සේ අවුවට අහුවෙලා ඊට පස්සේ වැස්සට අහුවෙලා මේ ෂීට් එකේ අර වා ගාලා තියෙන කලර් එක ෆේඩ් වෙන්න පටන් ගන්නවා. හරිද? හිතන්නකො නිල් පාට ගෑවා කියලා ටික කාලයක් ගියාට පස්සේ මේක සුදු පාට වෙනවා. හරිද? නිකන් තද රතු වගේ එකක් ගෑවා කියලා හිතන්නකො ටික කාලයක් ගියාම මේක රෝස පාට වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි මාස දෙකකින් තුනකින් ආයි පේන්ට් කරන්න වෙනවනේ. මාර වියදමක්. ඉතින් ජීවිත කාලෙම පේන්ට් කර කර ඉන්න ඕනනේ. සමහර වෙලාවට ඔය දෙකලා තියෙනෝ නේද ගෙවල් වල වහලවල් ෂීට් එක කළුම කළු පාට වෙලා. ඇත්තට බැලුවාම හරිම කැතයි නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගේ හැමදේම ලස්සනට හදාගන්න ප්ලෑන් කරලා හැමදේම කරාට පස්සේ වහල නිසා නිකන් ගේ සෞතු කරගන්න ඕනේ නැහැ නේද? ඔයාලට කරන්න තියෙන්නේ එකම දේ තමයි. ඔයාගේ හදලා ඔක්කොම කරාට පස්සේ වහලට ෂීට් දාද්දී කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන එක. හරිද? කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ මේක ඇවිල්ලා දිගු කාලීන පැවැත්ම තහවුරු කරපු 100%ක් වගකීම් සහතිකයක් සහිත ෂීට් එකක්. එතකොට ඔයාගේ ගෙදරට ගැලපෙන ඕනම කලරකින් ඔයාට පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක මිලදී ගන්න. විශේෂයෙන්ම මම කිව්වා වගේ අවුවට වැස්සට මේකේ පාට වෙනස් වෙන්නේ නැහැ. කලර් එක ෆේඩ් වෙලා යන්නේ නැහැ. හරිද? මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ඔයාට අද ඒ කියන්නේ මේ කාලගුණයට ගැලපෙන විදිහට ටොප් කෝටින් එකක් යූස් කරලා තමයි මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරලා ඔයාගේ අතට එන්නේ. හරිද? නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්න අඩුම තරමේ දවස් 90ක් විතර යනවා. හිතන්නකෝ ඔච්චර ප්‍රොසෙස් එකකින් පස්සේද කියලා මේක හම්බ වෙන්නේ. අන්නේ ප්‍රමිතියත් එක්ක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ දිගු කාලීන විශ්වාසය තියෙන්නේ. අවුරුදු 5ක් මේකේ මතුපිට තින්තාලේපනය සඳහා වාට වගකීම් සහතිකයක් දෙනවා. වසර 25ක් වාගේ ෂීට් එක වෙනුවෙන් වොරන්ටි එකක් දෙනවා. ඉතින් ඒ නිසා මේකයි දෙපාරක් හිතන්න එපා. වාගයක් හදනවා නම් වහලේට රූපින් ෂීට් දාද්දි ගන්න පුළුවන් හොඳම නුවණක්කාරම තීරණය තමයි එකවරින්ම කලර් ඔෆ් රූපින් ෂීට් එකක් දාන එක. ටික කාලයක් ගිහලා අවුරුදු 5ක් 6ක් 7ක් ගිහලා කලර් එක පොඩ්ඩක් මොකක් හරි ඩැමේජ් වුණා කියලා හිතන්නකෝ. ඔයාට එතකොට පුළුවන් මේක වලට කතා කරලා රීපේන්ට් එකකට යන්න වගකීමක් සහිතව. අන්න ඒ නිසා දෙපාරක් හිතන්න දෙයක් නැහැ. එකවරින්ම වහලට රූපින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූපින් ෂීට් තමයි දාන්න ඕනේ. 0115යි 748යි 738ට ඔයත් දැම්ම කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 38යි දැන්.
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
1: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
2: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න. රත්ති 3-in-1 විතරයි.
3: මල්ලි, ඒ රත්ති 3-in-1 කම බොන්න කියන්නේ?
2: කිරි, තේ, සීනි එක පැක් එකේ නේද? කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ. කාලේ හරි වටිනවනේ සර්.
3: රත්ති 3-in-1 පැක් එක තුනක් බෑග් එකේ තියාගන්න එක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
5: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැකිය. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
6: දැන් නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0247-21-33-540.
7: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
8: Non-stop remix remake ekata happena DJ blast eka
9: anga galene igna kumariye
10: premi alagende
7: pena radio itihase prathama watawata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
8: NetFM DJ Night Face to Face Attack Show. Attack Show. 3ට මුහුණ තරංග වදින පළමු DJ සංග්‍රාමය. රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. NetFM DJ Night Face to Face Attack Show. Hit a ran
11: Brought to you by
12: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766-446-7953
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
15: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
16: ඔයත් පහලට වා.

0: Hatara Aten Sindu Ahena Net FM Hatara Wade.
1: හවස 4:48 වෙනකොටයි මම ඔයාලට මතක් කරන්න හදන්නේ අපිට සෑහෙන මිස් වෙන දෙයක් ගැන. අපි සෑහෙන මහන්සියලා වැඩ කරනවා, ඊට පස්සේ සල්ලි හම්බ කරන්න try කරනවා නේද? ටාගට්ස් වලට ඔහේ දුවනවා නේද? හැබැයි අපිට මිස් වෙන්නේ අපිට අපේ අසෞඛ්‍ය පිළිබඳව පොඩ්ඩක් හිතලා බලන්න මගහැරුණා වගේ එකක් වාට තේරෙන්නේ නැද්ද? ඔය ගොඩක් කට්ටිය එහෙම වෙච්ච නිසා තමයි ටික කාලයක් ගියාම කියන්නේ මගේ ඇස් දෙක ඉස්සරහා නිකන් අර බොඳ වෙලා වගේ, නිකන් දැලක් දාලා වගේ හරියට පේන්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි දැන් පොතක් කියවද්දි ඔළුව කැක්කුමයි. ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන කට්ටියව අපි දැකලා තියෙනව නේද? අනේ නිසා තමයි මම කියන්නේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න කලින් උත්තරේ හොයාගන්න තියෙන හොඳම විදිය තමයි ඊට කලින් ඒ පිළිබඳව දැනුවත් වෙන එක නේ. ඒ නිසා වගේ අසෞඛ්‍ය පිළිබඳව මෙච්චර කාලයක් වාට සැලකිල්ලක් දක්වන්න බැරි වුණා නම් දැන් ඔන්න විෂන් කෑ එකත් එක්ක නවලෝක රෝහල් එකට එකතු වෙලා ඔයා වෙනුවෙන් අරගෙන එන විෂන් කෑ වෝඩ් ප්ලේස් ශාකාවේ තියෙන සෞඛ්‍ය සායනය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඔයාට ඇස් පරීක්ෂාව, ඊට පස්සේ ඇස් පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව, ඊට පස්සේ BMI දර්ශක නිරීක්ෂණය, මේ සියල්ල ඔයාට කරගන්න පුළුවන් දවස තමයි මේ මාසේ 27 වෙනිදා. ඉතින් ඒ නිසා විෂන් කෑ එකත් එක්ක නවලෝක හොස්පිටල් එකට එකතු වෙලා අරගෙන එන විෂන් කෑ වෝඩ් ප්ලේස් ශාකාවේ තියෙන මේ සෞඛ්‍ය සායනයට ඔයා යන්න අමතක කරන්න එපා. මේ මාසේ 27 වෙනිදා දවල් දෙකේ ඉඳලා රෑ 7 වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. එතකොට විශේෂයෙන්ම ඔයාගේ අසෞඛ්‍ය පිළිබඳව ඔයාට මගහැරුණා නම් අවධානය යොමු කරන්න, මේක තමයි යන්න තියෙන හොඳම දවස. ඉතින් ඒ නිසා විශේෂ වටම් රසක් එක්ක ඔයාට මේ සියල්ල කරගන්න හැකියාව තියෙනවා. රයිට්, හේගනත් මතක් කරලා අපි සින්දුවකට යන්න තමයි හදන්නේ. තග්ගාල මට මැසේජ් එකක් දාන්න මේ පැත්තට 0711 95 95 95ට. යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ දරණිදානයේ ලොතරැය ගැන. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන දරණිදානයේ ලොතරැය හරහා දැන් ඔයාට සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. එතකොට හැම ඉරිදා දවසකම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න නම් ඔයාට කරන්න තියෙන්නේ ඉලක්කම් 4 පිළිවෙලින් ගලපා ගන්න එක විතරමයි. වෙනදට හම්බ වෙන අතිදැවැන්ත මුදල් ත්‍යාගවලට අමතරව දැන් ඔයාට දරණිදානයේ ලොතරැයියෙන් සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තවත් බල බල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන දරණිදානයේ ලොතරැය වැඩි වැඩියෙන් අරගෙන ඔයාට පුළුවන් ඔන්න මේ මාසේ වාසනාවන්ත කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව ඔන්න සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. අපි අලුත් පැයකට යන්න තෝ නා ටග්ගල මැසේජ් එකක් දාලා තියන්න. යන්න කලින් මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit. ඇසීම අඩුද? channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පිම්බීම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
9: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට්ට පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0162 863 363 076 716 7672.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
12: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
11: නේත්‍රාලෝක වෙසක්.
13: නේත්‍රාලෝක වෙසක්.
12: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව.
11: උත්තම ධාතු වන්දනාව.
12: වෙසක් තොරණ.
11: පහන් කෝඩෝ.
12: සැදැහැගි.
11: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
12: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
11: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
12: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
14: බැති බරදායකත්වය
15: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112 863 363 076 716 7672.
16: හවස 4:58 අපි අලුත් පැයකට යන්න හදන්නේ. හයි කොහමද සා? අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට සඳුන් මැසේජ් කරලා තිනවා. ඒ වගේ මමන්දා ඔයාවත් එකතු කරගන්නම්. සඳලි හයි කොහමද? thank you message කරාට wall post එකක් දාලා තිනවා. හෙට win කරන්නේ අනුරාධපුරේද එහෙමත් නැත්නම් රත්නපුරේද කියලා. ටග් ගාලා comment එකක් දාන්න. මම ඊළඟ පැයේ comments ටික මතක් කරන්නම්.

0: House of High Vinadi Kaidan.
1: Net News. Me pay rata tota. Oba vetagina inne.
2: Yes, fortune soy.
3: Alut marasuguna api vibe ekata set vela.
4: Kamathima vidiyakata onama velawaka. Me fortune soy.
1: Net News. Me pay rata tota. Payan pay alutwana. Alut pay vibasuma.
5: අයිබෝවන් මේ පෙර රටතොට සමගින් මම සමීර. කළුතර දකුණු ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි බවට සැක කරන තවත් රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ කළුතර මතුගම මාර්ගයේ දොඩංගුඩ ප්‍රදේශයේ දමා ගොස් තිබේදී සුදු පැහැති කුඩා වෑන් රථයක් එලෙස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් පළමුව මෙම වෑන් රථයෙන් පැමිණි වෙඩිතැබීමට යොදාගත් මෝටර රථයට මාරු වී ඇති බවටයි සැක කෙරෙන්නේ. අදාළ මෝටර රථයේද තිබුණ නෑබල් ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබේදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. සැකකරුවන් නතරංගුර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් මගින් විමර්ශ ක්‍රියාත්මකයි. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
1: Net News මේ පැය රටතොට.
3: කවදත් අලුත් කාගෙත් net.
6: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
7: ධර්මය ඇසීම පහසුය. එය අන්නයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399.

සුබසන්ධ්‍යා වක් හවස 5යි විනාඩි 4යි අපි NTFM 4 වටේ අහගෙන ඉන්න දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ හවස 5යි විනාඩි 4ක් වෙනකොට යාළු කට්ටියක් මතක් කරන්න ඕනේ මම ඔයාලට කිව්වනේ දැන් හෙට NTFM DJ night face to face හැටක් ෂෝ එක තියෙනවා ඉතින් ඒකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි අපේ සුපිරි වැඩෝ දෙන්නේ එක්කන්නේ ඒ නිසා මේ දෙන්න එනකොට වොට් කරන්න chance එක තියෙන්නේ ඔයාට ඒ කියන්නේ රෑ 12 වෙද්දී ජයග්‍රහකයව තෝරාපත් කර ගැනීම සම්පූර්ණ අයිතිය සහ හැකියාව තියෙන වාට ඉතින් එන් සමේක මිස් කරගන්න එපා අනිවාර්යෙන් වොට් කරන්න ලෑස්ති වෙලා ඉන්න දැන් විශේෂයෙන්ම මම අද පොඩ්ඩක් නිකන් බැලුවා කවුද වින් කරන්නේ වගේ එකක් අපිට තෝරගන්න පුළුවන් කමක් තියෙද කියලා අද මම වෝල් පෝස්ට් එකක් දාලා තිනවා ගොඩක් කට්ටිය මේකට කමෙන්ට් කරලා තිනවා අපි බලමු එතකොට මේ කමෙන්ට් වල විදිහටම හෙට දවසේ වැඩේ විසඳෙයිද කියලා හරිද තේන්සා හෙට රෑ 9ට ඔයාලා ඇස්ති වෙලා ඉන්න NTFM DJ night එකත් එක්ක එකතු වෙන්න අපි වැඩි විස්තර ඉස්සරහට කියන්න කොහොමද අපි විනව තෝරගන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඔය හැමදේම ඉස්සරහට කියන්න right okay ලස්සන non stop එකක් එක්ක අපි වැඩේ පටන් ගන්න හදන්නේ හවස 6ට කලින් ඔයා මේ පැත්තට ඇවිල්ලා message එකක් දාලා තියන්න

0: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
3: Meltol හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයක.

0: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
1: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
2: හොඳම දේ අඩුම බිලට තෙපව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් අලුත්තන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශක්කා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
4: එක එක දේවල් වලට සීට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: වෙලාව හවස පහයි විනාඩී දහන් නවයයි. අපි ලෑස් වෙලායින්න ලස්සන් සිදුරිකක් කහන්න හැබැ ඉට කලින් මතක් කරන්න අලු සෑහෙන්න කට්ටියක් ඉන්නවා. හවස පහහින්දලම මට මැසේජ් කරලා තිනවා අසාපිය අනිවාර්ය ගනී කියන්න යන්න කලින් මතක් කරන්න ඕන කියලා මාකොල්ල ගල්පොත්ත පැත්තර ගිහම් මේ වෙලාවේ ප්‍රියන්ද සමරවීර වාවකතු කරගන්න ඉට පස්සේ අයියේ මම තින්නවා කියලා ෂර්මිලා මැසේජික දාලා තියෙනවා. තැන්කූ ෂර්මිලා මං ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තින්න සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ ෂර්මිලා ඔයාවත් එකතු කරගෙන මං ඊළඟට යන්න හදන්නේ. ලක්ෂ්මන් ඔයාම වහගෙන ඉන්නවනේ නේද? තැන්කියු මැසේජ් කරාට. දෙමෝදර බැද්දේ වෙල කුමාර ආයුෂී ඊට පස්සේ නන්දාවති පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා ස්වර්ණමාලි මට උදාාර විදියට මැසේජ් එකක් දාලා තිනෝ. ඔකේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ සෑහෙන කාලයකට පස්සේ සුපසන්දාවක් වේවාසා ඩීජේ දෙකම පුර නේද කියලා හල් තිනෝ. ඌනේ රත්නපුරේ අනුරාධපුරේ. ඕකේ අපිත් බලාගෙන ඉන්නවා කියලා දිනවා. නියමයි ජය වේවා. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා සඳලි අනුරාධපුරේ මැසේජ් කරලා දිනවා. තැන්කියු සඳා. ඔවවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අසහෙට ඩීජේගේ වින් කරන්නේ අපේ සබර්ගමුව බලාදී රත්නපුරේ කොල්ලා කියලා දිනවා. අපි බලමු නේ. එතකොට ওই විදියටම දැන් අනුරාධපුරේ පැත්තනොත් මට මැසේජ් එනවා නම් ලසන්ත හරි. හෙට තමයි වැඩේ බලන්න වෙන්නේ. ටයිටැනික් සලෝන් එකේ තුෂාරයවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. උදාාර විදියට ටයිටැනික් සලෝන් එකේ සෙට් එකවත් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. රයිට් ඕකේ. මං ඊට පස්සේ ඔයාලට මතක් කරන්න හදන්නේ ධනනිදානේ ලොතරැය්‍ය ගැන. ඔය හැමදාම ධනනිදානේ ලොතරැය්‍ය අරගත්තොත් ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න කාට මහා ලොකු දෙයක් නෙවෙයි රත්තරනේ. හරිද? මොකද දැන් සතිපතා ඔයාලට හැම ඉරිදම සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. වෙනද දිනන අති දැවැන්ත මුදල් තෑගි වලට අමතරව හැම සතියකම ඉරිදා දවසේ රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ නම් ඔයා දකින දකින තැන ධනනිදානේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න ඕනේ.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0211 95 95 95

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අලුතෙන කඩමු මිල කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
4: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
7: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
3: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැයින් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
3: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
3: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෞතම හිමි.
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
3: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: බැති බරදායකත්වය
6: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
9: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
10: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
11: අංගා ගලේනේ ඉන්න කුමරියේ
12: ප්‍රේමී අලෙන්නේ.
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
10: Net FM DJ Night Face to Face Attack Show. මූණට මුහුණ තරඟපදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash.
1: ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. NetFM DJ Night Face to Face Attack Show Hit Ran Nowhere.
13: Brought to you by
2: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇලියකට කුරුවිට 0766 447 953

ஹதரவாட்டே. ரைட், விலாவ ஹவுஸ் பஹை வினாடி ஹதலிஹாய் அபி ஹதரவாட்டே ஹாகினி இன் நகாமாங் ගුඩ් ඉවනිං අසා ඒ අටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ යාළුවෝ සෙට් එක ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මැදවච්චියෙන් හයි කොහොමද අසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තුරුසෙවන රෙස්ටෝරන්ට් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න. වයිෆ් කාන්තිවයි, ඊට පස්සේ සුදුදුවයි, ඊට පස්සේ ෂනෝෂිවයි, ඊට පස්සේ අසිත්වයි ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කුරුණෑගලින් චර්මි මැසේජ් කළා තියෙනවා. දුව ෂනුල්ලවත් මතක් කරන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. Thank you. ජය වේවා. කවදාරිය දවසක ගයක් හදනවා නම් හොඳට මතක තියාගන්න, වහලට රූෆින් ෂීට් දාද්දි කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. මොකද දන්නවා දැන් ගයක් ලස්සනට තියාගන්න ඇතුළත ලස්සන විතරක් ගැන හිතලා හරියන්නේ නැහැ. හරිද? පිටත පෙනුම ගැන අනිවාර්යෙන් 100,000ක් හිතන්නම ඕන. ඒකත් විශේෂයෙන්ම වහලට දාන්න රූෆින් ෂීට් එක ගැන. දැන් ඔය සමහරලාට ලස්සන රූෆින් ෂීට් එකක් දාන්න ඕන කියලා හිතාගෙන ගොඩක් අය කරන වැඩක් තමයි සාමාන්‍ය කලර් රූෆින් ෂීට් එකක් දාන එක. එහෙමත් නැත්නම් නිකන් රූෆින් ෂීට් එකක් දාලා මේකට පේන්ට් එකක් ගානවා. මාසෙයි දෙකයි තුනයි උපරිම තියෙන්නේ. ලංකාවේ නිරන්තරයෙන් වෙනස් වෙන දේශගුණයත් එක්ක මෙහෙම කරද්දි ඕකේ පාට මැකිල යනවා. කියන්නේ කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ සමහරලාට ඔය ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවෙනවා. ෂීට් එක කළු පාට වෙනවා. ඔය ප්‍රශ්නත් එක්ක ඔයා කොච්චර මාන්සියල ලස්සනට ගේ හැදුවත් වැඩි කාලයක් කියලා ලස්සන තියාගන්න වෙන්නේ නැහැ. හැබැයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මොත් අවුරුදු ගාණක් ගියත් ෂීට් එක දාපු මුල් කාලේ වගේම තමයි, කිසිම වෙනසක් නැහැ. කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ෂීට් එක කළු පාට වෙන්නේ නැහැ. අවුරුදු 5ක වරන්ටියක් හම්බ වෙනවා. මතපිට තින්තාලේපණයට ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඊට පස්සේ මොන හරි කාලයක් ගිහිල්ලා අපි හිතමු කලර් එක නිකන් ෆේඩ් වුණා කියලා, අවුරුදු 10ක් විතර ගිහිල්ලා, එතකොට ඔයාට පුළුවන් ආයි රීපේන්ට් එකකට යන්න වගකීමක් සහිතව. අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ, ගයක් හදද්දි වහලයට රූෆින් ෂීට් දානවා නම් ආයෙත්ින් දෙතුන් පාරක් වියදම් කරන්න තියන්නේ නැතුව එකපාරින්ම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මොත් ඔයා ගන්න හොඳම තීරණය තමයි ඒක.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5:49.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. Travel Net.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363 0776-716-3672.
5: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
8: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලැන්ඩ්.
9: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න එන්එල්බී ජය හා දරනිදහනේ ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773-273-540.
11: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
12: සංඛ දිනය සාශිකා නිසංසලා
13: සුනීර සුමංගා
14: නුවන් විකාස සේනාරත්න
15: අමීෂ මිනෝල්
16: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
17: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
18: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
19: හොඳම දේ අඩුම විලට තේක ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
20: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
21: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
22: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
23: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
21: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. මුහුණට මුහුණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show. Hit a ran
24: Brought to you by.
25: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0766-447-953
26: හතර වටේ
27: හතර වටේ
26: ඔබ වෙත ගෙන එන්නේ
28: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
29: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
30: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
31: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
32: දැනුමෙත්

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රයිට් වෙලාව හවස 5:54. මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ හෙට රෑ 9ට ඔයාලා ඇස්ති වෙලා ඉන්න ඔයාගේ වෝට් එකෙන් අද හෙට දවසේදී ජයග්‍රහණය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේද එහෙම නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කියලා තීරණය කරන්න හෙට රෑ 9ට ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. net fm dj night face to face attack show එකේ පල්ලවෙනි dj සංග්‍රාමය අපිට dj අංජු ඒ වගේම dj flash එක අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. මේක බලන්න ඕන වෙනස්ම අත්දැකීමක්. හෙට රෑ 9ට හරියටම අපි වැඩේ පටන් ගන්නවා. ඒ ගැනත් මතක් කරන ගමන් අපි අදට යන්න කියලා හදන්නේ. හෙට හවස 4ට හම්බ වෙමු. ඉහළ නම් පරිස්සමින් ඉන්න ජය වේවා. මම DJ Aza. Good night.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: Kiehl's within that nobita fedi thiriyak. Fortunar video oil leader kaksantha siyata visipaka vattamak. Renuka pitikala pulkiri gram 300 packet kaksantha siyata teka vattamak. Ubat adama Kiehl's Nexus app ekak download kara pratilabha rasak denaga. Kondis sahithai.
9: Noinus adivegayak supirima samadiyawak. SLT Mobitel fiber within then unlimited package rasak. 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenasa athrindinna. SLT Mobitel fiber kondesi adalave.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද?
12: මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
13: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
14: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී අර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමී වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. Net FM රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
15: වෙසක් පොහෝ දා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
16: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
15: නේත්‍රාලෝක වෙසක්.
17: නේත්‍රාලෝක වෙසක්.
16: වෙසක් පොහෝ දා ශ්වේත පූජා පින්කම් මාලාව
15: උත්තම ධාතු වන්දනාව
16: වෙසක් තොරණ
15: පහන් කෝඩෝ
16: සදහැගී
15: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
16: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
15: වෙසක් පොහෝ දා අපි ආයෙත් කූරගල යමු.
16: කූරගලදී පුතු පුතට එක්වන්න 0.777 66 අංකය අමතන්න
18: බැති බරදායකත්වය.
19: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
20: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-367-76-1672.
21: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
1: අයිබුවන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙත් නිවුස් හවස 6:30 සමග මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙත් නිවුස් සිරස්තල.
1: කළුතර වෙඩිතැබීමේ තොරතුරු රසක් එළියට වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයත් පොලිස් බහරයට. චීනුන්ගෙන් අල්ලසිලු වැලිකඩ ඔයිසි රිමාන්ඩ්. සජබේ ඉඳන් පානදුරේදී පොහොට්ටුවට පැන්න තරුණයා සමාව ඉල්ලයි. ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්. තත්ත්වය යළි දරුණු වේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහි විනය පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News.
1: කළුතර දකුණ වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී අද උදෑසන සිදු වෙඩ තිබීමෙන් පුද්ගලයෙකු මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය ව්‍යාපාරිකයා පොලිසියට ඔත්තු ලබා දුන්නේ යන සැකය මත මෙම ඝාතනය සිදු කර ඇතැයි සැක කරන බවයි. මේ ගොස් ඇත්තේ කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි පකීර් මොහොමඩ් මොහොමඩ් සපික් නැමති 43 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කළුතර දකුණ වෙට්ටුමකඩේ ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී එම මාර්ගයේ නවතා තිබූ අලු පැහැයට හුරු මෝටර් රථයක් එක්වරම ඉදිරියට පැමිණ මාර්ගය හරස් කර මෝටර් රථය තුළ සිටි පුද්ගලයෙකු එහි සිටම වෙඩිතැබීම සිදු කර ඇති බව ඒ අසල තිබූ CCTV දර්ශනවල සටහන්ව තිබුණා. වෙඩිවතුන පුද්ගලයා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් මේ ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය ඒ රාත්‍රියේ කළුතර හීට්ටියංගල් ප්‍රදේශයේ පදිංචිව සිටින අපරාධකල්ලි සමාජිකයෙකුගේ නිවසට පැමිණි බවටද තොරතුරු ලැබී තිබෙනවා. එම පුද්ගලයා මියගිය පුද්ගලයා සමග යම් අමනාපයකින් පසු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරියා පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය හා විශේෂ කණ්ඩායම් කිහිපයක් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර සැකකරුවන් වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් සහ වෑන් රථයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පළමුව සාගත් මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ තෙපැල් කාර්යාලය ඇසල අතහැර දමා ගොස් තිබේදී සොයාගත් අතර දෙවනි සොයාගත් සුදු පැහැති කුඩා වෑන් රථය මතුගම් මාර්ගයේ දොඩංගුඩ ප්‍රදේශයේ දමා ගොස් තිබේදී සොයාගැනුණා. සැකකරුවන් පළමුව මෙම වෑන් රථයෙන් පැමිණ වෙඩිතැබීමට යොදාගත් මෝටර් රථයට මාරු වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා.
3: මේ වෙඩිතැබීමේදී වයස අවුරුදු 38ක විශේෂයෙන් කළුතර දකුණ පදිංචිකරුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිහිලා තියෙනවා. මරණකරු ව්‍යාපාරිකෙක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කළුතර දකුණ සහ ඊට සමගාමීව කණ්ඩායම් තුනකින් විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මරණකරු යතුරුපැදිය ගමන් ගන්නා විටදී කාර් රථයකින් පැමිණ තමයි මේ වෙඩිතැබීම සිදු කරලා තියෙන්නේ. මෙම වෙඩිතැබීම විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ අපරාධයක්ද, එහෙම නැත්නම් පුද්ගලික ඉදිරිවාදිකම් පිරිමසා ගන්න කරන අපරාධයක්ද, එහෙම නැත්නම් ව්‍යාපාරික වශයෙන් තිබෙච්ච හරහා වූ අපරාධයක්ද යන්න මේ සියලුම පරීක්ෂණ මේ වන විට කණ්ඩායම් තුනකින් කළුතර දකුණ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කළා තියෙනවා.
1: මේ අතර මිනුවන්ගොඩ යාගොඩ මුල ප්‍රදේශයේදී අනනොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. ඒ අනුව මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
3: කාර් රථයක් විශේෂයෙන් අවස්ථා තුනකදී විශේෂයෙන් මාර්ග බාධකයන් තුනකදී අන නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකය මත පොලිස් වැඩි තැබීමක් කරන්නට සිද්ධ වුණා. මොකද හේතුව ඔබ දන්නවා, විශේෂයෙන් මේ වන විට අපේ රටේ ප්‍රථමිකට ජාතික මෙහෙමෙදී අපේ මේ සෝදිසි කිරීම් තඩංගුට ගැනීම, ඒ වගේම විවිධ වූ රදි සඳහා ඉදිරි විමර්ශන කටයුතු සඳහා නව ප්‍රවණතාවයක් අපි අරගෙන තියෙනවා. එනිසා මේ සෝදිසි කිරීම් හරහා යම් කිසි අවස්ථාවකදී යම් සැකයක් ඉස්මතු වන විටදී ඒ සඳහා රථයක් නොනවත්වා ධාවනය වීම ඉතාමත්ම ගැටළු සහගතයි. එනිසා ශ්‍රී ලංකා පොලිසිය බලය යොදන්නට සිද්ධ වුණා. මේ අවස්ථාවේදී අපිට හැකියාව ලැබුණා එම සැකකරුවන් දෙදෙනා පසුව සීදුව පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න. ඒ වගේම එම කාර් රථයත් අපි අත්අඩංගුවට ගත්තා. දැන් අපි විමර්ශන කටයුතු දෙලා තිනවා මෙම කාර් රථයේ ගීපු මෙම දෙදෙනා විශේෂයෙන් යම් සංවිධානාත්මක අපරාධ කල්ලිකට සම්බන්ධද, එහෙම නැත්නම් යම් අපරාධයක් කර පැන යන්නේද, එහෙම නැත්නම් යම් අපරාධයකට සම්බන්ධද යන්න මේ සියලු කරුණු කාරණා විශේෂයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිගේ අධීක්ෂණ යටතේ කණ්ඩායම් දෙකක් කරහා විමර්ශනයන් ආරම්භ කළා තියෙනවා.
1: අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අතරංගුවට ගත වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශය විසින් අතරංගුවට ගත් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. ඒ අනුව සකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ. පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අතරංගුවට ගත චීන ජාතිකයන් පිරිස ගේ විදේශ ගමන් බලපත්‍ර අපසු ලබා දීම සඳහා ₹1,03,000 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ සිද්ධියකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගිය හැටන් දික්කොය වයෝවෘද්ධ අඹසමියෝලා ඝාතන සිද්ධියේ සැකකරු යලි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් භගවන්තලාව ෆෙටරෝස් වතුයායේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී ඇතිවූයේ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු පසුගිය 26 වනදා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ඊ අලුයම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. හැටන් දික්කොය ද්විත්වඝාතනයේ සැකකරු භගවන්තලාව පෙට්‍රාසෝ වතුයායේ සැඟව සිටියේදී දැඩි පරිශ්‍රමයක් දරා භගවන්තලාව සහ හැටන් පොලිස් නිලධාරීන් එක්ව පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. ඔහු තම බිරිඳගේ ණය මුදලක් ගෙවීම සඳහා බිරිඳගේ බලපෑම මත මෙම ඝාතනය සහ සොරකම සිදු කළ බව පොලිස් ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. තමන් එම තත්ත්වයට පෙළඳූ බිරිඳව බන්ධනාගාරයෙන් නිදහස්ව පෙමින ඝාතනය කරන බවටත් සැකකරු හැටන් පොලිසිය අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකගේ රෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම කමිෂන් සභාවේ සභාපති WMNP ඉද්දවෙල වෙත ලිඛිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එමගින් දන්වා ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කමිෂන් සභාවේ නියෝග හා විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතු අතර ඔහුගේ විනය බලධාරියා වන්නේද කමිෂන් සභාව බවයි. අලස් කොමසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත් ඔහු අත්නොමතක ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී කටයුතු ඉටු කරන බවත් එම ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහිව පියවර ගැනීමට කමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බවයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එම ලිඛිත පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා
4: අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කොමිෂන් සභාව වෙත මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාට එරෙහිව සමබර දෙනු ලැබුවා. 20:23 දරන දූෂණ විරෝධී පනතේ 3 වගන්තිය ප්‍රකාරව අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. අල්ලස් දූෂණයේ සම්බන්ධව පරීක්ෂණය කරන්න, අත්අඩංගුවට ගන්න සහ ඒ ඉදිරි ක්‍රියාමාර්ග කරන්න. මේ කොමිෂන් සභාව කියන්නේ පූර්ණ අධිකරණ බලය සහිත ආයතනයක්. ඒකී සභා සභාපතිවරයා සහ කොමිෂන් සභාව තමයි ඒකේ බලධාරීන් ඉන්නේ. ඒ කොමිෂන් සභාව සහ සභාපතිවරයා දෙන නියෝග තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියාත්මක කළ යුතුවන්නේ. හැබැයි වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතයා සභාපති විනිශ්චයකාර ඉද්දවෙල මැතිතුමාවත් කොමිෂන් සභාවත් අතික්‍රමණය කරලා ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගෙන ඉන්නවා කියන එක ගැන සමාජ මතයක් තියෙනවා. ඒ නිසා අපි අද ඒකාබද්ධ විපක්ෂයේ විදිහට ඇවිල්ලා සභාපති විනිශ්චයකාරතුමාට ලිපිය බාර දීලා ඔහුගෙන් වෙලාවක් ඉල්ලා සිටියා මේ රංග දිසානායක මහතයා ක්‍රියාකාරීත්වය ගැන රටට ඔවුන්ට කරුණු කියන්න. කවුද මේ රංග දිසානායක? රංග දිසානායක මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ පූර්ණ සහකාලීන සමාජිකයෙක් කියලා සාක්ෂි සහිත ඔප්පු කරන්න තමයි ලෑස්තිලා හිටියේ නන්දන ගුණතිලක සහෝදරයා.
1: කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ සංවිධායකවරු පත් කිරීමේදී මතු ගැටළු මුල් කරගනිමින් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වූ බව කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ හිටපු තරුණ කටයුතු ලේකම් නිර්මාල් ප්‍රනාන්දු පවසනවා. පසුගියදා පාන්දුර ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කර තිබූ රැලියට සමගි ජනබලවේගයේ හිටපු තරුණ කටයුතු ලේකම් නිර්මාල් ප්‍රනාන්දු එක්වී සිය සහයෝගය ලබා දුන්නා.
5: ඔහොත්තුවේ පැවති පානදුරේ රැස්වීමෙන් ඒ ගොඩවුණු තරුණයා මම. ඒකට හේතුව මම ගොඩවෙන්න ප්‍රධානම හේතුව වුණේ පක්ෂයේ නායකත්වයේවත්, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේවත්, පක්ෂයේ මහලේකම් රජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමාගේවත්, කළුතර දිස්ත්‍රික් නායක අජිත් පීපෙටේරා මැතිතුමාගේවත් ප්‍රශ්නයක් මත නෙවෙයි. ඒකට හේතුව වුණේ සමහර අපේ සංවිධායකවරු පත් කිරීමේ සිදුවුණු හේතු කාරණා මත මම මේ තීරණය ගන්න හේතු වුණේ. ඉතින් ඒ හේතුන් මත සමගි ජන බලවේගයේ පක්ෂ නායකතුමාට, මහලේකම්තුමාට, ඒ වගේම දිස්ත්‍රික් නායකතුමාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් අගතියක් මා අතින් සිදු වුණා නම් ඒට මම සම්පූර්ණ මගේ හෘදයාංගම සමාව අයදින බව කියන්න මම මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙමි.
1: අමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් යළි වර්ධනය වෙමින් පවතිනවා. ඉරානයේ දකුණු ප්‍රදේශයට අමරිකාව එල්ල කළ නව ප්‍රහාරමාලාවකට ප්‍රතිචාර ලෙස අමරිකානු ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බවයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායවත් IRGC ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ නිශ්චිතව සඳහන් කර නැහැ. එසේ තිබේදී අමරිකානු හමුදා කඳවුරක් පිහිටා ඇති කුවේටේ පවසන්නේ තම ගුවන් සීමාව තුළට පැමිණි සතුරු මිසයිල් සහ ඩ්‍රෝන තර්ජන කීපයක් වළක්වා දැමූ බවයි. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරාන ඩ්‍රෝන යානා කීපයක් වෙඩිතබා බිමෙහෙළූ බව අමරිකානු මධ්‍යම හමුදා අණදෙන මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කළා. එමෙන්ම ඉරානයේ ප්‍රධාන වරාය නගරයක් වන බන්දසාර අබ්බාස් ප්‍රදේශයේ පිහිටි හමුදා ස්ථානයකද ප්‍රහාරයක් එල්ල කළ බවයි අමරිකානු මධ්‍ය හමුදා අණදෙන මණ්ඩලය කියා සිටියේ. එම ස්ථානයේ සිට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානයේ සූදානම් වෙමින් සිටින බවද අමරිකාව කියා සිටියා. ඒ අනුව තමන් එල්ල කළ ප්‍රහාරය ස්වයං ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සීමිත සහ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් බවයි අමරිකානු මධ්‍යම හමුදා අණදෙන මණ්ඩලය අවධාරණය කළේ. මේ අතර අමරිකානු ආක්‍රමණ තවදුරටත් පැවති හොත් වඩා තීරණාත්මක ප්‍රතිචාර ලබා දෙන බවට ඉරානය අනතුරු අඟවනවා. අමරිකානු සහ ඉරාන යුද ගැටුම් මෙලෙස යළි වර්ධනය වෙමින් තිබේදී දකුණු ලෙබනනයේද යුද උණුසුම ඉහළමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඊශ්‍රායල් හමුදා විසින් දකුණු ලෙබනනයේ සියලු වෙසයන්ට වහාම ඉවත්වන ලෙස නියෝග කර තිබෙනවා. මෙම නියෝගයෙන් පසු ලිටානිගඟ හරහා ඊශ්‍රායල් හමුදා දැන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඊශ්‍රායල් හමුදා මෙලෙස ඉදිරියට ගමන් කරමින් සිටියේදී ස්ථාන කිහිපයකම එම හමුදා බටපිරිස සහ හිස්බොල්ලා සංවිධානය අතර ගැටුම් ද ඇති වී තිබෙනවා. net news nimava milanga net news hetu dasana 6:45 ta etak nawutum toruturu sandaha netnews.lk apage web adawiyata pivisenna subaratrayak
0: net news obavenuen divihimien net news obaveta genave අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-363-076-716-872. උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: සෑම මොහොතක්ම රසවත් කරයි. සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න. එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
10: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
9: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
9: නොවිනස් වන රසවත්ම රසය.
10: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
9: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය
1: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
2: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
1: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සා සම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
2: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
1: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මුස්සේ සජීවීව.
2: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්.
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
1: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
1: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-77-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
9: බැති බරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: සුස්සලා අහස බලන්නකෝ. වලාකුළු අසින් හඳ මෝදු වෙන්න දෙන පිවිතුරු උත්සාහය ඔබ කියුවද? නැත්තම් කියවන්න. මොකටද නැත්තම් මේ ජීවිතේ? ඉර පායන විදිය, හඳ පායන විදිය, ඉර බහින විදිය, වැස්සට හස සූදානම් වෙන විදිය, අඩුම තරමේ සබදහම් දීලා තියෙන තෑගි ටික ඔබ කියවනවා නම් ඔය ඇස්වලින් ජීවිතේ මිහිරි කියලා හිතන්න එක හේතුවක් ඒක. මේ හඳ අයවුරුද්දකින් තමයි බලන්න වෙන්නේ. මොකද මේ වෙසක් සඳයි මෝදු වෙමින් තියන්නේ. අද අපේ කතාබහ ඒ නිසාම වෙසක් සඳේ පැහැය ගනීවි. මන්දාරම් රාත්‍රියේ බ්‍රහස්පතින්දා දවසේ ඔබත් එක්ක මං කියවන්න ගෙනාව හිත ගැනයි මේ කියන්නේ. කෙටියෙන් කිව්වොත් පිරිවෙන් ගුරු උපදේශක සාමවිනිසුරු කුමුදු ජානක විජයතිලක. දිගුවක් කැටියට කිව්වොත් මම එතුමන්ගේ හඬින්ම කැමති අහන්න. ඉතාම මෑතක ඔබගත් සුන්දර වෑයම් පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන්. අයිබෝන්.
1: අයිබෝන් ඔබතුමියට. මට මේ ශේත්‍රයේ හම්බ වෙන්නේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමත් එක්ක. බාහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් බෞද්ධාපාලි අධ්‍යාපනය හදාරලා එන් අනතුරුව පිරිවෙන් ශේත්‍රයට මම එනකොට මට තිබ්බ ලොකුම අභියෝගය තමයි අපේ ශිෂ්‍යයන් වහන්සේලා කියන්නේ මව් සෙනෙහසින් සමු අරගෙන, පිය සෙනෙහසින් සමු අරගෙන මේ සසුන්කෙත අස්වද්දන්න ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ අනාගතයට අරන් යන්න. ඉන්න අපිට එකම මුදුන් මල්කඩ මේගොල්ලු. මේගොල්ලන්ට ඇත්තටම සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රයක්, පෙළ පොතක්, ඒ වගේම පිරිවෙන පවත්වා ගන්න ඕනේ ලිපි ලේඛන අපිට අවශ්‍ය වෙලාවට හැමතැනම තිබෙන්නේ නැහැ. මගේ අරමුණ තිබ්බේ මේ දේවල් එකම තැනකට මගේ උත්සාහයෙන් අරන් දීලා මේ පිරිවෙන් පද්ධතියේ අරමුණු ගොඩ දාලා දෙන්න තමයි මට තිබ්බ ලොකුම ඕනකම තිබ්බේ. ඒ වෙනුවෙන් මම පටන් ගත්තා මේ සේරම දේවල් ටික හොයලා එකම තැනකට ගොනු කරන්නට. මාස දෙකක වගේ උපරිම උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට අපි බලගල්ලේ කියන Google Drive එකක් හරහා මට පුළුවන් වුණා ලංකාවේ උතුර දකුණ නැගෙනහිර බටහිර යාකරන පිරිවෙන් 800 ගණක් වගේ තියෙන මේ පිරිවෙන් පද්ධතියට අමතක නොවන සටහනක් අනාගතයේ දක්වාම තබන්න.
0: වාසනාවන්. දැන් ඒ පින්කමත් කරගෙන ගුරු සේවයට ඇවිල්ලා බොහෝ කාලයක් ඔබේ දැනුම බෙදා හදා දෙන ගමන් ඉන්න මේ ගුරුවරයා පිරිවෙන් අධ්‍යාපනය ඇතුලේ කොහේ හරි තැනක පුංචි හරි වැරද්දක් තියෙනවා ඇති කියලා කවදාවත් හිතිලා නැද්ද මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ?
1: අධ්‍යාපන ක්‍රමය තුළ මම දකින දේ තමයි මේකේදී අපි පාසල් පද්ධතියත් එක්ක සමාන කරන්න ගන්න උත්සාහය. පාසල් පද්ධතියත් එක්ක තියෙන තරගකාරීත්වය, ඒ වගේම පාසල් පද්ධතියත් එක්ක තියෙන අර ගිහි සමාජෙත් එක්ක තියෙන පරතරය ලං වෙන තත්වයට ආපුහම භික්ෂුන් වහන්සේ කවුද, ගිහියා කවුද කියන එක පොඩි පැටලි සහගත තත්වයකට පත් වෙනවා. නමුත් අපි හිතන්නේ නැති වුණාට අද දවසේ මහාන වෙච්ච පුංචි හාමුදුරු පිරිවෙන් අධ්‍යාපනයට එනකොට අපේ දරුවෙකුට භාෂාවල් ඉගෙන ගන්න තුනක්, සිංහල, දෙමළ, ඉංග්‍රීසි. නමුත් අපි දන්න පුංචි හාමුදුරු කෙනෙක් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ කියන භාෂා පහක් මේ පුංචි වයසේදී ඉගෙනගෙන තමයි ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අනාගතය හදාගන්නේ.
0: ඒ දැනුම දියුණු වෙන එකට අපි සාදු සාදු සාදු කියනවා. හැබැයි සංඝ සමාජය ඇතුලේ හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ හරිම අල්පේච්ච සුන්දර ජීවිතයක් ගත කරන අනිත් අයවත් නිවන කෙනෙක්, එහෙම තරඟයකට හුරු වීම
1: මෙතනදී තරඟයකට වඩා අපේක්ෂා කරන්නේ පිරිවෙන් අධ්‍යාපනය පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන විදිය ජනතාවට දෙන්න. අපි කොච්චර පොතක් පතක් කියෙව්වත් ඒ පොත්වල තියෙන ඒ ලේඛකයන්ගේ හැඩයන් මේක පවත්වාගෙන ඉන්නේ ලේසි පහසු විදිහකට නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධර්ම සංගායනා තුනකින් පස්සේ බොහෝම උත්සාහයෙන් අවසානයේදී මේ ලංකාවට තියෙන බැමිණිටියා සෑය වගේ දුර්භික්ෂ සමයන්වල, විශේෂයෙන්ම අපේ වළගම්බා රජුරුවන්ගේ අතීතයේදී ඉතාම ආහාරයක්වත් අපිට ලබා ගන්න නැතුව මේ සංඝරත්නය කණින් කනට කොඳුර කොඳුර පවත්වා ගත්ත ඒ 84,000ක් ධර්මස්කන්ධය.
0: සාදු සාදු සාදු.
1: මාතලේලු විහාරේදී ග්‍රන්ථාරූඪුණාට පස්සේ එතනින් නැතර වෙලා ඉන්නේ නැතුව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතීන්ගෙත් නොමද පරිහාස පරිභාෂිතට, يعني ඒකේ බුදුදහම ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් තත්වයට මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒ උත්සාහයේ ජය ගන්න ප්‍රතිඵලයක් තමයි මේ සිංහල සටන්. මේ සිංහල දේශප්‍රේමීත්වය, මේ සිංහල දේශයට තියෙන ආදරය, මේ ආගමට දහමට තියෙන ලැබියාවත් එක්ක පපු කැණති විදහා යන වෙඩි උණ්ඩ පවා නොතක ඔවුන් උත්සාහ කරේ මේ ශ්‍රී සද්ධර්මයේ රැකගන්න.
0: අනේ දෙයනේ.
1: ඒ ශ්‍රී සද්ධර්මයේ රැකගන්න ගත්ත උත්සාහේ ප්‍රතිඵලයක් විදිහට අපේ රටට නිදහස හම්බුණාට පස්සේ වියකී ගිය ඒ අතීත උරුමයන් මේ පුංචි හාමුදුරුවන් හරහා අනාගතයට අරන් දෙන්න තමයි මේ පිරිවෙන් පද්ධතිය පටන් ගන්නෙ. එතකොට අපිට පිටින් බලනකොට පේනවා මේක පාසල් අධ්‍යාපනය වගේ තරඟකාරීත්වයක් කියලා. නමුත් මේ තරඟකාරීත්වයත් එක්ක මේ අය ගන්නෙ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තිබ්බ සම්මා වායාමය. මේගොල්ලෝ උත්සාහ කරනවා මේ දැනුමත් එක්ක උඩුකම් බලා යන්න තමන්ගේ දැනුම පෝෂණය කරගෙන. කුසලස්ස උපසම්පදා.
0: කුසලස්ස උපසම්පදා. අපි තව කතා කරන්න ඕනේ. මේ පටන් ගත්ත තැන ඉන්නේ හරියට වෙසක් සඳ වගේ. මෝදු වෙලා පුරපස වෙන්න තව කල් තියෙනවා. අපේ කතාවත් ඒ වගේ. එනිසා ඔබ වලාකුල් අස්සෙන් සඳ එළිය යටින් ඔබට හිමි ලෝකය ඇස් පියාගෙන හොයන්න. එතකොට ඔබට ඔබේ හෘද සාක්ෂිය හමු වේවි.

0: வித்ராக் நெவே மேக்கர் டிஜே அட்டாக் காக்
1: நோ ஸ்டாப் ரீமிக்ஸ் ரீமேக் ekta happiness dj blastika anga galene inna kumariye
0: radio itihas se pratham vatavata lankaya superi dj taru muhunata muhuna gatana dj attack show ekka
1: net fm dj night face to face ரத்னபுர அஞ்சு அனுராதபுர இயலட்டும் ஒசவா தவீமட்டு சுதானம் வண்ண நைட் Face to face attack show hit a ran navayata
2: brought to you by
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදිහා සමකිරීම උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076 446 7953
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: Hey yo yana yana hamadana anytime set when a flavor delikiri padamak well I know again a denu kiri fun එක පිරි එල කිරි කිරි
3: අලුත් තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
3: හොඳම දේ අඩුම විලට තීපව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
8: මෙවර වෙසක් පුර පසළොස්වක පොහොදා නේත්‍රා ලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා

0: දහස්පුරු පසළොස්වක පොහෝ දා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි. මෙවරත් මේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව පැවැත්වෙන්නේ සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙත FM රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කුරගල රාජමහා විහාරයට.
1: මානව දයාව, ප්‍රේමය සහ බුදු දහම පිළිබඳව බොහොම සැදැහැවත් අල්පේච්ඡ දිවියක් ගෙවන, ඒ වගේම ඒ ජීවිතය ඇතුළේ ආදර්ශවත් වෙන ගිහියෙකු සමග කරන කතාව පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජයතිලක සමග. අපි මේ කතාවේ ඇතුළේ අපි ප්‍රේමයට එමු, මානව බැඳීම් වලට එමු. ඒත් මේ වෙලාවේ මේ වෙසක් හඳ එළිය යට අපි අපේ රට ඇතුලේ කතා කරන සමහර ආන්දෝලනාත්මක කතා අපේ ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරීන් කියලා පිරිසකුත් අපේ වාග් වහරට එක්කාසු වෙලා තියෙනවා. අපේ හාමුදුරුවෝ කියලා කටපුරා කියලා කකුල් දෙක ළඟ දන නමල වැන්ද අපේ ස්වාමීන් වහන්සේලා ඒ ගෞරවයේ විදිහටම රකින බොහෝ සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්න අතරේ මේ චීවර ධාරීන්න කියලා අපිට ආමන්ත්‍රණය කරන්න වෙන පිරිසකුත් ඉන්නවනේ දැන්. එතකොට මේ පිරිහීම ගැන ඔබට තියෙන අර්ථකථනය කොයි වගේ එකක්ද?
2: මට තියෙන්නේ ඉතාම පැහැදිලි දෙයක් කියන්න මේ වෙලාව ඉතාම කෙටියෙන්. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය කියන්නේ දුකෙන් මිදෙන මාර්ගය. අපි හැමෝම මේ සසරට එකතු වෙන්නේ සසර දුක් විඳින්න. අපි උපනුපන්න ආත්මවල කරපු කියපු දේවල් එක්කලා අපිට සිද්ධ වෙනවා ඒක විඳින්න, නැත්තම් විඳවන්න. එතෙන්දී භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය එදා වෙසක් සඳ එළියේ ඇසතු බෝ මුල දසමාර පරාජයෙන් ත්‍රිවිද්‍යා උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබාගත්තේ 84 දහසක් ධර්මස්කන්ධය පටන් ගත්ත තැනමයි ඒකේ විනාශයත් පටන් ගන්නෙ. ඕනෙම දෙයක ආරම්භය ළඟම ඒකේ වියකීමක් තියෙනවා. බුදුදහමේ ලක්ෂණය ඒක. ඒකට අපි කියනවා ත්‍රිලක්ෂණය. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒක බුදුදහමටත් පොදුයි. බුදුපියාණන් වහන්සේගේ ධර්මය ආරම්භ වෙච්ච සමයේදීම, බුද්ධ කාලයේදීම බුදුහාමුදුරුවන්ගේ ධර්මයත් එක්ක බැඳිලා ඒකත් එක්ක එකතු වෙච්ච පිරිස්ම බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච කාලයේදීමත් මේක උල්ලංඝනය කරමින් හැසිරෙනවා. ජබ්බග්ගේ භික්ෂූන්, සතර වසවාගේ භික්ෂූන්, ඒ වගේම තුල්ලතිස්ස වගේ භික්ෂූන්, ඒ වගේම බහුබණ්ඩික තෙරුන්, ඒ වගේම බුදුරජාණන් වහන්සේට ගිහි කල ඥාති වෙච්ච දේවදත්ත තෙරුන් පවා තවත් වෙනම නිකායක් පටන් අරගෙන ලාභ සත්කාර අපේක්ෂාවෙන් හිටිය පිරිසක් ඉන්නවා. අමතක කරන්න හොඳ නෑ, අපේ පින්ඩපාතික අසරණ සරණ සරණං කර සංඝරාජ නායක හාමුදුරුවන් වහන්සේ මේ වර්තමාන සංඝ පරපුරට සංඝ ප්‍රීතෘත්වය දෙන්න කලින් ඊට පෙර හිටියේ ලංකාවේ ගණින්නාන්සේලා. ඒ ගණින්නාන්සේලා දරුවන් හදමින්, හැබැයි මේ ධර්මයේ දේශනා කරමින් හිටියා. මේ වැඩි කාලයක් නෙමෙයි, අපිට සතවර්ෂයක් වගේ එහා පැත්තේ. එහෙම තියෙද්දි මේ තියෙන ගලා යෑම. අපි ගත්තොත් කන්දක් මුදුනේ ඉඳලා ගලන ගඟ මුහුදට යනකොට ඒකාකාරී ස්වභාවෙම නැහැ. ගලන ගඟේ බාධක තියෙන තමයි මේ ගමන සුන්දර වෙන්නේ. මම යෝජනා කරනවා මේ සියලුම දේවල් නැතුව ඒකාකාරීවම ගලන ගඟක් විදිහට සම්බුද්ධ ශාසනය ගියා නම් මිනිස්සුන්ට මේකේ ඇත්ත යථාර්ථය තේරෙන්නේ නැහැ. අපි වඳින හාමුදුරුවන්ට අපිට හෙට හාමුදුරුවනේ කියන්න හිතෙන්නේ නැහැ කියන එකම තියෙනවා අනිත්‍ය. එහෙනම් අපි වෙන්න ඕනේ දේ එකම දේ තමයි අප්පමාදේන සම්පාදේත. අපි මෙච්චර කල් බලාපොරොත්තු වෙච්ච ලෝතුරු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන මේ පිරිසම සමහර වෙලාවට අතලොස්සක් කීප දෙනෙක් මේක විනාශ මුඛයට ළඟා කරන්න උත්සාහ කරනවා නම් මේ සසර කොච්චර භයානකද? අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ කේකේ ඉන්න නැතුව අපි අප්‍රමාද වෙනවා නම් අපි සබ්බ පාපසකරණං විදිහට සියලු පව් අපිට සිතින් කයින් වචනෙන් දුරු කරන්න පුළුවන් නම් මට තේරෙනවා නම් මම බොරුවක් කියන්න හිතෙනකොට මේකෙන් කාගේ හරි හිතරිද? මට තේරෙනවා නම් තව කෙනෙකුට බයිනකොට මේක මට වුණා නම් කොහොමද?
1: දැන් පොදු සමාජයේ ඇතුලේ මහත්මයා මෙහෙම දෙයක් තියෙනවා. දැන් පොදු සමාජයේ ඇතුලේ ඒක මන් දන්නේ නැහැ ඒක වැරදි වැටහීමක්ද කියලා. කියන්නේ චීවරය කියන ඒ සම්බුද්ධ චීවරය පුරවා ගත්ත කෙනෙක් සහ ගිහියෙක් අතරේ වෙනසක් දකින්න කැමතිනේ පොදු සමාජයේ ඉන්න ගිහියා. එතකොට දැන් එවැනි වෙනසක් නොවන තැන් මේ ඔබ ඔබගේ කාරණාවට මම මේ ගිහි පාර්ශවයේ තියෙන සිතිවිලි එක්කාසු කරන්නේ. එතකොට ඒ චීවරයට නොවන තැන් අපිට සමහර තැන්වලදී හම්බ වෙනවා. ඒ කියන්නේ මද්‍රව්‍ය එක්ක සමහර තැන්වලදී කාන්තාවන්ගේ ප්‍රශ්නයක් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ අපි දකිනවා චීවරධාරීන් මත්පැන් බෝතල් එක්ක කාමරවල කාන්තාවන් එක්ක ඉඳලා ඒ ගම්මු එකතු වෙලා ගහනවා. දැන් මටත් එක පාරටම ඒවා බලනකොට හිතනවා කියන්නේ අර සිවුරක් නේ පේන්නේ. එතකොට ඒ ගහනකොට ඒක පොඩ්ඩක් බලන්න අමාරුයි වගේ. ඒත් ගිහි සමාජයේ එක පැත්තකින් මේවත් එක්ක පොඩි අසරණකමකුත් තියෙනවා ගිහි සමාජයේ.
2: අනිවාර්යෙන් එතනදී අසරණ වෙන්නේ අපිට හිතෙනවා අපිට ධර්මය පෙන්වලා දෙන්න ඉන්න පිරිසත් මෙහෙම හැසිරෙනකොට අපිට සරණක් වෙන්න ඉන්න අය එයාල අසරණ වෙනකොට අපිට සරණක් වෙන්නේ කවුද කියලා. ඒක අපේ හිතේ තියෙන කුකුස. හැබැයි අපි හිතුවොත් මේක තමයි පෘථජන ස්වභාවය. සමහර ලාවට ගත මහන වෙලා තිබ්බට සිත මහන නොවෙනවා වගේම ওই කුසලස් උපසම්පදා කියන කෑල්ලත් අපිට පොඩි වචන මාර්ථයක් විදිහට අයින් කරන්න බෑ. සසර පුරුදු ඉතිහාසයට ගියොත් අතීතයට ගියොත් සරකාණි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි පාර්ශවයේ ගිහි කාලෙදී හොඳම ළඟම ඥාතියි. සරකාණි දවසක් හොඳටම මේ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් මේ සරකාණි. සරකාණි මල් වැටක් ගව වැටිලා ඉන්නවා. හැමෝම කියනවා අන්න බේබද්දෙක් වැටිලා ඉන්නවා. බුදුපියාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. වැඩම කළා කියනවා සරකාණිගේ ආදාහනය ඉතා උසස් ලෙස කරන්න මේ හොඳ මාර්ගඵලලාභී කෙනෙක්. මේ කොහොමද මාර්ගඵලලාභී වෙන්නේ මෙයා මේ බේබදු මිනිස්සේ? නැහැ, මේ සරකාණිගේ සසර පුරුද්ද. සසර පුරුද්දට මෙයා මත්පැන් පානය කරා. හැබැයි ආදීනව දැනගෙන පුරුද්ද අතහරගන්න බැරි ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. ආයි මං කිව්වොත් පුරුද්ද අතහරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මිසක්කා.
1: ආදීනව දැනගත්තම පුරුද්ද අතහරින්න බැරිද?
2: මම දන්නවා මෙහෙම මම මේ දේ කරොත් මට මේ දේ වෙනවා කියන එක දැන දැන තමයි මෙයාලා මේ වැරද්ද කරන්නේ.
1: එතකොට ආදීනව දැනගත්තම පුරුද්ද අතහරගන්නම බැරිද?
2: ඒක තමයි කියන්නේ කුසලස උපසම්පදා කියලා. සසර දික් කරගන්න අකමැතිනම් තව තව අපි සසරට බැඳෙන්න ආසයි නම් සසර අර පළඟැටිය ආලෝකයට ඇවිල්ලා ඒකේ හැප්පිලා මැරෙනකොට අපිට හිතෙනවා නම් මමත් පළඟැටියෙක් වගේ නේද? පැණි හැලියේ වැටිලා දඟලන ඇඹලය දැකලා මමත් මේ සංසාරේ මේව නේද මම මේ කරන්නේ? මම කරන සිතින් කයින් වචනෙන් මම කරන දේවල් මම උපදුනාට පස්සේ මම මාවම කොච්චර රවට්ට ගන්නවද? අපි වෙන පැත්තකට දැන් ගියා ප්‍රධාන මාතෘකාවෙන්.
1: කමක් නැහැ.
2: අපි කිව්වොත් එහෙම මෙහෙම දැන් මට හම්බ වෙන උණු වතුර කෝප්පයක්. මම මට උණු වතුර එකක් බොන්න ඕනේ. හැබැයි මම උණු වතුර එක ගත්ත ගමන් බීලා හරියන්නේ නැහැ. මගේ තියෙන උදරේ මේද ගතිය අඩු වෙන්න. එහෙනම් මම මේක මද රසණයෙන් බොන්න මම දැනගන්න ඕනේ. හැබැයි උණු වතුර එකක් බොන්න ඕනේ. උණු හින්දා බොන්නත් බෑ, කිරින් දහක දාන්නත් බෑ වගේ නෙමෙයි මේ චීවරය කියන්නේ. චීවරයක් කියලා කියන්නේ එදා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඒ බුද්ධ චීවරයම තමයි. තව කෙනෙක් ඒ චීවරය දරන කෙනාට චීවර ධාරියා කියලා හෝ කොයි හැම ආකාරයකට හෝ නිග්‍රහ කරනවා නම් ඒක මම කියන්නේ වැරදි වැටහීමක්. මොකද හේතුව අපි නිවැරදිද? උපන්දා පටන් අපි බිරිඳට කොච්චර බොරු කරලා ඇද්ද? අපි අම්මට තාත්තට කොච්චර බොරු කරලා ඇද්ද? මම මට කොච්චර බොරු කරලා ඇද්ද?
1: ගිහියන්ගේ මෙහෙම අදහසක් තියෙනවා මහත්මයා. ඔවුන් හිතනවා ඔවුන්ට වරදින්න පුළුවන්, හැබැයි හාමුදුරුවන්ට වරදින්න බෑ කියලා.
2: අනිවාර්යෙන් ඒක එහෙමම වෙන්න ඕනේ. මොකද ඒක රකින්න සංඝරත්නය බැඳිලා ඉන්නවා. හැබැයි පෘථජන ස්වභාවෙත් එක්ක මේ කටයුතු සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න තරමට අපි ගිහි සමාජයේ පොහොසත් වෙන්න ඕනේ. මම කියන්නේ අපිට මෙරි මෙරි උපදි උපදි සංසාරෙම ගනුදෙනු කරන්න අපි කැමති නම් මේ විදිහට අනුන්ගේ අඩුපාඩු දැක දැක අපිට ඉන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ හිස ගිනි ගත්තෙක් ඉගිනි නිවන විලසින් අපි අපේ දේ බැලුවොත් එතකොට අපිට අනුන්ගේ දේ පේන්නේ නැහැ කියලා ඕනම දෙයක් කරගන්න ඇරලා මේක බලන් ඉන්න එක නෙමෙයි. මොකද අතලොස්සක පොඩි පිරිසක් නිසා දැන් අපි කියනවානේ කිරි බිඳුවකට ගොම බිඳක් වැටුනොත් ඒකේ තියෙන ගුණාත්මක බව නැතු වෙනවා කියලා. ඒක නිසා මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඔබතුමියගේ මතය. සහ මහජන මතය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මම කියන්නේ පුංචි කාලේ මම මගේ තාත්තාවද මම ගෙදර තියලා ආවේ මම හිතේ හරි දෙගිඩියාවෙන්. මට ඉන්නේ මගේ තාත්තා විතරයි. දැනට අවුරුදු 46කට විතර කලින් ගම්පහ ඉස්පිරිතාලේ චන්ද්‍රා ඔයාට පුතෙක් හම්බුණා කිව්වහම අතේ තියෙන සිගරට් එක බිම දාලා පාගල නිමපුවේ තාත්තා අද වෙනකන් මත් පැනක්වත් සිගරට් එකක්වත් ඇල්ලුවේ නැහැ. ඒ මානව ප්‍රේමයේ වෙනුවෙන් මගේ පුතා වෙනුවෙන් මං ජීවත් වෙන්න ඕන කියන දේ වෙනුවෙන් මගේ අම්මා නැති වෙනවා මීට අවුරුදු 20කට විතර කලින්. 2005 අම්මා නැති වෙනකොට මගේ තාත්තා කොච්චර තමන්ගේ ප්‍රියයාව තමන්ගෙන් සමුගත්තට පස්සේ පුතෙක් එක්ක මම කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක මගේ තාත්තා කල්පනා කරපු නිසා තමයි අද මට මේ වගේ වැඩසටහනකට එන්න අද මේ වගේ රටක් ලෝකයක් හඳුනන පිරිවෙනක මම බලගල්ල සරස්වති මහපිරිවෙනේ තමයි දිවුලපිටියේ අධ්‍යාපනය ලබා දෙන්නේ පොඩි හාමුදුරුවන්ට. අද බලගල්ල අපි බලගල්ල කියනකොට ලොකු සේවයක් කරන්න පුළුවන් තැනකට ගෙනාවේ අර මහා උත්සාහය නේද?
1: වාසනාවන් අපි කතා කරමින් යමු. මේ ඇහෙන්නේ සබා දහම, මේ ඇහෙන්නේ බුදු දහම, මේ ඇහෙන්නේ ආදරය.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. ප්‍රයිම් කලෝරා අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. ප්‍රයිම් කලෝරා අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: විසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසකු දානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක විසක්
3: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: විසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
4: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112 863 363 0776 716 3672
7: මන් දන්න ඔබ කවදාවත් මගෙන් අහන්න නැහැ කියලා ආදරය ගැන කතා කරන්නේ මේ කතා කරන්නේ ආදරයමද කියලා මම දන්නවා මගේ අසන්නන් දන්නවා මේ කතා කරන්නේ ආදරය ගැන තමයි මම කියලා මොකද ආදරයක පදනම මේ සබා දහම මේ බුදු දහම ඔබ කුමන ආගමද ඇහුවත් ඒ ආගම දහම දර්ශනය මේ තුල වැටෙන පදනම තමයි අපි ප්‍රේමාන්විත මිනිසුන් කරනවාද නැද්ද අපි සබදතා ඇතුළේ හැසිරෙන්නේ කොහොමද හොඳද නරකද කියන මේ හැමදේම තීරණය කරන්නේ. ඉතින් පිරිවෙන් ගුරු උපදේශකතුමනි කුමුදු ජානක විජයතිලක අපි කතා කරමින් හිටියේ අපේ ස්වාමින් වහන්සේලා මේ සංඝ සමාජය පිළිබඳව. අපි ඔෆ් එක කතා කර කර ඉද්දී ඔබ හරිම ලස්සන වචන පෙරි ටිකක් කිව්වා. ඒ තමයි සංඝ සමාජය ගිහි සමාජය තුළින් කිසියම් දුරස් බවක් ලබනවා නම් අපි කරන්න ඕනේ තව තවත් ලං වෙන එක කියලා.
8: අනිවාර්යයෙන්.
7: මං ආසයි ඒ කතාව පැහැදිලි කරගන්න.
8: අපි මුලින්ම මේ විරාමයට කලින් අපි කතා කර කර හිටියේ මේ චීවරධාරීන් සහ හාමුදුරුව කියන කොට්ටාස දෙක වෙන් කරගන්න ගිහියට තියෙන ගැටලුත් එක්ක. ගිහියා කැමති නැහැ ස්වාමින් වහන්සේලා වැරදි කරනවට. හරි. ඒක මම පිළිගන්නවා. හැබැයි මම හිතන්නේ මගේ අම්මා නැති වෙලා මගේ අම්මා කියන්නේ මගේ ජීවිතේ මට ලේකිරි කරලා දුන්න මට සමීපෙම්ම හිටපු මට ආදරය කරපු මේ ලෝකෙ හැම කෙනෙක්ම ආදරය ප්‍රතික්ෂේප කර කර යනකොට ආදරය අපිට මානව සෙනෙහසින් ළඟට අරගෙන මගේ පුතේ කියලා දෙන අම්මා මගෙන් නැති වුණාම මට තියෙන එකම දේ අම්මගේ භවගාමී ජීවිතේ සූපපත් කරන්න සමහරලාට ඒක බිරිඳ වෙන්න පුළුවන් සමහරලාට ඒක පියතුමා වෙන්න පුළුවන් සමහරලාට ඒක දරුවෙක් වෙන්න පුළුවන් ඒ වෙනුවෙන් බෞද්ධ විදිහට අපිට කරන්න තියෙන එකම දේ නිදන ප්‍රාප්ත වෙච්ච ඒ අපේ සමීපතම යවෙනුවෙන් උස් භූමියක ඉඳලා දාපු ජලය පහළට ඇවිල්ලා ඒ පහළ භූමිය සස්රී කරනවා වගේ ගංගාවල ජලය මහ මුහුදට ගිහිල්ලා මහ මුහුද පිරෙනවා වගේ ඒ අයගේ භවගාමී ජීවිතය සුවපත් කරලා මේ සසර දුකින් මුදවන්න අපිට ලෞකික වශයෙන් දෙන්න පුළුවන් උතුම්ම දායාදය දෙන්න. එහෙනම් එන්න තියෙන එකම තැන පන්සල. අපේ හාමුදුරුවනේ මගේ අම්මා නැති වුණා. ඔබ වහන්සේ වැඩම කරන්න. හැබැයි එතකොට හොයන්නේ නැහැ. මේ චීවර ධාරියෙද්ද මේ ඉන්නේ කවුද? මේ හාමුදුරුව කොහොමද කියලා වෙරළා. මට හාමුදුරුව හත් නමක් ඕනේ මගේ හාමුදුරුවනේ මගේ අම්මගේ දාණය වෙනුවේ. හැබැයි මේ හාමුදුරුව මේ හත් නම හොයන්නේ කොහොමද කියලා කවුරුත් කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ දරුවා සාසනයට දෙන්න අකමැති වෙන අම්මලා තමයි තාත්තලා තමයි අද සමාජ බහුතරයක් ඉන්නේ. අපේ පිරිවෙන් වලට තියෙන ප්‍රශ්නයක් තමයි අනාගතයේදී මේ මහාන කරන ප්‍රමාණය අඩුවීම. එතකොට අපි ඇවිල්ලා ඉල්ලන්නේ අපිට හාමුදුරුවෝ මෙච්චර ප්‍රමාණයක් දෙන්න කියලා. ඒ හාමුදුරුවෝ දෙන්න අරගෙන යන්න වාහනේ ඇවිල්ලා පන්සලේ නතර කරනකොට එන්නේ පුංචි හාමුදුරුවෝ වුණාම අපේ මූණු කළු වෙනවා. පුංචි හාමුදුරුවෝ අපේ දායන්ට වඩින්නේ. ඇයි මා ලොකු හාමුදුරුවෝ නැද්ද? හැබැයි අමතක කරන්න එපා. සර්පයා, ගින්න, රජකුමාරයා, පොඩි හාමුදුරුවෝ පොඩි කියලා නොසලකා ඉන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට කියන්නේ. ඒ හැම කෙනෙක්ම තියෙනවා තමන්ගේ ශක්්‍යතාවෙන් උප්පරිමව. එහෙනම් මේ පුංචි හාමුදුරුව ඇවිල්ලා කියනවා, ඔබගේ දානය අපි බාරගත්තා. අපේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩි වෙන්නේ ඔබගේ දානය නිසා. හෙට වෙනතුරු අපි ජීවත් වෙන්නේ ඔබේ දානෙන්. එයින් ලබාගත් මහා කුසලය ඔබගේ සමීපතමයන්, ඔබට ආදරය කළ අය ඔබව ළඟට අරගෙන තුරුල් කරලා මගේ පුතේ කියලා සිඹපු නොකිරානොමෙන් රක්ෂණය පෝෂණය කරලා කිරි ටික දුන්න, නොකිරානොමෙන් සෙනෙහස දුන්න ඒ කෙනා වෙත අපි පරිත්‍යාග කරනවා කියලා කියන්නේ අර හාමුදුරුවෝ ටික. එහෙනම් මට සමා වෙන්න. අපි දැන් පන්සලෙන් දුරස් වුණා ඇති. අපි පන්සලෙන් දුරස් වීම තුල තමයි ඔය කියන අසීමිත නිදහස සහ හාමුදුරුවන්ට මිනිස්සු අතර තියෙන බැඳීම දුරස් වෙලා තියෙන්නේ.
7: සමාවන්න, දැන් මම මේ කතා කරන්නේ පෞද්ගලිකව මගේම හදවතම නෙමෙයි. බහුතර සමාජය ඇතුලේ ජීවත් වෙනකොට ගිහි සමාජය ඇතුලේ හැෙන දේවල්, දකින දේවල් තියෙනවනේ මට.
8: ඒතර
7: ඔවුන්ගේ සමහර මත එක්තරා පැත්තකින් ඒව හරිද කියලා හිතෙනවා. ඉතින් ඔවුන් හිතනවා කලට වෙලාවට දාන ටික හම්බ වෙනවා නම් පන්සලට වෙලා බණ ටිකක් කියාගෙන ඉන්නනේ තියෙන්නේ වගේ හරි සරල තැන්වලින් සමහරු මේ සංඝ සමාජයේ පැවැත්ම අල්ලගෙන තියෙනවා. ඔබට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
8: අපි උත්සාහ කරන්නේ අපි රස්සාවක් කරලා හෝ උපයලා අපිට සතුටින් ජීවත් වෙන්න.
7: අපි දාන ටික දෙන්නේ එහෙම කියනවා
8: අනිවාර්යෙන්. එතකොට මේ දානේ ටික දෙන්න මේ දානේ වළඳන පොඩි හාමුදුරුවෝ නිදාගන්නේ කොහෙද කියලා කවුරුත් ඇවිල්ලා බලලා තියෙනවද? ලොකු හාමුදුරුවෝ සැතපෙන්නේ කොහෙද කියලා බලලා තියෙනවද? අපේ පන්සලේ අනාගතේ රැඳිලා තියෙන ලොකු හාමුදුරුවෝ මේ පන්සල පවත්වාගෙන අපිට පොයට පන්සලට ඇවිල්ලා අපිට මලක් පහනක් පූජා කරන්න, චෛත්‍ය, බෝධිය, බුදු පිළිම වහන්සේලා පරිස්සම් කරන වෙන දෙයක් ඕනේ නැහැ. දානෙට බුදුරජාන් වහන්සේ වෙනුවට පරාමර්ශනය කරලා වඩම්මන කරඩුන් වහන්සේ පරම්පරා කරඬුව පරම්පරා පාත්‍ර ටික පරිස්සම් කරන්නේ අද පන්සලේ ලොකු හාමුදුරුවතුරු පොඩි හාමුදුරු පුංචි හාමුදුරු කෙනෙක් තියාගන්නවා කියන්නේ පොඩි ලොකු හාමුදුරුවන්ට ලොකු අභියෝගයක්. පුංචි අයට දැන් නම් අපේ සුරතල් සතුන්ට පවා මේ වාහනවල එක්කන් ගිහිල්ලා ප්‍රතිකාර කරනවා. පන්සලේ හාමුදුරුවන්ට වාහනයක් එලවන්න බෑ. එහෙම අවසරයක් නෑ. පන්සලේ වාහන එලවන්න සමහර අය කැමති නෑ. පන්සලේ කතා කරපු ගමන් සමහරලාට පන්සලේ වාහන අරන් යන්න කවුරුත් එන්නේ නැහැ. පන්සලේ වාහනයක් සමහර අය අහනවා පන්සලට වාහන මොකටද? හැබැයි ඒ අය අහන්නේ මගේ අවශ්‍යතාවයට, දානෙට, බණට, ආංශකූලෙට, පිරිතට, බෝධි පූජාවට, පිරිත් පින්කමට. හාමුදුරුවෝ හතක් අටක් ඉල්ලනකොට ඒ හාමුදුරුවෝ කොහොමද මේ පන්සලේ ඉන්නේ? ඒ හාමුදුරුවෝ වඩින්නේ කොහොමද? ඒ හාමුදුරුවන්ට ප්‍රත්‍යපහසුකම් සලසා ගන්නෙ කොහොමද? දානෙ දුන්නට විතරක් මමදි. පන්සල්වල ලයිට් බිල් ගෙවන්න ඕනේ. පන්සල්වල තියෙනවා ගොඩක් දේවල්. පුංචි හාමුදුරුවරු අලුවෙම අවදි කරවන්න ඕනේ ලොකු හාමුදුරුවෝ. පොඩි හාමුදුරු කෙනෙක් වගේ වැරද්දක් වුණොත් ගිහි සමාජයේ චෝදනා කරන්න බලන් ඉන්නවා. ඒක නිසා පොඩි අයට දුවන්න දෙන්න බෑ. පොඩි අය බලා ගන්න ඕනේ. හැබැයි අලින්ටයි ළමයින්ටයි නලියන්ටමනේ හිත.
7: එතකොට මට මෙහෙමත් අහන්න හිතෙනවා, මන් දන්න අපේ කතා කාලය දීර්ඝ වුණත් සමහර සමාජය ඇතුලේ තියෙන සමහර ප්‍රශ්න මම මේක නොවසන්නට හිටියෙත් මට හිතෙනවා ඔබෙන් එකට හරි සාධාරණ පිළිතුරක් ලැබෙයි කියලා. සමහරු කියනවා ජීවිතය පිළිබඳව අර්ථ විවරණයක් නැති ඉතාම කුඩා කාලයේ මහනදම් පුරන්න සකස් කරාට පස්සේ ඒ කුඩා සාමණේර වහන්සේ උස්මහත් වෙද්දී, තාරුණ්‍යයට පත් වෙද්දී අර කුඩා කාලයේ චීවරය පැළඳුවාට, ඒ චීවරය දරුවාට අර භෞතික සිරුර ඇතුලේ, භෞතික මනස ඇතුලේ තියෙන පෘථග්ජන ගති ස්වභාවයන් එළියට එමද මේ සංඝ සමාජයේ පිරිහීමට සමහර හේතු කාරණා වෙලා තියෙන කියලා.
8: බොහෝ වෙලාවට එක පැත්තක් වගේ 10% වගේ ඒ කාරණේ තියෙනවා. නමුත් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අද වර්තමාන වැඩ හිටියානම් සමහර උපවේදින ස්වාමින් වහන්සේලාට අනුකම්පා කරලා අවසර දෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ අසරණ අම්මා, තමන්ව මෙලොවට බිහි කරපු අසරණ අම්මා, තමන්ගේ තාත්තා අසනීප වෙලා තියෙනකොට තමන්ගේ පන්සලට ගියාව ගේන්න බැරි නම් පන්සලේ දායකයෝ ජීවත් වෙන්නේ ගොඩක් අපහසු වෙන්නම් අවට දායකයෝ. ඒතොර තමන්ගේ අම්මා තාත්තා රැක බලාගන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට ගැටලුවක් එනවා. අපි එකම අරමුණක් වෙනුවෙන්, ඒ කියන්නේ දැන් අපි විවාහයේ හෝ ලිංගිකත්වයේ හෝ එහෙම නැතිනම් මේ සිවුර එපා කියලා වෙලලා බහුබණ්ඩික ජීවිතයක් ගතකරනද ගිහි ජීවිතයට එළඹෙන පිරිස ඉතාමත් ලොස්සක්. නමුත් විවිධාකාර ප්‍රශ්න වලින් තමන්ගේ පවුලේ අය පෙරෙනකොට මේ අය ජීවරේ රැඳීම අඩුවීමට හේතු වෙනවා. එතකොට අපි මේ හැම දිනාටම අනුකම්පා කරන්න ඕනේ. හැබැයි තව දෙයක්, ඒ අය ගිහි ජීවිතයට ආවට එයාලා අමතක නැහැ පුංචි කාලේ පහට නැගිටලා මලුපෙත් මං ඇමදලා ලොකු හාමුදුරුවන්ට පැන් බඳුන ගිහින් දීලා ලොකු හාමුදුරුවන්ගේ පාදේ කල්ලලා වැඳලා බුදුමැදුරට ගිහිල්ලා ඒ මානව ප්‍රේමයෙන් උත්තරීතර වෙච්ච මේ ලෝකයේම අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ එක අම්මෙක් ඉන්න දරුවෙක්ගේ දරුවට අපරිමිත සෙනෙහසෙන් ආදරය කරනවා වගේ ඉන්න අම්මලා කෝටියක්ගේ මහා කරුණා ගුණය ඇති අනුන්ගේ දුකේදී ඉතා මුණු වෙන මහා කාරුණිකයන්න් වහන්සේ අලුයම ලෝකේ දිහා බලලා ලෝකයටම පිහිට වෙච්ච සියලු ලෝක සත්වයාට දුකෙන් මිදෙන මාර්ගය පෙන්වපු බුදු පියාණන් වහන්සේගේ දහම් මඟ පුරුදු කරපු ඒ කුසලය චීවරේ අතහැරලා ගියත් පවත්වා ගනිමින් තමන්ගේ බෙන් කරගන්න බැරි සසර බැඳීම් වලට උදව් උපකාර කරමින් සාසනයටත් උදව් කරන බහුතරයක් භික්ෂූන් ඔය උපැවිදි වීම අතර ඉන්නවා. ඒක මම සාහතික වශයෙන් සාහතික කරලා කියනවා.
7: හිතමින් නිවෙමින් ඔබ ඉන්න. ඔබ ඇතුලේ ඇවිලෙන යමක් තියෙනවා නම් මට බාර දෙන්න. ඔබ වෙනුවෙන් මම ඒ මෙතුමන් වෙත රැගෙන යන්නම්. අපි මහා මිනිස්සු නෙවෙයි, ඒත් සමහර දේවල් ආදරෙන් කතා කරලා විසඳගන්න පුළුවන් තැන්වලට අපිට යන්න පුළුවන්.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ attack එකක්.
4: Don't stop remix remake. එකට හැපෙන DJ blast එක.
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
6: මේනි අලෙන්නේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
4: Net FM DJ night face to face Attack Show! Attack Show! මූණට මූණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ අංජු අනුරාධපුර දිස්ත්‍රික්කය DJ ෆ්ලෑෂ් ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න Net FM DJ Night Face to Face Attack Show Hit a Ran Novator
7: Brought to you by
8: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
9: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
12: මිනිස් ජාවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුවොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
8: සම්පි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න 0710-397-399 0710-397-399
13: නේත්‍රාලෝක වෙසක්

0: මං යනවා දැන් පන්සල ළඟට. මං හරිම ආසයි පන්සලේ බෝමළු වෙලාගෙන නවතින්න. බෝමළු ළඟ එන ඒ සුළඟ මං හිතන්නේ එකිනෙකාට එක එක තැන්වල අනන්‍ය තැන් තියනවා. මට දැනෙන ඒ සිල්වත් බව, ඒ සුළඟ, ඒ සාමගාමී හැඟීම මේ ලෝකෙ වෙන කොහෙදිවත් මට දැනෙන්නේ නැහැ. එතකොට පන්සල ඇතුලේ බෝමළුව ළඟට ආදරෙන් ගිහිල්ලා එතන පහනක් පත්තු කරනකොට එතනින් එහා පැත්තේ තියෙන ජීවිත ටික ගැන අපි දාණය අරගෙන ගියාටම විතරක් ඒ ජීවිත පිරෙනවද? ඇත්තටම උන්නාසෙලා කොහොමද ඒ පැවැත්ම හදාගෙන ඇත්තේ? අර සමහර අත්දැකීම් තියනවා ඔබ විස්තර කරන. මම කැමති ඒ ඔබව සම්බන්ධ කරලා දුන්නේ අපේ ප්‍රවෘත්ති අංශයේ තරංග රුක්ෂන් ජයසේකර සහෝදරයානේ. තරංග සහෝදරයත් එක්ක ඔබ යමක්, යම් අත්දැකීමක් බෙදාගෙන තියෙනවා සාමනීර හිමි නමක් ගැන. අනේ අපිට ගැන කියන්නක ටිකක්.
1: ඔබතුමිය දැන් පතන් ගත්ත තැනම බෝමළුව ගැන කිව්වේ.
0: ඔව්.
1: එතනින් මෙමුකු.
0: හා.
1: බෝමළුවේ මල් සුවඳට පැටලි. අම්මා පෙව් කිරි සුවඳ ගලා ඉද්දි. සුපුරුදු උණුහුමකට සිත වැඳි. ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ. දම්බෝ විටියා කැලේ මැදින්. එන්න හිතයි උඹ ළඟට හොරෙන්. එන්න බෑ හොරෙන්වත්. බාධා වෙලා තියෙනවා සිවුර. මහා බරක්. සාරා අසංකේය කල්පලක්ෂය පෙරුම් පුරලා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පවරලා දුන්න මහා යුතුකමක්. අරගෙන යන මහා බරක් උසුලාගෙන තමයි මේ පුංචි හාමුදුරුවෝ ඉන්නේ. මම පිරිවෙනට එනකොට සමහර වෙලාවට පුංචි හාමුදුරුවරු නම කිව්වට කමක් නැහැ නේද? නන්ද පොඩි හාමුදුරුවෝ. නන්ද පොඩි හාමුදුරුවෝ සමහර වෙලාවට දුවගෙන ඇවිල්ලා පඤ්ඤා සිරි පොඩි හාමුදුරුවෝ මගේ අතේ පොඩි පොඩි දේවල් ගොලි කරලා දුවනවා. ඒ ගොලි කරලා දුවන්නේ ඒගොල්ලන්ට හම්බ වෙච්ච සමහර ලාවට කැවිල්ල මොනහරි රසවත් දෙයක්. ඒකෙන් අපේක්ෂා කරන්නේ ගුරුවරයාට අල්ලසක් දීලා හෝ එයාව හිතවත් කර ගැනීමක් නෙමෙයි. ඒගොල්ලන්ගේ හිත ඇතුලේ තියෙනවා අපිත් එක්ක දොඩමළු වෙන මේ ගුරුවරයා. සමහර ලාවට කේන්තියෙන් කෑ ගහන අපි වෙන්න පුළුවන්. බිය මුසුව බියපත් දෙන ඉතින් අපි දිහා බලන් ඉන්න පුංචි හාමුදුරුවෝ හරි සෙනෙහසක් ලබනවා අපි දෙන ශිල්පයෙන්. මම තරංග මල්ලිත් එක්කලා කිව්වේ සමහර වෙලාවට මේ පිරිවෙන් පද්ධතියේදී මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට හම්බ වෙනවා මේ රජයේ විසින් ලබා දෙන ඇතැම් දේවල්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යැපීමට හම්බ වෙන දේවල්.
0: දීමන.
1: ඒගොල්ලන්ගේ පැවැත්මට. එකපාරක් ලොකු හාමුදුරුවෝ යන්න ලෑස්ති වෙලා එළියට යනකොට එයාට හම්බෙච්ච වවුචර් එකක් ගෙනත් දෙනවා. සර් මේක සර් අරගන්න කියලා. ඊට පස්සේ මං කෝ එපා පුංචි හාමුදුරුවන්ට හම්බෙච්ච දේ අපිට එපා, අපිට එහෙම ගන්න බෑ, ඒව ගන්න බෑ කියලා. සර් පොඩි එක්කෙනාගේ හිත රිද්දන්න එපා. මේක අරගෙන එයාට පේන්න දාගෙන එන්න. එතකොට එයාට හිතෙයි එයාට ආදරය කරන තවත් පිරිසක් මේ ලෝකෙ ඉන්නවා කියලා. ඒකත් එක්කලා තව දෙයක්කට මම ගියොත් මම මල්ලිත් එක්කලා කියපු දෙයක්. මම පිරිවෙනට එනකොටම සරස්වති පිරිවෙනට මට බාරුණේ මූලික ශ්‍රේණිය. ඒ පිරිවෙනේ තිඹිරිගේ. ඒ තිඹිරිගේට එන පුංචි හාමුදුරුවන් වහන්සේලාට මම මගේ පාසල නාලන්දා විද්‍යාලයේ කොළඹ මගේ පාසලේ නාලන්දා 99 කණ්ඩායමේ මගේ යාළුවොත් එක්ක මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකක මොන්ටිසෝරි එක විදිහට මගේ පන්ති කාමරය මම හදලා තියෙනවා පොඩි හාමුදුරුවන්ට. මිතුරන්ගෙන් විදේශීය සෙල්ලම් බඩු ගෙනල්ලා, ඒ සෙල්ලම් බඩු කියන්නේ ඒගොල්ලන්ට මනස වැඩි දියුණු කරන ක්‍රියාකාරකම් කරන්න පුළුවන් සෙල්ලම් බඩු. වැලි පීල්ල ඉඳලා ඒ කාමරේ නැත්තේ AC එකයි ටයිලොයි විතරයි. මගේ නාලන්ද යාළුව ටික මේ පුංචි හාමුදුරුවන්ට ගොඩක් ආදරෙන් මගේ පිරිවෙනට ගොඩක් උපකාර කරනවා. එතකොට ඒකට නමකුත් වැඩිලා තිබ්බා මේ සෝබෝන් කියලා. එහෙම හේතු වෙන්න ඔබතුමී හිතන්නේ එහෙම ආවට ගියාට නම් පාවිච්චි වෙන්නේ නැහෙනි. එතකොට මේ පිරිවෙන ඇතුලේ මට බාර වෙච්ච පොඩි හාමුදුරු කෙනෙකුට අකුරු පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔය අපේ වගේ මුල් ළමාවිය සංවර්ධනය වෙච්ච සමහර ලාවට ක්‍රමානුකූල අධ්‍යාපනයකට හම්බෙච්ච පොඩි හාමුදුරුවරු සමහර ලාවට අඩුයි. බොහොම දුෂ්කර පළාත් වලින් ආපු පුංචි හාමුදුරුවරු පහුගිය යුද්ධ සමයේ නම් මායින් ගම්මාන වලින් පවා පැවිදි වෙච්ච ශ්‍රේෂ්ඨ යතිවරු අද මේ රට ලෝකයේ බබලන ඒ වගේ මඩ ගොහරුවල පිපෙන පුදුම පියුම් තියෙනවා මේ සමාජේ. එතකොට මේ පුංචි හාමුදුරුවන්ට අකුරු පුරුදු කරන්න අපි පුළුවන් උත්සාහයක් උපරිමෙන් දරුවා. එක දවසක් මේ පඤ්ඤාසිරි හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුව මට කෝල් කරලා කියනවා, සර් සර්ගේ උත්සාහය හරියට හරි පඤ්ඤාසිරිට දැන් සිංහලත් පුළුවන්, අකුරුත් පුළුවන්, ලියන්නත් පුළුවන් කියලා.
0: සාදු සාදු සාදු. අපි යම් පන්ස පුංචි සාමනේර වහන්සේලා බෝමලුව වටේ ඉන්නවා. ඔබ සුදු පාට මල් වට්ටියක් අරගෙන යන්න එතෙන්ට. අපි හිතින් පන්සල් යන්න.

0: කොහොමද අම්මේ එහෙම කරන්නේ? අම්මත් සසරින් එතර වෙලා. සුදුමන් දරම් රැක් අක්කා අද කතාබහ හරිම වටිනවා. ඇත්තටම එතුමන්ට ගොඩාක් පිං. එහෙම කියන්නේ පබෝ මතක් කරන්නම් මේ කවුද ඉන්නේ කියලා. පිරිවෙන් ගුරු උපදේශක සම වෙනිසුරු කුමුදු ජානක විජේතිලක. තවත් පණිවිඩ කීපයක් ආරාධනයකින් තොරවයි මේ පණිවිඩ එන්නේ 0711595595. ආදරණීය තරඟ අද වැඩසටහන ගොඩාක් ලස්සනයි. ඔයාටත් net එකටත් ගොඩක් ස්තුතියි කියලා කියනවා. පස්සරින් නදි. ඔව් ඉන්දික ඉන්දිකගේ කතාව කියලා තියෙනවා. අපි තව ටිකකින් අපි මේ message එක කියවමු. කතකට කමක් නැහැ. අපි කියවලම යන්. හැමෝටම තාත්තා කෙනෙක්ම පියපද වියලා බලා ආදරණීය සිඟිතා දකින පළමු පියවරේම ඉහළට ලොකු සුසුමක් ගන්නවා. ඒ ඉහළට ගත්ත සුසුම පහළට හෙලන්නේ තමන්ගේ ආදරණීය බිරිඳගේ හෝ අලුත උපන් බිරිඳාගේ නලල් තලයට. ඒ සුසුමෙහි තියෙන බොහෝ අරුත් අතරමඟදී අරුත් සුන්වන අවස්ථාත් ඒවි. ඒ තාත්තා ඉන්ද්‍රකීලයක්සේ නොසැලී ඉඳීවි. ලෝකෙට නොදැනෙන්න ඉකිගස අඬාවි. ඒකත් දරුවට නොයසෙන්න. මන් දන්නවා ඉන්දික සම්රණායක හැම කිව්වයි කියලා. මේ මොහොතේ දියණිය අසනීපෙන් ඉන්න අටවසර ඉන්න දියණිය සුදුකබර රෝගයෙන් පෙළෙනවා. ඉතින් ඒක තාත්තා කෙනෙක් විදිහට උහුලගන්න කොච්චර අමාරුද කියලා පහුගිය දවසක වැඩසටහනේ ඔහුගේ ඒක පණිවිඩයකින් කිව්වා. මම අපි අපි අපි ඇත්තටම ඒ තාත්තට හිත නිවා ගන්න දෙයක් කියමුකෝ.
1: අපිට මෙතෙන්ට කියන්න තියෙන්නේ ඒ ආදරණීය පුංචි දියණිය ලංකරන්න තමන්ගේ විහාරස්ථානෙට ගිහිල්ලා ඇයට කියන්න ඇයගේ අතින්ම නෙලාගත්ත මල් වලින් මල් මාලයක් ගොතන්න කියලා. ඒ මල් මාලය ගොතනකොට ඒ මල් මාලය ගොතද්දි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ තියෙන නවාරහදී බුදුගුණයට මල් 9ක්, ස්වාක්ඛාතෝ ගුණ ඇති දහම් ගුණයට මල් 6ක්, සුපටිපන්න ගුණ ඇති සංඝරත්නය වෙනුවෙන් නවාකාර ගුණ ඇති මල් 9ක් සූවිසි මල් මාලයක් ගොතලා තමන්ගේ පන්සලේ බෝධින් වහන්සේ ගාවට අරන් ගිහිල්ලා බෝධින් වහන්සේට ගන්න පැන් කලේ පිරිත් කරන්න ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ වලින් ඒ පැන් කලේ අරන් යන්න පන්සලේ විරාජමාන බෝධින් වහන්සේ ගාවට. බෝධින් වහන්සේ දිහා බලාගෙන හිතන්න විහාරස්ථානයේ තියෙන උත්තරීතර සජීවී වස්තුව අපිට තියෙන හාමුදුරුවන්ගෙන් පස්සේ බෝධිය. මේ බෝධින් වහන්සේ පාමුල තමයි අපිට මේ එන බෙලමෙන වෙසක් සමය වෙනුවෙන් අපේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දසමාර පරාජය කර ඇසතු බෝධින් වහන්සේගේ පාරම්පරික කුලයේ පැවතෙන බෝධිය. ඒ බෝධින් වහන්සේට මේ ගත්ත පැන් කලේ අපේ බෝධින් වහන්සේ ඉර හඳ පවතින තුරු මේ පිරිත් පැන් සිසිලසින් නිදුක් නිරෝගීව වැජබේවා කියලා මේ පැන් පූජා කරලා පුංචි දුවගේ අතින් මේ මල් මාලය පූජා කරන්න. අසනීපෙන් ඉන්න හෝ විභාග අපේක්ෂිත හෝ අපේ ජීවිතේ කොහේ හරි තැනකදී යම්කිසි කඩාවැටීමක් තියෙනවා නම් ඒ ඕන කෙනෙකුට මේ කටයුත්ත කරන්න පුළුවන්. මගේ ජීවිතේ පුද්ගලිකව මම ඒක අත්විඳලා අදත් මම එහෙම කරලා මේ වැඩසටහන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ආපු කෙනෙක් විදිහට ඒ කටයුතු කරපුවාම ඔය හිත නිවෙනකොට අපේ ගත නිවෙනවා. ගත ඇවිලෙනකොට අපිට තියෙන ලෙඩ රෝග නිතර මතු වෙනවා. අපි යම් පන්සලට ඈත් වෙලා හිටිය ඇති අධිරාජ්‍යවාදීන්ගේ ඒ ඌමනායිපාකම් වලට අපි පන්සලට සමීප වෙමු. පොයට විතරක් නෙමෙයි පුළුවන් හැම වෙලාවෙම යම් හාමුදුරුව තනි නොකර. ඒ හාමුදුරුව තනි නොවුනහම ඔවුන්ට දැනෙයි අපිටත් ලෝකයක් තියෙනවා. එහෙනම් අර හිස් වෙච්ච ලෝකවලට චීවර ධාරීන් කියලා හඳුන්වන ලෝකවලට කිසිම කෙනෙක් යන්නට තමන්ගේ සසර පුරුදු පාවිච්චි කරන එකක් නැහැ. ඒගොල්ලෝ අර අසරණ සරණක පිණ්ඩපාතික සරණං කර සංඝරාජ ස්වාමීන් වහන්සේ උත්සාහ කරපු එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරගෙන ආපු ඒ ශ්‍රී සත් ධර්මය ආරක්ෂා කරගනිමින් අනේ ස්වార్థය මෙන්ම පරාර්ථයත් මම සිදු කරන්න ඕනේ මට වගකීමක් තියෙනවා කියලා හිතන තැනට හාමුදුරුවන්ට හිතෙන්න අපි පන්සල්යන්. අපි පන්සලෙන් දුරස් වෙලා අද්දක බැඳගෙන හාමුදුරුව දිහා බලන් ඉන්නවා මාරකලින්දේ කැරකෙන බයිසිකලයක් දිහා බලන් ඉන්නවා වගේ. එහෙම වෙන්න එපා. මම යෝජනා කරනවා අපේ මේ වටිනා මේ වැඩසටහන ශ්‍රවණය කරන ඉතාම ආදරණීය හදවත් ඇති මන්දාරම් රැ බලන ඒ සහෘද හදවත් වලට මේ සහෘද හදවත් ටික පන්සල් වලට යම් හාමුදුරුවන්ට සමීප වෙමු. ඒ හාමුදුරුවොත් එක්කලා අපේ නිවන් මඟ හදන මේ පන්සලත් එක්ක බැඳෙමු. හේතුව අද වැඩසටහනේ අපේක්ෂාව නම් මානව ප්‍රේමය දයාව අගය කරපු බුදුරජාණන් වහන්සේ සමරන මේ වෙසක් සතියේ අපි උත්සාහ කරමු අපි මානව ප්‍රේමය බෙදන්න. අපේ හිතේ තියෙන මානව ප්‍රේමය අපි පරිත්‍යාග කරමු ගරුතර මහා සංඝරත්නයට. සියලුම දේ අතෑරලා ආපු හාමුදුරුවෝ දිහා අපි බලන්න හොඳ නෑ. අර පොලිස් කරපු පිරිසුදු කරපු පහන දිහා බලන් ඉන්නා වගේ පහන පිරිසුදු කරන්න ඉතා ඉක්මනින් සවුත්තු වෙනවා. එහෙනම් අපි ගිහිල්ලා සවුත්තු වෙන්න වෙන්න නැවත නැවත එළිය කරගත්තු අපේ ජීවිතය ඒකාලෝක කරන මිනි පහන අස්ථාරි පුද්ගල සුපටිපන්න ගුණ ඇති මහා සංඝරත්නය.
0: අපේ කතාව පටන් ගත්තේම තාත්තා කෙනෙක්ගේ ප්‍රශ්නයකින්. ඒ තාත්තා නමස්කාර කරන ඉමෝජි කීපයක් මෙවලා තියනවා හිත නිවුණු හින්දා. තාත්තා, අපි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට පන්සල් වල ඉන්නේ සංඝ පියාණන් වහන්සේලානේ.
1: අනිවාර්යෙන් ඒ සංඝ පීතෘවරයන් වහන්සේට තියෙනව ලොකු දෙයක්. තමන්ගේ නොවන දරුවෙක් රැක බලා ගන්න. අනුන් හදපු දසමාසයක් උසේ තියලා හදපු දරුවා පන්සලට පරිත්‍යාග කරලා අම්මා අඬන ගියාට එතන ඉඳලා ලොකු හාමුදුරුවෝ අඬන කඳුළු ඒ අම්මට තාත්තටවත් පොඩි හාමුදුරුවන්ටත් සමහරලාවට පේන්නේ නැහැ. අද ලොකු හාමුදුරුවන්ට චෝදනා කරන පොඩි හාමුදුරුවෝ ඉන්නවා. මොකද පොඩි කාලේ වරදට ලොකු හාමුදුරුවෝ ගහන්න නැතුව බෑ. මොකද එක පොඩි හාමුදුරු කෙනෙක් නෙමෙයි, හතර පේරුවක්. දැන් අපිට ඉන්නේ ඥාති සනුහරයක් විතරයි. දැන් මට තරංග මල්ලිගේ ඥාතිත්වය එන්නේ අම්මගේ පැත්තෙන්. එතකොට මම හැම අවුරුද්දකම අවුරුදු උත්සවයේ වෙනුවෙන් තුන් පරම්පරා කියලා අම්මගේ පරම්පරාවයි අපේ සහෘද පරම්පරාවයි පුංචි පරම්පරාවයි එකතු කරලා අපේ ගෙදර අවුරුදු උත්සවයක් තියෙනවා. ඒ ඇයි මේ මානව ප්‍රේමය මගේ අම්මගේ ආදරේ බෙදන්න. හැබැයි මට ඉන්නේ මේ පොඩි පිරිසක්. නමුත් පන්සලක හාමුදුරු කෙනෙකුට ලොකු හාමුදුරුවන්ට ඔබතුමිය විශ්වාස කරන්න හතර පේරුවක්. මේ හතර පේරුවේම අවශ්‍යතාව කොච්චරද? එක්කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා මරණය, තව කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා පිරිත, තව කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ ගෘහයකට අලුතෙන් ප්‍රවිෂ්ඨ වෙන්න. මේ සේරම එකම දවසේ ඇවිල්ලා හත හත ගානේ හාමුදුරු විල්ලෝ හාමුදුරු 21ක් කොහෙන් මවන්නේද? එතකොට මේ ලොකු හාමුදුරුවන්ට සිද්ධ වෙනවා අධිපතිත්වයේ තියාගෙන තමන්ගේ ගුරු ශිෂ්‍යයන් වහන්සේලාත් ආරක්ෂා කරන්න. එහෙනම් ඒ ලොකු හාමුදුරුවන්ට තියෙනවා මහා පීඩනය. ඒ ලොකු ගුරු හාමුදුරුවන් වහන්සේලා කරන මහා මෙහෙය මේ පිටේ ඉන්න කාටවත් පේන්නේ නැති තරමටම අපි පන්සලෙන් ඈත් වෙලා. ලොකු හාමුදුරුව පොඩි හාමුදුරුවන්ට බනිනකොට ගොඩක් වෙලාවට

0: පාසල් නොයවන අද පෞද්ගලික පන්තිවලට ගිහිල්ලා අපි අපේක්ෂා කරනවා මේ ලෝකෙ දිනන දරුවෝ හදන්න. හැබැයි මේ ලෝකයක් ජයගත්ත අහස උසට විහිදුණු පිළිම දාගැබ් මුරගල්ලාදී ඒ සංස්කෘතිය හැදුනේ පන්සලේ, පෙකණිවැල කැපුවේ පන්සලේ, රංකිරි කටගෑවේ පන්සලේ, අම්මට දරුවා ලැබෙන්න ඉන්නකොට පිරිත කිව්වේ පන්සලේ, හැම කටයුත්තක්ම කළේ පන්සලේ, මැරුණට පස්සෙත් නිවන් මඟ පෙන්වුවේ පන්සලේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක එකතු වෙලා අපි මේ වෙසක් දවසේ ඉඳගෙන වෙනස් ගමනක් යන් මේ නෙත් FM එකේ මන්දාරම් රැ වැඩසටහනට පුණ්‍යානුමෝදනා කරමි.
1: පිය සෙනෙහස තියන හැම හිමි නමක් වෙනුවෙන්ම මේ ගීතය දානයක් වේවා.

0: மந்தாரம் வித் தரங்கா.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් හිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
3: WhatsApp කරන්න 0767 41 16 48, ඊමේල් කරන්න careers@sadaharita.com. සදා හරිත සමග බැඳෙන්න.
4: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
5: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
6: අක්මාවි තෙල් ෆැටි ලිව. බය වෙන්න එපා, සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: කුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
4: බැති බර දායකත්වය
5: අනුතනක අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672

0: මේ ලෝකෙ කොහේ හරි තැනක ප්‍රේමය පවතිනවනම් තිබුණාවේ අයිතියක් මොකටද ආදරයට? එහෙමද?
1: අනිවාර්යෙන්. ප්‍රේමය ගැන බුදුපියාණන් වහන්සේගේ දහමත් එක්ක අපි මේ වෙසක් එක හන්ද මම මේ කතා කරන්නේ. හොඳම කතාව තියෙන්නේ අපේ ජීවිතේ උපතත් එක්ක තියෙන කතාවකට. වෙන පැත්තකට අපි යමු. මේ ආදරය ගැන කතා කරද්දි මිනිස්සු 999ක් මරපු අහිංසක අඟුලිමාල වෙච්ච කතාවේ එක ඇඟිල්ල යෝනේ. ඒ ඇඟිල්ල ගණ්ඩ හදන්නේ නොකිරානොමෙන තමන්ට ලේකිරි කර දුන්න අම්මගෙන්. අම්මගේ ඇඟිල්ල ගන්නකොට ලෝතුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරලා අඟුලිමාලට කිව්වේ, ඔබ සසර දුවනව මම දුවන්නේ නැහැ. අඟුලිමාල කියනවා, මට තේරෙන්නේ නැහැ, මම තේරුම් කරලා දෙන්නම්. අත්තකින් කොලයක් හදාගන්න ඔහුට ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් දේ. කැඩුවා ඉතින් ඔය කොලේ තිබුණා වගේ ගසට සම්බන්ධ කරන්න. මෙච්චර කල් තමන්ට හිතුන දේ, හිත කිව්ව දේ, ගුරුවරයා දුන්න චැලෙන්ජ් එක ගැනම හිතලා කරපු අඟුලිමාලට හිතන්න අවස්ථාවක් දුන්නේ බුදුහාඳුරු. අඟුලිමාල හිතනවා, ඒක බැරි වැඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ වගේ ඔබ මව්වරුන් මරා කිරිදරුවන් දුකට පත් කරා, පියවරුන් මරා අඹදරුවන් අනාථ කළා, මේවා දරුණු අපරාධ නේද? ස්වාමීනි, කියන වචන අමූර්තයක් හා සමානයි කනට. කවුද ඔබ වහන්සේ? මිනිසුන් මට භගවත් බුදුන් කියනවා. පරම පූජ්‍ය භගවත් බුදුන්. බොහෝ ආම ආයාසෙන් හොයාගත් ඇඟිලි මාලය එක සැනින් කඩලා දාලා, ස්වාමීනි, මාව ඔබ වහන්සේගේ සමීපේ මහානදම් පුරන්ඩ තබාගෙන මාව සුරකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, ඊට පෙර ඔබ ගොස් රටවැසියගෙන් සමාව ගන්න ඕනේ. ඒ රටවැසියට ඔබ අහිමි කරපු ප්‍රේමය, දයාව බෙදන්න එවිටයි ඔබ භික්ෂුවක් වෙන්න සුදුසු වෙන්නේ. අපේ කතාවේ භික්ෂුව ඉන්නවා. ඔහු ගිහිල්ලා මිනිසුන්ගෙන් සමාව ගන්න යනකොට ඒ මිනිස්සු ඔහුට පෙරලා පහර දෙනවා. නමුත් ගුරුවරයා ඒක බේරලා අඟුලිමාල පන්සලට එවනවා. දැන් ඔහු භික්ෂුවක්. ඒ භික්ෂුවක් වෙලා ඉන්නකොට මේ අපිට කතා කරපු තාත්තලා, මේ සංවාදයට, මේ මන්දාරම් රැයට සවන් දෙන ආදරණීය අම්මලා තාත්තලා දන්නවා තමන්ගේ දරුවා ඉපදෙන්න ඉන්නකොට, තමන්ගේ බිරිඳ ප්‍රසව වේදනාවෙන් විඳිනකොට මොන අසරණකමක් අපිට දැනෙනවද? ඒ වගේම පියෙක් දුවගෙනෙනවා, සැමියෙක් දුවගෙනෙනවා, දරුවෙක්ගේ පියෙක්, ඒ වගේම ආදරණීය බිරිඳකගේ සැමියෙක්. ස්වාමීනි, මගේ බිරිඳට දරුවා ලැබෙන්නට ගොස් ඇය මරණ ආසන්නයි, ස්වාමීනි පිහිට වෙන්න. බුදුරජාණන් වහන්සේ තෝරාගන්නේ අඟුලිමාල. හාමුදුරුවන්ගේ අඟුලිමාල ඔබ යන්න, මම කිහින් මොකද කරන්නේ? අඟුලිමාල, ඔබ ගිහිල්ලා ඔබ මේ ආර්ය තත්වයේ පැවතීම පිළිබඳව සත්‍යක්‍රියා කරන්න. අඟුලිමාල හාමුදුරු වඩිනකොට ඒ අය අඟුලිමාල හාමුදුරු රූපෙන් දැකපු බය වෙච්ච මිනිස්සු. ඉස්සරලාම දුවන්නේ අර බිරිඳගේ සැමියා. ඒ සැමියා යනකොට අනිත් අයත් දුවනවා. අසරණ වෙච්ච ගෑනු කෙනා ගාවට ඇවිල්ලා, මේ ගැබ්බර බිරිඳ ගාවට ඇවිල්ලා අඟුලිමාල හාමුදුරු හිසට අත තියලා කියන්නේ, නැගණියනි, මා ආර්ය ජාතියේ උපන්දා පටන් දැන දැන කිසිදු ප්‍රාණියෙකු නොමැරුවෙමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබටද දරුවාටද යහපතක් වේවා කියලා. උන්වහන්සේ නැවත වැඩම කරනවා. ඇය බලනකොට තමන්ගේ දරු ගැබ හැල්ලු වෙලා දරුව ලැබිලා. මේ සැමියා ඈත ඉඳලා ඒ වගේ ඒ කාලේ තිබ්බේ මේ කෙටි පාරවල්නේ, මල් වලින් පිරුණු මල් කඩාගෙන අතට අහුවෙච්ච මල් අරගෙන ඇවිල්ලා අඟුලිමාල හාමුදුරන්ගේ මේ ශ්‍රී ශරීරයට විහිදා පානෝ. එතන ඉඳලා දෙවුරම් වෙහෙර දක්වා තියෙන මාර්ගය දක්වා මිනිසුන්, රාජ්‍ය සිටු මැති ඇමතිවරු මේ අඟුලිමාල හාමුදුරුවන්ගේ සිරුරට මල් විසි කරනවා. අඟුලිමාල හාමුදුරුවන්ට හරි සතුටුයි. දරුණු හිතක් නිවපු ඒ මානුෂික ගුණාංග ඔහු දැක්කා. තමන් මරපු මිනිස්සුම තමන්ට මල් දානවා. එදා රෑ හඳ දිහා බලනවා. හඳ බලනකොට හඳ වලාකුලින් වැහිලා මන්දාරම් රෑ වගේ. හැබැයි හඳ වලාකුලින් වැහිලා ටික ටික මේ වලාකුළු ඈත් වෙනවා. අඟුලිමාල හාමුදුරුව මේ හඳ දිහා බලලා කියනවා, යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝ නප්ප මච්චති සෝයිමන් ලෝකම් පභාසේති අබ්බා මුත්තෝහි චන්දිමා. අර්ථය තමයි යමෙක් පළමුව සිහිමුලාවෙන් කටයුතු කරලා පසු ඔහු නොමුලා සිහියෙන් කටයුතු කරනවා නම් ඔහු වලා ගැබෙන් මිදුණු සඳක් වගේ බැබලෙනවා කියද්දි අඟුලිමාර අර මිනිසුන් 99999ක් මරපු ඒ චිත්ත ශක්තිය තියෙන කෙනා මෙතුන් ලෝකෙම තියෙන රාගාදී කෙලෙස් ප්‍රහීණ කරලා උතුම් රහත් ඵලයට පත් වෙනවා. එහෙමනම් අපිත් වැරදි කරපු මිනිස්සු, උපන්දා ඉඳන් වැරදි කරපු නැති කවුරුත් මං හිතන්නේ හොයාගන්න නෑ මේ වෙලාවේ. අපිට පුළුවන් නම් මේ වෙසක් හඳ මෝදු වෙලා එනකොට ඒ හඳ දිහා බලාගෙන මම මෙච්චර කල් සිහි මුලාවෙන් හෝ ඕනකමින් හෝ කාගේ හෝ ඕනකමින් හෝ මගේ ආසාවට හෝ සසර පුරුද්දට හෝ මම කරානම් යම් කිසි හෝ දැන නොදැන වරදක් මමත් ඒ වරදෙන් මිදුනා නම් මමත් වලාකුලෙන් මිදුණු සඳක් වගේ බැබලෙයි නේද කියලා ආරාධනා කරනවා හැම දිනාටම. මේ මන්දාරම් රැ පෑයු අහස දිහා දැකලා වලාකුලෙන් මිදුණු සඳක් වගේ ඔබලාත් මේ වෙසක් සඳ එළියේ ඔබලා කරන වැරදි වලින් මිදුනොත් ඔබට වලාකුලෙන් මිදුණු සඳක් වෙන්නට පුළුවන්.

0: මගේ අසන්නන් කියයි ආදරය ගැන කතා කරේ අඩුවෙන් කියලා. ඒ වගේ මේ අය කියයි පණිවිඩ ටික කියුවේ නැහැ කියලා. ඒ නිසා හරිම කෙටියෙන් ඉක්මනින් කියාගෙන යන්නම්. අනාරාධිත වේවන මේ පණිවිඩ. අද ඔබේ කතා බහ බොහොම හොඳයි. බුදුහිමියන් ගැන සැකයක් නැහැ. ධර්මයේ පිළිබඳව කිසිඳු සැකයක් නැහැ. සංඝරත්නයට චෝදනා තියනවා. ඉතින් තිබුණාවේ. මොකද බුදුන් වහන්සේටත් චෝදනා ආවා. මෙහෙම හරි ලස්සන දීර්ඝ සටහනක් තියෙනවා නික වැරටි චම්පික ලලිත් පෙරේරා. එතකොට බණ්ඩාරවෙල සාගරි ඈත් අපිට පණිවිඩයක් දීලා තියෙනවා. ඒ වගේම අද පුදුම ලස්සන කතා බහක් බොහොම පිං කියලා කියනවා දීපිකා ඩුබායි වලින් අපි වහගෙන ඉන්නේ. අද කතා බහ හරිම වටිනා හදවතටම දැනෙනවා කියලා සොන්දර වලින් පිරිසක් පණිවිඩයක් එවලා තියෙනවා. ඒ වගේම තවත් අය ඉන්නවා. අපි හැමින් හැමින් ඒ ඇත්තන් ගැනත් කියමු. මට ඔබ ධර්මය පිළිබඳව පුංචි සාමණේර වහන්සේලාට උගන්නන ගුරුවරෙක්. ඉතින් ඒ නිසා මට හිතෙනවා ගැහණු පිරිමි භවය පිළිබඳව ටිකක් වැඩියෙන් අහන්න. මම ගැහණියක වෙන්නට වඩා පිරිමියෙකු වෙන්න පින් කරන්න ඕනේ කියන එක. හරි, ඒකෙදි අපිට යම් අවබෝධයක් තියෙනවානේ භෞතිකව කාන්තා ආත්මයක් ඇතුලේ තියෙන දේවල් එක්ක. ඒත් පිරිමි භවයක් ලැබපු අය සසර දිග්ගස්ස ගන්න විදිය ගැන ඔබ හරි අපූර්ව කතාවක් කිව්වා. දැන් ටිකකට කලින් අපි කතා කර කර ඉඳෙද්දි මේ වෙළඳ දැන්වීම ප්‍රචාරය වෙද්දි මට ඒ ගැන ටිකක් වැඩියෙන් විස්තර දැනගන්න ඕනේ.
1: අම්මා කියලා කිව්වහම අම්මට බෑ තමන්ගේ දරුවගෙන් මිදෙන්න. මොකද දරුවා හැදෙන්නේ දස මාසයක් මේ අම්මගේ කුස තුළ. ඒ දරුවා කිරි ඉල්ලලා අඬනකොට කිරි එරෙන්නේ අම්මට. ඒක නිසා කාන්තා ආත්මයක් ලැබපුවාම සසර දික් වෙන්නේ එයා මහා වගකීමක් ගන්නවා තමන්ගේ කුසින් ජනිත කරපු මේ දරුවගේ අනාගතේ කොහොම වෙයිද කියලා. සමහර වෙලාවට දරුවා විවාහ කරලා දුන්නත් ඒ අම්මා තමන්ගේ දරුවව අතාරින්න කැමති නැහැ. අද ගොඩක් වෙලාවට විවාහ වෙච්ච තමන්ගේ ආදරණීය සැමියා එක්ක එක කැදැල්ලට එන ඒ ආදරණීය බිරිඳවරු හිතන්නේ මගේ සැමියා මම එනකන් බලාගත්තේ මගේ ආදරණීය අම්මා කියලා. මේ ආදරණීය අම්මා කියන භූමිකාවේ තියෙනවා බත් දුන්නේ අම්මා, කිරි දුන්නේ අම්මා, සෙනෙහස දුන්නේ අම්මා, රක්ෂණය කරේ අම්මා. එහෙනම් අම්මට පුරුද්දක් එනවා, කෞශල්‍යයක් එනවා. සසරට බැඳීම් හදාගෙන මේ සසර ගමනේ සැරිසරන ජීවීන් ඒ පින්කාරකම් අනුව මනුෂ්‍ය ලෝකෙට ගේන්න. ඒකට යා මේ ප්‍රවාහයට එකතු වෙලා ඉන්නෝ. හැබැයි අම්මා කෙනෙක් හිතනවා නම් මම දරුවෙක් හදන්න ගත්ත මහා මහන්සිය තුලින් කාගේ හෝ සසරක් සුවපත් වුණා නම් අනේ මටත් මගේ සසර සුවපත් වෙන්න මටත් පිරිමි ආත්මයක් ලැබිලා මටත් මේ දුක්ඛිත සසරෙන් මිදෙන්න අනේ ලැබෙන්න කියලා. කාන්තා ජීවිතයක් එක්ක තියෙන බැඳීම් වගේම කාන්තාවක් විඳින පුංචි කාලේ ඉඳන් වැඩිහිටි තත්ත්වයට පත් වෙනකන් වෙන අපහසුතා කොච්චරද කියලා කියන්න බෑ. ඒ අපහසුතාත් එක්ක ගත කරන ආදරණීය බිරිඳකට, ආදරණීය දියණියකට, ආදරණීය අම්මා කෙනෙකුට කවුරු හරි අතක් උස්සලා හරි රවල හරි බලනවා නම් පිරිමියෙක් මම හිතන්නේ එයාගේ පිරිමි ආත්මය ඉදිරියට සුවපත් වෙයි කියලා. එයත් ආයි කාන්තා ආත්මයක් වෙලා මම හිතන්නේ අර දුක්ඛිත සංසාරයට එකතු වෙනවා. එහෙනම් ආදරණීය මේ වැඩසටහන අහන ආදරණීය අපේ කාන්තා පාර්ශවයට අපි කියමු ඔබලා ප්‍රාර්ථනා කරන්න මේ ලෝකයට ජීවීන් ජනිත කරන ඔබ යන්ත්‍රයක් බවට පත් වෙලා විතරක් ඉන්න එපා. ජනිත කරපු ජීවීන්ම ආරක්ෂා කරන්න ඕනේ කියන තැනින්ම අල්ලගෙන ඉන්න එපා. අපි කියන්නේ සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලෝ මාදරේ කියාසිවි මායාවක් වී එහි තනු වෙනදා අම්මා පමණයි ළඟ ඉන්නේ කියලා අම්මව තියන් ඉන්නවා ගාඩ් කෙනෙකුට. හැබැයි අපි සසර දින්නාම අම්මා කොහාටද යන්නේ? එහෙනම් ආදරණීය අම්මේ, අම්මලා, අම්මලා වෙන්න ඉන්න අපේ ආදරණීයන් මේ සසරේ පිරිමියත් බවයන් ප්‍රාර්ථනා කරමු.
0: මට හිතනා ඒ ප්‍රාර්ථනාව දැන් කරන්න. මේ මොහොතේ මේ වැඩසටහන අහන්න මගේ තාත්තා ජීවිතේ අතර නැති වුණාට මගේ අම්මා මේ වැඩසටහන අහනවා. මට පුළුවන් දියණිය විදියට ප්‍රාර්ථනා කරන්න. මගේ රත්තරන් අම්මේ. අපිව තනෝ පිනෙන්. ලේ කිරි කළ පිනෙන්. විලිරුදාව වින්ද අපිට භවයක් දුන්නු පිනෙන්. ඊළඟ භවයේ පින්වන්ත පිරිමි ආත්මයක උපදින්න.
1: සාදු සාදු සාදු.
0: සියලු භවරන්ට. එසේම වේවා. ඔබතුමන්ගේ ආදරණීය මවටත් එක්කම.
1: බොහොමත්ම ස්තුතියි.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
3: Non-stop remix remake ekata happena DJ blast eka
4: anga galene igna kumariye
5: eni aladinne
2: pela singa radio ithihase prathama watawata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
3: NetFM DJ Night Face to Face Attack Show Attack Show 3ට මුහුණ තරඟවදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. NetFM DJ Night Face to Face Attack Show. Hit a ran novelty.
6: Brought to you by.
7: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953 අලුතැන කඩම මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: තේහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ
9: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
8: කොහොමද දෙවිලා
9: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා
8: නුඹනම් මේක හදලා බලන්නකො
10: අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
11: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
12: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-3940 අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
11: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
12: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
11: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සහසම්බන්ධ වේ ඔබත් අපිරිමේය සැපයකට මඟ පාදා ගන්න.
12: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
11: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට NetFM ඔස්සේ සජීවීව.
12: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. මන්දාරම් රෑ විත් තරංගා
13: පිරිවෙන් ගුරු උපදේශක කුමුදු ජානක විජයතිලක මේ වටින නම ඇතුළේ ඉන්න අධ්‍යාත්මය කොයි වගේද කියලා අපි පැය දෙකක් තිස්සේ ඇහුවා. අපි අහද්දී අපේ හිත නියුණනේ. අපි නිවෙමින් මේ වැඩසටහන අහද්දී මේ වැඩසටහන අහන සමූහය අතර එක්කෙනෙක් සතුටු කඳුළු හැල්ලමින් මේ වැඩසටහන අහමින් ඉන්නවා. ඒ තමයි මෙතුමන්ගේ ආදරණීය තාත්තා. එතුමන්ගේ නම මොකද්ද?
6: චන්ද්‍ර විජයතිලක.
13: චන්ද්‍ර විජයතිලක ආදරණීය තාත්තා. දැන් වයස කීයද?
6: දැන් මේ ජූනි 10 වෙනිදාට 88ක් වෙනවා.
13: ජූනි 10 වෙනිදාට අවුරුදු 88ක් වෙනවා නම් ආදරණීය තාත්තට හම්බෙච්ච හොඳම උපන්දින තෑග තමයි එතුමන්ගේ එකම පුතණුවන්ගේ පළමු ගුවන් ඉදිරි වැඩසටහන හරිම නිදුක්ව නිරෝගීව සැනසille ගෙදරට වෙලා අහන්න ලැබීම නේද?
6: මං හිතනවා.
13: ඉතින් ඒ වාසනාවන්ත තාත්තගේ පුතා වැඩසටහන නිමා කරන්න මොහොතකට කලින් අපි කතා බහ කරමින් ඉන්න අතරේ ওই වෙළඳ විරාමේ පොඩි දෙයක් වැරදුනොත් සසරම වරදිනවා කියලා බර කතාවක් කිව්වා. මං කැමතියි ඒ කතාව දිගේ ටිකක් දුර ගිහිල්ලා අපේ වැඩසටහන ඉවර කරන්න.
6: අපිට හිතන්න පුළුවන් ඕනම දෙයක්, අපිට කරන්න පුළුවන් ඕනම දෙයක්. හැබැයි අපි මොහොතකටවත් හිතලා බලලා නැහැ අපි කරන දෙයින් අපිට තියෙන ප්‍රයෝජනය හෝ අපිට තියෙන හානිය පිළිබඳව. හිතට එන සිතුවිලි ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි පුරුදු වෙලා තියෙන හිතුවක්කාර හිතක් තමයි අපි පවත්වාගෙන යන්නේ. හැබැයි අපි හිතුවොත් මෙහෙම හිත හිත මෙහෙම කර කර අපි ගත කරන ජීවිතය තුළ අපිට ලැබුණු දේවල් වලට වඩා අහිමි වෙච්ච දේවල් ගොඩක් තියෙනව නේද කියලා මොහොතක විරාමයකටවත් අපි කල්පනා කරන්න අපේ හිත වෙන් කරන්නේ. ඒක නිසා මම කියන්නේ අපි මේ අරගෙන ගිය එක දිගටම මේ ක්‍රියාකාරී රැල්ලකට වගේ යන මේ සිතුවිලි දාමය අපිට පුළුවන් නම් රැයකට හෝ මේ මන්දාරම් රැය වගේ අපි මේ මන්දාරම් රැයත් එක්ක ගොනු වෙලා මේ පුංචි වෙලාව තුල අපේ ජීවිතෙත් එක්ක ගත කරපුවා මේක පුංචි වෙලාව. අපි අපේ ජීවිතය ගැන කල්පනා කරමින් මේ හිටියා. මේක පුරුද්දක් කරගත්තොත් අපිට පුළුවන් මේ ගෝර සසරේ තියෙන භයංකාරකම අපිට වහා අත මිදෙන්න.
13: පුදුම සැනසීමක් දැනුණා. පින් රංජිත් ගොඩගේ කන්දේ දොලේ ඉඳලා මෙසේජ් කරලා තියෙන්නේ. මන්දාරම් රාත්‍රියට පණවිඩයක් එවනවා මම දැකලා නැහැ. ඔබතුමන් වහගෙන ඉඳලා තියෙනවා. අද හරිම වටින වැඩසටහනක්. ස්තුතියි පින් දීලා තියෙනවා මේ හිතවතත්. කවුද කියලා නම් මට මේ මොහොතේ නම හොයාගන්න නැහැ. ඔව් ඒ වගේ බොහෝ දෙනා ද අපිට පණිවිඩ එවුවා. දැන් වැඩසටහන නිමා කරන්න කලින් මං අහන අන්තිම ප්‍රශ්නය, මං ඒ වචන පේරි ටික හොරකම් කරගෙන අන්තිමටම මේක ඉදිරිපත් කරනවා කියලා හිතේ ලියාගෙන හිටියා. දැන් ඔබ පන්සල් ගියාම පැන්කල 3ක් ගන්නවානේ.
6: ඔව්.
13: එකක් තාත්තා වෙනුවෙන්, එකක් ඔබ වෙනුවෙන්. පැන්කල 3ක් කියවා මං හිතුවා මේ මොහොතේ විශ්වයට නික්ම ගිය ඔබේ අම්මා වෙනුවෙන් කියලා. හැබැයි ඔබ අම්මා නිවන වෙනුවෙන් ඒ ගමන හදලා දෙන්න ඔබ අම්මව අතහැරලා තියනවා අනේ රත්තරන් අම්මේ නිවනට යන්න කියලා. එහෙනම් අර තුන්වෙනි පැන්කලෙයි.
6: මම අද මේ වගේ තැනක ඉඳලා මං හිතනවා මේ net fm මන්දාරම් රැ අහන සුවහසක් හැම දිනාටම මගේ හිතෙන් මම දුන්නා යම්කිසි අදහසක්. ඒ අදහස දුන්නේ මම. ඒ මගේ අම්මා තාත්තා යම්කිසි තීරණයක් අරගෙන ඒ ඇස් දෙක එකට ගැටිලා යම් දවසකදී අපි දෙන්න එකට එකතු වෙමු කියලා විවාහ වෙච්ච හන්දා. සසර සැරිසරපු මමත් කොහේ හරි ඉඳලා වාසනාවකට මගේ අම්මා තාත්තා ගාවට ආවා. මගේ ප්‍රාර්ථනාව මම කරන්නේ මගේ ඒ ප්‍රාර්ථනා කරපු විදිහට මම මගේ පිරිවෙන් ශේත්‍රයට අපි බලගල්ලේ කියලා මම උපකාර කරලා තියෙනවා. දහම් පාසල් ශේත්‍රයට දහම් පාසල් විශ්වකෝෂය කියලා මම දෙයක් පරිත්‍යාග කරලා තියෙනවා. මම අපේක්ෂා කරනවා සසර සැරිසරන තවත් පින්වන්ත ආත්මයක් මයිගාවට අරගෙන ඒ ආත්මයට රැකවරණය දෙන්න. මට කවදා හෝ සසර මාත් එක්ක හිටපු සොඳුරු සහකාරියක් කොහේ හරි ඇති කියලා එයාටත් එයාගේ පවුලේ අයටත් සුවපත් වෙන්න කියලායි තුන්වෙනි පැන්කලෙ දාන්නේ. විශ්වයේ තවත් සැරිසරන කාට හෝ මම පියෙක් වෙලා මේ උත්තරීතර මානව ප්‍රේමය ලබා දෙන්නට.
13: මෙතෙක් හමුන වූ පෙම්වතිය පිළිබඳව ගැටෙමින් දුකෙන් නම් ඔබ, මං හිතනවා ඔබට හොඳම උත්තරේ හම්බුණා කියලා. කුමුදු ජානක විජයතිලක. මෙතෙක් හමුණ වූ ආදරණීය පෙම්වතියට. අනාගතයේ සිදුවන්නට යනේ දෑඟිලි පැටලීමෙන් පස්සේ වන ප්‍රිය බිරිඳට පැන් කලයක් අයින් කරනවා. ඉතින් ඔබ හිතන්න ඒ ආදරේ කොච්චර වාසනාවන්තද කියලා. මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: Satutu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
4: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
4: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
4: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෞතම හිමි.
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
4: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
4: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු. අපි ආයෙත් කෝරගල යමු.
1: බැති බරදායකත්වය.
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත් FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාර පාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතනපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදෑසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට දහවල් සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7ට රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන්කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරි අසිරි විඳින්නටත් පුළුවන්කමක් තිබෙනවා. තොරන් රාජය ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ එක්කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0.7763 66 76 0.7763 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5 30ට ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වනදා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සදැහැවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම අප හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා මුළුමහත් ලෝකවාසී සියලුම සත්වයාට අප මුලින්ම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් මේ උතුම් සදහම් දේශනාව මුළුමහත් ලෝකයටම බෙදා හරින්නට සංවිධානය කරන්නට තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා සැන් රේමන් කැලිෆෝනියාවේ පදිංචි රංජන් ඒකනායක පින්වත් මහත්මයා. මේ 28 වෙනි දිනට, එහෙම නැත්නම් අද දිනට තමන්ගේ උපන්දිනේ නිමිති කරගෙන තමයි අද මේ උතුම් දේශනාවට සම්බන්ධ වෙන්නේ. උතුමාට අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. පසුව පෞලී ජීවත් වෙන සියලු දෙනාටමත් අපි නන්ගම් සදහන් කරමින් පින් අනුමෝදන් කරන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජයමහල් නිවස නැගෙනහිර දුම්මල දිනිය වෙනප්පුව පදිංචි දීපා චාන්දිනි පීරිස් සහ සුජාතා සුභාෂිනි පීරිස් දේනියන් සහ

කිරීමට අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒත් අන් යනිකුත් සියලු දෙනාටවත් පසුව නන් සදහන් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වය දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් නැවතත් අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න කැමැති පින්වත්නි, මේ කාල පරිච්ඡේදය තව දවස් දෙකකින් පමණ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන වටිනා එවැගේම පුණ්‍යවන්ත ආධ්‍යාත්මික වශයෙන් අපේ ජීවිතය වඩාත් පෝෂණය කරගන්නම පුළුවන් කාල පරිච්ඡේදයක් සහ දවසක් අපේ ජීවිතයේ තුල උදා වෙනවා. ඒ උතුම් බුද්ධ ශ්‍රද්ධාව ඇති කරගෙන එහෙම නැත්නම් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් මහා සංඝරත්නයේ පිළිබඳවත් කර්මේසා කර්මයේ පිළිබඳවත් අපමණ ශ්‍රද්ධාවක් විශ්වාසයක් ගෞරවයක් ඇති කරගෙන ඊයේ දවසේදීත් අලුයම කාලයේදී පාන්දර 3:00 ඉඳලා පාන්දර 5:00 වෙනකම්ම උතුම් මහා සෑය වන්දනා කළා. ඔබ දන්නවා සුපුරුදු පරිදි සෑම බදාදා දිනයකම අපේ ජීවිතයක කොටසක් බවටම පත් වෙලා තිබෙන්නේ උතුම් මහා සෑය වන්දනා කිරීමම. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා කියලා කියන ඒ හැඟීම අදහසම මහසෑය අභියසදී අපට නිරන්තරයෙන්ම ඇති වෙනවා. අලියම්ම කාලයේදී මහසෑයට කිලෝමීටරයක් පමණ ඈතින් ඉඳලා උතුම් මහසෑය දකිනකොටම අපගේ සිත්වල උපදින්නේම බුද්ධාලම්බන ප්‍රීතියක්. ඒ උතුම් බුද්ධාලම්බන ප්‍රීතියත් සමගම තමයි ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්තවම උතුම් මහසෑයට අපි වන්දනා කරන්නේ. උතුම් මහසෑය දකින මොහොතේදී ඈත පටන් අපිට පේන විට අපිට දැනෙන්නේ මම මේ අලුයම්ම කාලයේදී ගමන් කරන්නේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයටයි. තථාගතයන් වහන්සේ ඒ ස්ථානයේ වැඩ ඉන්නවයයි කියලා කියන හැඟීමත් අදහසත් අපිට ඇති වෙනවා. මේ විශ්වයේ තියෙන මහා බල සම්පන්නම ස්ථානය, දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනාමාන කරන ස්ථානය, ලක්ෂ සංඛ්‍යාත දහස් සංඛ්‍යාතෝ පිරිසක් සදහසිතින් යුක්තව බුදු ගුණ මෙනෙහි කරන ස්ථානය, ගාතවන් සජ්ජායනා කරන ස්ථානය, ලක්ෂ කෝටි ගණනක් මිනිසුන්ගේ පුද පූජාවන් පවත්වන ස්ථානය. පින්වත්නි, කල්පනා කරලා බලන්නකෝ මේ වගේ තැනක් කොහෙද ඔබට තියෙන්නේ කියලා විශ්වයේ. එහෙ වූ ස්ථානයක අපට අලුයම්ම කාලයේදී ජීවිතේ වඳින්න ලැබීම මොන තරම්නම් භාග්‍යවන්ත අවස්ථාවක්. ඒ උතුම් භාග්‍යවන්ත අවස්ථාවෙන් අප ලබා ගන්නා අනන්ත කුසලය අපි නිරන්තරයෙන් අපේ ශ්‍රාවක පින්වත් පිරිසට අපි අනුමෝදන් කරනවා. අපට දායකත්වය ලබා දෙන, අපට දන්පැන් පූජා කරන ඒ සියලු දෙනාටමත් මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් උතුම් මහා සෑයේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ඒ උතුම් ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයට තිබෙන නොයෙකුත් කරදර බාධක විපත්තින් සියලු දොස් දුරු වේවා. ධර්මයේම ආශිර්වාදයේ රැකවරණය ලැබේවායි කියලා අදත් ඔබට බොහොම මෛත්‍රී සහගතයෙන් යුක්තව උතුම් මහා සෑය සිහිපත් කරමින්ම ඒ වෙලාවේදී ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙලා උතුම් තථාගත ධර්මය දේශනා කරපු කාල පරිච්ඡේදය. බුදුරෙකුගේ පහළ වීම සිදුවීම මේ අසිරිමත් අවස්ථාව අපට පේනවා. ජීවිතේ බොහොම ස්වර්ණම අවස්ථාවක් විදිහට අපිට සලකන්නට හැකියාවක් තියෙනවා. ලෞතර බුදුගුණ පිළිබඳව නොයෙක් ආකාරයේහි දේශනාවන් ශ්‍රවණය කරන ඔබට අදත් අප බලාපොරොත්තු වනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් දේශනා ඇසුරෙන් අපේ ජීවිත අවබෝධය ඇති කර ගැනීමට, මෙව නැත්නම් අපේ ජීවිතේ සකස් කරගන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ ඔබට විවර කරලා දෙන්න. ඒ උතුම් ධර්මයේ අවබෝධ කරගන්න හැම දිනාගේම ජීවිතේට ප්‍රඥාවම දියුණු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපමහා බෝසතරන් වහන්සේ, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාට පස්සේ නොයෙකුත් අසිරිමත් සිදුවීම් සිදුණු බව අපි සෑම අවස්ථාවකදීම අහලා තිබෙනවා, ශ්‍රවණය කරලා තිබෙනවා. ඒ පිළිබඳව බුද්ධ වංශ වර්ණනාවන් විශාල ප්‍රමාණයක් අපේ ජීවිතය තුළ හොයා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, අද ඔබට මා මේ දේශනාව සඳහා පාදක කරගත්තේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ ဒုတိය තථාගත අච්චරියං කියලා කියන සූත්‍ර දේශනාව. ඒ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණු අසිරිමත් බව පිළිබඳව ප්‍රකට කරන දේශනාවක්. ඒ වෙනි ප්‍රකට කරන දේශනාවක් අප යොදාගත්තෙත් මේ වෛශාඛ මංගල්‍යය, එහෙම නැත්නම් වෙසක් කාල පරිච්ඡේදය අපේ දවස් දෙකක් විතර පමණ කාලයක් අපිට තිබෙන නිසා අපි මේ මොහොතේ පටන්ම ලෞතර බුදුහාඳුරන්ගේ උතුම් ගුණය පිළිබඳව අපේ ඒ ගැඹුරුම ආදී

0: ආධ්‍යාත්මික තැනක අපේ මනසෙහි තැම්පත් විය යුතු වෙනවා. තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවා චත්තාරෝ අච්චරිය අබ්බුතා ධම්මා පාතු භවಂತಿ. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීමත් සමගම ආශ්චර්යමත් වූ ධර්මතාවන් හතරක් ලෝකේ පහළ වුණා. දැන් ඔබ සමහර වෙලාවට බොහෝ වෙලාවට අහලා තිබෙන්නේම ස්වාභාවික ලෝකයේ තුල ඇතිවිචි සමහර වෙනස් වීම පිළිබඳවයි අපේ පින්වත් පිරිස යම් ආකාරයක සමහර සිදුවීම් තාමත්ම විස්තරාත්මක විදිහට වර්ණාත්මක විදිහට ඉදිරිපත් කරලා තියෙන දේවල්. මේ මහ පොළව කම්පාවට පත් වීම ඇතුළු මහා ආලෝකයන් විහිදීමත්, ඒ වගේම අපායවල පවා ආලෝකයේ විහිදීමත්, ඒ සමගම ඇවිදගන්ට බැරි මිනිසුන්ට ඇවිදගන්ට ලැබීමත්, කන් ඇහින් ඇති මිනිසුන්ද කන් ඇසීමත් ආදී ඒ අසිරිමත් සිදුවීම් ජීවිතයේ ඔබ බොහෝ සෙයින් අහලා තිබෙනවා. දැන් මෙතනදී මේ සූත්‍ර දේශනාවට අනුකූලව ගත්තට පස්සේ අංගුත්තර නිකාය දක්වන කාරණාවේදී මේ ලෝකයේ මේ අසිරිමත් සිදුවීම් ඇතිවීම පිළිබඳව පින්වත්නි, අපි එදාටත් මේ ධර්මතාව වළංගුයි, අදටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වළංගුයි, අනාගතයටත් මේ ධර්මයේම ලෝකයේ වළංගු ධර්මතාවක් බවට පත් වෙනවා. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙනස් වෙන්නේ නැහැ. ඒ ගැඹුරු ඥානයකින් ලෝකයේ දිහා බලපු උන්වහන්සේගේ දේශිත ධර්මය, එය කිසිවෙකුටත් වෙනස් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ ධර්මයට පහර දෙන්න කිසිවෙකුටත් හැකියාවක් ඇත්තේ නැහැ. අපේ නිසා ශ්‍රද්ධා සම්පත්තිය හොඳට පිහිටවාගෙන, අපේ සිත් තුළ බලවත් විශ්වාසයක් මේ පිළිබඳ ඇති කරගෙනම අපි ඒ පිළිබඳව ශ්‍රවණය කරන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ, ජීවිතයට පුහුණු ඇති කරගන්න ඕනේ. මේ අසිරිමත් සිදුවීම් හතර ඔබට බොහොම කෙටියෙන් දක්වලා අපි බලමු ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතයේ තුළ සිදුවිච්ච කාරණාවන් වලින් අපට විවර කරලා දුන්නේ කුමක්ද කියලා කියන කාරණාව මතු කරගන්නට. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ ජීවත්වන මිනිසයා මිලිලා ඉන්නවා. මොකෙන්ද මිලිලා ඉන්නේ? තෘෂ්ණාව තුලයි වාසය කරන්නේ. ජීවිතේ ජීවත්වන බොහෝ මිනිස්සු අප දන්නවා තෘෂ්ණා බරිත ආකාරයකට මේ සසර සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්නේ තෘෂ්ණාව මත. තණ්හාව ක්ෂය කරපු තැන අපට නිර්වාණය මුණ ගැහෙනවා. තණ්හක්ඛය කියලා කියන වචනේ, කය කියලා කියන වචනෙන් ඒ තේරුම තමයි ක්ෂය කිරීම කියලා කියන එක. තෘෂ්ණාවෙන් තමයි මේ ලෝකයේ තුල ජීවත්වන මිනිස්සු බැඳලා තියෙන්නේ. මිනිස්සු ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා, ආරම්භ කරපු දවසේ ඉඳලා මරණයට පත් වෙනකම්ම තෘෂ්ණාවත් එක තමයි ගනුදෙනු කිරීමක් කරන්නේ. තෘෂ්ණාව නිසාමයි අපේ හිත සමහර වෙලාවට විනාශයකට පත් වෙන්නේ. තණ්හාමූල සූත්‍ර දේශනාවෙත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ තෘෂ්ණාව ගොඩනැගෙන ආකාරය, නව ආකාරයකට ගොඩනැගෙනවා. මේ තෘෂ්ණාවින් බරිත සත්ත්වයා අපි එකිනෙක අතර ඇයි හොඳයි කම් නැති කරගන්න තරම් අපේ මනස් කොළඹවනවා. ඒත් සමගම එකිනෙක අතර කා කොටා ගන්නට, වාද විවාද කරන්නට, අකුසලයේ බලවත් කරන්නට, මේ හැම තැනකටම හැම අවස්ථාවකටම මූලික හේතු බීජය බවට පත්වන්නේම තෘෂ්ණාව බව භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළා. මේ සසරේ සත්‍යයගේ පංචස්කන්ධය සකස් කරන්නේ, පංචස්කන්ධය පවත්වාගෙන යන්නේ, මේ භවී සකස් කරගෙන යන්නේ අපට පේනවා තෘෂ්ණාවයි. ඒ නිසාමයි තථාගත ලෞතුරා අවාමේනි බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ ලෝකිට දේශනා කරන විට දුක්ඛ සත්‍යත් දුක්ඛ සමුදය සත්‍යත් අපිට විග්‍රහයට ලක් කිරීමක් කළා. දුකක් තියෙනවා ලෝකයේ තුල. ඒ දුක් සහිත වූ ස්වභාවය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා අපිට විග්‍රහ කිරීමක් කළා පින්වත්නි. ඒ දුක් ටික අපිට ක්‍රමානුකූලව අපිට පෙළගස්සලා පෙන්වුවා. දුකක් තියෙනවා නම් ඒ දුක හටගන්නට හේතුවක් තියෙන්න අවශ්‍යයි. ඒ හේතුව තමයි දුක්ඛ සමුදය මගින් අපට පැහැදිලි කිරීමක් කළේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදියට මේ දුක හටගන්නේම තෘෂ්ණාව නිසාමයි. එතකොට අපිට පේනවා හේතුව සහ ප්‍රත්‍ය කියලා කියන එක හොඳට පැහැදිලි කරලා තියෙනවා. දුකක් ජීවිතයේ තුල තියෙනවා නම් ඒ දුක් සහිතව ස්වභාවය බිහි කරන්නේම දුක්ඛ සමුදය තුලින්, එහෙම නැත්නම් එකට මූලික හේතුව තුලින්. අපි හැම ප්‍රශ්නයක්ම හැම ගැටලුවක් දිහාම බලනකොට හැම වෙලාවක් තුලදීම පින්වත්නි පුරුදු වෙන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒ ප්‍රශ්නේ හේතුව මොකක්ද කියලා විමර්ශනය කරන්න. ඔබට ජීවිතයේ දුකක් දැනුණා නම් ඒ දුක ඇති වුණේ ඇයිද කියලා කියන ප්‍රශ්නය ඔබට අහන්නට පුළුවන් නම් ඔබ බොහොම බුද්ධිමත්. ඔබට වේදනාවක් ඇති වුණා නම් ඇයි මට වේදනාවක් ඇති වුණේ? ශෝකයක් පරිදේහයක් මගේ සිත් තුළ වැළපීමක් මගේ සිත් තුළ යම්කිසි ආකාරයකට සුසුම් මෙලීමක් සිද්ධ වුණා නම් ඇයි එහෙම සිද්ධ වුණේ කියලා ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්කමක් තියෙන්න ඕනේ. හැම ප්‍රශ්නයකටම හේතුවක් තිබෙනවා පින්වත්. මේ හේතු ප්‍රත්‍ය ධර්මතාව කියලා කියන එක හොඳට අවබෝධ කරගත්තාම ඒ අර යෝනිසෝ මානසිකාරයට තමන්ගේ ජීවිතේ යොමු කරපුවාම ඔබට මේ ප්‍රශ්نين තාමත් හොඳින් තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අර දුක් සහිත ලෝකයේ තුල දුකක් හටගන්නේ ඇයිද? ඒ දුක් ඇති වෙන්නේ කොහොමද කියලා කියන එක හොඳට අපිට තේරුම් ගන්නට පුළුවන් නම් ඒ ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ තුල ජීවත් වෙන සත්වයා තෘෂ්ණාවෙන්මයි ජීවත් වෙන්නේ. ඒ වගේම තෘෂ්ණාව නිසාම මිනිසුන්ගේ හිත යම්කිසි ආකාරයකට විපරිත තත්ත්වයකට පත් වෙනවා. මිනිසු තමන්ගේ හිත රත් කරගන්නවා. හිත තුළ නිවීමක් ඇත්තේ නැහැ. හැබැයි ලෝකයේ හිත ගිනිගත් මිනිසුන්ට තමයි බුදුරු ධර්මයේ දේශනා කළේ. ඔබත් ලෝකයේ කොතනක ජීවත් වෙලා හිටියත් ඒ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් උතුම් බුදුපණ පදයක් ඇහෙනකොට මේ උතුම් බුදුපණ පදයක් ඇහෙනකොට ඔබේ සිත තුලත් ඒ නිවීම ඇති කරගත යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ අසිරිමත් සිදුවීම් අතර මේ පළවෙනි කාරණාව තමයි ලෝකයේ ජීවත් වෙන මිනිසයා මේ තෘෂ්ණාව තුල වාසය කරනවා. තෘෂ්ණාව තුලම ගැලිලා වාසය කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මීය දේශනා කරන විට ඒ ජීවිතයේ යථාර්ථය හොඳට පෙන්눔 කරලා දුන්නට පස්සේ ජීවිතයේ ඇත්ත ස්වභාවය හොඳටම තේරුම් කරලා දුන්නට පස්සේ ඒ ඇත්ත ඇතුලේහි යම් කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කිරීමක් කරනවා. එතකොට අපිට පේනවා ලෞතුරා බුදුහාමුදුරු ධර්මීය දේශනා කරනවා තෘෂ්ණාව ගැන. තෘෂ්ණාවේ ගැලිලා සිටින මිනිස්සු විඳින දුක් ස්වභාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ධර්මීය දේශනා කරනවා. ඒ දුක්ඛදායක තත්ත්වයකට එවන තෘෂ්ණාවෙන් බරිත මිනිසුන්ට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇහෙනකොට ඒ ධර්මය අහන්න ඕනෙයි කියලා යම්කිසි කෙනෙකුට සිතක් පහළ වෙනවා. ඒ සිතක් පහළ වීමම පින්වත්නි ඒක මහා ආශ්චර්යමත් දෙයක් විදියට ධර්මයේ තුල පෙන්눔 කරනවා. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් බරිත වෙච්ච මිනිසු තෘෂ්ණාවෙම ඇලිලා ජීවත් වෙනවා. ඒ තෘෂ්ණාවෙන්ම ජීවත් වෙන මිනිසුන්ට ලෞතුරු ධර්මයේ ඇහෙනකොට ඔවුන්ගේ සිත් වෙනස් වෙනවා. ඔවුන්ගේ සිත් යොමු වෙනවා ධර්මයට. ධර්ම මාර්ගයටම යොමු වෙනවා. ඒ ධර්මය අහන්න ඕනේයි කියලා කියන හැඟීමම අදහසම තමන්ගේ සිත් තුල උපදිනවා. අන්න පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකී පහළ වීමේ අසරිමත් අවස්ථාවක්. එතකොට අපිට පේනවා අපි එකිනෙකා අතර ගැටුම් ඇති කරගන්නේ. රජවරු රජවරු අතර ගැටුම් ඇති කරගන්නේ. රටවල් රටවල් අතර ගැටුම් ඇති කරගන්නේ. ඔබ ගෙවල් ඇතුලේ ගැටුම් ඇති කරගන්නේ මේ තෘෂ්ණා බරිත ස්වභාවය නිසාමයි. මේ ජීවිතයේ අතෘප්තිකර තත්ත්වයක් තිබෙනවා නම් ඒකටත් බලපාලා තියෙන්නේ මේ දුක් සහිත ස්වභාවයක් ඇති වෙන්නේ මේ තෘෂ්ණා බරිත ස්වභාවය නිසාමයි. මා ඔබට බොහොම කෙටියෙන් මේ කාරණාව පැහැදිලි කළේ මේ අසිරිමත් සිදුවීම් ගණනාවක් විවිධ තැන්වල සඳහන් වෙන නිසා. මේ සූත්‍ර දේශනාවක දක්වලා තිබෙන කාරණාවක් තමයි පින්වත්නි ඔබට මා මේ මතු කරලා දෙන්නේ. දෙවෙනි කාරණාව විදියට පුදුරේක් ලෝකී පහළ වුණාම තිබෙන අසිරිමත් අවස්ථාව. ඒ තමයි භාග්‍යතුන් වහන්සේම අපිට දේශනා කරනවා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු හරි මාන්නයක් ඇතුව ජීවත් වෙනවා. මාන්නයෙන් යුක්තව ජීවත් වෙනවා. මාන්නේ ඇතුළේම ඇලිලා ගෙල්ලා ජීවත් වෙනවා. තමන්ගේ තියෙන බලපුලුවන්කාරකම් මහන් තත්ත්වකම් අපිට පේනවා. නොයේක ආකාරයකට මාන්නය තියෙනවා මැනීම සිද්ධ කරනවා. තමන්ගේ ධනවත්කම් බලවත්කම් සහ නොයෙකුත් දේවල් කුල පරම්පරාවල් සහ නොයෙකුත් දේවල් රූපේ වෙන්න පුළුවන් හැම තැනකදීම මාන්නය තියෙනවා. නමුත් අපිට පේනවා ඒ මාන්නය කියන එකත් පුහු බවක් බව පේනවා. ඔබට මා මේ දේශනාව කෙලවර කරන්නේ අදේ යථාර්ථය ඔබට පෙන්වා දෙමින්. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කරන්නේ ලෝකී බුදුවරයෙක් පහළ වෙනකොට මේ මාන්නයෙන් යුක්තව ජීවත් වෙන මිනිසුන්ට මේ ධර්මය ඇහෙනවා. මේ ධර්ම මාර්ගයේ හොයාගෙන යන යම් කිසි කෙනෙක් සිටිනවා නම් එයා මේ ධර්ම මාර්ගයේ හොයාගෙන යනවා. ඒ ධර්ම මාර්ගයේ හොයාගෙන යනකොට එයාගේ හිත තුල තිබෙනවා නම් මාන්නයක් තිබෙනවා නම් අනේ මම මේ මාන්නේ කාටද පෙන්වන්නේ? අපි හිතමුකෝ භික්ෂුවක් සිටිනවා. ඒ භික්ෂුව මාන්නයෙන් සිටිනවා. තමන් ගිසිවුර නිසාවත් සමහර වෙලාවට තමන්ගේ පන්සල තනතුර නායක পদවි නොයිකුත් දේවල් නිසා සමහර ස්වාමීන් වහන්සේලාගේ සිත් තුල මාන්නයක් ගොඩනැගිලා තියෙනවා. ඊපැවිදි දෙපාර්ශ්වයේ තුලම ඒ මාන්නීය ස්වභාවය තියෙනවා. අනතිමානී ගුණේ ගොඩක් අඩු වෙලා යනවා. ඒත් යම් කිසි කෙනෙක් ජීවිතයේ තුළ තේරුම් ගන්නවා නම් මේ මාන්නයක් ඇති කරගෙන මම මොකද්ද කරන්නේ? අපි සියල්ලම වෙනස් වීමේ ධර්මතාවට යටත් වෙනවා. අපි සියල්ලටම ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. අපි සියල්ලම අවසානයේදී මේ මහ පොළොට පස්සෙලා යනවා. එවැනි හැඟීමක් අදහසක් යම් කිසි කෙනෙකුගේ සිත් තුළ උපදිනවා නම් අන්න ඒ සිත් තුළ උපදින කෙනෙකුට මේ ධර්මය ඇහෙනවා. මේ ධර්මය ඇහෙන භාග්‍යතුන් වහන්සේ ධර්මීය දේශනා කරනකොට ඒකට අහන්න කියලා යට හිතෙනවා. අදත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම සිටියත් ඒ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියලා කියන හැඟීම සංඥාව අපිට ඇති වෙනවා මේ උතුම් ධර්මීය දේශනා කරන විට. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ මගෙන් පසුව මේ ධර්මීය ගුරු තන්හිලා සලකන්න කිව්වා. ඔබට ජීවිතයට ගුරුවරයෙක් අවශ්‍ය නම් ධර්ම මාර්ගය අනුගමනය කරන පිරිසට ඔබේ ගුරුවරයා තමයි ධර්මීය. ධර්මීය පුලුවන්තරම් අධ්‍යයනය කරන විට පුහුණු කරන විට අපට පින්වත් පේනවා ධර්ම මාර්ගයේ තුල අපට අපේ ජීවිතයේ තුල ඒ ගුරුවරයා අපිට මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෞතර බුදුහාමුදුරු දකින්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය අපිට ඉතාමත් හොඳින් කැපිලා පේනවා. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වන විට ඒ ජීවත් වීමේදී මේ මාන්‍ය ඇති කරගත්ත මිනිසුන්ට මේ ධර්මය ඇහෙනකොට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විට පසුකාලික හෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන විට අර මාන්‍යයක් සහිත මිනිසුන් හිතෙනවා ධර්මය අහන්න. ඒ මාන්‍ය දුරු කරන්න මිනිසු උත්සාහ කරනවා. අන්න දෙවෙනි අවස්ථාව විදිහට මේ අච්චරි අවස්ථාව එහෙම නැත්නම් අසිරිමත් අවස්ථාව විදිහට පෙන්නුම් කරන්නේ අර මාන්‍ය දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධර්ම මාර්ගය තුළ. තුන්වෙනි කාරණාව විදිහට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන කාරණාවක් පින්වත් අවධාරණය කරනවා. මානෙනි මේ ලෝක ප්‍රජාව ඔවුන් ජීවත් වෙන්නේ සංසිඳීමකින් නෙමෙයි. මිනිසුන් සංසිඳීමෙන් යුක්තව ජීවත් වෙනවා. මිනිසුන්ගේ ජීවිතයේ තුළ යම් කිසි ආකාරයකට නිවීමක් ඇත්තේ නැහැ. හැම වෙලාවක් තුළදීම අසහනින් ඒ වගේම එකිනෙකා අතර ක්‍රෝධ වෛර ඇති කර ගැනීමෙන් කලකිලා ශෝකයටපත් වෙලා ඒත් සමගම ජීවිතයේ සමහර වෙලාවට කිසිදු සතුටකින් තොරව මිනිසු ජීවත් වෙනවා. මිනිසුන්ගේ ජීවිතයේ තුළ නිදහස් භාවයක් ඇත්තේ නැහැ. මිනිසුන්ගේ ජීවිතයේ තුළ විවේකයක් ඇත්තේ නැහැ. මිනිසුන්ගේ සිත් තුළ නිවිමක් ඇත්තේ නැහැ. කෙලෙස් ගින්නකින් හැම වෙලාවක් තුළදීම ඔවුන්ගේ ජීවිතේ පිබිදලා තියෙන්නේ. කෙලෙස් ගින්නක් ඇතුළේහි මිනිස්සු ගැලිලා ජීවත් වෙන්නේ. ඒ කෙලෙස් ගින්නක් ඇතුළේ ජීවත් වෙන මිනිසුන්ට ජීවිතේ කවරම දාක්වත් තෘප්තිමත් භාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා ජීවිතේ කවරම දාක්වත් තෘප්තිමත් භාවයක් නැති සංසිඳීමක් නැති මිනිසුන්ට ලෞතර බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන විට ඔවුන්ගේ ධර්ම මාර්ගය හොයාගෙන යනවා. ලෞතර බුදුරු හැම කෙනෙක්ම ලෝකයට ධර්මයේ දේශනා කළේ ඔබේ හිත නිවන්නට. ඔබේ කලබලයට පත් වෙලා තියෙන සිත නිවීමට අවශ්‍ය කරන ධර්ම මාර්ගයමයි පින්වත්නි පින්නා දුන්නේ. ඒ අසිරිමත් අවස්ථාව ජීවිතේ අපි හොඳටම දකින්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ජීවිතේ කලබල වලට පත් වෙච්ච මිනිස්සු විවිධ දේවල් හොයාගෙන යනවා තමන්ගේ ජීවිතේ නිමා ගන්නට. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල මේ ජීවිතයේ තුල තමන්ට හිතෙනවා නම් මට නිමින්ට ඕනේ කියලා. මගේ සිතත් ගිනි අරගෙන තියෙන්නේ. මගේ හිතත් පිච්චෙනවා. මම තැවීමකටපත් වෙනවා. සන්තාපයකටපත් වෙනවා. ඒ නිසා මම නිවෙන්න ඕනේ. මම නිවුනොත් මේ ලෝකයේ තුල ජීවත් වෙන සියලුම සත්ත්වයා නිවා ගන්නට පුළුවන්. පින්වත්නි මොනතරම්නම් අසිරිමත් අවස්ථාවක්ද අපිට ජීවිතයේ තුල මුණගැහිලා තියෙන්නේ. ඒ අසිරිමත් අවස්ථාව ජීවිතය අපිට දකින්නට පුළුවන්කමක් තියෙනවා නම් ජීවිතය අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක කොච්චර වටිනවාද. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ හැම ධර්ම පදයක්ම අහනකොට ඔබේ සිත් නිවෙන්න ඕනේ. ඔබේ සිත් සමාධියකටපත් වෙන්න ඕනේ. සමතයකට යන්න ඕනේ. ඔබේ සිත් ප්‍රඥාවෙන් දියුණු වෙන්න ඕනේ. පින්වත්නි බුදුරෙක් ලෝකයට ධර්මයේ දේශනා කරන විට ඒ තථාගත ධර්මය තව කෙනෙක් ලෝකයට ධර්මයේ දේශනා කරන විට ඇතම් කෙනෙකුගේ සිත් මම මේ නොසන්සුන් තාවින් මිදෙන්න ඕනේ කියලා කියන හැඟීම යාති කරගන්නවා. ඒ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙනවා. ඒ ධර්ම මාර්ගයට ප්‍රවේශිච්ච කෙනා ඒ උතුම් ආර්ය පරේක්ෂණය හොයාගෙන හොයාගෙන යනවා. ඒ උතුම් ආර්ය පරේක්ෂණ හොයාගෙන යන කෙනාට තමන්ගේ ජීවිතය තුළ මේ ධර්ම මාර්ගයේ මුන්නන ගැහිලා එයා ලෝකේ කොයි තැනක කොයි ස්ථානක ජීවිතය ගත කළත් එයා නිවිච්චි මිනිසෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපට පේනවා තුන්වෙනි අවස්ථාව විදිහට මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන්නේ මේ ලෝකේ ප්‍රජාව නොසන්සිඳීමෙන් යුක්තව ඉන්න මිනිසුන්ට මේ ධර්මය දේශනා කරන විට ධර්මයේ මුණ ගැහෙන විට උන් මේ කෙලෙස් සංසිඳීම සඳහා වෙහෙසෙනවා කියලා කියන එක ඒක ආශ්චර්යමත් අවස්ථාවක් බුදුරු ලෝකයට පහළ වෙලා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපට දේශනා කළේ මේ උතුම් වටිනා ධර්ම පණිවිඩයේ බව අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අවසාන කාරණාව විදියට හතරවෙනි කාරණාව විදියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජාගතා භික්ඛවේ පජා අන්ද බුහුතා පරියෝනද්ධා. මහණෙනි මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු අවිද්‍යාවෙන් යුක්තවයි ජීවත් වෙන්නේ. අවිද්‍යාවෙන් වෙලිලා ජීවත් වෙන්නේ. අන්න බලන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ වටිනා ඒ ආශ්චර්යමත් අවස්ථාව අවිද්‍යාව කියලා කියන එක. අවිද්‍යාව නිසාම තමයි මේ සසරේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නේ. පටිසම්පාද දේශනාව පටන් ගන්නෙ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් දේශනාව ආරම්භයේ ඉඳලම සඳහන් කරන්නේ නොදැනීම නිසාමයි ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මේ සංස්කාර ධර්මයන් රැස් කරන්නේ. මේ භවය සකස් කරගෙන යන්නේම නොදැනීම නිසාමයි. මේ අවිද්‍යාව කියලා කියන්නේම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ පිළිබඳව නොදැනීම නිසාමයි. විද්‍යාව කියලා කියන්නේ දැනීම, අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. අපි ජීවිතයේ තුළ මේ යථාර්ථය තේරුම් ගන්නට බැරි වීම නිසාම තමයි අපි හසරක් නොදැන මේ සසරේ අපි අතරමං වෙලා සිටින්නේ. හසරක් නොදැන මේ සසර තුළ අපි අඬන්නේ, වැළපෙන්නේ, කම්පාවටපත් වෙන්නේ, වේදනාවටපත් වෙන්නේ මේ අවිද්‍යාව නිසාමයි. ඒ නිසා පින්වත්නි, අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් පටිසම්පද දේශනාවේදී හේතු ප්‍රත්‍ය විදියට මේ භව චක්‍රය සම්පූර්ණයෙන්ම සකස් වෙන්නේ නොදැනීම නිසාමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ මේ ලෝකී තුල ජීවත් වන සත්වයා අවිද්‍යාවින්ම වෙලිලා සිටිනවා. මේ අවිද්‍යාවින්ම වෙලිලා සිටින සත්වයාට ලෞතුරු බුදුබණ ඇහෙනකොට එයාට තමන්ගේ ජීවිතයේ මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා එයා උත්සාහ කිරීමක් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන විට හෝ යම්කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරන විට යාට හිතෙනවා මගේ සිත මේ ධර්ම මාර්ගය තුළ පිහිටන්ඩුන කියලා. අන්නේ ධර්ම මාර්ගයේ පිහිටන්ඩුන කියලා හිතපු කෙනා පින්වත් ජීවිතය හොයාගෙන යනවා. එයා සමත විදර්ශනා භාවනාව හොඳට පුහුණු කරනවා. ඒ සමත විදර්ශනා භාවනාව හොඳට පුරුදු කරපු කෙනා ජීවිතයේ තමන්ගේ ඒ ආශ්චර්යමත් අවස්ථාවන් ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. ඒ ආශ්චර්යමත් අවස්ථාවන් ජීවිතය තුළ ගොඩනගා ගන්නකොට එයාට තමන්ගේ ජීවිත මාර්ගය ඉතාමත්ම හොඳින් විවරලා පෙන්නනවා. ඒ නිසා අපිට පේනවා මේ අසිරිමත් වෛශාඛ මංගල්‍ය අපේ ජීවිතයට සමීප වෙන්න තව හෝරා කීපයක් තියෙද්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීම කියලා කියන ඒ අසිරිමත් අවස්ථාව පෙන්නත්නි ඉතාමත්ම ලස්සනට ගැඹුරු ආකාරයකට අපට තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබ ජීවිතයේ අහලා තිබිච්ච බොහෝ අසිරිමත් අවස්ථාවන් අතරට මේ ධර්මඥානයත් මේ ධර්ම පණිවිඩයත් ඔබ තමන්ගේ ජීවිතය තුළ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ තථාගතයන් වහන්සේ පවත්තන ඒ චක්කානු වත්තන එහෙම නැත්නම් ඒ සූත්‍ර දේශනාවකදී දක්වලා තිබෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනුත්තර වූ ධර්ම චක්‍රය පින්වත්නි දේශනා කරපු කාරණාව කිසිදු කෙනෙකුට වෙනස් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා මේ කාල පරාසය තුලත් නොයෙකුත් ආකාරයේහි ප්‍රශ්න ගැටලු සාසනික ගැටලු පවතින කාල පරිච්ඡේදයක්. අපේ සදහෙවත් පින්වත් පිරිස තමන්ගේ හිත් අල්ප මාත්‍රයකින්වත් තමන්ගේ හිත් වෙනස් කරගන්න එපා. යම්කිසි කෙනෙක් තමන්ගේ සිත් වෙනස් කරගන්නවා නම් ඒ ලෝතුරා බුදුහාමරුන්ගේ ධර්මයට එක්තරා ආකාරයකට පටහැනි විච්ච ස්වභාවයක් පිළිබඳව තමයි මාවට දක්වන්නේ. පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනාකට වදාළ ඒ චක්කානු වත්තන සූත්‍රය අංගුතර නිකායේ පංචක නිපාතයේ දැක්වෙන එක. මේ ආඥා චක්‍රය භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ මේ අනුත්තර වූ ධර්ම චක්‍රය ශ්‍රාවකයෙකුටවත් බ්‍රාහ්මීයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ආපහු හරවන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. මොනතරම් අසිරිමත් අවස්ථාවක්ද. පින්නත්නි මේ සම්බුද්ධ ශාසනය තුළ මොන දේවල් විනාශයකට පත් වෙලා ගියත් අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය කාටවත් විනාශ කරන්න හැකියාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාද දේශනාවට කිසිවෙකුටත් විනාශ කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඉද බික්කවේ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අත්තඤ්ඤෝ ධම්මඤ්ඤෝ මත්තඤ්ඤෝ කාලඤ්ඤෝ පරිසඤ්ඤෝ ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ අර්ථය හොඳටම දැනගෙන තමයි පින්වත්නි ඔබට මේ නිවෙන්ට අවශ්‍ය කරන මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රමාණිය දැනගෙනයි ධර්මයේ දේශනා කළේ, කාලය දැනගෙනයි ධර්ම දේශනා කළේ, පිරිස දැනගෙනයි ධර්මයේ දේශනා කළේ. ඒ නිසා තථාගතයන් වහන්සේ අපට පේනවා පින්වත්නි උන්වහන්සේ ලෝකී ජීවත් වන සත්වයාට ඒ නිවෙන්ට අවශ්‍යම කරන ධර්ම කාරණාවන් පමණමයි අපිට දේශනා කළේ. ලෝකේ බොහෝ ධර්මයේ තථාගතයන් වහන්සේ දැනගෙන හිටියා. උන්වහන්සේ අර ඇට්ටීරිය වනයේට ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා සිටිනී මහණෙනි, මේ මගේ අතේ තියෙන කොළ ටිකද මේ වනයේ තියෙන කොළ ටිකද වැඩි? මේ වනයේ තියෙන කොළ ටික වැඩි ස්වාමීනි. මහණෙනි, එසේනම් මා ඔබට දේශනා කරපු ධර්මය මේ අතේ තියෙන කොළ ටික හා සමානයි. මා දේශනා නොකරපු ධර්මය මේ වනයේ තියෙන කොළ හා සමානයි. බලන්න පින්වත්නි, බුදුරෙකුගේ බුද්ධ විෂය පිළිබඳ බුද්ධ ඥානය පිළිබඳව අපිට හිතන්නටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ බුදුරෙකුගේ ඥානය පිළිබඳව අපිට අභියෝග කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් මේ අතේ තියෙන කොළ ටික පමණක් තිබෙනවා වගේ, මත්තන් ස්වල්ප ප්‍රමාණයක් තිබෙනවා වගේ ඔබට මා දේශනා කරපු 45 වසක් පුරාවට දේශනා කරපු ධර්මය බොහොම ස්වල්ප ප්‍රමාණයයි. ලෝකේ බොහෝ දේවල් අස්සක් මුල්ලක් නෑර මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙච්චි මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව මේ විශ්ෂේ පිළිබඳව ඉතාමත්ම සියුම් තැන් සියල්ලක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විට පින්වත්නි උන්වහන්සේ අපිට දේශනා කළේම අවශ්‍යම කාරණා ටික පමණමයි. ඒ අවශ්‍යම කාරණා ටික දේශනා කළේ මොන හේතුවක් නිසාද? මේ දේශනාව සිද්ධ කළේ ඔබට මේ දුකින් ගැලවෙන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ පමණමයි. මේ ලෝකී අගක් මුලක් ගැන හොයන්න එපා කියලා කිව්වා. මේ ලෝකයක් කියලා අපි හදාගෙන සකස් කරගෙන තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරෙමයි. මේ ලෝකී කියලා කියන්නේ ඔබමයි. තථාගතයන් වහන්සේ අපට නිරන්තරයෙන්ම අවධාරණය කළේ ඔබ ගැනම හිතන්න, ඔබ ගැනම කල්පනා කරන්න, ඔබේ ජීවිතය ගැනම කල්පනා කරන්න. ඒ නිසා ලෝකී විදියට අපි දකින්නේ මේ නාම රූප ධර්මතාවයෙන් යුක්ත වූ මේ පංචස්කන්ධෙමයි, මනතන් ඔබමයි. පින්වත්නි, අගක් මුලක් හොයාගන්න බැරි මේ සසර තුළ නිවීම තිබෙන්නේ ඔබ ළඟමයි. ඒ නිසා තථාගතයන් වහන්සේ ලෝකේ මහා අසිරිමත් දේවල්, මේ ලෝකයේ තුළ තියෙන සියලුම දේවල් අස්සක් මුල්ලක් නැර සියලු දේවල් තමන් වහන්සේගේ උතුම් ඥානින් අවබෝධ කරගත්තට අපට දේශනා කළේ ස්වල්ප ප්‍රමාණයක්. ස්වල්ප ප්‍රමාණයක් කිව්වට අපිට පේනවා ත්‍රිපිටක සාහිත්‍ය තුළ 84,000 ධර්මස්කන්ධය තිබෙනවා. මේසා විශාල ප්‍රමාණයක් දේශනාව ඇතුළේ තියෙන්නේම මේ දුකින් නිවන් වෙන්න, ඒවටත් දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගයමයි. බලන්ට හිමනන් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ ඔක්කොම ධර්මයේ අපිට ගොනු කරලා ගත්තට පස්සේ මේ සියලුම ධර්මතාවන් ඇතුළේහි මොකද්ද අපිට දේශනා කළේ? ඒ දේශනා කළේම ලෝකී තුල ජීවත් වෙන මිනිස්යාට පිරිසුදු භාවය ඇති කරගන්න. ඔබට මේ ජීවිතයේ තුල තියෙන මේ දුක් සහිත වූ ස්වභාවයෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගය කියලා දෙන්නමයි භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. සතර සතිපට්ඨාන දේශනාවේදී අපිට පැහැදිලි කරන්නේ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දොමනස්සානං අත්තංගමාය, ඥායස් අධිගමාය, නිබ්බානස් සච්චිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨාන. අපට හිතනවා පින්වත්නි, ලෝකී තුල ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිතය පිළිබඳව ආපෞසරයක් හිතන්න කල්පනා කරන්න අවශ්‍ය කරන කාරණාව. එවනතන් ලෝකී තුල ජීවත් වෙන සත්වයා තමන්ගේ ජීවිතය තුල මම මොන නිසාද, එවනතන් මම මගේ ජීවිතය තුල ගත කරන්නේ කුමක්ද කියලා කියන එක පිළිබඳව අපිට හොඳට ඇස් අරව ගන්න පුළුවන් ඒ වටිනා අවස්ථාවක් තමයි ඒ සතර සතිපට්ඨානය තුල ඔබට දේශනා කරලා තියෙන්නේ. බලන්ට මා ඔබට සඳහන් කරපු ඒ ගාථා පාඨය තුලේ තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන සත්‍යයගේ පාරිශුද්ධ භාවයේ පිරිසුදු භාවයේ පිණිස ඒ පිරිසුදු භාවයේ පිණිස තමයි මග්ද දේශනා කළේ පිරිසුදු කියලා කියන්නේ කෙලිස්වල පිරිසුදු වීම මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් කෙලිස්වල නිවීමක් ඇති වෙනවා නම් ඔබ දන්නවා අපි බොහෝ වෙලාවට නිර්වාණය පිළිබඳව අපි සඳහන් කරන විටත් අපි දක්වන්නේ කෙලිස්වල නිවීමක් පිළිබඳව සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පතිපති නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ සියලු සංස්කාරයන්ගේ සමතය එහෙම නැත්නම් තණ්හාවේ විනාශය නිරෝධය අපි නිර්වාණයේ විදිහට අපි දක්වනවා සංස්කෘත භාෂාවෙන් නිර්වාණ කියලා කියන වචනේ පාවිච්චි කරනවා පාලියෙන් අපි නිබ්බාන කියලා කියන වචනේ පාවිච්චි කරනවා නිර් සහ වාන කියලා කියන වචන දෙක එකතු වුණාට අපි දෙක වචන දෙක එකතු වුණාම අපි කියනවා නිර්වාණ කියලා වචනේ සකස් කරගන්නවා සම්පූර්ණයෙන් නිවීම ලෙස අපිට තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණයෙන් නිවෙන්නේ කුමක්ද මේ සසර තුල තිබෙනා වූ මේ රාගයේ දේශයේ මෝහින් නිවීම තමයි අපි නිර්වාණ විදිහට දක්වන්නේ ඒතකොට මේ සත්‍යය අපිරිසුදු භාවයට පත් වෙලා ඉන්නවා ඒ අපිරිසුදු භාවයට පත් වෙලා ඉන්නවා කියලා කියන්නේ යා කෙලිස් සහිත සත්‍යයක් බවට පත් වෙලා සිටිනවා බලන්දක මිනිසුන්ගේ සිත් තුළ මොනතරම් රාගයත් දේශයත් මෝහයත් වෛරයත් කියලා කෙනෙක් තියෙනවද මේ සමාජයේ උදේ ඉඳලා රාත්‍රී කාලයේ නිින්දට යනකම්ම සමහර ඇත්තන්ගේ සිත් තුළ තියෙන්නේ දේශයත් වෛරයත් ක්‍රෝධයත් තියෙන්නේ හැම වෙලාවක් තුළදීම ගැටීම් ඇති කරගන්නවා හැම වෙලාවක් ඇතුළේම තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් විපත්තියක් ගෙනත් දෙන්න තමයි කටයුතු කරන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට අවධාරණය කළේ උදේ පාන්දරෙම නැගිටිනකොට මෛත්‍රී සිතින් යුක්තව නැගිටින්න මුළු මහත් ලෝකයේම සත්‍යයට ආශිර්වාද කරමින් සියලු සත්‍යෝ සුවපත් වේවා නිදුක් වේවා කියලා කියන අදහස අපාද දිපාද චතුප්පාද බහුප්පාද සියලු සත්‍යයන් කෙරෙහිම ඒ උතුම් මෛත්‍රී සහගත සිත පතුරවමින් නැගිටින්න රාත්‍රී කාලෙත් නිින්දට යන විට මෛත්‍රී සහගත විදියට නිදාගන්න මෙත්තානි සංස වගේ සූත්‍ර දේශනාවන් අපිට දේශනා කළෙහිමයි එතකොට තමන්ගේ හිත් තුළ ලොකු නිවීමක් ඇති වෙනවා නමුත් අපිට පේනවා සතර සතිපට්ඨාන දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මම මේ ධර්මය දේශනා කරන්නේ මක් නිසාද සත්තානං විසුද්ධියා සත්‍යාගී පිරිසුදු භාවයේ පිණසමයි අපි මේ ධර්ම මාර්ගය ඔබට බොහෝසෙයින් විස්තර කරමින් හැම වෙලාවක් තුලදීම පින්වත් උත්සාහ කරන්නේ මේ ධර්ම මාර්ගයේ තුල තියෙන විශිෂ්ට ස්වභාවය ඔබට අවබෝධ කරලා දෙන්න මේ කියන හැම දහම් පදයක් ඇතුළේම බේසිත් ජීවිතය පිරිසුදු වෙන්න ඕනේ. මේ ජීවිතය පිරිසුදු වෙන්නේ කුමකින්ද පින්වත්නි? ඒ පිරිසුදු භාවය ඇති වෙන්නේම කෙලෙස්වල පිරිසුදු භාවයක්. එතකොට අපි මේ ගන්නා සෑම උසහයක්ම අපි හැම වෙලාවක් තුළදීම කල්පනා කරන්න ඕනේ. බුදුරෙක් ලෝකයට පහළ වෙලා අපට දේශනා කළේ අපේ සිත් තුළ නිවීමක් ඇති කරගන්න කෙලෙස්වල නිවීමක් ඇති කරගන්න. බලන්න මේ සතිපට්ඨාන දේශනාවේදීම ආරම්භයේම දක්වපු කාරණාව. එතකොට මේ පාරිශුද්ධ භාවය සඳහා සත්‍යාගයේ විශෝධනයේ සඳහා එවැගේම දුක දුරවීම සඳහා පරිදේව හේවත් ඇඳීම් බැලපීම් දුරු කරන්නට කායික දුක්ඛයන් දුරු කරන්නට එවැගේම මානසික දුක්ඛයන් දුරු කරන්නට එවැගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නට නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්නට තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ බලන්න බොහොම ලස්සනයි නේද මේ විසක් අසිරිමත් කාල පරිච්ඡේදය තුළ බුදුරෙකුගේ පණිවිඩයේ බවට පත් වෙලා තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය තුළ අපිට පෙන්වපු කාරණාව තමයි මේ ලෝකයේ තුළ ජීවත් වන සත්‍යය විඳින දුක් සහිත ස්වභාවය. ඒ ලස්සනට අපිට ගොනු කරලා පෙන්නුවා. ලෝකයේ ජීවත් වන සියලු සත්ත්වෝ කෙලෙස් බරිතවයි ජීවත් වෙන්නේ. කොහි ජීවත් වෙලා හිටියත් පින්වත්නි කෙලෙස් කෙලෙස්මයි. ලංකාවේ ජීවත් වෙලා හිටියත් ඇමරිකාවේ ජීවත් වෙලා හිටියත් වෙනත් රටක ජීවත් වෙලා හිටියත් අපිට පේනවා හැම කෙනාගේම ජීවිත තුළ තියෙන්නේ කෙලෙස් කෙලෙස්මයි. ඒ කෙලෙස්වල වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තථාගත ධර්මය අවුරුදු 2500කට උඩදී දේශනා කළත්, අද දේශනා කළත්, හෙට දේශනා කළත් මේ ධර්මයේ වළංගුවන්නේ. එදා හිටපු මිනිසුන්ගේ සිත් තුලත් රාගයේ දේශයේ මොහේ කියලා කෙනෙක් තිබුණා. අද ඉන්න මිනිසුන්ගේ සිත් තුල රාගයේ දේශයේ මොහේ තියෙනවා. හෙට උපදින දරුවාගේ රාගයේ දේශයේ මොහේ තියෙනවා. මේ කෙලෙස් බද්ධවිත්ති ලෝකයේ තුල මිනිසු කාටත් පොදු ධර්මතාවක් නේද මේ තියෙන්නේ? ඔබටත් ඔබේ ජීවිතයේ මේ සියලු දේවල් තිබෙනවා නේද? ඔබේ සිතුත් කෙලෙස් වලින් බරයි නේද? ඔබටත් ජීවිතයේ දුකක් දැනෙනවා නේද? ඔබත් අඬනවා, වැළපීම්, ශෝක කිරීම ජීවිතය තුළ සිද්ධ කරනවා නේද? ඔබටත් කායික දුක් තියෙනවා නේද? මානසික දුකුත් තියෙනවානේ. ඒ වගේම මේ කායික මානසික සීල දුක් දුර කරන්ට ඒ පාරිශුද්ධ භාවයේ පිණිස තමයි අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කොට වදාලා කුමක්ද මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ ආදි වශයෙන් අපිට පෙන්වුම් කරපු ඒ උතුම් ආර්ය මාර්ගය අපි ජීවිතේ හොයා ගන්න ඕනේ. බුදුරෙකුගේ බොහෝ දේවල් පිළිබඳව ජාතක කතාවන් අනිකුත් බොහෝ දේවල් පිළිබඳව ප්‍රේතයන් පිළිබඳව අපායවල් පිළිබඳව දිවි ලෝකෙ පිළිබඳව බොහෝ කතා අහන්ට ආසාවෙන් සිටින ඔබ ජීවිතේ මේ ගැඹුරු දර්ශනය ඔබ හොයාගෙන යන්න ඕනේ. ඒ ගැඹුරු දර්ශනය හොයාගෙන යන විට තමයි ඔබට මේ ධර්ම මාර්ගය තුළ තියෙන විශිෂ්ට ස්වභාවය පින්වත්නි මතු කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒතර බලන්ට ඉතාම පැහැදිලි භාග්‍යවතුන් වහන්සේ ඒකායනෝ බික්කේ මග්ගෝ කියලා මේක එකම මාර්ගයක් විදිහට අපිට පෙන්වපට වදාලේ. සත්‍ය කෙලෙස් වලින් බර වෙලා ඉන්නවා මිනිසුන් දුක දුරු කරන්නට, හැඬීම් බැලපීම් දුරු කරන්නට, කායික දුක් දුරු කරන්නට, මානසික දුක් දුරු කරන්නට ඒ උතුම් ධර්මයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට සීල සමාධි ප්‍රඥා විදිහට ධර්ම මාර්ගයක් අපිට පෙන්වුම් කරලා තිබෙන්නේ. බලන්නකෝ මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන මාර්ගය ඇතුළේහි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තමන්ට ජීවිතයේ තුල නිර්වාණයට යන්න අවශ්‍ය කරන ඒ උතුම් මාර්ගය හොඳටම පින්වත් මෙතනදී පිළගස්සලා තියෙනවා. ඒකායනෝ බික්කේ මග්ගෝ කියලා අපිට මේක සඳහන් කරන විට අපිට පින්වා පින්වත්නි මේ මධ්‍යම ප්‍රතිපදාව ඇතුළේහි මේ ධර්ම මාර්ගයේ තමයි අපිට විවර කරලා දීලා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට පෙන්වුම් කරලා තිබෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාව ඇතුළේ අපිට දක්වලා තිබෙනවා. ඒතොර අපිට පේනවා අපිට තියෙන මාර්ග තුනයි තියෙන අපිට මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ මාර්ග තුන තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන කාරණාව. මේ සීල සමාධි ප්‍රඥාව ඇතුළේහි තමයි අපිට මේ ධර්ම මාර්ගය අපිට විවර කරගන්න තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට දක්වලා තිබෙනවා. සම්මා දිට්ඨියක් ඇති කරගත්ත කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකට යන්නේ නැතුව යට හිතෙනවා නම් සම්මා දිට්ඨිය ඇතුළේහි මට තියෙන්නේ මේ එකම නිවීම මඟ මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. යට චතුරාරි සත්‍ය ධර්මයේ පිළිබඳව යම්කිසි ආකාරයකට වැටහිමක් තිබෙනවා නම් යට තමන්ට මේ ධර්ම මාර්ගය හොඳටම පේනවා. පින්වත්නි සම්මා දිට්ඨි සම්මා සංකප්ප අපිට පේනවා. නෙක්ඛම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ අවබෝධය ඇති කරගත්ත කෙනා තමන්ගේ ජීවිතය තුළ නික්කම්මිය පුරුදු කරනවා. මම මේක නිදහස් වෙන්න ඕන කියලා හිතනවා. එයා ජීවිතේ එක දවසක් හරි මේ විනින් කැප කරනවා. මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ උදේ ඉඳලා රාත්‍රී කාලේ වෙනකන් නොයෙකුත් දේවල් වල, ලෞකික දේවල් වල ගැටෙන මිනිසුන්ට එයා දවසේ කොයි වෙලාවක් හෝ තමන්ගේ ජීවිතේ තමන්ගේ ආත්ම විමුක්ති සඳහා යොදා ගන්නවා. ඒ යොදාගෙන තමන්ගේ ජීවිතය තුළ ඒ විනින් වෙහෙස වෙන මහන්සි වෙනවා. භාවනා කරනවා, පොත්පත් කියවනවා, ධර්ම ශ්‍රවණය කරනවා. ඒ යෝනිසෝ මානසිකාරයක් ඇති කරගෙන එයා ජීවිතයේ තුල තියෙන මේ අනියත ස්වභාවය, යථාර්ථ ස්වභාවය, ජීවිතයේ ස්ථිරසාර ස්වභාවයක් නැහැ කියලා කියන එක හොඳටම තේරුම් අරගෙන ඊට අනුකූලව පින්වත්නි කටයුතු කරනවා. ඒ නිසා අපිට පේනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට පෙන්වුම් කොට වදාලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල බලන්නකො සමාධියට අපිට කොච්චර තනක් දීලා තිබෙනවද කියලා. ඒ සමාධිමත් සිතකින් යුක්තව ජීවත් වෙන කෙනෙක්, ඒ සමාධිමත් භාවයෙන් යුක්තව ජීවත් වෙන කෙනෙක් යට ජීවිතේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සමාධි. බලන්නකො සතියත් සමාධියත් යට ගොඩනගන්න අවශ්‍ය කරන මාර්ගය කියලා දෙලා තියෙනවා. ඇයි පින්වත්නි ලෞතුරා බුදුවරේ මේ තරම් ධර්මීය දේශනා කළා තියෙන නිසා ඇයි අපි සමත්‍යත් සමාධියත් අපි පුහුණු කරන්නේ නැත්තේ? ඇයි අපි විදර්ශනාවකට අපේ මනස යොමු කරන්නේ නැත්තේ? ඔබට මා මේ අසිරිමත් මංගල්‍ය අවස්ථාවේදී බොහොම කරුණාවෙන් ආදරයෙන් සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ, අපි වැඩිහිටි අම්මලා තාත්තලාගේම ඉල්ලලා සිටින්නේ තමන්ගේ සිත සමතේකට පුහුණු කරන්නට, සමාධියක් ඇති කරගන්නට, විදර්ශනාවකට තමන්ගේ හිත පුරුදු කරන්නට, තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගන්නට. තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගන්නකොට තමන්ට මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව විදර්ශනාවෙන් බලන්න පුළුවන් නම්, ප්‍රඥාවෙන් බලන්න පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද? මේ ලෝකී තුල තියෙන සියලුම දේවල් අනිත්‍යතා සහිත ස්වභාවයෙන් යුක්තයි. මේ ලෝකී තුල මොනතරම් දේවල් අපි හිතුවත් කල්පනා කළත් අපි කියනවා පින්වත්නි මඤ්ඤණ වශයෙන් ඒ කියලා කියන්නේ මඤ්ඤණා කියලා කියන්නේ මම මගේ කියලා කියන හැඟීමින් යුක්තව. මිනිස්සු ලෝකේ මොනතරම්නම් ශෝකයට පත් වෙනවද? සෝකංච ජනා මමායිතේ නහි සම්ති නිච්ඡා පරිග්ගහ. විනා භව සම්තමේවි දං ඉති දිස්වා නාගාරම අවසෙ. සුත්තනිපාතේ ජරා සූත්‍රයේදී ඔබට අවධාරණය කළානි මගේ භාගිතුන් වහන්සේ. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මම මගේයි කියලා කියන හැඟීමින් යුක්තව ශෝකයට පත් කරනවා. එහෙත් පින්වත්නි, අපි ලෝකයේ තුල මම මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව මොනතරම්නම් දේවල් අපි සිද්ධ කළත් කතා කළත් අපට අයිති දෙයක් ඇත්තේ නැහැ. මේ ජීවිතයේ තියෙන්නේම සියලුම දේවල් වෙන් වෙලා යෑම, අත්හැරීම, අත්හැරෙන ස්වභාවය දැනගෙන ජීවත් වීම. ඒ නිසා ලෝකයේ ජීවත් වෙන මිනිස්සු නිරන්තරයෙන්ම වැළපෙන්නේ, ශෝකිතපත් වෙන්නේ, කනගාටුවටපත් වෙන්නේ මම මගේ මට අයිති මම කියලා කියන තත්ත්වේ නිසාමයි. නමුත් මට අයිති දෙයක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. මට මගේ ශරීරියවත් අයිති නැහැ. මං කොහොමද ලෝකයේ තුල තියෙන දේවල් වලට අයිතිවාසිකම් කියන්නේ? ඒ දකින්නට නම් අර නාම රූප ධර්මතාවන් තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ස්වභාවය තත්ත්වේ ගැඹුරු විදර්ශනා ඥානයකින් අපිට බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ පුරුදුනාට පස්සේ ඔබට පේනවා මේ නිර්වාණගාමී ප්‍රතිපදාව, එහෙම නැත්නම් නිර්වාණය ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා තමයි මේ විසුද්ධි මාර්ගය පෙන්වලා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් විදියට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේහි මේ ගැඹුරු කාරණාව පිළිබඳව ඔබට පින්වත්නි හොඳටම දකින්නට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් බුදුරෙක් මොකක්ද අපිට දේශනා කළේ? බුදුරු දේශනා කළේ මේ නිවීමේ මාර්ගයේ තියෙන්නේ පින්වත්නි වෙන කවුරුත් මත නෙමෙයි. මේ නිවීමේ මාර්ගයේ තියෙන්නේ ඔබ මතමයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ අඤ්ඤං විසෝදේ. භාගිතුන් වහන්සේ දේශනා කළේ ඔබේ පිරිසුදු භාවය හෝ අපිරිසුදු භාවය තිබෙන්නේ ඔබ මතමයි. ඒක කාගේවත් මත තියෙන එකක් නෙමෙයි. ඔබට සඳහන් කරන්නේ නිරන්තරයෙන්ම ඔබ අඬනවාද, වැළපෙනවාද, ශෝකයටපත් වෙනවාද කියලා කියන කාරණාව තියෙන්නේ වෙන කෙනෙකුගේ මත නෙමෙයි, ඒක ඔබේ මත. ඔබේ පිරිසුදුකම හෝ අපිරිසුදු භාවය ඔබ මතම තියෙන එකක්. ඒ දෙවියෙක් බ්‍රහ්මීක්වත් ඇවිල්ලා ඔබට වෙනස් කරන්නේ නැහැ. ඔබමයි තේරුම් ගන්න ඕනේ ජීවිතයේ පිළිබඳව. ඔබමයි අවබෝධ කර ගන්න ඕනේ මම මේ නිවීම ඇති කර ගන්නවා, මගේ ජීවිතය තුළ නිවීම ඇති කරගෙන මමමයි මගේ පිරිසිදු භාවය අපිරිසිදු භාවය ගොඩනගා ගන්නවානේ. ඒ ගැඹුරු ඥානයකට ඔබේ හිත යන්න කියලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය තුළ පින්වත්නි අපට දේශනා කළේ. ඒ නිසා බුදුරු කියලා කියන්නේ මේ මාර්ගයේ පෙන්වා දෙන පිරිසක් පමණමයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතරෝ තථාගතා. මේ කෙලෙස් තැවීම කරන්න වන්නේ ඔබ විසින්මයි. බුදුරු ලෝකේට මේ මාර්ගය කියලා දෙනවා පමණමයි. අප ඔබට නිරන්තරයෙන්ම ධර්මයේ දේශනා කරමින් දේශනා කරන්නෙත් මේ මාර්ගය අනුගමනය කරන්න කියලා කියන එක. මේ මාර්ගයේ ගෙනියන්න කිසිවෙකුටත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. මට කිසිසේත්ම හැකියාවක් ඇත්තේ නැහැ ඔබව නිර්වාණයට ගෙනියන්නට. බුදුරුන්ට හැකියාවක් ඇත්තේ නැහැ. බුදුරුත් අපිත් සියලු දෙනාම කරන්නේ ඔබට මේ අවශ්‍ය කරන මාර්ගය පෙන්වා දීම පමණමයි. එනිසා තුම්මිහි කිච්ඡං ආතප්පං අක්කාතරු තථාගත. මේ බුද්ධ වචනියත් ඔබ ඔබේ මනස තුල තියාගන්න ඕනේ. අත්ත දීපා විහෙරත අත්ත පටිසරණ අනඤ්‍ය සරණ. තමා තමාටම පිහිටක් කරගන්න ආලෝකයක් හිතුව ජීවත් වෙන්න. තමන්ගේ ජීවිතයට පිහිට පිළසරණ තියෙන්නේ තමන් පමණමයි, වෙන කෙනෙකුගේ පිහිටක් පිළසරණක් නැහැ. ඒ නිසා ඔබට අවධාරණය කරන්නේ තමන්ගේ විමුක්තිය සලසා ගැනීම තමන්ට අවශ්‍ය තමන්ගේ බගකීමක්. ඔබ අඬනවාද, වැළපෙනවාද, හිනා වෙනවද කියලා කියන එක තීරණය කරගන්නේ ඔබමයි. ඔබ අඬනවට වැඩිය කැමති නැද්ද ඔබ හිනා වෙලා සතුටින් ජීවත් වෙන්න? තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ජීවත් වෙනවට වඩා කැමති නැද්ද ඉතින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න? අන්න ඒ යථාර්ථය අවබෝධ කරගන්න තමයි බුදුරු ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කළේ. හිත නිවෙන්න, ඔබේ හිත නිවෙන්න, මේ උතුම් ආර්ය මාර්ගය හොයාගෙන යන්න ජීවිතය ඔබට ලස්සන ජීවිතයක් ඔබට මින් පස්සේ ගත කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබ හැම දිනාගෙම ජීවිතයේට යහපත් වූ කල් පරිච්ඡේදයක්, ධර්මයේ අවබෝධ කරගන්නා කල් පරිච්ඡේදයක් බවට පත් වේවා කියලා අදත් අප ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයෙන් ලබා දුන්නා සැන් රේමන් කැලිෆෝනියාවේ පදිංචි රංජන් ඒකනායක පින්වත් මහත්මයා. මැයි 28 වෙනි දින උපන්දිනයේදී මෙනිවෙතින් විදේශගතව සිටින රංජන ඒකනායක මහතාට සහ එම දිනේම උපන්දිනයේ දෙන ඔහුගේ ඥාති සොයුරු මහින්ද මහතාට නිදුක් නිරෝගී සුවය සහ සතුට ඉක්මනින් ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බිරිඳ කෞශල්‍යයාටත්, පුතුන්මන රදිත් සහ විහාන්ට, දියණිය රෝපිටද, ආශිර්වාදී කරන අතර ඔවුන්ටත් නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයක් ප්‍රාර්ථනා කරනවා. විහාන්ට ඉක්මනින්ම සුදුසු රැකියාවක් සොයා ගැනීමටත් දියණිය රෝබිට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් අද දවසේදී ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා. අපි ඒ සඳහා උතුම් මහා සෑය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහෝදරියන් වන ජයන්ති සහ සන්ධ්‍යා සහෝදරියන් වන අජිත් සහ අනිල් ලෝන්ගේ පවුල් සමග බිරිඳගේ සහෝදරිය වෙන නිරෝෂාගේ පවුලේ අයමින්ම අපගේ සියලුම ඥාති හිතවත් සියලු දෙනාටමත් සුභ කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරනවා. පූජ්‍යලගන්වත්ති චන්දසිරි මියන් වන මටත් මේ වෙලාවේදී මහා සංඝරත්නයට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ කුසල් දෙපාර්ශ්වයේ මිය ගිය සියලු ඥාතීන්ටත් ඒ වගේම බිරිඳගේ සහෝදරයන්ට සහ ඥාතීන්ටත් මේ වෙලාවේදී අනුමෝදන් කරනවා. ඒ වගේම ජයමහල් නිවස නැගෙනහිර දුමල දේනිය වෙන්නප්පු පදිංචි දීපා චාන්දිනි පීරිස් සහ සුජාතා සුභාෂිනි පීරිස් දේනියන් සහ සනත් ප්‍රේමකුමාර බැනනොන්සින් අද දායකත්වය දරලා තිබෙනවා. වෙන්නප්පුව නැගෙනහිර දුමල දේනිය ජයමහල් නිවසේ පදිංචිව සිට මේට මාස 6කට පෙර එනම් 2025 11 වෙනි මාසයේ 29 වෙනි දින පරලෝසයපත් ලීලාවති මැණිකේ වනිගසේකර ආදරණීය මෑණියන්ට පින් දීමට වසර 27කට පෙර එනම් 1999 4 මාසේ 11 වෙනි දින පරලෝසයපත් TD ජයතිස්ස පීරිස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට දේශකනන් වහන්සේට චිරාත් කාලයක් දහම් දේශනා කරන්නටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාස උසස් පෙළ විභාගයේ පෙනී සිටින තරු දිල්මිත් පුතුට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් පෞලී සීළු දිනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් තමයි අද දායකත්වය දරලා තිබෙන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වත් ඔබ සීළු දිනාටම අපි සෝවිසි මහා ගුණයන්ගේ අනන්ත ශක්තිය උතුම් දළදා හාමුදුරුවන්ගේ පීඨයෙන් ජයසිරි මහාමුදුරන් වහන්සේගේ පීඨයෙන් මහා සෑය පීඨ ආශිර්වාදයෙන් නිදුක්ප නීරෝගී චිරජීවනයේ ලැබේවා. පවතින කරදර බාධක දුක දොමනස්යන් දුරු වේවා. උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලංකාවිත් ලෝකී ජීවිතන හැම දෙනාටමත් නිදුක් වේවා, නීරෝගීව චිරජීවන ලැබේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්වතුන්ගේ වර්ග පරම්පරාවේ මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී වගේ පවුල්වල මේ ගිලෙන සිළු දිනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මය මුළුමහත් ලෝකයටම දේශනා කළ අපවත්ති වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් රට ජාති වෙනින් ජීවිතය කැප කරපු සියලු දිනාටවත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දිනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවා, ප්‍රඥාව පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලු මල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. දෙවියෝද මේ පින් බලෙන් උතුම් නිවන්ම අවබෝධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නිතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නීරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසයේ 30 දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නිතෙෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්මදේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදෑසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:10 සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මధుරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම්මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රදානය කරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය අසිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වය එක්කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773667066 0773667066 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7:00 ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වෙනිදා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0162-863-363 ඒ වගේම 0767-163-872 0767-163-872 තමයි දුරකථන අංක.

අද නෙත්තෙෆම් ධර්ම දක්ෂිණාවට වැඩමකොට වදාළ මාතලේ විහාරපාරයේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධීපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මාන්ම ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධීපති ජ්‍යෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැනසේවා සාදු සාදු සාදු පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Nit FM, Nit Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nyt FM. Nyt FM. Pirit Mandeberg. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nette Fem. Nette Ferit Mandebjerg. Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ ධම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

අහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.